බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිත

0: කවදත් අලුත් කාගෙත් නෙත්. අගනුවර කලාසිරියෙන් සිරිගන්වන 63 වන වාලුකාරාම ඇසළ මහා පෙරහර මංගල්‍යය අගෝස්තු පළමුවනදා ආරම්භ බෝධි පූජාදී පින්කම් සහ රාජකීය තර්ස්ටන් මහානාම විද්‍යාල සමග මල් පෙරහර පවත්වා අගෝස්තු 7 වනදා අවසන් මහා පෙරහර වීදි සරණා වගයි. අගෝස්තු 8 වනදා දේවදානය කිරීත්‍රවීම සහ ගරායක් නැටුම වාලුකාරාම පෙරහර මංගල්‍යය. සිරි අසිරි කියන මාධ්‍ය හිතවත්කම නෙතෆම් නෙතෆම්.
1: මේ අහන්නකො, අහන් ඉන්නේ කියන්නකො, වෙන මොකක් තෝන නෑ. සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
0: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ උත්තම පෙරහර මංගල්‍ය. අගෝස්තු 8 සහ 9 දිවා මහා පෙරහර, අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර, අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩුයාගේ සහ ගිනිමැල සතතරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේවපුදවීමට එන්න. මාධ්‍ය සවිය Net FM.
3: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
4: හොට්ස්පොට් ඇයියේ?
3: ඩේටා නෑ අනේ
4: නංගි. මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි. දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
5: ඒයි නංගි, මේ ඩේට නැතුව බයිට් එන්නේ. ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
6: Gather on a day of profound joy and soaring hope.
7: The day a planet stops for a game.
8: Net FM. Algo Town.
9: Brought to you by
1: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriya Vanarammala Gane Mulakam Pola Kasagala Samuha Vyapare Vetin.
10: Oya try karanna ganna vijaya aapapiti.
11: The Palace Gampaha Avasana Nivasa 25 Oba Tadama Sadambara Himikaruwaku Wanna Denma Katha Karanna 0.71.666.222 Prime Residencies
12: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: Algo Town.
0: අවදත් අලුත්

0: ತಿಂಡಿವನ ಸರ್ವಾಗಮಿಕ ದಹಂಸದಲ್ಲ ಕಿತ್ತು ದಹಮಿನ್ ಒಬೇ ದಿವ್ಯಟ
1: ಪ್ರೇಮವಂತ ದರುವೆನೆ මේ ලස්සන උදෑසන අද දවසේදී මා ඔබ වෙතට අරගෙන එන සුභාරංචිය හරි පරපතලයි අභියෝගාත්මකයි. කෙනෙකු කෙනෙකුට සමාව නොදුන්නොත්, සමාව දෙන්න බැරි නම්, සමාව දෙන්න නොහැකි නම්, මම හිතන්නේ ඔහුට හෝ ඇයට ජීවිතයේ හරි තැනට යන්න ඇති මාවත ඇහිරෙනවා. සමිදානන් වහන්සේගෙන් පේදුරුතුමන් මෙන්න මෙහෙම අහනවා. අපි කී වතාවක් සමාව දෙන්න ඕනාද? උන්වහන්සේ පිළිතුරු දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැත්තෑවාර සැත්තෑවක් සමාව දෙන්න. ඒකේ තේරුම බයිබලීය භාෂාවට අනුව හත කියලා කියන්නේ අනන්තය දක්වන ඉලක්කමක්. උන්වහන්සේ අපට කියනවා සමාව දෙන්න. හැම තැනකටම හැම දෙයකටම සමාව දෙන්න. සමාව දෙන්න ඕන හැම තැනකටම සමාව දෙන්න. අපි කියන්නේ ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන මම ඒ දේ කළා කියලා ඒ බැරිම තැනටත් සමාව දෙන්න ඔබට පුළුවන් නම් සමිදානන් වහන්සේ ඔබව ආසිරි වරප්‍රසාදයෙන් වස්වනවා නියතයි. සමාව කියලා කියන්නේ මහා වරප්‍රසාදයක්. ඒක මානසික සුවයට ශාරීරික සුවයට අතිශයින්ම වැදගත්. එබැවින් මගේ ආදරණීය දරුවනේ සමිදානන් වහන්සේ සතුට ආදරය ප්‍රීතිය ඔබට ලබාගන්ට ඕනෑ නම් කියනවා අමතක කරන්න සමාව දෙන්න පිරෙන්න ආදරයෙන් ආදරයෙන් පිරෙන්න නම් අමතක කොට සමාවදිය යුතුමයි. සමාව දෙද්දි සමාව ලැබෙනවා. ඉතින් ඒ වර ප්‍රසාදය තුළ ඔබට ලස්සන දවසක් මම ප්‍රාර්ථනා කරමින් ජේසු පිහිට යැයි ඔබට පතනවා. එසේනම් ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර උදෑසන අපි ඔබට කියන්නට බලාපොරොත්තු වන්නේ මේ කාලය ගැන. කාලය අපගේ ජීවිතයට ඉතාමත් වටිනා දෙයක්. නමුත් අපි සමහර වෙලාවට මේ කාලයට බනිනවා. අද ඉතාමත් අමාරු දවසක් කියලා බනිනවා. නමුත් මේට හේතුව කාලය නොවේයි, අපිමයි. අපි අපගේ වගකීම හරියාකාරව සිද්ධ කරන්නේ නැතුව අපි කාලයට බනින්නේ. ඉමාම් ෂාෆි කියන වියතානම් කිව්වා, අපි අපගේ කාලයට දොස් කියනවා. නමුත් ඒ කාලයේ කිසිම වරදක් නැමැතිව අපි ළඟ අඩුපාඩු තියාගෙන අපි කාලයට බනිනවා. එවැගේම කාලයට අපි හැර කිසිම වැරදි කරන්නෙකු නැහැ. එවැගේම ඒ වියතානම් පැවසුවා, අපි කාලය කිසිම පවක් නොකර වැරද්දක් නොකර අපි කාලයට නිකම් බනිනවා. නිකං හරි කාලයට කතා කරන්නට අවස්ථාවක් ලබා දුන්නොත් ඒ කාලය අපිට අපහාස කරයි. හේතුව අපගේ වගකීම හරියාකාරව කරන්න නැතුව සේවාව කරන කාලය තුලදී, වැඩක් කරන්න ඕන කාලය තුලදී අපි කරන්නේ මොකද්ද? කාලය නාස්ති කරනවා. ඒ නාස්ති කරන නිසා අපිට අපේ වගකීම හරියාකාරව කරගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එනිසා මේ කාලය තුලදී අපි සෑම කෙනෙක්ම ඒ වටිනාකම දැනගෙන අපි ක්‍රියා කරමු. අල්ලා දෙවියන් ඒට භාගිය ලබා දෙත්වා.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: FM 94.8 තිවයින පුරා
1: FM Alpha Studio with Cousin and Lehansa.

0: 你 Emily Hanser。
1: සමහර වෙලාවට අපි උත්තරේ අපි ගාව තියාගෙන ප්‍රශ්නෙට නිකම් බොරුවට මහන්සි වෙනවා. උත්තරේ තමයි සුබෝදැස්සනක්. Good morning.
2: Very good morning, Kasuniyaki.
1: Good morning, good morning. උදේ 6යි විනාඩි 5යි වෙලාව. 2026 අගෝස්තු 6 වෙනිදා අගෝස්තු මාසේ 6 වෙනිදාවටත් අපි ඇවිල්ලා නේද? මොකද හිතෙන්නේ එතකොට?
2: එතකොට මට හරිම සතුටුයි. මොකද මට දැනෙනවා මගේ ආදරණීය ඕලෙවල් එක්සෑම් එක මට හයි කියලා අතවනනවා වගේ.
1: අම්මේ ආදරණීය කියලා හරිම ලස්සන වචනයක් එකතු කරගත්ත පුදුමයක්. ඕ ඉතින් දැන් විභාග කටයුතු ඇත්තටම ළඟයි හැම විභාගයක්ම නේද? ශිෂ්‍යත්වය, එතකොට ඊළඟට අපි උසස් පෙළ, සාමාන්‍ය පෙළ, මේ ඔක්කොම. ඉතින් දැන් මේ කාලගුණික තත්ත්වයත් එක්ක ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි විභාගවලට මොකද වෙන්නේ කියන එක නේද? ඉතින් අපි බලමු. අපි විභාග කොමසාරි ජෙනරාල්තුමිය හරීම ළමයි ගැනම හිතන කෙනෙක්. මම එතුමිය පෞද්ගලිකවත් දන්න නිසා හරීම ආදරේ. ඉතින් ළමයි ගැනම හිතලා තමයි තීරණ ගන්න. ඉතින් එතුමිය කියනවා අපි බලමු. තව තියෙනවනි දවස්සේ වෙනකොට සමහර විට මේ සක්‍රිය වෙලා තියෙන නිරිත දිග මෝසමට මොකද වෙන්නේ කියලා අපි බලමු කියලා. ඉතින් තවමත් කියන්නේ වස්නාහිර සබරගමු වයඹ පළාත්වලට පොඩ්ඩක් ඉතින් තදට වැසි එන්න පුළුවන් කියන එක. අපි මෙහෙමයි, දැන් අපිට අර පාඩම් මතකයිනේ ලෙහන්සා නේද? ඉස්කෝලෙදිත් කියන්නේ මේක නම් අමතක කරන්න එපා, මේක විභාගෙට එන්නම පුළුවන්, හොඳට මතක තියාගන්න, මේ පාඩම ආයෙ ආයෙ බලන්න ළමයි, එහෙම කියනවනේ නේද?
2: ඔවුනේ.
1: ඇයි එහෙම කියන්නේ?
2: මොකද ඒ පාඩම අපේ ජීවිතයට ගොඩක් වැදගත් නිසා වෙන්න පුළුවන්.
1: ඉතින් ඒ නිසා අපි දැන් කලින් පාඩම් හොඳට ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ පාඩම් අමතක කරන්න එපා. හාද?
2: හා.
1: හරි. දැන් මේ උත්තරයි ප්‍රශ්නයි ගැනයි අපි මේ මුලින්ම කතා කර කර හිටියේ ලෙහන්සා. මෙහෙමයි, දැන් ඔයාලඟ උත්තර ගොඩක් තියෙනවද ලෙහන්සා?
2: උත්තර ගොඩක් තියෙනවා. ප්‍රශ්නෙට අනුව මං ඒ ගොඩෙන් හොඳම එක තෝරලා කසුණියක්කට දෙනවා.
1: අපි මෙහෙම කරමු. අපි උත්තරයක් දෙමු. උත්තරයක් දීලා ප්‍රශ්නේ හදන්න කියලා කියමු නේද? අපිට ගොඩක් අය චැට් කරනවා, ගොඩක් අය කතා කරනවා, මට පර්සනල් ඉන්බොක්ස් කරන අය ඉන්නවා. ඉතින් ඒ ඔක්කොටම අපි කියමු පුළුවන් වෙලාවක. මේක දැන් මේ වෙලාවෙම වෙන්න ඕනත් නෑ. ඔයා දැන් මේ වෙලාවේ වැඩ කරන ගමන් වෙන්න පුළුවන් නේද? උදේට ලෑස්ති වෙනවා, හරිම කාර්ය බහුලයි, හෙට මෙහෙට දුවන්න ඕන. ඉතින් ඒ නිසා ඒ වෙලාව ඔයා චුට්ටක් මේ කොළුවේ තියාගෙන තව ටිකකින් ඔයාට පොඩ්ඩක් විවේක වෙලාවක්, මැසේජ් එකක් දාන්න පුළුවන් වෙලාවක් ආවම ඔයා අපිට එවන්න, අපි උත්තරේ දෙන්න. ඔය ප්‍රශ්නේ හදාගන්නකො. හරිද? මොකද්ද අපි දෙන උත්තරේ?
2: අපි දෙමු මුහුද කියලා.
1: මුහුද. උත්තරේ මුහුද. ඔයා හදන්න බලන්න ප්‍රශ්නේ.
2: හරි,
1: අපි බලමු. මේක එක එක අයට එක එක විදිහට දැනෙනව වෙන්න පුළුවන්, හිතෙනව වෙන්න පුළුවන්. මං ඇයි දන්නවද මෙහෙම දෙයක් කියන්න ඕනි කියලා හිතේ ලෙහන්සා?
2: කියන්නකො කසුනියකි.
1: උත්තරයක් තියදී ප්‍රශ්නයක් නෙමෙයි, අපි ප්‍රශ්න 100ක් හදාගන්න හරීම දක්ෂයි. පුදුම දක්ෂතාවයක් අපිට ඒකට තියෙනවා. උත්තරේ අපිට පේනවා, උත්තරේ අපි දන්නවා, හොඳටම පැහැදිලි උත්තරේ. හැබැයි ප්‍රශ්න ගොඩාක් තමයි අපි හදාගන්නේ. ප්‍රශ්න ගොඩාක් හිතින් හදාගෙන ප්‍රශ්න ගොඩ මේක තියෙනවා, අරෝයෝ ඒ වුණාට ඉතින් මෙහෙමයිනේ, අරෝමයිනේ කියලා කියනවා. හැබැයි උත්තරේ අපිට පේන්නේ නැහැ. ඉතින් ඔයාට උත්තරයක් තියාගෙන බොරු බොරු ප්‍රශ්න හදාගන්න ඕන නෑ කියලයි මම කියන්නේ. මේ මටයි ලෙහන්සටයි මේක අදාළයි. උත්තරයක් තියෙනවා නම් ඒකට රේන් දෙයක් අල්ලගෙන ඒක හැඩ කරගමු. හාද?
2: හා.
1: උත්තරයක් වෙන්න පුළුවන් නම් අපි උත්තරයක් වෙමු. උත්තරයක් දෙන්න පුළුවන් නම් අපි උත්තරයක් දෙමු. හැබැයි ලෙහන්ස, මෙන්න මේකේ මෙහෙම දෙයක්ත් තියෙනවා. ඕනම වෙලාවක උත්තර දෙන්න ලෑස්ති වුණාම අගේකුත් නැති වෙනවා. එහෙම වෙලා නැද්ද ඔයාට?
2: තියෙනවා, තියෙනවා.
1: හැබැයි ඔයා ඕනම වෙලාවක උත්තරේ ඔයා නම් ඔයා මාර කෙනෙක්. එහෙම හිතිලා නැද්ද?
2: හිතිලා තියෙනවා.
1: හිතලා බලන්න ඕනම වෙලාවක ඔයා උත්තරයක්ද? ඕනම වෙලාවක මම උත්තරයක් නම් මම මාරම කෙනෙක්. ඕනම වෙලාවක ඔයාට උත්තරයක් දෙන්න පුළුවන් විශ්වාසය තියෙනවා නම් ඔයා මාරම චරිතයක්. ඉතින් උත්තරයක් දෙන්න පුළුවන් වෙලාවට උත්තරයක් දෙන්න බය නැතුව, උත්තරයක් වෙන්න පුළුවන් වෙලාවක ඔයා උත්තරයක් වෙන්න. හැබැයි උත්තර තියාගෙන බොරු ප්‍රශ්න හදාගන්නත් එපා. ඔන්න ඔක්කඳ වෙන්න ඔක්කඳ වෙන්න ඔක්කඳ වෙන්න කියලා කියන්නේ සතුටින් ඉපිලි යන්න කියන එක.

0: ഒക്കാരിൽ അസന്റെ വച്ചനിക്കേനോ അനേത് ഏക തെങ്ങൾ ഏക വിദ്യാട്ടിക്കാണ് മങ്ങ ഏക ടാസായി ഔദേ ഹയായി വിനാടി തൊല ഹൈ വിലാവ് നെത്തെ ഫെം ആൽഫ സ്റ്റുഡിയോ ആകെ ഇതി
1: ඉතින් අපේ ප්‍රශ්නෙට නෙමෙයි අපේ උත්තරේට
0: අන්න දැක්කද අපිට පුරුදු මේක නේද ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නෙට අපේ ප්‍රශ්නේ මෙන්න මේක අපේ උත්තරේ මෙන්න මේක ඔය ප්‍රශ්නේ හදන්නකෝ
1: අපේ උත්තරේ මුහුද
0: බලමුකෝ මුහුදට මොකද වෙන්නේ කියලා ඉතින් පරිස්සමෙන් අද දවසේ වැඩ ටික කරගෙන යමු අද වට ගොඩක් වැඩ කරන්න තියෙන දවසක් නේ ඉතින් ඒ වැඩ ටික කරගමු අද මොනවද ලෙහන්සට ඉස්කෝලේ ගිහිල්ලා කරන්න තියෙන දේවල්
1: මේ සතියම කසුණියක්කි මං ගොඩක් සතුටින් ඉන්නේ හැබැයි සතුටු දේවල් වගේම ගොඩක් මහන්සි දවස් කිහිපයක් තමයි මේ මොකද අපේ ඉස්කෝලේ අර අපි කියන්නේ වාර්ෂිකව තියෙනවා කියලා ඇනුවල් ඉන්ටර් හවුස් ඔක්කෝම කම්පිටිෂන්ස් ටික තරඟ ටික මේ සතිය තමයි තියෙන්නේ අපිට තියෙන ඉංග්ලිෂ් ඒවා තමයි මම ඉන්නේ අපේ සිංගින් ඩ්‍රාමා ස්ක්‍රැබල් ක්වීස් මේ ඔක්කෝම මේ සතියේ තියෙනවා ඉතින් මම කසුණියක්කි ඇල්ෆ ස්ටුඩියෝ එකට අද ඇවිත්තින්නෙත් වෙනස් විදිහටනේ
0: ඒකනේ මම් බැලෝ මේ මොකෝ කියලා ඉතින් ඇයියත් ඔහොම අවුට්ෆිට් එකක ඉන්නේ
1: මම ඉතින් ට්‍රැක් බටම් එක ඇඳලා අපේ ස්කූල් ටීෂර්ට් එක ඇඳලා අපේ කැම්ප් එකේ තිබ්බනේ චූටි ළමයි ඒ කියන්නේ චූටි නංගිලා ග්‍රේඩ් 6 අය අපිට තමයි කසුණියක්කි තියෙන ටීචර්ස්ලා වගේ එයාලා බලා ගන්න
0: අහා හොඳයි
1: ඉතින් මේ එයාලට පොඩ්ඩක් ඉතින් කෑ ගහලා මගේ උගුර
0: ඔව් මට කියන මගේ උගුර රිදෙනවා එයා කියලා කියනවා පිළේ
1: මේ ඉතින් උගුර රිදෙනවා එයාලත් එක්ක කෑ ගහලා අද මට ඒ ගැන කියන චුටි කතාවකුත් තියෙනවා
0: අපි කියමු තව ටික වෙලාවක ඉතින් මේ වගේ ඉස්කෝලේ කියලා කියන්නේ අපිට ලස්සනම ලස්සනම ලස්සනම අත්දැකීම් ලැබෙන හරිම ලස්සන තැනක් ඉතින් ඒක අපිට තේරෙන්නේ දැන් මේ අපේ වයසට ආවහම ඒ කියන්නේ ඉස්කෝලෙන් අවුට් වුණාම කියලා කියන්නේ අපි අපේ ඉස්කෝලේ ගමන ඉවර වුණාම අපි අවුරුදු 19 20 වෙනකොට ඊටත් වැඩිය තව ලොකු වෙනකොට 25 30 40 50 60 ඔන්න ඔහොම වෙනකොට අපිට දැනෙනවා හානේ ඉස්කෝලේ කාලේ කොච්චර සුන්දරයිද කොච්චර ලස්සනයිද කියලා ඉතින් මගේ ආදරණීය චුටි මල් කැකුළු ඔක්කොටම මට කියන්න තියෙන්නේ අපි මේ ඉස්කෝලේ කාලෙන් ලැබෙන දැන් මේ ලෙහන්ස බලන්න කොච්චර ලස්සන්ට එක කියනවද කියන ඒ වගේ වාටත් දැනෙනවනේ ඉස්කෝලේ කාලෙදි කරන දේවල් ඒ කාලෙට කරන දේවල් ඒ කාලෙට ඉතින් ඒ නිසා ඒක මග හැරව ගන්න එපා කම්මැලි වෙන්න එපා අපි හැමෝමත් එහෙම තමයි වැඩ කරන තැන හොද්දට අත දිගහැරලා වැඩ කරන්න ඕන ලෙහන්ස
1: අනිවාර්යෙන්ම
0: ඉතින් ඒ නිසා අද ඔයා වැඩ කරන තැන හොද්දට වැඩ කරන්න ඔයා යන එන තැන අර අපි කිව්ව දවස් 21ක් කරන්න කියලා මම ආකර්ෂණීයයි මම ලස්සනයි මම යන තැන මම ලස්සන කරනවා මම හොඳ සිතුවිලි තියෙන කෙනෙක් මම යහපත් කෙනෙක් අන්න එහෙම හිතලා ඔයා

0: බොරුණං අහලා බලන්නකෝ. පුළුවන්ද බොරුණං අහලා බලන්නකෝ?
1: මොකද්ද?
0: ඇල්ෆා ස්ටුඩියෝ. බොරුණං අහලා බලන්න. ඇබ්බැහි වෙනසලුයි. හොඳම විටමින්ස් ටික, හොඳම එනර්ජි එක, හොඳම මෝර්නින් වයිබ් එක ලැබෙන්නේ උදේ 6 ඉඳලා ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්. ඉතින් ඔයාට එහෙම දවස තිස්සෙම හොඳම විටමින්ස් ටික අරගත්තට පස්සේ දවස කොච්චර ශක්තිමත්ද කියන්නක, කොච්චර හොඳ හයියක් තියෙනවද අපිට. හිත ඇතුලෙන් මේ හයිය එනකොට මාර එනර්ජි එකක් නෙලහස්සා. ඉස්කෝලේ ගියාම හොඳට වැඩ කරන්න, ඊට පස්සේ ඔයා වැඩ කරන තැනට ගියාම සමහරු මේ වැඩ කරලා යන ගමන තපි වහන ගම මෙසේජ් කරනවා. ඒ කියන්නේ මම කියන්නේ මුර සේවයේ දෙන කට්ටිය. එතකොට ඩොක්ටර්ස්ලා හෙදියෝ හැම මේ අපිට නර්ස්ලා හැම අපිට මේ මෙසේජ් කරනවා, මේ යන ගමන් ඕගලන් අහගෙන යන්නේ දැන් මගේ ෂිෆ්ට් එක ඉවරයි එහෙම කියලා. ඉතින් ඒකල හැමෝම අපිට ගොඩාක් වටිනවා. අපි ඔයගලන්ට ගොඩාක් ආදරේ. ඒ හැමෝගෙම දවස ඒ විදිහට. දැන් එක එකයිට තියෙන එක එක විදිහේ අදහස් බලාපොරොත්තුනේ. ඔයාගේ හිතේ තියෙන දේවල් හිතේ තියෙන විදියටම කරගන්න ශක්තිය තමයි අපි ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් මේ විදියට දෙන්නේ. ඉතින් ඒක හොඳට ගන්න.

0: මං අර මගේ කතාව කියන්නද කසුනියකි?
1: කියන්නකෝ.
0: කසුනියකි හිතන්නකෝ, කසුනියකිට මම දෙන ෆිල්ම් එකක් බලන්න. හැබැයි මේ ජීවිත කාලෙටම, ඒ කියන්නේ දැන් කසුනියකි ජීවත් වෙන කාලෙටම එකම එක පාරයි මම මේ ෆිල්ම් එක කසුනියකිට බලන්න දෙන්නේ, මේ පාර විතරයි.
1: හා හා හා.
0: එතකොට කසුනියකි එක කොච්චරනම් පරිස්සමින් උනන්දුවෙන් බලයිද?
1: අම්මෝ, ඉතින් මට එකපාරයිනේ අවස්ථාව ලැබෙන්නේ. එකපාරක් ලැබෙන අවස්ථාව හරිම වටිනවා.
0: ඒකනේ, එතකොට හරිම උනන්දුවෙන් එක කොටසක්වත් මිස් කරන්නද කසුනියක්කි බලයි. ඉතින් අන්න ඒ ෆිල්ම් එක වගේ තමයි යන්නේ අපේ ජීවිතෙත්. අපේ ජීවිතයේ ආයම කවදාක්වත් ඒ විදිහටම රීප්ලේ කරන්න බැරි ලස්සනම ලස්සන ෆිල්ම් එකක් වගේ තමයි. ඉතින් ඒ සිනමා පටේ වටිනාම සහ සුන්දරම දර්ශන රූපගත වෙන්නේ මොන මොහොතේද?
1: අන්න හිතන්න,
0: මෙන්න මේ මොහොතේ.
1: දැන් දැන් දැන්
0: මේ දැන් දැන් මම මේ කතා කරන්නේ අන්න ඒ තප්පරේ.
1: ඔන්න හිතන්න, ඔයා මේ වෙලාවේ ලුණු ගෙඩියක් සුද්ධ කරනවද මගේ අම්මා? එහෙම නැත්නම් පොල් ටික මිරිකන ගමන්ද? එහෙම නැත්නම් ලිප ළඟ නේද? ඔන්න දැන් චුට්ටක් බලනවා, ලුණු බලනවා, රහද කියලා බලලා එක්ක දැන් ඉවරයි, ලිප ඔෆ් කරනවා, ඊට පස්සේ ඇඳුම් ටික අයින් කරනවා. එහෙම නැත්නම් ඔයා යන ගමන් ඉස්කෝලෙට යන්නේ නැනගම මේ ඕනම වෙලාවක මේ දැන්.
0: ඉතින් කසුනියකි ගොඩාක් වෙලාවට අපි කලින් වෙච්ච දේවල් ගැන හිත හිත, අයියෝ මට ඒක මෙහෙම නැතුව අරහෙම කරන්න තිබ්බා, එහෙම හිතලා බය වෙනවා, පසුතැවෙනවා. ඒ වගේම වෙන්න තියෙන දේවල් මෙහෙම වුණොත් හොනේ තම වෙලත් නෑ, ඒ වුණාට මෙහෙම වුණොත් මම මොකද කරන්නේ? අර ඒක අනාගතේ වෙන්න තියෙන එකට සූදානම් වෙන එක හොඳයි. හැබැයි අපි මෙන්න මේ මොහොතේ ඒ පසුතැවීම තියාගන්න ඕනේ නෑ කියලා තමයි මට හිතෙන්නේ. මොකද ගියපු තප්පරවත් එන්න තියෙන තප්පරවත් අපිට ගන්න බෑ. හැබැයි මේ මොහොතේ ඒ තප්පරය අපිට ගන්න පුළුවන්. දැන් මට ඕක ඇත්තටම ගොඩාක් ගැඹුරින්ම දැනුනේ කසුනියකි ඊයේ. මොකද ඊයේ මං යාළුවෙක් එක්කනේ හිටියේ. ඒ කියන්නේ අපි දැන් ඉස්කෝලේ ඉවර වෙලා, ඉස්කෝලේ වෙලාවටත් වඩා වැඩි වෙලාව යාළුවෙක් හිටියේ. ඉතින් අපි hina වෙන විදිහ, විහිළු කරන විදිහ, එතකොට පාරේ ඇවිදන් යද්දි එක එක ඉතින් ඕප දූප එක එක කතා කියන විදිහ, ඒ ඔක්කොම ඔක්කොම එකතු වෙලා ඉද්ද යාළුවෝ ටික, අර අපි කියන්නේ අපේ ඉන පීස් එක ආරක්ෂා කරගන්න පුළුවන් ඉන සර්කල් එකත් එක්ක ඉද්දී ඒ දැනෙන තප්පර, ඒ දැනෙන ඒ ගෙවෙන තප්පර හරිම වටිනවා. අපේ ජීවිතේ ලස්සනම මතකයන්. මං අහලා තියෙනවා කසුනියක්කි, අපි දැන් අපේ ජීවිතේ අපි අවසාන තප්පර කීපය ගෙවෙද්දී අපේ ජීවිතේ මේ වටිනවා කියලා අපිට හිතුණු අපේ මතකේ ගබඩා කරගෙන හිටපු මතක රීප්ලේ වෙනවලු. තප්පර හරි මිනිත්තු හරි මට හරියට මතක නැහැ ගාන. ඉතින් මට හිතනවා අපි යාළුවෙක් එක්ක පවුල එක්ක ගෙවන තප්පර අන ඒ මිනිත්තු කිහිපයට ඇතුළත් වෙයි කියලා. දැන් පවුල ගැන කතා කරොත් අපේ අම්මා හදලා දෙන රහත් එකක්, එතකොට
1: කැඳ එකක් උදේට,
0: නාගිල මල්ලිලා එක කරන පුංචි රණ්ඩුවක්, තාත්තා එක්ක කතා කරන මොකක් හරි වැදගත් දෙයක්, ඔය ඔක්කොම පවුලනේ කසුනියක්කි. අපි ඕව දැන් හරිම සුළු වෙන්න හිතන් ඉන්නේ. හරි, අපේ
1: කොහොමත් එකයි කොහොමත් ඉන්නෝ, කොහොමත් අම්මට ඒක හදලා දෙනවනේ, කොහොමත් තාත්තා ඉතින් මම බෝල ගහන්න එන්නේ කියලා කිව්වහම ඔක්කොම වැඩ ටික දාලා එනවනේ, ක්‍රිකට් ප්ලේ කරන්න මාත් එක්ක, කොහොමත් එහෙමනේ,
0: කොහොමත් අපේ නංගි උදේ ඉඳන් රෑ වෙනකම් මාත් එක්ක රණ්ඩු කරනවනේ. හැබැයි කසුනියක්කි හිතන්නකෝ, අපේ ජීවිතේ අපිට එක එක හින තියෙනවනේ. ඔය හින බලාපොරොත්තු ඉෂ්ට කරගන්න යන ගමනේදී සමහර විට ඔයාට ඔයාගේ යාළුවෝ පවුල මගහැරෙන්න පුළුවන්. ඔයාගේ හීන වෙන්න පුළුවන් පිටරටක හොඳට ඉගෙන ගන්න එක. එතකොට ඔයාට ඔයාගේ පවුල දාලා යන්න වෙනව නේද? ඉතින් තාම ඒක උදා වෙලා නැහැ. ඔයාට තාම කල් තියනවා. දැන් ගිහිල්ලා හයියෙන් අම්මව බදා ගන්න බලන්න, නංගිට චූටි කිස් එකක් දෙන්න බලන්න. ඉතින් මේ ගෙවන තප්පරය ලස්සන කරගන්න ඕනේ ඔයාමයි.
1: හැමතිස්සම අපි කියන්නේ එක කොහොමත් තියෙන දේවල් තමයි අපි වැඩියම පරිස්සම් කරන්න ඕනේ. කොහොමත් තියෙන දේවල් වලට තමයි වැඩියම වටිනාකම දෙන්න ඕන. නැති වුණහම තමයි ඉතින් අගේ වැඩි වෙන්නේ.

0: උත්තරේ මොහොද? අපිට මේ ලස්සන ලස්සන ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා ලෙහන්සා. අප හිතුවට වැඩිය දුර ගොඩක් හිතනවා නේද? හොඳයිනේ හොඳයිනේ, එහෙම තමයි ඉන්න ඕන. හරි, දැන් හරි. ඔන්න රේඩියෝකේ සද්දේ ටික ටික වැඩි කරගමු. ස්කූල් වෑන් එකේ රේද්‍ර මහත්තයෝ, අපි මේ දුවදරුවන්ට රේඩියෝකේ සද්ද තව චුට්ටක් වැඩි කරලා දෙනවද? බස් එකේ යනවනම් ඔන්න රේද්‍ර මහත්තයෝ, ඔයාට අමාරු නම් ඒක කරන්න කොන්දසිර මහත්තයෝ උදව් කරන්නකො. ගිහලා රේඩියෝකේ සද්ද වැඩි කරලා දෙන්නකො. කෝච්චීට නම් ඉතින් මේක කියන්න විදිහක් නැහැ කොහෙත්ම. හැබැයි ඔයා කෝච්චි යන ගමන් අපි වහනවා කියලා දන්නවා. මොකද චැට් එකෙන් අපිට ඒක තේරෙනවා. නියමයි. දැන් ඔන්න එනර්ජි වැඩි කරගෙන ලස්සනටම යමු බලන්න.
1: Alpha Studio with Kasuni and Lehansa.

0: අද අපි කපන්නේ මොන වගේ කේක් එකක්ද ලෙහන්සා? මොකද කියන්නේ?
1: අද අපි එදා කැපේ විටමින් කේක් එකක්නේ. අද චුට්ටක් පැණි රහ කමුද?
0: අම්මේ කමු කමු කමු පොඩ්ඩක් කමු. ඉතින් පොඩි අවස්ථාවක් ගමු නේද? හැම රසක්ම ඕනේනේ අපිට. හරි, එහෙනම් අපි අද ඔන්න උපන්දින සුබ පැතුම් කියන්නයි හදන්නේ. අපි එහෙනම් හැමෝම එකතු වෙලා අපේ කේක් එක කපමු බලන්න.
1: මුලින්ම අපිට වෙලා තියෙනවා අද අපේ තාත්තගේ උපන්දිනේ. එයාගේ නම නාලක ඉනෝෂන් සමරසේකර කියලා. ඔන්න පවුලේ හැමෝම තාත්තට සුබ පතනවා.
0: තවත් තාත්ත කෙනෙක්ගේ උපන්දිනයක් නේද?
1: ඔව්, අර මේ කසුරියා කී අපිට ලස්සනට කවියවන්නේ අර දෙව්පන් හිඳ.
0: ඔව්,
1: අන්න ඒ අයියාගේ තාත්තගේ උපන්දිනේ අද.
0: ආනේ, හරිම ලස්සනට කවිත් එක්ක මෙවල තියෙනවා නේද? ජයලත් රත්නායක තාත්තගේ උපන්දිනය අද. ඒක මේ අපිට කියන්න පුළුවන් නේද? ඒ වාක්‍ය දෙක තුන එවල තියෙන තාත්ත වෙනුවෙන්.
1: ඔව්, අපි කියමු. පොළව උහුලන මහ මේරුව මෙන් නිසල් මන්, ගුරු ඇසින් දැකපු ලෝකේ නැත වරදින් මන්, දරු සෙනෙහසින් පිරුණු හැඟුමන් නිබඳ පව මන්, පියාණෙනි ඔබයි මේ ජීවිතේ මග පෙන්වමන්, සංසාර කතර ගෙවමින් දුක උසුලාගෙන අපගේ අනාගත මාවත එළිය කරමින, වෙහෙස නොබලා කටුකොටු පෑගුවා සෙනෙහෙන, නිදුක් නිරෝගී සුව ලැබ දිනමක වැජබෙන, සුබම සුබ උපන්දිනයක් වේවා පියාණෙනි කියලා අපිට වෙලා තිනුන්න අපි ඔක්කොම කිව්වා.
0: ඔහෝ, ඒ වගේම තව තේනම උපන්දින නේද සුබ උපන්දිනයකේ තාත්තල දෙන්නටම.
1: ඊට පස්සේ අම්පාර ඉඳන්
0: අර උහන කනිෂ්ඨ විද්‍යාලය
1: දෙක වසර ඉගෙන ගන්න රණුලි චතුත්මා සස්වින්දිගේ උපන්දිනය අද. අනේ, එයාගේ හත්වෙනි උපන්දිනය කසුනියක් කියද. ඊට පස්සේ අපිට කෑගල්ලෙන් සසිකා එවලා තියෙනවා අද මගේ උපන්දිනේ කියලා.
0: හරි, අද අගෝස්තු 6 වෙනිදා උපන්දිනය සමරන හැමෝටම සුබම සුබ වෙන්නම ඕනේ, ජයම ජය වෙන්නම ඕනේ, හිතේ තියෙන දේවල් ඒ විදියට ඉටු වෙන්නම ඕනේ.

0: දිලිසෙන්න දිලිසෙන්න පැපලෙන්න පැපලෙන්න අද පැපලෙන්න පුළුවන් දවසක් දිලිසෙන්න පුළුවන් දවසක් අනිත් අයට උදව් කරගෙන සහයෝගයෙන් වැඩ කරගෙන යමු.
1: අපේ සින්දුවලට නම් ඉතින් නොමද ප්‍රතිචාර ලැබෙනවා. කාටද කාටද ඒකේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ?
0: ඉතින් හොඳයිනේ. FM 95.4 උදේ මේ වගේ ලස්සන සින්දු ටිකක් අහගෙන ලස්සන ලස්සන දේවල් ජීවිතයට එකතු කරගෙන දරුවන්ගේ හැකියාවන් අඳුනගෙන අපේ හැකියාවන් වැඩි කරගෙන යන්න පුළුවන්. දැන් මේ දවස්වල මේ විභාග කටයුතු නිසා තමයි අපි දරුවන්ට අවස්ථාව දීලා තියෙන්නේ. පොඩි කාලයක් නේද? ඇල්ෆා ස්ටුඩියෝ එකේ හැම හැමදේ ගැනම හිතන තැනක්නේ. හරි,
1: අනිවාර්යෙන්ම.
2: FM Alpha Studio with Kasani and Lehansa. Sri Lankika kulubadu rasaya itihasaya purawatama apa lovama dinayata. Ema rasaya nava mavathakin vijaya samagame soya nagarstulin obata daayada karai. Rasakaraka etthema nathi. Vijaya veji soya nagars rasaganma ette apeema apeema deshiya kulubadu sareni. Rasa rasakin yukta gunaya suwanda poshadayi bavin ihala soya nagars nam vijaya veji nam vejima tamai.
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ.
5: ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලා සම්මානෙන් පෙතුම් ලබයි. SLT Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: මම කාලේ මාපල්ලගම තුමනදාස කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපිරි කියලා ඇල්වා. කරාපිරින් කියනවා මට එහෙම හට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
0: කතා කරන්න 0777 300 940.
4: FM 95 FM 94.8 Net FM.
2: Net FM Alpha Studio with Kasani and Lehansa.
0: තව උපන්දින සුබ පැතුමක් තියෙනව නේද ලෙහන්සා?
1: තියෙන ස්පෙෂල් බබෙක්ගේ.
0: ඔව්වනේ, එක පැයට මට කියවුණේ ඉත්තෑ වගේ බර්ත්ඩේ එක කියලා.
1: ඒක තමයි මම බැලුවේ. හැබැයි මම දන්නවා ඔය කියන්නේ කා ගැනද කියලා.
0: අර අර ඉත්තෑ බබා පෙනේ දිත්තෑවයි එයාගේ යාළුවෝ ඔක්කෝම එකතු කරගෙන ඉන්න අපේ ලස්සන චූටි ධෝනි ශ්වේත ශ්වේත. නැතිෆිම් YouTube එකට ආවනම් ඉතින් ඔයා දැක්කනයා කවුද කියලා. අපේ ශ්වේත ධෝනිගේ උපන්දිනය. අම්මෝ දැන් බලන්න ඕන ඉත්තෑ බබා බෝල වෙලා. මට එවනවා හැමදාම වගේ වීඩියෝ එවනවා ඉත්තෑ වගේ යාගේ. හරි මාසයි දැක්කම ඉතින් ධෝනි සුබ උපන්දිනයක් වේවා. ඔයාගේ අනාගතේ ලස්සනම වෙන්න ඕනේ.

0: උත්තරේට ප්‍රශ්නේ ඔයාට ඕනම වෙලාවක එවන්න පුළුවන්. උත්තරේ මොහොත. අන්න හරි. හැබැයි කසුනියා කී දැන් කටි අර ඉස්සලත් කිව්වා වගේ වැඩනේ. ඉතින් ඔයා කොයිම වෙලාවක හරි එවන්න. හැබැයි අපිට අඳුර ගන්න ලේසි වෙන්න යටින් ඇල්ෆා ස්ටුඩියෝ කියලා ටයිප් කරලා මෙවන්න හොඳේ.
1: සමහර වෙලාවට ඇල්ගුටවුන් අහන වෙලාව වෙන්න පුළුවන් දේදුණු මාවත ගින්දර හැන්දෑව හතර වටේ ඕනම වෙලාවක ඔයාට හිතෙනවනේ මේක. එතකොට හිතන ගමන් එවන්න ඇල්ෆා ස්ටුඩියෝ කියලා දාලෙවම අපිට බලා ගන්න පුළුවන්. එහෙනම් ලස්සන වේවා, සුබ වේවා, ජය වේවා ද හැම බාධකයක්ම බිඳකෙන අභියෝග ජයගෙන ඉස්සරහට යන්න පුළුවන් දවසක් වෙනවාමයි. මම කසුනේ,
0: මම ලෙහන්සා.

0: Alejandro.
1: වාව් ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
2: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
3: මාත්‍යාද කේක් කන්නවත් ආවේ නෑනේ.
4: මට උණ වගේ සේන.
3: ලින් පස් පංගුව බමු.
4: සෑහෙන වෙලාවක් යයිනේ.
3: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
5: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
7: මගේ නම අනුෂා ලක්මාලි. මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ. පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා. ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා. ඇත්තටම කියන්න තියෙන්නේ ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධනහිස් අමාරුව සුවපත් කරලා දුන්නට.
2: ඔබටත් මෙවැනි රෝගාවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක මධ්‍යස්ථානය 0716856956.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදිහින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදිහින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඇයි ෂුගර් කියන මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න? අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
9: FM 95. FM 94.8. Net FM. Divine Pura.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-0767-716-3672.
0: විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 6 වනදා බ්‍රහස්පතින්දා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල අකිල කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට විශේෂ සැලකිලි නැහැ. එකතු වුණු විපක්ෂය ආණ්ඩුවට රිදෙන්න ඊළඟට කරන දේ රාජිත රතුකට්ටේදී හෙලිකරයි. අද සිට වැසි යලි වැඩි වෙයි. බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි. ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අය කරගන්න පුළුවන්ද? තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට. ඕමු සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනය ගැන ඉරානය අලුත් එකඟතාවයක. රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඊයේ පස්වරුවේ රැගෙනවා. බන්ධනාගාරයේ නම් කියන්නේ ඔහුට කියලා විශේෂ සැලකිලි දෙන්නේ නැහැ කියලා. ඒ අනුව වෙනත් රඳවියන් එක්ක ඔහු රඳවා ඉන්නවා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතෙන් සිට.
3: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ පස්වරු 5:30ට පමණ ඔහු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෙත රැගෙන ආ බවයි. ඉන්පසුව අකිල විරාජ් කාර්යවසම් මහතා එම බන්ධනාගාරයේ වාට්ටුවක වෙනත් රැඳවියන් පිරිසක් සමග රඳවා තිබෙනවා. කෙසේ වෙතත් ඔහුට හිමිවන්නේද වෙනත් රැඳවියන්ට හිමිවන පහසුකම් පමණක් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරමින් තම කාර්ය මණ්ඩලයේ සඳහා බව පවසමින් බඳවා ගන්නා ලද සේවකයින් 4 දෙනෙකුගෙන් 3 දෙනෙකු තමාට අයත් ඉන්ධන පිරවුම් හලක සේවයේ යොදවා ඇති බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. එමෙන්ම අනෙක් සේවකයාද තනතුරට අදාළව වෙන්කර තිබූ කාර්යාලයේ රාජකාරී සඳහා යොදවා නොමැති බවයි වාර්තා වුණේ. ඒ අනුව අදාළ සේවකයන් වෙත රජයෙන් වැටු පාදීමනා ගෙවීමට සැලැස්වීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නැමති වරද සිදු කිරීම යන චෝදනාව මත ඔව්ව අත්අඩංගුවට ගනු ලැබුවේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. පසුව අකිල විරාජ් කාර්යවසම් මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. විපක්ෂයේ සිටින සියලු පක්ෂ ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ආණ්ඩුව ගෙනෙන වැරදි යෝජනාවට එරෙහිව කටයුතු කිරීමට මේ දිනවල සාකච්ඡා සිදු කරමින් සිටින බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. Net News YouTube නාලිකා වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතුකට්ට දේශපාලන සංවාදයට සහභාගී වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
5: මොකද මේ වෙන්නේ එක්සත් ජාතික පක්ෂය ආයකතු වෙනවා සමගි ජන බලවැත් එක්ක ආයෙත් නැවත ප්‍රශ්න තියෙනවා ආයකතු වෙනවා වෙන් වෙනවා එකතු වෙනවා දැන් අවසානයේ මොකද සිද්ධ
6: වෙන්නේ නැහැ එකතු වීම පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ අපි ඊසරේ ඒකාබද්ධුනේ මුළු මහත් විපක්ෂය මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන්ගේ කාලය දීර්ඝකිරීම පිළිබඳ නිශ්චිත කරුණක දැන් අපි සාකච්ඡා කරලා යනවා ඉදිරියේදී අනිත් ප්‍රශ්න සමගත් ඒකාබද්ධව ක්‍රියා කිරීම සඳහා එතකොට දැන් අපි සෙනසුරාදා යනවා මල්වතු මහානායක හාමුදුරුවෝ හිටියෝ. එතකොට අස්පිරිය මානායක හිමි පෙළේ දෙනා හම්බෙන්නේ. එතකොට අපි ඔක්කොම එතෙන්ට යන්නේ ඒකාබද්ධව. ඒකට අපිත් එක්ක ඒකාබද්ධ විපක්ෂය සමග සජව, එතකොට නාමල්ලාගේ පොට්ටුව, එතකොට දිලිප් ජයවිල්ලාගේ පක්ෂය ඔක්කොම එකට එකතු වෙලා තමයි ඒ ක්‍රියාමාර්ග ගන්න. ඉතින් ටිකෙන් ටික මුළු මහත් විපක්ෂයම එකතු වෙන තැනකට තමයි මේ ගමන් කරන්නේ.
5: එහෙම නැතුව සමගි ජන බලවේගයයි එක්සත් ජාතික පක්ෂය එකතු වීමක් නෙමෙයිද මේ?
6: නෑ, ඒකවත් තව ඉස්සරහට. ඒක පක්ෂ පක්ෂ අතර තියෙන කතාවක්නේ. ඊට අතර මුළු මහත් විපක්ෂයම එකව වෙන තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඔක්කොම ඒකාබද්ධ වෙනවා. ඒකට පක්ෂ දෙකක් වෙනම එකව වෙනවා වගේ නෙවෙයි, ඒකාබද්ධ විපක්ෂයක් වශයෙන් මුළු මහත් විපක්ෂයම මේක තැනකට ගමන් කරනවා.
5: පාක්ෂිකයන් නැත්නම් ජනතාව එළියෙන්දම් බැලුවම දැන් ඔබත් ඔය කියන විදිහට ඔක්කොම පක්ෂ ටික විපක්ෂ ටික එකතු වෙනවා නම් ඒකතු වෙන්නේ බයකටද?
6: නෑ, ඒ ඕන වෙලාවක ප්‍රධාන හතුරට විරුද්ධව අනික සියලුම කට්ටිය එකතු වෙනවා.
5: ආණ්ඩුව පොදු හතුර.
6: පොදු හතුර.
5: හතුරෙක් විදිහට දකින්නේ අය ආණ්ඩුව කියන
6: මොහොතේ. දකින්න ප්‍රධානම දේ තියෙනවනේ එකක් ආර්ථික වශයෙන් මේ රට කඩාගෙන වැටිලා මේ මිනිසුන්ගේ ජීවන වියදම අද වෙනකොට ඉතාමත්ම ගැඹුරු තත්යකට පත් කරලා මිනිසුන්ට ඒ දිනදා වේල ආකා ගන්න බැරි තත්යකට වැටෙන තත්යකට ඒ වයි අනිත් එකෙන් වාග් ස්ථානවල අද ව්‍යාපාර ස්ථාන වසා දමමින් ඒ වයි සේවකින් එළියට යනවා. ඔවුන් රැකියා විරිත් තත්යක ඇවිද මේ ජීවන වියදමට තවත් බරක් ඇති වෙනවා. ඒකටත් වඩා ඒකාබද්ධත්වය කරා යන ගමන. ඔවුන්ගේම කට්ටිය කියනවා අපි මේක අපව දෙන්නේ නැහැ. අපි මේක චීන විදියට හදනවා. එක පක්ෂයක ආණ්ඩුවක් විදියට යනවා. දැන් ඒක අපි දකිනවා. ඒක තමයි දැන් විනිශ්චයකාරවරුන්ගේ දීර්ඝ කිරීම තුළ තියෙන්නේ. ඔවුන් එකට කියන හේතුව තමයි නඩු ඉක්මනට ඉවර කරන්න. නඩු ඉක්මනට ඉවර කරන්නේ කොහොමද? නඩු ඉක්මනට ඉවර කරන්න කරන්න ඕනේ විනිශ්චයකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කළානේ. විනිශ්චයකාරවරුන්ගේ වයස වැඩි කරයි කියලා කොහොමද නඩු ප්‍රමාණයක් වැඩි වෙන්නේ?
5: හරි, මේ වෙලාවේ තියෙන එක නඩු විනිශ්චයකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කරන්න යම් කිසි කාලයක් ගත වෙනවා නම් මේ වෙලාවේ ගන්න පුළුවන් ලේසිම ක්‍රියාමාර්ගයේ විශ්‍රාම වයස දීර්ඝ
6: කිරීම. නෑ, ඒක කාලයක් ගත වෙනවා. දැන් අපේ ආණ්ඩු කාලේ අපි වැඩි කරේ ශ්‍රේෂ්ඨාධිකරණ අපි ආයතනය කර දෙකන්නේ දෙකට වැඩි කරානේ. අපි වැඩි කළා අර ට්‍රයල් ඇඩ් බා කියන එක වැඩි කිරීම සඳහා හයි කෝට් එක වැඩි කළා. අලුත් උසාවි හදලා ඒ ඔක්කොම කරානේ ඉතා සුළු කාලෙකින්.
5: මේ වෙනකොට මේ ආණ්ඩුව පත් වෙලා රයින් වික්‍රමසිංහ මහත්මයාට විරුද්ධව පරීක්ෂණ ක්‍රියාත්මක වුණා උසාවි කියයි. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්මයාව අල්ලස් කොමිස මහමුවට කැඳේවල් අකිල විරාජකාරීව සම්මහත්මයාව අල්ලස් කොමිස මහ විසින් අතඩංගුවට අරගන්නවා. ඊළඟට නාමල් රාජපක්ෂ යෝෂිත රාජපක්ෂ පවුලටම විමර්ශන කටයුතු සිද්ධ වෙනවා. දැන් ඊළඟට ආණ්ඩුවට හිතයිෂි කට්ටිය කියන්නේ මෙහෙම දිගින් දිගටම පරීක්ෂණ සිද්ධ කරනවා. මේවට බයේ තමයි මේ මුලින්ම ප්‍රධාන විපක්ෂය එකතු වෙන්නේ සහ මේ විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීමට විරුද්ධව කතා කරන්නේ ඒක හින්දායි.
6: නෑ, දැන් මේ වැඩපිළිවෙල ඉස්සල බලන්න ඕනනේ. ඒක දූෂණ විරෝධී වැඩපිළිවෙලක්ද කියලා. දූෂණ චෝදනාවක් තිබිලා ඒකට විමර්ශනය කළා. ඒකට නඩු පැවරීම ඒක කටයුත්තක්. ඉතින් එහෙමනම් ඒක සියලු කට්ටියට අවලංගු වෙන්න එපැයි. දූෂණය කරපු හැම කෙනාටම අවලංගු වෙන්න. එතකොට ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා අපිට ලැබුණ ජනවරම කියලා. ජනවරම ලැබුණේ එක කට්ටියකට විතරක් දූෂණය අයින් කරන්න බෑනේ. ඒතර පවතින ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ජනාධිපතිවරයාගේ ඉඳලා තියෙන தත්වය. දැන් අද බැලුවොත් ඒගොල්ලන්ගේ වක්කම් බැලුවොත් අවුරුදු දෙකමාරක් වෙනකොට කොහමද වුන් කෝටිපති වුනේ? කොහමද වුන්ට ක්‍රිප්ටෝ කරන්සිය ආවේ? ඔබතුමි දන්නවා ක්‍රිප්ටෝ කරන්සිය කියන්නේ රුපියල් වලින් ගනුදෙනු කරලා ඊට පස්සේ ඩොලර් වලින් ගනුදෙනු කරලා ඊටත් පස්සේ තමයි ක්‍රිප්ටෝ කරන්සිය කියන්නේ. ලංකාවේ තාම තහනම්. නමුත් ඔහුගේ වක්කම් ප්‍රකාශන දෙනවා ක්‍රිප්ටෝ කරන්සිය කියන. අද වෙනතුරු විභාගයක් කරාද කොහොමද ක්‍රිප්ටෝ කරන්සිය කරේ කියලා මේ ලංකාවේ නීති විරෝධී.
5: ඔය ඔය ප්ලෑන්
6: එක. ඒකත් ඇමතිවරුන්ට කියනවා මහල් නිවාස දෙක තුන මේ පාරේදී. එතකොට ඉතිරියෙන් දැන් කුසිය වහගත්තයි කියපු එක්කෙනාගේ තියෙනවා කෝටි ගාණක්. එතකොට බැණියම අන්ඩර්වියර් එක වැලේ දාන්න ලැජ්ජයි හිල්ටි උනායි කියපු එක්කෙනාගේ ඒත් එහෙමයි කෝටි ගාණක්. එතකොට ඒ කෝටිපතියෝ උනේ කොහොමද කියලා හොයන්නේ නැතුව විපක්ෂය විතරක් එක්කව වෙන්නේ තියෙන්නේ ඒක ඇත්තරම විපක්ෂයේ දේශපාලන දඩේම.
5: රනිල් වික්‍රමසිංහ මහතා නැවත සක්‍රීය දේශපාලනට එනවා
6: 2029 ජනාධිපති 2029 ජනාධිපති. ඊයේ එතුමා ඒකාබද්ධ විපක්ෂයේ සියලුම කණ්ඩායම් ගැනලා සිවිල් සංවිධාන ඔක්කොම අරගෙන එතුමා වැඩ පිළිවෙල කතා කරගත්තා. මේ දැන් අපි කොහොමද ඉදිරියට වැඩ කරන්නේ කියලා මේ තියෙන මරදැනට මුහුණ දෙන්නේ.
7: රතු කට්ට රතු කට්ට පණින්නට පෙර පණින්නට පෙර
3: හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහභාගී වූ නෙත් නිවුස් රතුකට විශේෂාංගයේ වීඩියෝව නෙත් නිවුස් YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකි. දිවයිනේ නිරතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද දිනේ සිට ඉදිරි දින කිහිපෙදී බලාපොරොත්තු වන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලන්, මහනුවර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලන් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාර්යනිවුත් කාලුගුණ විද්‍යාඥ කවිඳු ලක්ෂාන් මහතා වැඩිදුරටත් පැවසුවේ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය හේතුවෙන් මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වයකට මෑතකදී පාර්ලිමේන්තුවට ගෙනෙන ලද දේශීය ආදායම් සංශෝධන පනතට අනුව විසඳුමක් ලබා ගැනීමට හැකිවේදැයි පැහැදිලි කරන ලෙස අභියාචනාධිකරණය එම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වල නායකයන් වන ධනංජයද සිල්වා, චරිත් අසලංක මෙන්ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ඇඳ වූ අවස්ථාවේදී තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකීන්සේ සලකා තමන්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අයකිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නේ ඉල්ලා ඔවුන් එම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන් තබිසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. ඒ අනුව මෙම කරුණට අදාළ ලිඛිත සැලකිරීම් තිබේ නම් ඒවා සතියක කාලයක් තුළ ගොනු කරන ලෙස පාර්ශ්වකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල මෙම නඩුකරවලට අදාළ තීන්දුව අගෝස්තු මස 31 වනදා ප්‍රකාශයට පත්කරන බවත් නිවේදනය කළා. හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නාවික ගමනාගමනය සඳහා වන නව ගමන් මාර්ගය සම්බන්ධයෙන් අවබෝධතාවයකට පැමිණ තිබෙනවා. ඒ ඉරානය සහ ඕමානය අතරයි. තෙවන පාර්ශ්වයන්ගෙන් බාධාවක් සිදු නොවන්නේ නම් මේ පිළිබඳව ඒකාබද්ධ නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ස්මයිල් බගායි පවසනවා. කෙසේ වෙතත් ඉරානය සහ ඕමානය අතර ඇතිකර ගන්නා මෙවැනි එකඟතාවයකින් පමණක් මෙම උපායමාර්ගික ජලමාර්ගයේ සම්පූර්ණ ආරක්ෂාව තහවුරු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. යෝජිත මෙම ගිවිසුම මගින් හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගල්ෆ් කලාපයට ඇතුළු වන නෞකා පාලනය කිරීමේ බලය ඉරානයට හිමිවන අතර මෙය ඉරානයේ ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස සැලකෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: FM 95 FM 94.8 Net FM Divine Pura Divine.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM. I'll go down.
2: Brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
4: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක.
6: The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 01.1.666.222 Prime Residences.
7: රසට ගුණට උයන්න. පිටේ තුනපහ.
8: Rhino Roofing within Hadunwa then Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet Fatty Vistar Sandhal Dahatunai Anuhaya Amatana
9: Damro Vasara Meda Sale Graha Bhandi Saha Viduli Upakarna Sandha Vishesha Vattam Sieluma Damro Pradarshana Garavalin
10: BYD Sealion 5 Plug-in Hybrid SUV Vedi Ita Akarshane Penumsa DMI Thakshane Samaka Ope Kamunita Suvisheshi Bavak Ekkaraganna Amatana Bindu Ekaikai Dekai Ekasivisipahai Ekasivisipah
11: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
12: හොට්ස්පොට්? අයියේ.
11: ඩේටා නෑ අනේ.
12: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
13: ඒයි නංගි මේ ඩේටා නැතුව බයිට් වෙන්නේ. ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරගවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
14: We are ready for this war.
15: Squash the bad optics, Nazi Congress comes to an end.
16: Gather on a day of profound joy, a soaring hope.
17: The day a planet stops for a game.
18: Net FM. Algo

0: Good morning. Velavu de hatai vinadi hayai. Ohayo noa.
1: Ohayo, ohayo.
0: Ohayo ati. Oh, mira, Mike ga. Mike ga thangila dawas dekak tisse.
2: Mike ga illa.
1: Me ohayo kiyala kiyanne Japan bhasha wenne.
0: Oh, Japanese ling good morning kiyanne.
1: Good morning kiyanne. Japan eta ada vishesha dawasa. Oha eka danaganada kiwwe?
0: Neha, ithin mama me nuwage oluwa poddak telepathy ne wada. Poda read karada.
1: මොකද ඔව් ජපානයේ හැරෝම් ලක්ෂ්‍ය සටහන් කරපු දවස අද කියලා තමයි ඉතිහාසගත වෙන්නේ. හැබැයි ඒක බොහොම සුන්දර සිදුවීමක් නෙමෙයි. මේ ලෝකයේ සිද්ධ වෙච්ච අසුන්දරම සිදුවීම් අතරින් එකක්. දැන් තේරෙනවා ඇතිනේ ජපානයයි ඒ අසුන්දර සිදුවීමයි කියනකොට මොකද්ද මේ පූර්ව අපර සන්ධි ගැළපීම කියලා. නම් දෙකක් තියෙනවා. පස්සේ ඒවා ළමයින්ටත් දැම්මා. එකක් තමයි හිරෝෂිමා, අනිත් එක තමයි නාගසාකි. අද තමයි අර ලිටල් බෝයි. හොඳ පොඩි. මේ ලිටල් බෝයිව ඇමරිකාව විසින් හිරෝෂිමාවට ඉහළ ආසේදී අතෑරලා තප්පර කීපයකින් ඇස්තමේන්තුගත ලහංකයාලේකන අනුව 140,000 සුන්නත් දූලි වෙලා ගියේ. ඒ මීට හරියටම 1945 අගෝස්තු 6 වෙනිදා ඊට දවස් 3කට පස්සේ නාගසාකි වලට පොඩි ළමයෙක් නෙමේ අතෑරියේ මහමිනියෙක්
2: වුණා.
1: එයාට කිව්වේ ෆැට් මෑන් කියලා.
0: ෆැට් මෑන්.
1: ඉතින් ලිටල් බෝයි සහ ෆැට් මෑන් අවසානයේදී අද දක්වා දැන් ඒකට විකර්ණ වලට ගොදුරු වෙච්ච අද දක්වා උදවිය ඒකෙන් දුක් විඳිනවා. මුළු ජපානයේම බීතියෙන් ඇලිලා ගියා. හැබැයි අවසානයේදී දෙවන ලෝක යුද්ධයේ අගෝස්තු 15 ජපානයේ මුළුමනින්ම මේ යටත් වුණා. ඉතින් ඒ යටත් කරගන්න තමයි මේ තරම් මේ ඒ කියන්නේ යුද්ධයට කිසිම අදාළතාවයක් නැහැනේ. හිරෝෂිමාවේ මිනිස්සු ඇමරිකාවට ගහන්න ගියාද?
2: ඔව්.
1: නාගසාකිවල මිනිස්සු ඇමරිකාවට ගහන්න ගියාද?
2: ඈ?
1: ඔව්. ඒ මිනිස්සු ඒ නගර දෙකේ මිනිස්සු ජපානයට කිව්වද ඕගොල්ලෝ ඇමරිකාවත් එක්ක යුද්ධ කරන්න කියලා? ඕගොල්ලෝ මිතුරු පාර්ශවයෙන් හරි අනිත් පැත්ත හරි ගන්න කියලා දෙවන ලෝක යුද්ධ හිරෝෂිමාවේ හරි නාගසාකි වල හරි මිනිස්සු කිව්වද? ලෝකෙ කොහෙවත් ඔය ගම් පිටින් යුද්ධ වලට මුහුණ දීපු කවුරුවත් කිව්වේ නැහැ මෙහෙම කරන්න කියලා. කිසිම තේරුමක් නැති අහිංසක පුංචි ළමයින්ගේ ඉඳන් ඒකෙන් විනාශ වුණා. අවසානයේදී අදටත් දෙවන ලෝක යුද්ධ ගැන කතා කරනකොට මුලින්ම මතක් වෙන කාරණේ බවට මේ හිරෝෂිමා නාගසාකි කාරණේ මතක් වෙනවා. ඉතින් අද තමයි ඒකයි මම කිව්වේ ජපානයේ. හැබැයි ඒකෙන් ලොකු හැරවුමක් ගත්තා ජපානය. දැන් අද වෙනකොට ලෝකයේ නියෂ්ටිකවි තියෙන රටවල් 9ක් තියෙනවා කියලා සාමාන්‍යයෙන් කියනවා. ඒකෙන් වැඩිම නියෂ්ටිකවි ප්‍රමාණයක් තියෙන්නේ මම හිතන්නේ අචීක දවසක් ඕක කිව්වා රුසියාවට තමයි තියෙන්නේ. ඊට පස්සේ ඇමරිකාවට, චීනයට, ප්‍රංශයට, එක්සත් රාජධානියට, ඉන්දියාවට, පකිස්ථානයට, ඊශ්‍රායලයට සහ උතුරු කොරියාවට
2: තියෙනවා.
1: නියෂ්ටික බලය යොදා ගන්න රටවල් විදුලිය නිපදවන්න නියෂ්ටික බලය යොදා ගන්න රටවල් 30ක් විතර තියෙනවා. නියෂ්ටික අවිතීන රටවල් ඔය 9 තමයි තියෙන්නේ. ඔය 9නුත් නියෂ්ටික අවි තිබ්බට මිනිස්සු මරන්න නියෂ්ටික අවි යොදාගත්ත එකම රට ඇමරිකාව.
2: ඇමරිකාව විතරයිනේ.
1: ඉතින් ඒ ඇමරිකාව තමයි අර ඉරානයේ නියෂ්ටික අවි තියෙනවා මේවා මිනිස්සු මරන්න යොදා ගන්න පුළුවන් කියලා. මේ පාරම් බහන්නේ දැන් මුළු ලෝකෙම සලිත කරලා තියෙන්නේ. කෙසේ වෙතත් ඒක නෙමේ ලස්සනම වැඩේ. ලස්සනම වැඩේ දැන් තමයි පේන්න තියෙන්නේ. දැන් මොනවද ජපානය මේ ඇමරිකාව ජපානයට බෝම්බ දැම්මෙන් පස්සේ දෙගොල්ලෝ හතුරුනේ.
2: ඔව්.
1: ඈ? ඔව්. එහෙම වෙන්නේ නැහැනේ. එහෙම පුළුවන්ද?
2: ඈ?
1: එහෙම පුළුවන්ද මේ බෝම්බක් දාලා?
2: ඔව්.
1: දැන් බලනකොට ජපානයයි ඇමරිකාවයි තරම් යාළුවෝ දෙන්නෙක් නැහැ. ජපානය ඇමරිකාවට අපනයනය කරනවා ඩොලර් බිලියන 155කට ආසන්න වෙළඳාගයක් පවත්වගෙන යනවා. ඇමරිකාව ජපානයට ඩොලර් බිලියන 75-85 අතර ප්‍රමාණයක් යවනවා. ජපානය ඇමරිකාවට වැඩිපුරම යවන්නේ මෝටර රථ, වාහන අමතර කොටස්, යන්ත්‍රෝපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ. ඇමරිකාව ජපානයට යවනවා මේ ස්වභාවික වායු, ගුවන් යාන, කෘෂි නිෂ්පාදන, ගිරිඟු, සෝයා බොන්චි, හරක් මස් වගේ දේවල්, ඖෂධ සහ තාක්ෂණික උපකරණ. ඉතින් ඩොලර් බිලියන 60-70ක පමණ වෙළඳ අතිරික්තයක් ජපානයත් ඇමරිකාවත් අතර තියෙනවා. මේ දැන් දෙගොල්ලෝ හොඳ යාළුවෝ. ඉතින් ඒක තමයි කියන්නේ අර කැලුපැල්ල මෙහෙම තියෙනවා. හැබැයි ඔය ආරෝවන් තියාගෙන ඔය තරහ මරහ තියාගෙන ලෝකේට නෙමේ අපි අපිටවත් ඉස්සරහට යන්න බෑ.
2: යන්න බෑ.
1: ඒකෙන් අවාසි දෙගොල්ලටම වෙන්න
2: පුළුවන්.
1: ඒක හින්දා යුද්ධයක් තිබිච්ච රටක් හැටියට මං හිතන්නේ ජපානය අපිට අපිට විතරන්නේ මුළු ලෝකයටම හොඳ ආදර්ශයක් සපයනවා. ඔය යාළුකම මේ හොයාගෙන යනකොට හම්බෙච්ච තොරතුරු අනුව මේ ඇමරිකාව නෙමේ මේ
2: පටන් ගන්න
1: ජපානය තමයි කොහොම හරි කරලා. ජපානය මං හිතන්නේ ඒක තමයි පලිගත්ත විදිය ඇමරිකාවේ. දැන් අද වෙනකොට හිරෝෂිමාවෙන් ඒ කියන්නේ මිනිස් ජීවිත නම් ආයේ ඒක සංසන්දනය කරන්න බෑ. හැබැයි හිරෝෂිමාවෙන් ඇමරිකාව කරපු පාඩුවට වඩා ලාභයක් ඇමරිකාවට කාර්යවලා ජපානය හොයා ගන්නවා. අන්න එහෙමයි මොලෙන් පලිගන්න ඕනේ. පලිගන්න ඕනේ නම් කාගෙන් හරි ඒකට තියෙන්නේ යුද්ධ ප්‍රකාශ කරලා, වෛරය ප්‍රකාශ කරලා, ක්‍රෝධය ප්‍රකාශ කරලා නෙමෙයි මේ ඒකට සාමය ප්‍රකාශ කරලා තමයි කරගන්න පුළුවන්. ජපානයට ඔහොම සාම දොරටු අරින්න කියලා නයි වේරේන වේරාණී කියලා මුලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියලා ජපානයට ඒ හිත හොඳකම අරන් දුන්නේ වෙන කවුරුවත් නෙමේ අපේ ජේ.ආර්. මහත්තයා. ඉතින් මේ ඔක්කොමත් එක්ක තමයි ඇල්ගෝ ටවුන් අද ඇරඹෙන්නේ.

0: දෙහතයි විනාඩි 16යි දැන්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: ඔබේ විශ්‍රාම වැටපිට ලැබෙන ඉහළම ණය මුදල දැන් DSCC කල් සරුවෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග අසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ. DSCC බැංකුව ඔබේ වර්ධනයට.
4: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
5: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනो රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනो ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනो රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනो ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114667222 අමතන්න.
7: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0141066222 Rhyme Residences.
8: සුකෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්ස. නවීන තාක්ෂණයේ කළ ඩෙන්ස B5 සහ ඩෙන්ස B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112125125 අමතන්න.
9: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
10: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
9: අම්මට ඒකත් ඇහුණා.
10: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
11: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.

0: දෙහතයි විනාඩි විසි දෙකයි අල්ගොටාම වෙලාව
1: කාලකින් සුපුරුදු වාහනයක ආදාපියාව
2: ඔවුනේ අපිට හොඳට පුරුදු වාහනයක් ඩ්‍රයිව් කරල එහෙම තියෙන එක අත්දැකීමෙන් කියන්නේ
1: අත්දැකීමෙන් කියන්නේ ඉතින් අර අපි කිව්වනේ ඇමරිකාවේ වෙළඳ ශේෂය ජපානය සම්බන්ධයෙන් ඉතින් ජපානයෙන් ඇමරිකාවට අපි කලිනුත් කිව්වේ හිරෝෂිමාව මනුස්ස ජීවිත ගැන නෙමෙයි කරපු මේ අනිකුත් විනාශ භෞතික විනාශයන් එක ගත්තම දැන් ඊට වැඩිය ලාභයක් කාර් විතරක් යවලා මේ හොයා ගන්නවනේ. හැබැයි මේ දැන් ඇමරිකාවේ වෙළඳ පොළ එහෙම තියෙනකොට ජපානයේ තිබිච්ච කාර් වෙළඳ පොළ ඊට අල්ලපු රටට දැන් විතන් වෙලා තියෙනවා.
2: විතන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ඇත්තටම ජපානයේ විතර නෙමෙයි මේ වෙනකොට මේ ඇමරිකාවටත් ලොකු හිසරදයක් වෙලා තියෙනවා.
1: ඔව් හිසරදයක් වෙලා තියෙනවා. තාම වෙළඳ පොළ විවෘත වෙලා නැහැ.
2: විවෘත වෙලා නැහැ.
1: ඔව් හැබැයි ඉතින් ඔහොම යන්න බෑ. මේ විවෘත කරගන්න වෙනවා.
2: මොකද මේ දැන් ඇමරිකාවට උනත් තමන්ගේ වාහන ටික ඔය යුරෝපේ වගේ වෙන්න පුළුවන් විකුණ ගන්න පුළුවන් හැකියාවක් තිබ්බනේ. දැන් ඒකටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ අකුරු තුන හින්දා. මේක වෙන මොකුත් නෙමෙයි. අපි නිතරම පදින ඩ්‍රයිව් කරන අපේ වාහනේ BYD ගැන තමයි අපි මේ වට මතක් කරන්නේ. Build your dreams. චීනය ලෝකෙ අල්ලන්න ගහපු නියම ගේම් එකක් තමයි BYD කියලා කියන්නේ. BYD දැන් මේ වෙනකොට ලංකාවට රේන්ජර් කියන්නේ ලොකු රේන්ජයකින් ඇවිල්ලා තියෙනවා. BYD අපි දන්නා Atto 1 එක තියෙනවා, ඊට පස්සේ Dolphin තියෙනවා. ඒ අතර මේ ඔයාලට මතක් කරන්න ඕනේ දැන් BYD C-Line 5 එකක් තියෙනවා ඔන්න.
1: C-Line 5
2: series එකේ C-Line 5 එකක් ඇවිල්ලා තියෙනවා. මේක hybrid SUV එකක්.
1: අපි C-Line 5 පරිහරණය කළා නේද?
2: ඔව් ඔව් ඔව්. අපි
1: අපි බැලලා තියෙන BYD මානේ දැන් නංගම් පවා මතක නැහැ.
2: අපි ඉන්න බලන්න. අපි Atto එක ගියා. Dolphin එක ගියා. ඊට පස්සේ අපි Shark 6 එකකට pickup එකකට නැගලා එහෙම ඔක්කොම බැලුවා. අපිට ඒක drive කරන්න බැරුව ගියා කොමාරි. BYD C-Line 5 එකක් සහ Seal එකක් අපි drive කරා.
1: Drive කරා.
2: ඉතින් එහෙම අපි මේ ඒව අත්දැකලා කියන්නේ නැහැ විල්ලා. ඉතින් ඔන්න දැන් ඔයාටත් BYD C-Line 5 එකක් මිල දී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක hybrid SUV එකක්. ඒ කියන්නේ දැන් කට්ටියන hybrid වලට කැමති පොඩ්ඩක්. ඒ කියන්නේ පොඩ්ඩක් තෙල් චුට්ටකුත් තියෙන්න ඕන, බැටරිය චුට්ටකුත් තියෙන්න ඕන.
1: හැබැයි මේ තෙල් භාවිතය ඇවිල්ලා අනිත්තර මේ ඔය තෙල් භාවිත කරන පෙට්‍රල් ගහන දුවන වාහන වගේ නෙමෙයි. මේ hybrid එක ඇවිල්ලා ආයේ පට්ට hybrid එක. මොකක්ද දන්නවද මේක වෙන්නේ? කාර් එක දුවන්නේ විදුලියෙන් තමයි.
2: ඔව්.
1: කාර් එක දුවන්නේ මේ ඩීසල් හරි පෙට්‍රල්
2: වලින් හරි.
1: වාහනේ දුවන්නේ විදුලියෙන්. මේකේ තියෙන්නේ ඇත්තම ජෙනරේටරයක්. සරලව කියනවනම්. දැන් බැටරියෙන් දුවලා බැටරියට දුවන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ. එතකොට බැටරිය බැහැගෙන එනකොට බැටරිය charge කරන්න මොනවද ඕනේ? ආයෝනි විදුලිය. එතකොට අර ජෙනරේටරෙන් විදුලිය නීපදවලා බැටරියට දෙනවා තව දුවපන් කියලා.
2: අන්න
1: හරි. එතකොට අර ජෙනරේටරේ බලගන්නෙන්නේ කොහොමද? ආයෙකට තමයි අර පෙට්‍රල් ගන්න.
2: පෙට්‍රල් ගන්න.
1: අර නැත්නම් අර පිස්ටන් ක්‍රියා කරලා ඒවා මේවා තකපා ගහලා එහෙම මොකක්වත් නැහැ.
2: එහෙම මෙකැනික් එකක් මේකේ දෙන්නේ
1: නැහැ. පිස්ටල් ගාගෙන නාන්න ඕනේ
2: නැහැ. නාන්න ඕනෙත් නැහැ. මේකේ වෙන්නේ සාමාන්‍යයෙන් අපි තෙල් ගැහුවට පස්සේ මේ එන්ජින් එක මේක ජෙනරේටර් එකක් විදිහට නුවාගේ විදිහට වැඩ කරන එකෙන් AC කරන්ට් එකක් හදනවා. අපි ඕල්ටර්නේටිව් කරන්ට් කියලා කියන්නේ ඕල්ටර්නේට් කරන්ට් කියලා කියන්නේ. ඒකෙන් ගිහලා බැටරිය charge කරනවා. දැන් බැටරියෙන් DC කරන්ට් එකක් තමයි දෙන්නේ
1: වාහනේ දුවන.
2: ඩිරෙක්ට් කරන්ට් එකක් තමයි දෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔයාලට වාහනේ සාමාන්‍යයෙන් බැටරියකින් charge කරලා දුවන විදිහට drive කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් safety airbags 7ක් තියෙනවා. අඟල් 8.8ක තිරයක් තියෙනවා ලොකු. ඒ තිරේ තමයි ඔක්කොම වැඩ ටික සිද්ධ වෙන්නේ. වාට ඒකෙන් වාහනේ තියෙන හැම පද්ධතියක්ම 360 view cameras වෙන්න පුළුවන්. ඊට පස්සේ ventilation system එක වෙන්න පුළුවන්. ඊට පස්සේ seat adjust කරගන්න එක වෙන්න පුළුවන්. මේ ඔක්කොම ටික වාර කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. drive mode කිහිපයක්ම තියෙනවා. අපි ADAS පද්ධතිය ගැන කතා කරලා තියෙනවා. collision detect තාක්ෂණය, lane keeping assistant එක හරි මේ මන්තිරුවේ යන කතාව. collision detect කියන්නේ ඉතින් හැප්පෙන්න කලින් දැනගන්න පුළුවන් එයාගේ sensors තියෙනවා. ඔයාලට කියනවා ඉස්සරහට යන්න එපා මෙහෙම බාධක තියෙනවා කියලා.
1: ඉතින් සා cruise control එක තියෙනවා. ඔයාට මේ වාහනේ වාගේ පාලනයෙන් තොරව ගියොත් නිඳ ගියොත් මේ වගේ දේවල් සියල්ලම පාලනය කළා.
2: ඔව්.
1: යන එක්කෙනා විතරක් නෙමෙයි. යන අයට එළියෙන් ඉන්න අයවත් BYD එක විසින් ඉතින් BYD එකක් කෙනෙකුට බය වෙන්න
2: දෙයක් නැහැ. ඒ කියන්නේ ඇතුළේ ඉන්න කෙනා නිකන් හිතන්නකෝ ඔය අපේ ගෑන් ළමෙක් එහෙම drive කරා කියලා. ඒක පොඩ්ඩක් අමාරුයිනේ වේගය පාලනය කරගෙන බය වෙන්න එපා. cruise control on වෙලා නම් තියෙන්නේ BYD එක විසින් පාලනය වෙනවා. හරිද? ඒ වගේම තමයි V2L function එකක් තියෙනවා. මේ කියන්නේ vehicle to load function කියන එක.
0: ඒ
2: කියන්නේ වාහනේ battery එකේ power එකෙන් වාට electronic devices පණ ගන්නවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔය එළියේ camping වගේ වැඩකට ගියොත් නේද? ගෙදර කට්ටියත් එක්ක පොඩි අවුඩ්ඩෝ වැඩකට එහෙම ගියොත් ඔයාට ඔය ඕන කරන තියෙන විද්‍යුත් උපකරණ ටික මේ බැටරියෙන් පණ ගන්වන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකට තමයි V2L function කියලා කියන්නේ. ඉතින් voice assistant තියෙනවා. හම්මැලි නෑ, ගෑන් ළමයි කටහඬක් ඇහෙනවා. හරිද? යාට කියලා ගොඩාක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ෆන්ක්ෂන්ස් ගණනාවක් ෆීචර්ස් ගණනාවක් එක්ක තමයි BYD C-Lion 5 එක එන්නේ. ඉතින් ඔයාට පුළුවන් යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට. කොළඹ තියෙනවා, මොරටුව තියෙනවා, ගාල්ල, නුවර, කුරුණෑගල, රත්නපුර, අම්පාර, ඒ වගේම යාපනෙත් තියෙනවා. කෝල් එක දෙන්න, ඔයාට වැඩි විස්තර දැනගන්න ඕන නම් BYD එකට මෙන්න මේ නම්බරෙන් 01212125125
0: right then achi kohida kiyala ahana katti
2: achi kohida kiyala
0: oh kohida yihin ithi kiyala
2: ema kiyanne ne ewa
0: ema kiyanne ne
2: meke mata mata ehuna ogollo man koya giyewe podi samarda dewal eli karana ehema ba
0: ehema honda naha ne api ilang dasa kiyanne
2: ne emsare yanna
0: oh then oya awa kiyala uttara bandinna මට හිතෙනවා නිකන් දම්රෝයිගේ සේල් එක පැත්තේවත් ගියාද දන්නේ
2: මේ මොකද්ද දැන් මේ දම්රෝල දැන් මම අන්තිමට හිටපු දවසේ මෙහෙම තිබ්බේ නේද බලන්නකෝ දැන් දීලා තියෙන ඔප්ෂන්ස් ගොඩ ඩිස්කවුන්ට් ගොඩ මොකද්ද මේ ඔයාලා දෙන්න එක්ක එකතු වෙලා දම්රෝ එක කරලා තියෙන
0: වැඩ ඔයා නැති වුණාම අපි පොඩි ප්ලෑන් එකක් ඇහුවා
2: මොකද වෙලා තියෙන්නේ
0: දැන් මේ අපි ඉස්සෙල්ල කිව්වේ වොෂින් මැෂින් නොයි ෆෝම් මැට්‍රස් නොයි විතරක් දෙනවා කියලානේ 15% ඩිස්කවුන්ට් එකකට දැන් ඔයාලට ඊට වඩා ලොකු රේන්ජ් එකක බඩු ගොඩක් ගන්න පුළුවන් ඩිස්කවුන්ට් එක ඒ කියන්නේ හරිම අඩු මුදලකට
2: ඔයාලා තියෙන්නේ ලොකු ලිස්ට් එකක් තියෙනවානේ
0: ලොකු ලිස්ට් එකක් තියෙනවා මම දැන් මේ පොඩ පොඩ
2: මම මේ පොඩ අතරමංගල ඉන්නවා කොහෙන් පටන් ගන්නවද කියලා හිත හිත හිටියේ
0: දැවනි මාවෙන් යුතු අල්මාරි තියෙනවා 30,000 ඉඳලා ඒ වගේම තමයි ඇඳන් නියම ප්‍රමිතියෙන් යුතු ඇඳන් තියෙනවා 34,000 ඉඳලා දැන් ඔයාලට කරන්න තියෙන්නේ 34,000 ඇඳ අරගෙන 15% ඩිස්කවුන්ට් ඇත් එක ෆෝම් මැට්‍රස් එක අරගෙන සැපට නිදා ගන්නනේ
2: ආ ඒ විතරක් නෙමෙයි මේ සාරා දැන් ස්ප්‍රින් මැට්‍රස් ඕනේ කට්ටියට ඔන්න රුපියල් 29,000 ඉඳලා තියෙනවා ඒ වගේම තමයි සෝෆා.
0: යා.
2: ගෙදරට ඉන්ටීරියර් එක වෙනස් කරනවා නම් දැන් එන්නේ ඉස්සරහට උත්සව සමයේනේ. අවුරුද්දක් ඉවර වෙන්නත් ටික ටික කිට්ටු වෙද්දි කට්ටිය පොඩි පොඩි වෙනස්කම් ගැන හිතනවානේ. ඔයාට ඔන්න දැන් පුළුවන්කම තියෙනවා මේ කල් පවතින බොහොම සුවපහසු සෝෆා රුපියල් 69,000 ඉඳලා අරගන්න දම්රෝ එකට ගියොත්. කෑම මේස කට්ටල තියෙනවා රුපියල් 87,000 ඉඳලා. ඒ වගේම තමයි කාර්යාල මේස තියෙනවා රුපියල් 15,000 ඉඳලා. ඉතින් කාර්යාලීය පුටු. අන්න
1: එහෙම
2: පොඩ්ඩක් මේ මමත් හෙව්වා මේ කැරගෙන කාර්යාලීය පුටුවක් හරිද අනිත් කැරගෙන දම්රෝගේ නෑ හරිද ඊට පස්සේ ඔයාලට රුපියල් 9900 ඉඳලා පුළුවන්කම තියෙනවා කාර්යාලීය පුටු ගන්න ඉතින් ලොකු ලිස්ට් එකක් තියෙනවා අපි හිමින් සරේ ඔයාලට කියන්නම් තව ගොඩාක් දේවල් තියෙනවා ඉතින් යන්න ළඟම තියෙන දම්රෝ එකට ප්‍රදර්ශනාගාර තියෙනවා 160ක් විතර ලංකා පුරාම මේ ඕන තැනකට යන්න පුළුවන් වර්ගඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා ඒ වගේම තමයි දැන් ලොකු ලොට් එකක් ගනිද්දී ඔයාගේ බිල් එක හිතන්න පුළුවන් වැඩි වෙයි කියලා එතකොට ඔයාලට ටික ටික ගෙවාගෙන යන්න පුළුවන් ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ඔයාලට ගෙවාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා
0: රයිට් ඒ නිසා යන්න දම්රෝ එකට මේ ඉක්මනට මේ සේල් එක ඉවර වෙන කලින් යන්න කියලා මතක් කරනවා ඒත් එක මතක් කරනවා ඔයගලන්ට
2: වෙන්න පුළුවන්නේ ඇයිනේ මේ දැන් අර විදියට දම්රෝ එකට ගිහිල්ලා හිතේ හැටියට වියදම් කරලා කොච්චර ඉතින් ඩිස්කවුන්ට් තිබ්බත් ඒ කියන්නේ අපිට මේ ඇති වෙන්නේ නැහනේ එක සෝෆා එකක් විතරක් අරන් එන්නේ නැහන තව දේවල් ගන්න හිතෙනවනේ ඒ විදියට සල්ලි විසික් කරලා ගන්න නම් ඉතින් සල්ලි අතේ තියෙන්න ඕන
0: අනිවාර්යයෙන්ම
2: අපි මේ හරි තැන්වල අපි ගාව තියෙන මුදල් මේ වෙනකොට ආයෝජනය කරලා තියෙන්න ඕන එතකොට තමයි අපිට මේ දේවල් ඩබල් වෙලා හම්බ වෙන්නේ ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එක ගැන දැන් ඔන්න ඒගොල්ලන්ගේ වගාවන් තියෙනවා ලංකා පුරාම හරිද පොළොන්නරුවට යද්දී නයිමිරිස් වගේ තියෙනවා ඊට පස්සේ මාතලේ යද්දී අබ තියෙනවා තේ තියෙනවා ගම්මිරිස් තියෙනවා ඒ වගේම තමයි අපි දන්නවා දකුණට යද්දී කුරුදු තියෙනවා මේ වගාවන් වල ඔයාලට ආයෝජනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා ආයෝජනය කළා ඔයාලට ප්‍රතිලාභ ලබන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකට මෙන්න මේ නම්බර් එකෙන් 011 207 77 81 011 207 77 87

0: FM Anu Paha Anu Hatrai Dasyama Ada Net FM Divaina Pura
1: Udah hatai minadi tispahai dan
2: Editarava Apakshapatiwa Satyavadiwa Senin Esenin Praurti Obaveta Genen Net News Den Nava Muhunwarakin Obaveta Net News විශ්වාස කරන සත්‍ය
3: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
4: අනුත්තන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් බහඬ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
5: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
6: මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ
7: LB රන් අය තමයි මගේ හයිය
8: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ
9: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න අමතන්න 0112125125

0: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 01 7 1 0 6 2 Prime Residences.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
2: FM 95 FM 94.8 Net FM.

0: Och det är 7 විනාඩි 45යි අල්ගොටාම වෙලාව. හරි.
1: හරි. මේ අපි අද අපි යන්න නම් දැන් ගොඩක් තියෙනවා. ඉතින් සර ඉතින් යමු. කලබලයක් නැතුව.
0: ඕකේ.
1: මේ අපි අද කතා කරන්නේ මේ න්‍යෂ්ටික ප්‍රහාර ගැන. ජපානයේ හිරෝෂිමා නාගසාකි වලට එල්ල වුණු ප්‍රහාරය ගැන නුවා උදේම මතක් කරා. ඔයා දන්නද සාරා මේ ලෝකෙ ඉස්සෙල්ලම තමන් සතුව තියෙන යුරේනියම් ප්‍රමාණය අත්හැරලා න්‍යෂ්ටික බෝම්බ තමන් ගාව තිබ්බ දේවල් අත්හැරලා මුළුමනින්ම න්‍යෂ්ටිකාවි හරණය කරපු රට මොකක්ද කියලා.
0: ජපානේද?
1: නෑ.
0: එහෙනම්
1: ජපානේ නෙමෙයි. ඒ කියන්නේ දැන් ජපානයේට ජපානයේට මේ වෙනකොට යුරේනියම් තියෙන එක වෙනම කයි. ඒක මම හිමින්සරේ
2: වෙනදාට කියන්නම්. මේ අවි සඳහන් නෙමෙයි. ඒගොල්ලෝ විදුලිය නිපදවීම සඳහා යොදා ගන්නවා.
1: ෆුකුෂිමා වගේ බලාගාර තියෙනවා. මේ තාම
2: මේ අපිට මතකයි මේ අර සුනාමි අනතුර නිසා මේ සිද්ධ වෙච්ච කලකලංචිය.
1: ඔව්. ඒගොල්ලෝ මේ නැෂ්ටිකාවි වලට වෙන මේ බයක් නේ දක්වන්නේ. කියන්නේ Tamanta වෙච්ච දේ නිසා ඒක ඕන්නේ නැහැ කියලා කියනවා.
2: අර ගිනි පෙනෙල්ලෙන් බැටකාපු මනුස්සයෙක් කලාමෑදිරි එළියටත්
1: බයයි වගේ තමයි.
2: ඒක තමයි තියෙන්නේ.
1: මේ ඉතින් ඒකෙන් පස්සේ සිදුවීමෙන් පස්සේ තමයි මේ න්‍යෂ්ටික බෝම්බයකට කරන්න පුළුවන් විනාශය
0: එන්න
1: මෙච්චරක් කියලා ලෝකයේ දැක්කේ. එදයින් පස්සේ ලෝකයේ නැවත න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරේ නැහැ කිසිම ඉලක්කයකට. එහෙම එල්ල කරන්න ගියෙත් නැහැ. හැබැයි ලෝකේ රටවල් න්‍යෂ්ටික බලය අත්පත් කරගත්තා. ඒක සංකේතීයව තියාගත්තා. අපි ගාවත් තියෙනවා, ඕගොල්ලෝ ගාවත් තියෙනවා. අපි දෙගොල්ලෝ ගහ ගන්න හොඳ නැහැ. මොකද දෙගොල්ලෝ ගාම න්‍යෂ්ටික අපි තියෙනවානේ. කවුරු හරි කෙනෙක් පත්තු කරොත් ඔක්කොම ඉවරයි.
0: ඔක්කොම ඉවරයි.
1: එතනින් එහාට ආයේ කවුරුත් නැහැ. ඒකෙන්ද මේක සංකේතීයව සමහරට ලෝක යුද්ධ නවතින්න ඇති වෙන්න ගියපු තුන්වන ලෝක යුද්ධ නවතින්න ලොකු හේතුවක් වුණා න්‍යෂ්ටික බලය. මේ සුපිරි බලවතුන් ගාව එක රටකට විතරක් නොවි කිහිප දෙනෙක් ගාව තිබ්බ එක. ලෝකයේ තමන් සතු න්‍යෂ්ටික බලය තමන් විසින්ම සුව කැමැත්තෙන්ම අයින් කරලා දාන්න අත්හැරලා දාන්න කැමැති වෙච්ච එකම රට තමයි දකුණු අප්‍රිකාව කියලා කියන්නේ. දකුණු අප්‍රිකාවටත් තිබ්බ න්‍යෂ්ටික බෝම්බ, න්‍යෂ්ටික හැකියාවන් තිබ්බ ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවන්. ඒගොල්ලෝ මේක අත්හරිනවා. හැබැයි ජපානයේ තියෙන වෙන එකක්. ජපානයේ කතාව ඊට වඩා වෙනස්. ජපානය ඔව් න්‍යෂ්ටික අවි නිසා කන්න පුළුවන් හොඳම බැට කෑවනි හිරෝෂිමා නාගසාකි වලින්. ඒගොල්ලෝ හැබැයි මේ න්‍යෂ්ටික එන්රිච් කරන එක නැත්නම් අපි කියන්නේ මේ සාරවත් කරන වැඩේ නැවැත්තුවේ නැහැ. ඒගොල්ලෝ යුරේනියම් තියාගෙන ෆුකුෂිමා බලාගාරයේ විදුලිය නිපදවන්න ඔය වගේ දේවල් වලට සෑහෙන්න භාවිතා කරා. හැබැයි ඔය දන්නවද මේ වෙනකොට ජපාන රජයේ අභ්‍යන්තරේ ඉන්න ඇතම් ප්‍රධාන තනතුරු වල ඉන්න නිලධාරීන් අතර පොඩි මේ කතාබහක් යනවා. ඒ තමයි මේ ජපාන ව්‍යවස්ථාවේ තියෙනවා ප්‍රින්සිපල්ස් තුනක්. මේ තුන නිසා කවදාවත් ජපානයට න්‍යෂ්ටික බෝම්බයක් හදන්න බෑ. තමන් කවදාවත් එහෙම න්‍යෂ්ටික බෝම්බයක් හදන්නේ නැහැ කියලා ප්‍රතිඥා දීලා ඒගොල්ලෝ දාපු ප්‍රින්සිපල්ස් තුනක් තියෙනවා. හරිද? නීති තුනක් කියලා කියමුකෝ. තුනක් තියෙනවා. මේ තුන කැන්සල් වෙන්න ඕන ඒගොල්ලෝ කවදරි දවසක බෝම්බයක් හදනවා නම්. ඉතින් මේ වෙනකොට ජපාන් රජයේ අභ්‍යන්තරේ ඉන්න සමහර නිලධාරීන් බොහොම බලගත් රාජ්‍ය නිලධාරීන් වර්තමාන අගමැතිවරියට ලොකු බලපෑමක් කරනවලු. අපි දැන්වත් ඔය ප්‍රින්සිපල්ස් තුන කැන්සල් කරලා දාලා අයින් කරලා දාලා අපි න්‍යෂ්ටික බෝම්බයක් හදමු. න්‍යෂ්ටික බෝම්බයක් හදමු. මොකද දන්නවද? නැත්තම් අපේ හිසට අපේ අත මිස වෙන මේ හේවණක් නැති වෙන්න පුළුවන් අනාගතයේදී. මේ ලෝකේ යන විදිහ දිහා බැලුවම අපි දන්න එක පැත්තකින් මේ ඔය චීන තායිවාන මේ යුද්ධය යනවා. තායිවානියත් එක චීනට ප්‍රශ්නයක් තියෙනවා. බොහොම ආසන්නයේ ජපානේ. ඊට පස්සේ අනිත් යුද්ධ ටික අපි හැම වෙලෙම කියනවනේ. එක කලාපයක මෙහෙම යුද්ධයක් තියෙනවා. රුසියාවයි යුක්‍රේනයේ මෙහෙම යුද්ධයක් තියෙනවා. ඒකින්ද මේ ජපානය ඇතුලෙන් ජපානෙම රාජ්‍ය නිලධාරීන් දැන් තමන්ගේ අගමැතිවරියට කියනවලු අපි මේ ප්‍රින්සිපල්ස් තුන කැන්සල් කරමු. මෙච්චරකල් අපි හදන්නේ නැතුව හිටියනේ. අපි මුකුත් කරේ නැහැ. අපි අවි හදන්නේ නැහැ. අපි හරීම මේ හොඳ ළමයි විදිහට ලෝකෙ ඉස්සරහා හිටියා. හැබැයි ලෝකේ අපි තරම් හොඳ වුන්නේ නැහෙනි. ඒගොල්ලෝ ඔක්කොම හදාගෙන ගිහිල්ලා ඒගොල්ලෝ
2: තමන් කොපි කරලා විභාග
1: පාස් කරලා දැන් ඒගොල්ලෝ තමන් වටේ ලොකු බලයක් හදාගෙන තියෙනවා. අපි කියන්නේ අස්පර්ශනීය බලයක් ඒ රටවල් හදාගෙන තියෙනවා. ඉන්දියාව වෙන්න පුළුවන්, පාකිස්තානය වෙන්න පුළුවන්, ඇමරිකාව, රුසියාව වගේ බලවතුන් වෙන්න පුළුවන්, චීනය වෙන්න පුළුවන්. අපිට මුකුත් නැහෙනි. අපි ලෝකේ මේ වෙනකොට විශාල මාර්ථිකයක් තියෙන රටක්. හැබැයි අපිට ප්‍රශ්නයක් ආව. කවුරු හරි අපිව ආක්‍රමණය කරනවා කිව්වොත්, කවුරු හරි අපිට ගහනවා කිව්වොත්, ගහන්න එපා ගැහුවොත් අපි ගහනවා කියන්න අපි ගාව මුකුත් නැහෙනි. අන්න ඒකින්ද මේ ජපානේ මේ වෙනකොට ලොකු කතාබහක් යනවා. අපි වහා ක්‍රියාත්මක වෙන පරිදි න්‍යෂ්ටික බෝම්බයක් අත්හදා බලලා අත්පත් කරගත යුතුයි කියලා. වෙන මොනාටවත් නෙමෙයි, යුද්ධ කරන්න නෙමෙයි, අපේ සාමය වෙනුවෙන්
2: බඩු තියෙනවා කියලා
1: ලෝකෙට පෙන්නන්න අපේ සාමය රැකගන්න නම් අපිට මේ නැෂ්ටික බෝම්බයක් ඕන වෙයි කියලා මේ වෙනකොට සංවාදය ඇති වෙලා තියෙනවා. ඉතින් නැෂ්ටික අවියක් කියලා කියන්නේ මේ වෙනකොට ඇත්තටම ලෝකයේ යුද්ධ ඇති කරනට වඩා ඇති වෙන්න පුළුවන් මහා පරිමාණයේ යුද්ධ නවත්තන්න හේතු වෙච්ච සංකේතීය අවියක් වෙලා තියෙනවා. නැෂ්ටික අවි තියෙන හින්දා ගහන්න නැත්තේ කවුරු නේ, නැත්තම් රුසියාවයි චීනයයි ඇමරිකාවයි මේ වෙනකොට ගහගෙන
0: හැමෝම දන්නවා ඒකින් වෙන ඩැමේජ් එක.
1: ඩැමේජ් එක කියන්නේ ඒ ඩැමේජ් එක උනාට පස්සේ වැඩක් නැහැ, මේ ශිෂ්ටාචාරයෙන් වැඩක් නැහැ, යුද්ධ කළා ආයෙ දිනා ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් නැෂ්ටික අවි නිසා ලෝක යුද්ධ නැවතිලා තියෙනවා.
0: නැවතිලා
1: තියෙනවා. එහෙම දෙවලුත් තියෙන අපි හිතන්නේ නැහැ නේ.
0: ඒ පැත්ත හිතන්නේ නැහැ.
1: අපි හිතන්නේ නැෂ්ටික අවි කියන්නේ හරි විනාශකාරී දෙයක් කියලානේ. මේ දැන් ඔක්කොම නවත්තලා අපි ඒව හදන්න යන්න
2: ඕනේ.
1: මෙහෙම කිව්වට පස්සේ අපිටත් තිබ්බනම් වගේ හිතෙනවනේ. නෑ නෑ, ඒ අපිට ඊට කලින් කරගන්න දේවල් තියෙනවා. හැබැයි ජපානය වගේ රටවල් දැන් කල්පනා කරනවලු තිබ්බනම් හොඳයි වගේ එකක් ගැන.
0: හරි, ඔනෝක තමයි තත්ත්වය.
1: ඔක තමයි මේ දැන් අපි ඔය අද ලෝකේ දැන් න්‍යෂ්ටික අපි සහ ඔය ප්‍රහාර ගැන කතා කරමින් ඉඳගෙන මේ වෙනකොට තියෙන කතා බහ කොහොමද කියලා. මේ ඔයා දැන් මේ අපි වහගෙන ඉන්න ඔයා න්‍යෂ්ටික අපි ගැන නම් මනන් නෙමෙයි. ඔයාට කරන්න තියෙන දේ තමයි ගෙදර වහල හරියට ගහගන්න එක.
0: හරියට
1: හරිද? ඔයා ලොකු
0: දේවල් නැත්තම් තමන් හිසට තියෙන්නේ ඒක විතරයි.
1: අන්න ඒකනේ. ජපානේ
0: කිව්වනේ.
1: ජපානේ කිව්වේ අපේ හිසට තියෙන එකම සෙවන අපේ අතම තමයි. ඒක හින්දා මේ අපි අපිට දෙයක් කරගත්තොත් මිස කවුරුත් ඇවිල්ලා අපිට කරන්නේ නැහැ. ඒක නිසා තමයි අපි නැෂ්ටික අපි හදන්න ඕනේ කියලා. දැන් ඒ වගේ තමයි ඔයාටත් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එකක් දාගන්න ඕනේ වාම තමයි. ඔයාගේ හෙවනට එහෙම නොවුනොත් පස්සේන ප්‍රශ්න වලට ඉතින් ආයේ කවුරුත් නැහැ ඔයාට ඇවිල්ලා උත්තර බදින්න, ඔයාට විසඳුම් දෙන්න.
0: ඔව් අපිත් නැහැ. අපි කියවනේ.
1: අපි කියලා නේ තියන්නේ. අපි එන්නෙත් නැහැ. ඔන්න ඊට පස්සේ වහල හිල් වෙලා ගියයිනේ. අව පැහැගන් විලා ගියයිනේ. ඊට පස්සේ ඇල්ගී වර්ගද, බැක්ටීරියාද, පාසිද, දියසෙවලද ප්‍රශ්න ගොඩාක් කියයිනේ. ඔය ප්‍රශ්න මොකුත් එන්නේ නැහැ. ඔයා ඔයා ගෙදරට දාන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් නම්. ඉතින් අවුරුදු 60ක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි රයිනෝ අපි ගාවට එන්නේ. දැන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වල ප්‍රධාන ෆීචර්ස් දෙකක් තියෙනවා. එකක් අපි කියන්නම්, ඊළඟ ගායි පස්සේ කියන්නම්. එකක් තමයි මේ ජල විකර්ෂක තාක්ෂණය. ඒ කියන්නේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක. මේක තුන් ගුණයක් මේ වෙනකොට මේ බලගතු කරලා ඇඩ්වාන්ස් කරලා තමයි අවිල්ල තියෙන්නේ. ඒ කියන්නේ වාගේ ෂීට් එකට උඩින් මේ කෝටින් එක යනවා. ඒකින්ද මේ වතුර රදවගන්නේ නැහැ ෂීට් එකට. කොච්චර වැස්සත් වතුර උරා ගන්න හැරි රදවගන්නේ හැරි නැහැ. එහෙමම ලස්සන්ට ගිහිල්ලා පහලට වැක්කිරලා යනවා. එතකොට මේ දැන් මොයිස්චරයිස් එක නැත්තම් තෙතමනේ කියන එක නෑනේ වාගේ ෂීට් එකේ. ඒක හින්දා ඔය ඇල්කි වර්ග වෙන්න පුළුවන්, දියසෙවල වෙන්න පුළුවන්, මේ පාසි වෙන්න පුළුවන්. ඒවා වර්ධනය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි වතුර උරා ගන්නේ නැති නිසා ඉක්මනින් වහල කැඩලා යන දේවල්. පොඩි අත්තක් වැටුණත් කෑලි වලට කැඩලා යන ක්‍රැක් වෙන දේවල් වෙන්නේ නැහැ. ඒකින්ද මේ බොහොම අලුත් පිට ශක්ති සම්පන්න ඔයාගේ වහල කාලාන්තරයක් පාවිච්චි කරන්න පුළුවන්. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දැම්මොත් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න. 1396 හොට්ලයින් නම්බර් එකට.
0: රයිට්. ඊට පස්සේ අපි මතක් කරන්න ඕනේ ඔයගලන්ට ද පැලස් ගම්පහ ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එක ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කර ගන්න කියලා ඉක්මනට දැමන් ඊයේ කිව්වා ඊයේ කෝල් එකක් දෙන්න කියලා. ඊයේ කෝල් කරපු නැති කට්ටිය අද කෝල් එකක්
1: දෙනවා. ඉක්මන් කරන්න, මොකද මේ තව අපාර්ට්මන්ට්ස් තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්.
0: සුළු ප්‍රමාණයක්.
1: අපි මේක පටන් ගනිද්දි 25ක් කිව්වට දැන් 25ක් ඇත්තේ නැහැ. ඉතින් ද පැලස් ගම්පහ ගැන තමයි අපි ඔයාට මේ මතක් කරන්නේ. බොහොම ආරක්ෂිත ගේටඩ් රෙසිඩෙන්ෂල් අපාර්ට්මන්ට් කමියුනිටි එකක්.
0: රයිට්.
1: ගේට්ටු තියෙනවා. ආරක්ෂාව තියෙනවා. බොහෝම සතුටින් සහයෝගයෙන් සමාදානයෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තියෙනවා. අසල් වැසියෝ ටිකක් ඉන්නවා. ප්‍රජාවක් ඉන්නවා. ඉතින් එහෙම තැනකින් සුවපහසුව සැහැල්ලුවාගේ ජීවිතය අරගෙන යන්න නම් අනිවාර්යයෙන්ම ද පැලස් එකෙන් අපාර්ට්මන්ට් එකක් ගන්න. විස්තර ගොඩාක් තියෙනවා. ඒවා අපිට කියන්න වෙලාවක් නැහැ මේ වෙලාවේ. මොකද ඔයෙක් එහෙම කතාවට වැඩනම දිගට කරගෙන යන්න
0: වෙනවා.
1: ඒකනවා මේ නම්බර් එකට කෝල් එකක් ගන්න. ඊට පස්සේ ප්‍රයිම් ලා කියයි විස්තර ටික. නම්බර් එක තමයි 0810 666 222 0810 666 222.
0: රයිට්. මතක් කරන්න ඕනේ අද ඔයාගේ කෑම එකට විජේ ප්‍රොඩක්ට්ස් දාලා කෑම එක හදාගන්න.
1: අද මොනවද දාන්න තියෙන්නේ?
0: අද ඔයාලා ඔක්කොම දාන්න පුළුවන්.
1: ආ විජේ ගුළු බඩු ඔක්කොම තියනවානේ.
0: මිරිස් කුඩු, කැලි මිරිස්, ගම් මිරිස් 3-5, මස් කරි 3-5, මාළු කරි 3-5, ඒ වගේම විජේ නූඩල්ස්, අපඩම්, ඔය ඔක්කොම ඔයාට ඕන විදිහකට කරකවලා හදාගන්න පුළුවන්. හැබැයි WP ලාංජනේ බලලා ගන්න කියලා මතක් කරනවා. මොකද අනුකරණ ගොඩක් තියෙනවා මාකට් එකේ. ඒක නිසා විජය ප්‍රොඩක්ට්ස් මද කියලා බලලා ගන්න.

0: උදේ 7යි විනාඩි 57යි දැන්.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
2: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
3: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.70.313.36.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම් සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112-125-125. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
9: FM 95.8 Net FM දිවයින පුරා
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
0: උදේ 8:00 විනාඩියේ කයිදන්

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත්‍යෝ සමග මම කේසර. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 9 සිට පසරු 2 දක්වා පූජා පිටිය ජල සම්පාදන යෝජනා ක්‍රමයට අයත් ප්‍රදේශ කිහිපයකට ජල සැපයීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව මැදවල පැරණි සේවා ජලාශයට අයත් කැවුම්කොහේ පාර, ගෝණිගොඩ, ජයන්ති පාර, තල්කුඹුර, ඉඩමේගම ඇතුළු ප්‍රදේශ ගණනාවකට ජලසපයම අත්තිරුවන බවයි එම මණ්ඩලය පවසන්නේ. එමෙන්ම මැදවල නවසේවා ජලාශය ආශ්‍රිතව බටුගොඩ, දිද්දෙනිය, ඕවිස්ස, වටගොඩ ඇතුළු අවට ප්‍රදේශවලටද අද පෙරවරු 9 සිට ජලසපයම අත්තිරුවන ලබනවා. ඊට අමතරව මාවතගම සේවා ජලාශය යටතේ මාවතගම, බරන්දන පාර, රමුක්කන පාර, පරගහදිනිය, යටිවිල්ල, මිල්ලව, පිලස් යන ප්‍රදේශවලටද ජලසපයම පසරු 2 දක්වා අත්තිරුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ. මිලඟනෙත් නිවුස් පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news, the truth people trust. fm 95 fm 94.8 net fm.

0: උදේ 8 විනාඩි 8යි අලුතෝම වෙලාව අපි ආවේ අපේ දෙවනි පැයට
1: දෙවනි පැයට
0: ඔව් අද මට කියන්න බැරි වුණා අද Thursday
1: ආ ඒක ඉතින් කියන්න ඕනනේ
0: කියන්න ඕනේ මට කියන්න ඕනේ මගේ
1: හරි
0: ඉන්න සයිකල් එකේ අද උඩ ඉන්නේ
1: පොඩක් පීක් එකට ලඟ වෙන ගමන්
0: ඉන්නේ ලඟ වෙන ගමන් ඉන්නේ
1: අද එතකොට ජූලි මාසෙ නෙමෙයි අගෝස්තු මාසෙ මේ අපි ඉන්නේ අගෝස්තු මාසෙ ඇවිල්ලා දැන් 6 වෙනිදටත්
0: ඇවිල්ලා
1: 6 වෙනිදා
0: සයිකල් ගිහිල්ලා
1: අන්න 6 වෙනිදා කියන්නේ බ්‍රහස්පතින්දාව ඕක තමයි ඔය කිව්වේ සරලවම හරි අපි දැන් මේ උදේම කතා කරානේ මේ න්‍යෂ්ටික අපි ගැන ජපානය ගැන ඔයගෙ දේවල් ගැන කතා
2: කරා ජාත්‍යන්තර ප්‍රශ්න අපි කතා කරා ජාත්‍යන්තර ප්‍රශ්න
1: කතා කරේ ඉන්ටර්නැෂනල් මට්ටමේ තියෙන නිවුස් ගැන තමයි අපි කතා කරේ මේ සාරා නුවා මේ 1600 දී විතර පේරු රාජ්‍යයේ දීවරයෝ මොනාද කරේ මාළු මොකද අමුතු දෙයක් කරේ
2: වගා කරා
1: මේ ඒගොල්ලෝ ඉතින් මාළු අල්ලගෙන හිටියා මේ දෙසැම්බර් නැත්තම් නොවැම්බර් ඔය නත්තලට ආසන්න කාලයක් වෙද්දී මේගොල්ලෝ පොඩි මේ ස්වාභාවික සංසිද්ධියක් අත්දැක්කා ඒ තමයි මේ හරි පුදුම සහගත විදිහට මේගොල්ලන්ගේ මේ මාළු අස්වැන්න අඩු වෙලා යනවා දැල් විසික් කරාට වැඩක් නැහැ මාළු නැහැ හරිද ඉතින් දැන් වෙනත්තර කාලෙනේ දැන් පේරු රාජ්‍යෙත් ස්පාඤ්ඤ භාෂාව තමයි කතා කරන්නේ ලතින් ඇමරිකානු රජ මේ රටවල්
2: මොකද ස්පාඤ්ඤනේ අල්ලන් හිටියේ
1: දාස අල්ලන් හිටියේ ඉතින් ඒගොල්ලොත් ස්පාඤ්ඤ භාෂාව තමයි ඔහොම කතා කරන්නේ නත්තල් කාලේ දියබට යනවා දානව දැල මාළු නැහැ මේක 1600 ගණන් වල කියන්නේ මේක හරි අමුත්තක් මොකක් හරි එකක් තියෙනවා කොච්චර කරත් මේ කාලේට මාළු නැහැ හැබැයි මේගොල්ලෝ විශේෂ සංසිද්ධියක් දැක්කා ඒ තමයි මේ මුහුදු ජලය හරි උණුසුම් සාමාන්‍ය කාලයට වඩා හරි උණුසුම් ඉතින් ඒ උණුසුම නිසාම අර මාළුන්ට ඕන කරන පෝෂණය පෝෂක පදාර්ථයන් තියෙනවනේ ඒවා විනාශ වෙලා යනවා ඉතින් මාළුන්ට එතකොට ජීවත් වෙන්න හැකියාවක් නැහැ තමන්ගේ ඉකෝසිස්ටම් එක නැතුව ගියාම මේගොල්ලොත් ක්‍රමෙන් වෙන පැති වලට යනවා නැත්නම් මැරෙනවා කන්න බොන්න නැතුව මාළුන්ටත් ඉතින් අපි වගේ තමයි කන්න බොන්න ඕන නැතුව ගිය පස්සේ මැරෙනවා
0: නැතිනවා
1: හරිද ඉතින් දැන් අස්වැන්න අඩු
2: වෙනවා ඉතින් මාළු හිටියනම් ඒ පේරු රාජ්‍ය කට්ටිය ගැතින්
1: මැරෙනවා ඔව් කොහොමත්
2: මැරෙනවානේ
1: දැන් අල්ලගන්න කලින් ස්වභාවිකවම මැරලා ගියා කට්ටිය
2: මන්නේ ඒකයි පේරු රාජ්‍ය කට්ටියට
1: ප්‍රශ්නේ ඉතින් මේකට මේක මොකද්ද කියලා දන්නේ නැහැ ඉතින් පේරු රාජ්‍ය හිටපු ඒ දීවරයෝ මේගොල්ලෝ හැබැයි මේකට මේ සිද්ධියට පොඩි නමක් දැම්මා ඒ නම තමයි එල් නීනෝ නැවිඩඩ් කියලා කියන්නේ
0: එල් නීනෝ නැවිඩඩ්
1: හරිද එල් නීනෝ නැවිඩඩ් ස්පාඤ්ඤ භාෂාවෙන් සර මේ එල් නීනෝ කියලා කියන්නේ ලිටල් බෝයි කියන එක අද අපි ලිටල් බෝයි ගැන කතා කරන්නේ එතකොට මේ ස්පාඤ්ඤ ජාතික වෙයි එල් නීනෝ නැත්තම් ලිටල් බෝයි කියලා මේ ස්වාභාවික සංසිද්ධියට නමක් දැම්මේ හේතුව තමයි නත්තල් කාලේනේ නත්තල කියලා කියන්නේ අපි දන්නවා මේ ජේසු බිරින්දගේ උපත තමයි සමරන්නේ බිරින්ද කියන්නේ ලිටල් බෝයි කෙනෙක් පොන්චි ඉන්ෆන්ට් කෙනෙක් නේ පොන්චි කොළු වැටියෙක්ගේ උපතනේ මේ සමරන්නේ ඉතින් මේගොල්ලෝ දන්නේ නැහැ මේක මෙහෙන විනාශකාරී තත්ත්වයක් කියලා මේගොල්ලෝ බැලුවා මේ කාලෙට ඉතින් මාළුත් නැහැ අපිට ඉතින් මාළු අල්ලන්න ගිහිල්ලා වැඩකුත් නැහැ ඔන්න ඔය නිවාඩු පාඩුවේ නත්තලේ කට්ටියත් එක්ක අර සතුටින් ගත කරන්න පොඩි ඔටෝමැටිකලි පරිසරයේ විසින්ම නිවාඩුවක් හදලා දීලා තියෙනවා ඒ නිසා මේක ලිටල් බෝයි කියලා අපි නම් කරමු මේ නිවාඩුව ලිටල් බෝයි නැවිඩඩ් කියලා කියන්නේ නත්තල අර්ථවත් කරමින් මේ නැත්තම් මේ අර්ථ ගන්වමින් එතකොට මේ එල් නීනෝ කියලා කියන්නේ ලිටල් බෝයි කියන එක ඔය එල් නීනෝ වචනේ ලෝකයට එන්නේ පේරු රාජ්‍යයෙන් 1600 දී ඒගොල්ලෝ දන්නේ ඒගොල්ලන්ගේ වෙරළ ආසන්නයේ මුහුද රත් වෙලා මාළු මෙරලා ඒගොල්ලන්ට නිවාඩු හම්බුණාට අනිත් පැත්තේ කාල ගුණය වෙනස් වෙලා යට වෙලා ගම් වතුර ඇවිල්ලා එක පැත්තකට නියගේ මේව මුකුත් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලේ මුකුත් නොදැන මේ ස්වාභාවික සංසිද්ධිය ඒගොල්ලන්ට ඔය දෙසැම්බර් මාසේ නොවැම්බර් මාසේ වගේ වෙද්දී ස්වාභාවිකවම මේ නිවාඩු අරගෙන දෙන්න. මේ කියන්නේ මොකද කියන්නේ
2: නිමාඩුවක් කියලා.
1: ඔව් නිමාඩුවක් කියලා ඒගොල්ලෝ ඒක අර්ථ ගන්න ගත්තා. මොකද මේ නත්තලත් ළඟම එන හින්දා මේකේ හරහා අපිට නිමාඩුවක් කරන් ගිහිල්ලා වැඩක් නැහැ. ඉතින් මාළු නැහැනේ. දලැලුවට මාළු හවුෙන්නේ නැහැ. ඔන්නෝම තමයි මේ එල් නීනෝ කියන වචනය ආවේ කරලියට. ඉතින් දැන් අපි එල් නීනෝ ගැන කතා කරන්නේ ඒ වගේ මේ සතුටෙන්
0: නෙමෙයි.
1: හරි පාටි වයිබ් එකකින්
0: නෙමෙයි.
1: ඒකට වඩා ටිකක් වෙනස් විදියට. ඉතින් දැන් කට්ටිය අහනවනේ මේ කෝ එල් නීනෝ කෝ වහිනවනේ ඕගොල්ලෝ මොනාද කිව්ව
0: වහිනවනේ
1: හරිද එහෙම කියනවනේ කට්ටිය මේ නැෂනල් ඕෂනික් ඇන් ඇට්මොස්ෆියරික් ඇඩ්මිනිස්ට්‍රේෂන්
0: රයිට්
1: ජාතික සමුද්‍රීය හා වායුගෝලීය ඇඩමිනිස්ට්‍රේෂන් කියන්නේ පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක් කියලා එකක් තියෙනවා. මේකට කියනවා NOAA කියලා. මේක තියෙන ඇමරිකාවේ. අපි දන්නවනේ මේ එල්නීනෝ තත්ත්වයට ප්‍රධාන හේතුවක් වෙන්නේ ඔය නිවර්තන පැසිෆික් සාගරයේ ඇති වෙන උෂ්ණත්ව වෙනස්කම්. සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 1-3 අතර ප්‍රමාණයකින් මේ සාගර උෂ්ණත්වය වැඩි වුණොත් මේක එල්නීනෝ තත්ත්වයක් වෙනවා. මේක සාර ලෝකේ වෙන්නේ චක්‍රයක් විදිහට. ඒකටත් නමක් දීලා තියෙනවා. ඒ නම තමයි එන්සෝ කියලා කියන්නේ.
0: එන්සෝ.
1: ඔව්. එල්නීනෝ සදර්න් ඔසිලේෂන් චක්‍රයක් විදිහට මේක සිද්ධ වෙනවා. එල්නීනෝ එකක් එනවා. ඊට පස්සේ නියුට්‍රල් අවධියක් තියෙනවා. මැද කාල සීමාවක්. ඊට පස්සේ ලානීනා එකක් එනවා. නියුට්‍රල් අවධියක් තියෙනවා. ඊට පස්සේ එල්නීනෝ එකක් එනවා. එල්නීනෝ එකක් ලෝකෙට අවුරුදු සාමාන්‍යයෙන් 2-7 අතර ප්‍රමාණයකින්
2: විතරම
1: එනවා. ඒක තමයි මේකේ විදිය.
2: දැන් ඔය එල්නීනෝ කියනකොට තව වචනයක් එක්කම කියවෙනවානේ. ඒ තමයි ලානීනා.
1: ලානීනා.
2: එල්නීනෝ කියන්නේ කුඩා දරුවානේ. ඇත්තම හරි වචනේ කුඩා පිරිමි දරුවා. ලානීනෝ කියන්නේ කාටද?
1: කවුද? අනිත් පැත්තේ.
2: අනිත් පැත්තේ අනිවාර්යෙන් පොඩි කොල්ලෙක් ඉදියොත් ඉතින් අනිත් පැත්තෙන් ඉන්න මපෑනේ ඒ වගේම පොඩි කෙල්ලෙක්.
1: කෙල්ලෙක් ඉන්නවා
2: ලානීනා. ස්පාඤ්ඤ භාෂාවෙන් ලානීනෝ කියන්නේ පුංචි කෙල්ල කියන එක.
1: පුංචි කෙල්ල කියන එක ඉතින් මේ දැන් අපි එල්නීනෝ කෝ කියලා ඇහුවානේ. එල්නීනෝ තාම ලෝකේ තියෙනවා. ඒ කියන්නේ අපිට ඒක බලපාන්න පුළුවන් ඕනම අවස්ථාවක. දැන් අපි අර කියපු NOAA කියන ආයතනය මේ වෙනකොටත් අනතුරු වගවල තියෙනවා. තාම මේ තත්ත්වය ඉවර නැහැ. ඔය ලංකාවට කඩින් කඩ වහින වැහි අපි මේ වෙනකොට අත්දකින වැහි මේ මෝසම් තත්ත්වයන් එක්ක ඇති වෙන දේවල්. මේ වැහි එන්න පුළුවන්. වැහි ඉස්සරහටත් එනවා. ඉස්සරහට තව වැඩිත් වෙනවා. හැබැයි එල්නීනෝ තත්ත්වය ඒ ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. නිකන් නෙමෙයි කියන්නේ. ඔය අපි ඔය කියපු NOAA කියන ආයතනය පැසිෆික් සාගර කලාපයේ පුරාට කිලෝමීටර් 1000 ගණනක් දුරට සාරා මේ බෝයාවන් ඉලෙක්ට්‍රොනික බෝයාවන් ස්ථාපිත කරලා තියෙනවා. මේවයි තියෙන අතිශය දියුණු සංවේදක. මේවා මේ මුහුදේ මේ වෙනකොට වෙන මුහුදේ ගැඹුරේ වෙන්න පුළුවන් මතුපිට වෙන්න පුළුවන් සුලගේ වේගය වෙන්න පුළුවන් දිශාව වෙන්න පුළුවන් උෂ්ණත්වය වෙන්න පුළුවන් මේවා අපි කියන්නේ තිතටම මනිනවා මේවා තිතටම මැනලා සැටලයිට් තාක්ෂණය හරහා ඔය NOAA කියන ආයතනයේ සතුව තියෙන සුපිරි පරිගණක වලට එවනවා මේවා තියෙනවා මේ සොෆ්ට්වෙයාර්ස් මේ සොෆ්ට්වෙයාර්ස් හරහා මේ ඩේටා රන් කරනවා රන් කරලා තමයි කියන්නේ 81%ක සම්භාවිතාවක් තියෙනවා ඔක්තෝබර් මාසේ ආරම්භ වෙද්දී ලෝකයේ තියෙන එල්නීනෝ තත්ත්වයේ බලපෑම වැඩි වෙන්න කියලා. ඒකින්ද මේ කඩින් කඩ වැසි වැස්සට එල්නීනෝ නැති වෙයි කියලා
0: හිතන්න එපා.
1: හිතන්න එපා මේ තමන්ගේ වතුර ටික පරිස්සමෙන් පාවිච්චි කරන්න. නේ ඒවා එහෙම නාස්ති කරන්න එපා. ඒ වගේම තමයි ජල විදුලිය ගැන අපිට හිතන්න ඕන ඉස්සරහට. මේ කොච්චර වැස්සත් අන්තිමට ඉතින් නැහැනේ වතුර පොඩ්ඩක් වැස්ස පාවිපු ගමන්
0: ඕන කාලෙට
1: ජලාශ ටික ඉදෙන්න ගන්නවා. ඒකින්ද මේ කල්පනාවන් ඉන්නේ එල්නීනෝ ඉවර නැහැ. මොකද මේ එල්නීනෝ තියෙන්න පුළුවන් කියලා. ලෝකේ පැය 24 පුරාම දවස් 365 පුරාම ඩෙඩිකේටඩ් සයන්ටිස්ලා ඒ වෙනුවෙන්ම වෙන් වෙච්ච සයන්ටිස්ලා දාලා ලෝකෙ දියුණුම පරිගණක වලින් පරීක්ෂණ කරන ඇමරිකාවේ විද්‍යාඥයන් කියලා තියෙනවා. ඒක නැති වෙලා නැහැ. ඒක එනවා

0: FM Anupaha 94.8 Net FM Divaina Pura
1: Udaya 8 vinadi 21 ay dan
2: Editarava Apakshapatiwa Satyavadiwa Senin Esenin Pravruti oba veta genena Net News Den nava muhunuwarakin oba veta Net News Janathawa Vishwasa karana satya
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25. මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0.71.666.222 Prime Residences.
5: Then Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0.114.667.222 අමතන්න.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.

0: BYD Sea Lion 5 Plug-in Hybrid SUV. Vedi ita aakarshane penum sa DMI thakshane samaga ope gamanata suvisheshi bavak ekkaraganna. Sea Lion 5 mul laithikaruwak wenna apake pradarshanagara wada pivisenna. Naththam amathanna 01112125125.
1: Damro wasara meda sale. Graha bhanda saha viduli upakarana sadaha vishesha wattam. Vividha madili saha warna rasakin sieluma Damro pradarshanagara walin.
2: Obakala Seve Agyemin Obe Anagate Savimat Karamin Obe Vishrama Vatapra Labina Ihalamanai Mudala Dang DFCC Kar Saruveting Rupia Lakshakasi Visak Dakwa Uparimanai Mudalak Samaka Pasara Pahalavak Dakwa Savar Sanadai Poli Anupate Katatela Bagana Daddy Listera Bindu Ekaikai Dekai Tispahai Bindu Dekai Bindu Dekamata Ho Lakamapita DFCC Banko Shakaven Kondesi Adalave DFCC Banko Obe Vardaneta
3: ජීවිතය අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝ චිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මානව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අත මම තන්න 0747776821. වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
4: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
3: මාළු කන්න කැමති කිරටද පිරිසටද?
4: කැමති විදියකට.
3: විජය කිරි මාළු 3.5 කුඩු හා විජය මිරිස් මාළු 3.5 කුඩු.
4: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
5: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71 0.66 222 Prime Residences

0: උදේ 8යි විනාඩි 27යි ඇල්ගොටාවුමේ වෙලාව.
1: වෙලාව.
0: හරිද?
1: හරි. දැන් මේ අපි ඕක මේ කියන්න යන කතාව ඔයාට මේ හැමදාම කියලා තියෙනවා පොඩ්ඩක් ඉන්න මේ මවුස් එක මේ පැත්තේ මවුස් එක මට වැඩන්නේ අපි ඒක දෙනවා අපේ සාරට.
0: දැන් දැක්ක නේද රෝද තියෙන පුටුව
1: වටිනාගම ඕන තැනකට යන්න පුළුවන්
0: කපාර.
1: දැන් ඒ නිසා තමයි අපි ඔයාට කියන්නේ යන්න කියලා දම්රෝ එකට. දම්රෝ එකේ දැන් ඔයාට රෝද තියෙන පුටු ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉන්න යන්න හිමිසරේ ගිහින් අර ගන්න බල්ල කරලා. හරි ඒ ටික ගන්න අතරේ අපිට තව කියන්න දේවල් ගොඩාක් තියෙනවා.
0: දැන් මේ අපි සීලෑන්ඩ් 5 එක ගැන කිව්වානේ. දැන් සීලෑන්ඩ් 5 එක ගැන කිව්වම ඕගොල්ලෝ හිතනවා ඇති අපි කොහොමද ඕක ගන්න? අපිට ඕක ගන්න සල්ලි නැහැ. මම රජයේ සේවකේ. එහෙම කියලා හිතනත් ඉන්නවනේ.
1: එහෙම හිතන්න එපා.
0: හිතන්න එපා.
1: ඒවට විසඳුම් තියෙනවා. අපි ඒ විසඳුම ඔයාලට මීට කලින් කියලා තියෙනවා. හැබැයි අපි ආයෙ පාරක් ඔයාලට මතක් කරනවා BYD සීලෑන්ඩ් 5 ගැන ඔයාලට මතක් කරපු නිසා. ඒ තමයි BYD ගරුසරු ගැන තමයි අපි මේ වට කියන්නේ. ඔයාට මේක තෑග්ගක් දෙන. ඔයා රාජ්‍ය සේවයේ නිරත වෙලා මේ වෙනකොට විශ්‍රාම ගිය කෙනෙක් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක්
0: නැහැ.
1: ඔයාටත් පුළුවන්කම තියෙනවා මේකට ආයදුම් කරන්න. මෙන්න මෙහෙමයි මේ වැඩේ වෙන්නේ. හරිද? සියලුම BYD රථවාහන මාදිලි සඳහා.
0: රයිට්.
1: රාජ්‍ය සේවයේ නිරත වෙලා ඉන්න ඔයාට ඔන්න දැන් පුළුවන්කම තියෙනවා අපි මේ කියන ප්‍රතිලාභ ටික ලබා ගන්න.
0: ඕන BYD එකක් ගන්න පුළුවන්.
1: සියලුම BYD සීලෑන්ඩ් 5 එක නෙමෙයි ඇටෝ 1 එකෙන් පටන් ගත්තම ෂාක් 6 වෙනකන්
0: පිකප්
1: එකනේ. ඒ වෙනකන් තියෙන ඕනම මොඩල් එක BYD වාහනයක් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මාසික වාරිකේ විදිහට නිකන් රුපියල් 68,000 කියලා හිතන්නකෝ ගෙවන්න තියෙන්නේ. ගෙවල ඔයාට වාගේ වාහනේ ගෙදර අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි දැන් මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් එක විතරක් නෙමෙයි තවවට ලැබෙන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි වාහනේ වා මිලදී ගන්න දිනේ ඉඳලා සර්විසස් පහක් වාට නොමිලේ හම්බෙනවා. පළවෙනි සර්විසස් පහම වාට නොමිලේ. ඒ වගේම තමයි වාට ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා විශේෂ ලීසින් වාරික සැලසුමකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ වෙලාවේ අතේ සල්ලි නැත්තම් BOC බැංකුවත් එක්ක එකතු වෙලා වාට පුළුවන් කතා කරලා ලීසින් එකකට යන්න. ඒකට ඕන කරන පාර අපි කියන්නේ පාලම. ඒක හදලා දෙනවා BYD එක. වාට තියෙන BYD එකට යන්න ඒගොල්ලෝ ගියායි වැඩේ කොහොමද කරන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ලංකාවේ අංක 1 රක්ෂණාවරණ සපයන්න. ඒ තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් වාගේ වාහනයට රක්ෂණාවරණයක් ලැබෙනවා. ඉන්ෂුරන්ස් එකක් හම්බ වෙනවා. ඒ විතරකුත් නෙමෙයි. තාමත් ඉවරණයවට දෙන දේවල් නොමිලේම හෝම් චාර්ජ් එකක් වගේම වාගේ වාහනය වාට ලියාපදිංචි කරලා දෙන වා. ඉතින් මේ ඔක්කොම රාජ්‍ය සේවයේ නිරත වෙලා ඉන්නවාට තමයි ලැබෙන්නේ. ඉතින් කෝල් එකක් දෙන්න. මෙන්න මේ නම්බරයකට 01121125125 කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ඔයාගේ BYD වාහනය ගන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට යන්න.
0: රයිට්. හරි. දැන් ආච්චි අපි ගොඩක් වෙලාවට ඇල්ගොටාවුමින් කියනවා මේ ইনফরমේෂන් ගැන. මෙහෙම වෙනවා ඉස්සරහට
1: ලෝකේ වටේ වෙන දේවල්
0: නේ. ඔව් ලෝකේ වටේ වෙන දේවල්. ඒ වගේම තමයි net news වලිනුත් වාට සෑහෙන්න මේ හරියට වහන් හිටියත් වෙලාවට වාට සෑහෙන්න අප්ඩේට් වෙලා ඉන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම අපි එහෙම ආවට ගියාට කියන්නේ නැහැ. හොඳට රිසර්ච් කරලා හොයලා බලලා ඒ කියන්නේ අපි කියූ දෙයක් එහෙම ලේසියෙන් වරදින්නේ නැහැ
0: නේ. වරදින්නේ නැහැ.
1: අපි දැන් ඔය යුද්ධ ගැන කිව්වනේ. ඔය යුද්ධය ඇමරිකාවට කරන්න බෑ කියලා අපි කිව්වනේ. ඔය කරන්න බෑ. දැන් බෑනේ. දැන් දැක මම දැක්ක ට්‍රූත් එකක් දාලා තියෙනවා මේ ට්‍රම්ප් ජනාධිපතිතුමා. මම ගහන්න හිටි. ගහන්න හිටි කොහමද දන්නවද? දෙවන ලෝක යුද්ධයේදීවත් ගහපු නැති විදිහට ලෝකේ කවුරුත් මෙහෙම ගැහිල්ලක් මේ මේ මේ අපි කියන මේ කපේට දැකලා තිබ්බේ
0: නැහැ. දැකලා තිබ්බේ නැහැ.
1: දෙවන ලෝක යුද්ධ කාලේවත් මෙහෙම ගහලා තිබ්බේ නැහැ. අන්න ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ජීවිත කාලය පුරාවට දැකපු නැති විදිහ ගැහිල්ලක් මං ඉරානයට ගහන්න හිටියේ.
0: ඔව්.
1: හැබැයි නැවැත්තුවා.
0: හැබැයි නැවැත්තුවා. මම මේසරේ නැතන කීවෙනි වතාවටද දන්නවද ආචි? 12 වෙනි වතාවට.
1: 12 වෙනි වතාවටත් කියලා තියෙනවා. මම මෙහෙම ගහන්න හිටියේ.
0: හැබැයි
1: මම
0: ගහන්නේ නැහැ.
1: ගහන්නේ නැහැ කියලා. එහෙම අයියලා අපිත් ඉන්නවා
0: නේද? ඉතින්
1: මෙහෙම ගහනවා කියනවා. ඒනකට ගහන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ. අපි ලෝකේ කොච්චර මේ කට්ටිය කිව්වත් අපු මේක මේ ඇමරිකාවට ඊසි ගේම් එකක්
0: නේ.
1: ලෝකේ සුපර් පවර් එක ඊසි ගේම් එකක් කියලා අපි කිව්ව නෑ එහෙම බෑ. එහෙම යුද්ධ කරන්න බෑ කියලා. ඒ තමයි රිසර්ච් කරලා තමයි පියව ගන්න. ඇනලයිස් කරලා නේ විශ්ලේෂණ කරලා ලෝකේ පුරා සිද්ධ වෙන දේවල් ගැන හොයලා බලලා වගකීමකින් තමයි දේවල් කියන්නේ. ඒ වගේ තමයි ඉතින් ඔයා දන්නවා net කියලා කියන්නේ ආයෙත් තොරතුරු ගොඩාක්නේ. edutainment එකක් නෑ දෙන්නේ. අපි කියන හැම වචනකෙම ඔයාට මේ විනෝදාස්වාදයේ ලබන ගම විඳින ගමන් ඉගෙන ගන්න දේවල් තියෙනවා.
0: අනිවාර්යයෙන්.
1: ඒක තමයි විශේෂත්වය. ඉතින් net news ඔන්න ඔයාට බොහොම විශ්වාසනීය තොරතුරු ප්‍රවෘත්ති අවුරුදු 21ක් පුරාවට අරගෙන ආපු net news ලංකාවේ රේඩියෝ ප්‍රවෘත්ති බ්‍රෑන්ඩ්ස් අතර
0: number 1
1: වෙලා තියෙනවා. අලුත්ම සමීක්ෂණ වාර්තා අනුව තමයි තමයි මේ විදිහට නම්බර් 1 වෙලා තියෙන්නේ. ඉතින් කියන්න තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි. ඔය අපි වහගෙන හිටපු විදිහට මේ FM 94.5 අපි වහගෙන ඉන්නේ. ඉතින් ඔයා දන්නවා දිනපතා උදෑසන 6:45ට, ඒ වගේම තමයි 10:12ට, ඒ වගේම හවස 6:30ට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් තියෙනවා. ඒ වගේමයි පැයෙන් පැයට රට පුරාම වෙන දේවල්, ලෝකේ පුරාම වෙන දේවල් ඔයාව අපි අප්ඩේට් කරනවා. ඒ විතරක් නෙමෙයි, එතනින් වැඩි ඉවර වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් යන්න අපේ වෙබ්සයිට් එකට www.netnews.lk වෙබ්සයිට් එකට. ඊට පස්සේ අපේ Facebook page එක තියෙනවා, Net News Facebook page එක. ඊට පස්සේ Net News YouTube එක තියෙනවා. මේ ඕන තැනකින් ඔයාට පුළුවන් විශ්වාසනීය තොරතුරු ලබා ගන්න.
0: ඕකේ. ඒක නිසා අපිත් එක්කම ওই හිතේ විදියට ඉන්න කියලා මතක් කරනවා. හරි. දැන් අපි යනවා මේ බඩු ගන්න ගෙදරට. අද Thursday නේ.
1: අද
0: දැන් අනිවාර්යෙන් ගෙදර සමහර විට ඉරිදාගත්ත බඩු ටික ඉවර වෙලා ඇති. එහෙම නැත්නම් මේ සතිය දිව්වේ කලින් සතියේ ගත්ත බඩු වලින් වෙන්න පුළුවන්.
1: වෙන්න පුළුවන් නේ.
0: ඒතර කොහොමද ඉතුරු වෙනවානේ? ඉවර වෙනවානේ. ඒක නිසා වට මතක් කරනවා යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට. දැන් තියෙනවා අතුරුගිරියේ මුල්ලේරියාවේ ගනේ මුල්ල නාරම්වල. තව කොහෙද තියෙන්නේ අජි?
1: ඒ වගේම තමයි ඔයාට නුවරට ගියොත් ඔන්න ගම්පල තියෙනවා. ඒ විතරක් නෙමෙයි රටමැද මාතලෙත් තියෙනවා. මේ ඕන කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවකින් වට පුළුවන්කම තියෙනවා අට ඕන කරන දේවල් මිලදී ගන්න. අත්‍යවශ්‍ය භාණ්ඩ වෙන්න පුළුවන්, ග්‍රොසරි අයිටම්ස් වෙන්න පුළුවන්. මේ ඕන දෙයක් වෙළඳපොලේ මිලට වඩා සෑහෙන අඩුවෙන් වට ගන්න පුළුවන් තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ. ඉතින් යන්න ගිහිල්ලා එකපාර සතියට නෙමෙයි මාසෙටම ඇති වෙන්න ඕන කරන දේවල් අරගෙන එන්න. මොකද මිලාඩු හින්දා එහෙම වට ලොකුවට දැනෙන්නේ
0: නැහැ.
1: ආයේ සතියෙන් සතිය යන්න තියාගන්න එපා. මාසෙටම අරගෙන එන්න.

0: FM 95 94.8 Net FM Divaina Pura.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්නේ.
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
3: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: උදේ 8 විනාඩි 37යි දැන්.
7: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
8: එහෙයි,
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
11: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාකාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112125125
12: වෙනස්ම රසය වෙනස්ම විදියට වෙජ ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
13: හොඳ මමිලට ක්වලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
14: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අමතන්න 0111 437 1250
11: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාකාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112125125
15: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව පහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
16: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස්
17: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
18: ඩම්රෝ ඉන්වර්ට ශීතකරණ 20%ක වට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්

0: උදේ 8 විනාඩි 43යි අල්ගට හොම වෙලාව. රයිට් අපි ඇවිල්ලා ඉන්නේ අපේ දෙවෙනි පැයි අන්තිම චුට්ටර.
1: අන්තිම කොටසටනේ සෙෂන් එකට තමයි ඇවිල්ලා ඉන්නේ.
0: අන්තිම සෙෂන් එකටයි තියෙන්නේ.
1: මේ සෙෂන් එකෙන් අපි වැඩේ ඉවර කරනවා. ඊළඟ පැයට යනවා.
0: යනවා. රයිට්. ඊට පස්සේ අපි යන්න ඕනේ සෙෂන් එක ඉවර කරන්න කලින්. Rhino Premier Roofing Sheets දාන්න කියලා ඔයගොල්ලන්ට මතක් කරන්න.
1: මතක් කරන්න මේ අපි කිව්වනේ. අයියෝ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් මේ දාන්න ඕනේ කියලා.
0: ඔව්.
1: ලංකාවේ දැන් ඔය වහලවල් ගහනවා කියන එක අද ඊයක වෙන වැඩක් නෙමෙයිනේ.
0: ඔව්.
1: හැබැයි ඔයා මේ හිතන්න නැතුව ඇති රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් අපිත් එක්ක අවුරුදු 60ක් පුරාවට ඉඳලා තියෙනවා. ඒ කියන්නේ රයිනෝලා.
0: ඔව්.
1: රයිනෝ රූෆින් ෂීට් අපිත් එක්ක දශක 6කට වැඩි කාලයක් ඉඳලා තියෙනවා.
0: රයිට්. මගේ වයස වගේ තුන් ගුණයක් කියන.
1: අවුරුදු 60ක් ආපස්සට යන්නකෝ සාරා. අපිට නිකන් හිතලවත් නැහැ මෙච්චර කාලයක් රයිනෝ අපිත් එක්ක ඉන්නේ නැති කියලා ඉඳලා තියෙනවා. ඒ කියන්නේ රයිනෝ කියන්නේ අර කාලයත් එක්ක අපිට එන අවශ්‍යතාවයන් වමනාවන් අනුව අපිට තිබ්බ ප්‍රශ්න අනුව ඒවා අඳුනගෙන ඒවට ගැළපෙන්න රිසර්ච් කරලා ඒ රිසර්ච් වලින් විවිධ සොයා ගැනීම් කරලා තමන්ගේ රූෆින් ෂීට් වැඩි දියුණු කරලා ඉස්සරහට අරගෙන ආපු බ්‍රෑන්ඩ් එක.
0: ඒ
1: කියන්නේ අවුරුදු 60ක් කියන්නේ හිතන්නකෝ පහුගිය අවුරුදු 60ක කාලය ගත්තම සාරා. ඔයා හිතන්න ඔයා පොඩ්ඩක් බලන්න. නිකන් අපි දල වශයෙන් ගමු 1966 වගේ කාලෙක ඉඳලා. ලෝකෙ කොච්චරනම් ඉස්සරහට ඇවිල්ලා තියෙනවද? ඒ අවුරුදු 60ක 60ක් කොහෙද නැ 50ක් ගන්නකෝ. ලෝකෙ කොච්චරනම් තාක්ෂණික වශයෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවද? කොච්චර දේවල් අපේ මේ ජීවිතවල වෙනස් වෙලා තියෙනවද? අපි ස්මාර්ට් ෆෝන් ගැන හිතපුවත් නැති කාලයක් නෙවෙයි. අපේ දැන් අපේ හැමෝගේම අතල තියෙන ස්මාර්ට් ෆෝන් යන්නේ
0: නැති කෙනෙක් නැහැ.
1: නැති කෙනෙක් නැහැ. නැත්තම් ලොකු ප්‍රශ්නයක් නේ. ස්මාර්ට් ෆෝන් එකක් තියෙන්න ඕන.
2: ඉස්සර බෙල්ලෙල් ළඟ හිටියේ පංචායු දැද්දන් ස්මාර්ට් ෆෝන් එක
1: මෙහෙම එල්ලගෙන යන කට්ටිය ඉන්නවනේ.
0: පොඩක් කොන් වෙනවා වගේ ස්මාර්ට් ෆෝන් නැත්නම්.
1: නැත්තම්. ඉතින් ඒක තමයි. يعني ලෝකය මේ ගෝලීයකරණයත් එක්ක ග්ලෝබලයිසේෂන් ඔය ඔක්කොම ඒවත් එක්ක කොච්චරනම් ඉස්සරහට සෑහෙන වේගෙන් ඇවිල්ලා තියෙනවද? එහෙම ලෝකෙ වේගෙන් ඉස්සරහට යද්දී රයිනෝලා අවුරුදු 60ක් පුරාවට අපිත් එක්ක හිටියා කියන්නේ මේ වෙනස් වෙන ලෝකයට ගැළපෙන විදිහට රයිනෝත් වෙනස් වෙලා
0: තියෙනවා.
1: තමන්ගේ වෙනස්කම් ටික කරලා තියෙනවා. එහෙම වෙනස්කම් සාර නිකන් කරන්න බෑ. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් තියෙන්න ඕන. R&D තියෙන්න ඕන. ලෝකය කොහොමද වෙනස් වෙන්නේ? මේ විදිහට අපි දන්නවා. වහලක් ගහන්න ගියාට පස්සේ අපි හිතන විදිහත් වෙනස් වෙනවා. ඉස්සර විදිහට නෙමෙයි දැන් හිතන්නේ අපි බලන දේවල්. ඒක නිසා අපිට තියෙන ප්‍රශ්න මේ වහලේ ගැහුවට පස්සේ මෙහෙම මෙහෙම ප්‍රශ්න නේද?
0: ඉස්සර රික්වයර්මන්ට් එකක් නෙමෙයි දැන්.
1: නෙමෙයිනේ දැන් තියෙන්නේ. ඒකට ඒ ඔක්කොම හැම දෙෙම රිසර්ච් කරලා ඊට ගැළපෙන විදිහට ඩෙවලොප්මන්ට්ස් කරලා තමයි ඉස්සරහට යන්න ඕනේ. එහෙම කරේ නැත්නම් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරේ නැත්නම් සාර ඒ කම්පැනිස් වැහිලා යනවා. එහෙම වෙච්ච කම්පැනිස් ලෝකේ ඕන තරම් තියෙනවා. මොබයිල් ෆෝන්ස් ගැන මම කතා කරේ ඒකයි. සමහර අයට මේ ටච් ස්ක්‍රීන් වලට අනුගත වෙන්න බැරි වෙච්ච නිසා ලෝකයේ තිබ්බ සමහර දැවැන්ත දුරකථන සමාගම්
2: හැමම ගියා නේද?
1: හැමම අතු ගෑවිලා ගියා. එතකොට තේරෙනවා නේ මේ රයිනෝලා අවුරුදු 60ක් පුරාවට ලොකු ගමනක් ඇවිල්ලා අදටත් ලංකාවේ රූෆින් නම් අපිට රයිනෝ කියන විදිහට මතක් වෙන තැනකට ඇවිල්ලා තියෙන්නේ වෙන මුකුත් නෙමෙයි මේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එක මේ ගමන ආපු හින්දා. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පරේක්ෂණ සංවර්ධන කටයුතු නැවැත්තුවේ නැහැ සාර. දිගටම කරගෙන ආවා. දැන් ඔන්න Rhino Premier Roofing Sheet ඇවිල්ලා තියෙනවා මාකට් එකට.
0: රයිට්.
1: තව ඇඩ්වාන්ස් වෙලා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ ස්වාභාවික මැටි ලේයර් එකක්. ඔය ෂීට් වලවල් දැම්මම පොඩ්ඩක් රස්නේ රැදෙනවා. රස්නේ දැනෙනවා වැඩි. කූල් එක නැහැ. ඔයගේ ප්‍රශ්න තිබ්බා.
0: ගෙදර ඇතුළේ ඉන්න හරි අමාරුයි.
1: අමාරුයි කියලා. Rhino එහෙම දිගටම එහෙනම් කමන්නේ අපි එවනවා ෂීට් පුළුවන් නම් ඉන්න නැත්තම් නැහැ. එහෙම කිව්වේ
0: නැහැ. ඕනනම් දාන්න.
1: ඕනනම් දාන්න නැත්නම් එහෙම කිව්වේ නැහැ. කලින්ම කරා රිසර්ච් එක මේ ගැන මොනවාද මේකට දෙන්න පුළුවන් විසඳුම කියලා බැලුවා. ඒගොල්ලෝ ගෙනාවා ස්වාභාවික මැටි ලේයර් එකක් මේ ෂීට් එක යටට. මේක පේන්ට් එකක්වත් කිමිකල් එකක්වත් එහෙම මුකුත් නෙමෙයි. ඒ කියන්නේ රැවටීමක් නෙමෙයි. මේක ඇත්ත මැටියෙන් හදපු ස්වාභාවික මැටි ලේයර් එකක්. ෂීට් එකට යටින් මේ මැටි ලේයර් එක තියෙනවා. මේක නිසා ගේ ඇතුළට රස්නේ දැනෙන්නේ නැහැ. හරිම කූල් එකේ අපිට ඉන්න පුළුවන් හැකියාව තියෙනවා Rhino Premier Roofing Sheet දැම්මොත්. ඉතින් ඒ එක වැඩි දියුණු කිරීම. ඒ වගේම තමයි අපි කිව්වා hydrophobic coating එක කලිනොත් කිව්වා. ජලය රැදෙන්නේ නැති විදිහට නැනෝ තාක්ෂණය යොදාගෙන හදලා තියෙන්නේ. වතුර වැටුනම ඉස්සර වගේ වහලට උරා ගන්නෙ නැහැ. සමහර වෙලාවට තියෙනවා වහලවල් පෙගෙනවා. එහෙන පෙගුණට පස්සේ ටිකකින් අත්තක් කඩන් වැටුණත් ඕක ක්‍රැක් කළා යනවා. කැඩලා යනවා. හීල් වෙනවා. එහෙනම් ප්‍රශ්න ගොඩාක් වෙනවා වහලවල්වල. දැන් මේ ප්‍රශ්න ඇති වෙන්නේ මොකද වතුර රදව ගන්නෙ නැහැ. කෙලීම වතුර ටික පල්ලහැට ගලාගෙන යනවා. ඉතින් ওই ප්‍රශ්නත් එක්ක ඔය ආපු ඔක්කොම ප්‍රශ්න වලට විසඳුම් දෙන්න Rhino Premier Roofing Sheet සමත් වෙලා තියෙනවා. එයාලගේ මේ ස්වාභාවික මැටි ලේයර් එක වගේම අනිත් පැත්තෙන් හයිඩ්‍රෆෝබික් කෝටින් එකත් එක්ක. ඉතින් ඔයත් ඔයාගේ ගෙදර හදනවන ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන් ඕනම ගොඩනැගිල්ලට වහලක් දහන ඇති ගැන කල්පනා කර කර නම් ඉන්නේ මේ වෙලාවේ. වාර්තින එකම විසඳුම තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් කියලා කියන්නේ. වැඩි විස්තර දැනගන්නවා කෝල් එකක් දෙන්න 1396 කියන හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් දීලා ඔයාට තව දේවල් දැනගන්න පුළුවන්.
0: දැන් අපි ඔය කියද්දි ආපු ප්‍රශ්න ටික 1396ට කෝල් කරලා අහන්න.
1: අහන්න.
0: රයිට්. දැන් ඔගොල්ලෝ ඔයා හිතෙන ඇත්ත දවල්ට මොනවද උයන්නේ කියලා. මොනවා ඉව්වත් විජය ප්‍රොඩක්ට්ස් වලින් එන. විජය ප්‍රොඩක්ට්ස් දාලා උයන්න කියලා මතක් කරනවා. මේ මස් කරි 3-5 මාළු කරි 3-5 විතරක් නෙමෙයි. يعني මිරිස් කුඩු එකේ ඉඳලා යම් මිරිස් එකේ ඉඳලා ඔයාට ඔක්කොම දැන් විජය ප්‍රොඩක්ට්ස් ඉතින් ගන්න පුළුවන්. ළඟම තියෙන සිල්ලර කඩේට හරි සුපර් මාකට් එකකට හරි ඕන තැනක ඔයාට විජය ප්‍රොඩක්ට්ස් හොයා ගන්න පුළුවන්. ඒක නිසා විජය ප්‍රොඩක්ට්ස් දාලා යන්නේ කියලා මතක් කරනවා. මොකද මේ ඔයාට වෙනස තේරි.
1: වෙනස අනිවාර්යයෙන්ම තේරි. මේ ඉස්සරනේ ඔය කට්ටි අපිව යටත් කරගන්න ආවේ කුළුබඩු හොයලා. පස්සේ අපි අපේ කුළුබඩු ලෝකයට අරන් ගියා. එහෙම අරන් ගියපු එක නමක් තමයි විජය ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ. විජය සන්නාමය කියලා කියන්නේ බ්‍රෑන්ඩ් එක කියලා කියන්නේ. ඉතින් විජය අදයියක නෙමෙයි විජයත් අවුරුදු 30ක් පුරාට අපිත් එක්ක ඉන්නා සාර. අවුරුදු 30ක් අපිත් එක්ක ඉඳලා අපි විදියට මේ විදියට මේ ස්වාභාවික කුළුබඩු ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් හදපු නිෂ්පාදන අපිට දීලා තියෙනවා. ඉතින් ඔයාටත් ඔයාගේ ගෙදර කෑම බීම එහෙම රසට හදා ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාට අපි කියන්නේ මුළු තැංගේ ශිල්ප දක්වන්න ඕන නම් මේ පොඩ ට්‍රයි කරලා බලන්න.
0: ට්‍රයි කරලා බලන්න. WP ලාන්ච්නේ බලලම ගන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම තමයි එල් නිනෝනේ මේ මොන මොක ආවත් ඔයාට ඔය එන ඔළුවේ කැක්කෝ ඇඟේ පතේ අමාරු. ඒවා එනවනේ කොහොමත් එල් නිනෝ එද්දි තව වැඩි වෙනවා.
1: ප්‍රශ්නේ
0: වැඩි වෙනකොට ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒක නිසා මෙල්ඩොල් කාඩ් එකක් ළඟ තියාගන්න. දැන් මේ දවස්වල හිටපු ගමන් වහිනවා හිටපු ගමන් පායනවා. මේ වෙදර් චේන්ජ් එකත් එක්ක වාට සමහරට හිඹිරිස ආවේ. ඒවා ඔළුවේ කැක්කෝම අපේ අචීට එහෙම හැදුනා වගේ හැදෙන්න පුළුවන්.
1: ඒවා දෙන්න පුළුවන් කොයි වෙලාවද කියන්න බෑ.
0: ඒකින්
1: ද මේ රෙඩි පිට ඉන්න ඕන. ඒක නිසා අනිවාර්යයෙන්ම මෙල්ඩොල් කාඩ් එකක් ළඟ තියාගන්න කියලා අපි මතක් කරනවා. අපි දැන් යමු නිකන් කාශ්මීරයේ පැත්තේ වගේ.
0: ආ සුන්දර ඉන්ට්‍රෝ එක ඇහිද්දි දන්නවා මොකක්ද කියන්නේ.

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura
1: Udaya 8 vinadi 56 dan
2: Wasara 21 pura Satya samagin janata vishwase dinu Net News Shaktimathwa Idiriyata
3: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
4: Leasing poli adu kali ai thamath wahaniyak ganne nathi LB leasing wetin liya padinchi kala nokala oonaema wahaniyakata waddima leasing mudala aduma poliyata danma hamathanna 0.11.222
5: SLT Mobitel Fiber nisa den hama gedarama novinas adivegen superiorama fiber fit okkoma devices connect karanna gaming world low latency fast and stable unlimited thoraganna package rasa obe gedara adama fiber fit karaganna
6: ආරාන්තික ඩෙංගු වතුරුවන්ගේ ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥයා
7: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ

0: ඇතිකලොතරයි මණ්ඩලය.
1: තාම්රෝ වසර මැද සේල්. සෝෆා සඳහා විශේෂ වට්ටම්. කල්පවතින සුව පහසුවෙන් යුත් සෝෆා 69000 සිට සියලුම තාම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
2: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. අමතන්න 0112125125.
3: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0712166222 Prime Residency.
4: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
5: ඔව් මන් දන්නවා. TravelNet.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet තමතන්න 0112-863-363 0776-716-3672.
6: අක්මා විතල් ෆැටි ලිව. බය වෙන්න එපා. සිවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
7: සුඛෝපභෝගීත්වයට නවාර්තයක් ඩෙන්සා. නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතිනම් 0112-125-125 අමතන්න.
8: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයත.

අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
2: වේලාව දෙනා මෙයි දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය දිවස්වා ඇත්නියෝ.
2: ආයුබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවු සමග මම කේසර. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට විද්‍යාත්මක සහ වෘත්තීය නිපුණතාවෙන් ඉහළ සන්නද්ධ හමුදාවක් ලෙස ලෝකයේ කටයුතු කිරීමට ඉහළ විභවතාවයක් පවතින බවත්, ඒ වෙනුවෙන් ඔවුන් සූදානම් කිරීම සහ අවශ්‍ය පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට එක් වෙමින්. 2026 වසර සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 530ක සමස්ත ප්‍රතිපාදන වෙන් කර ඇති අතර ඉන් බිලියන 379ක් පුනරාවර්තන වියදම් ලෙසත්, බිලියන 151ක් ප්‍රාග්ධන වියදම් ලෙසත් වෙන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කැඩට් නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස විමසා බලා තිබෙනවා. මෝතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.

0: උදේ 9 විනාඩි 6යි අල්ගොතාම වෙලාව අපි ආවේ අපේ අන්තිම පැයට.
1: අන්තිම පැයටනේ.
0: Yes.
1: හරි. මෙතනින් අද දවසේ වැඩ කටයුතු නිමවටපත් කරනවා මේ පැය.
0: ඔව්.
1: මේ අපි මේ දැන් ඔය නිවුස් එන වෙලාවේ ඔපයා වෙලාවේ අපි මේ කතා කර කර හිටියේ ඉන්දියානු සිනමාවේ.
0: ඔව්.
1: ඉන්දියානු සිනමාවේ අතීතය වර්තමානය සහ අනාගතය ගැන තුන් කාලය ගැන තමයි අපි පොඩි සංවාදයක් දදා හිටියේ. මේ දැන් ඉස්සර තිබ්බනේ මේ ඉන්දියානු සිනමාව නැත්තම් ඔය අපිට ඉන්දියානු සිනමාව කියවම සාර ඉස්සලා මතක්නේ බොලිවුඩ්. ඔක ඇතුළේ තව ගොඩාක් තියෙනවනේ නේ මලයාලම් සිනමාව කියයි කන්නඩ සිනමාව කියයි ලොකු රේන්ජ් එකක් තියෙනවා දකුණු ඉන්දියානු සිනමාව ওই විදිහට ලොකුවට තියෙනවා. මේ තෙලඟු අපි දන්නවනේ. ඉතින් හැබැයි අපිට ඉස්සෙල්ලා මතක්ුනේ මේ බොලිවුඩ් සිනමාව තමයි. හරි මේ සරලයි. හරිම කලර්ෆුල් නේ. ෂාරුක් ඛාන්ලද සල්මන් ඛාන්ලද සල්මන් ඛාන්ලට කැමතියි ඉන්න අපේ ඔෆිස් එකේ. يعني කවදා හරි සල්මන් ඛාන් බම්බල පිටේට එයි කියලා බලාපොරොත්තු ඉන්න අටි.
0: ඔව්.
1: තාම එහෙම ඉතින් එන පාටක් නැහැ. හරිද?
0: මේක අහන් ඉඳලා තෙයි කියලා හිතමු ඉතින්.
1: අපි බලමු ඇහුනොත්. එහෙම බලාපොරොත්තු තියාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. ඒ තරම් මේ උමතුවක් තියෙන්නේ නැති මේ වෙලාවේ දැන් අපේ ගෙදර ඉන්නවනේ මේ වැඩ කරන ගමන් අපේ ගෘහණියන් ආදරණීය අම්මලා ඉන්නවා අක්කලා ඉන්නවා නංගිලා ඉන්නවා ඒගොල්ලන්ගෙත් එහෙම බොලිවුඩ් වල ක්‍රෂ් තිබ්බා. يعني ඒ කාලේ එහෙම තමයි බොලිවුඩ් සිනමාව කියන්නේ හරි මේ සනි මේ අපිට හරිම සමීපයි ගෙදර අය වගේ තමයි. සමහරවල් ගෙදර අයට වඩා මේ
2: ගෙදර අපේ පින්තූර තිබුණ නැහැ හැබැයි සල්මන් ඛාන්ගේ ෂාරුක් ඛාන්ගේ පිටිසින්ටගේ ඔව්
1: ඔය ඔය
2: කියන්නේ
0: ඒ අද්දකීමෙන් කියන්නේ
1: ඒ ත්‍රිච කට්ටිය
0: ඒ කියන්නේ ෆීල් ගුඩ් නේ හැමතිස්සෙම මේ මූවි එකක් බලලා අපිට හිත හොඳට හදා ගන්න
1: පුළුවන්. ඔව් නේ හරිම මේ ඒ කියන්නේ කාම් නිදහස
2: hina hina අඬනවා ඒ කියන්නේ සියලු මොකද්ද සංවේදනා මේ සල්ලි ගෙවලා ලබා ගන්න හැකියාව තිබුණා
1: තිබ්බා. ඒ කියන්නේ හරිම පහසුවෙන් ගන්න පුළුවන් හැකියාව තිබ්බා. ලොකු මේ කතා
2: අඬන්න ඕන අඬන්න තිබ්බා හිනාවෙන්න ඕන හිනාවෙන්න තිබ්බා. මොකද්ද සංගීතයේ රස විඳලා නටන්න ඕන නටන්න අවස්ථාව තිබ්බා. මූඩ් ගහගෙන ඉන්නන මූඩ් ගහගෙන ඉන්න අවස්ථාව තිබ්බා. ඕන කෙනෙක්ට ෆිල්ම් එක බල බල ඉන්නකොට එයා ෂාරුක් ඛාන් වෙනවන ෂාරුක් ඛාන්
1: වෙන්න
2: තිබ්බා. ප්‍රීති සින්ඩා
1: වෙන්න පුළුවන්. ඒ ඇතුළ ජීවත් වෙන්න පුළුවන් හැකියාව තිබ්බා. මේ දැන් ඒ ඉන්දියානු සිනමාව දැන් නැති වෙලාද? දැන් ඒ තවදුරටත් අපි ඒ කාලේ දැකපු ඒ බලන්න කැමති අපේ පරම්පරාව පවයි ෆිල්ම්ස් බැලුවනේ. අපිට මේ පස්සේ පරම්පරාවේ තමයි ඒක උමතුවෙන් බැලුවේ. හැබැයි අපිත් ඒක අත්හැරියනේ. අපිත් බැලුවා. අපේ පරම්පරාවත් බැලුවා. මේ ඇයි දැන් ඒ සිනමාව ඉන්දියාවේ දකින්න ලැබෙන්නේ නැත්තේ? වෙන මේ යුද්ධ යනවා ගහ ගන්නවා නිතරම පාකිස්තාන එක්ක තමයි ප්‍රශ්න දාලා ෆිල්ම් එකක් හදාගන්නේ. ඔය වගේ
2: නැත්නම් කොහෙවත් නැති ඉතිහාස කතන්දරයක් අරගෙන එකපාරක් ලංකාවේ තිබුණේ.
1: ඔව්. ආවනේ
2: ඉතිහාස රැල්ලක් ගියානේ.
1: රැල්ලක් ගියානේ කාලයක් නේ.
2: ඔව්. රජවරු ඒ ලංකාවෙත් ඒ යම් කිසි ආකාරයක ඒක හේතුවක් හින්දා තමයි ඒව හැදුනේ.
1: හා හා.
2: දැන් ඔව් ඉන්දියාවෙත් දැන් හැදෙන්නේ එහෙමනේ. දැන් රාමායනේ මේ හදනවා. අනිත් පැත්තෙන් මොනවද චෝල අධිරාජ්‍යයේ තිබිච්ච ආඩ්‍ය බව පෙන්වන චිත්‍රපටි
1: හදනවා.
2: අර ලස්සන සුන්දර සිනමාව වෙනුවට දැන් ඇවිල්ලා තින්නේ වෙන නියම් කැතිපොළු මුගුරු ගත්ත සිනමාවක්.
1: මේ සිනමාවක් මේ ඒක තමයි මේ මේක පිටිපස්සේ ලොකු මේ ප්‍රොපගැන්ඩා එකක් තියෙනවා. මේක ලොකු ප්‍රචාරණ ව්‍යාපෘතියක් තියෙනවා. ඉන්දියාවට දැන් ඕනේ මේ රජ කෙනෙක්. රාමව පෙන්වලා තියෙන විදිය බලන්නකෝ. ඔය මේ වෙනකොට අපි දැක්ක ට්‍රේලර් එක නිකුත් වෙලා තිබ්බ රාමායනේ එන්න තියෙන අලුත්ම ෆිල්ම් එකේ මේ ඉන්දියාවේ ලොකු කට්ටිය පොඩි කතා බහක් මේ වෙනකොට පටන් අරන් තියෙනවා.
2: සහ ඒ චිත්‍රපටිය රූගත කරේ ඉංගලන්තේ.
1: ඉංගලන්තේ නේ. ඉතින් එහෙම ඉංගලන්තේ මේ
2: ඒක චිත්‍රපටියක් නෙමෙයි ඇත්තටම මේ ටෙලි සීරීස් එකක් විදිහට මං හිතන්නේ යන්නේ.
1: චිත්‍රපටියක් විදිහට
2: එන්නේ. චිත්‍රපටියක් විදිහට එනවා ටෙලි සීරීස් එකක් විදිහටත් මං හිතන විදිහට යන්නේ
1: යනවා. හරි. ඉතින් දැන් මේ විදිහට මේ රාමායනේ වෙන්න පුළුවන් මේ මූවි එක මේ විදිහට අරගෙන එද්දී සාරා මේ ඉන්දියාවේ ජනතාව අතර ලොකු කතාබහක් තියෙනවා මේ වෙනකොට ඇති වෙලා. මේ අපේ රාම මේ දෙවියන්නේ තමන්ගේ මෙහෙම මේ මෙච්චර මේ වයලන්ස් ප්‍රචණ්ඩකාරී චරිතයක් නෙමෙයි.
0: නෙමෙයි.
1: ඇයි මෙයා මේ ප්‍රචණ්ඩකාරී විදිහට පෙන්නලා තියෙන්නේ? මේ රාවණා එක්ක ගහ ගන්නවා කැරගෙනවා එක කෙලියයිනේ ෆිල්ම් එක ඇතුළේ මේ විදිහට නේ තියෙන්නේ. ඇයි එහෙම පෙන්නලා තියෙන්නේ කියලා ලොකු සංවාදයක් මේ වෙනකොට ඉන්දියාව ඇතුළේ ඇති වෙලා තියෙනවා. හැබැයි මේ දැන් තව කට්ටියක් කියන දේ තමයි එහෙම හැදුවේ නැත්තම් ඕගොල්ලෝ බලන්නේ නැහැ. ඕගෙන් හරි භාවනා යෝගීව හරිම කාම්මගේ ඔය ඉන්දියාවේ පොඩි අර හිමාචල් වගේ පැත්තකට ගිහිල්ලා භාවනා කරගෙන ඉන්න මිනිස්සෙක් වුණා නම් මේ රාමා ඕක බලන්න ඕගොල්ලෝ එන්නේ නැහැ. හරිද? මේකේ ෆයිට් එක තියෙන්න ඕනේ. ඒක නිසා තමයි මේක අර වෝරියර් කෙනෙක් විදිහට රණකාමියෙක් විදිහට හදලා තියෙන්නේ. කොහොම නමුත් මේ සියලු දේවල් බැලුවට පස්සේ මේ ඉන්දියානු සිනමාව මේ වෙනකොට එක්තරා මේ අපි කියන අධිකාරියක් යටතට පත් වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ අවසාන අරමුණ තමයි මේ රජ කෙනෙක් මේ සියලු බලය සහිත එක පුද්ගලයෙක් කියන එක ප්‍රමෝට් කරන්න.
2: කරන එක සහ අනිත් එක අඛණ්ඩ ಭಾರತ කියන එක
1: සංකල්පය
2: ගේන එක.
1: ගේන එක. එතකොට ඉතින් දන්නවනේ සියලු බලය සහිත එක පුද්ගලයා කවුද
0: කියලා.
1: ඒ පුද්ගලයා වෙනුවෙන් තමයි ඉන්දියානු සිනමාව මේ වෙනකොට කටයුතු කරන්නේ, බොලිවුඩේ කටයුතු කරන්නේ. ඒ නිසා තමයි අපිට අර අපි කලින් දැක්ක බොලිවුඩේ අපිට දැන් දකින්න හම්බෙන්නේ නැත්තේ.
2: මේ හැබැයි ඔය අලුතෙන් එන චිත්‍රපට වල කැරපොත්තු නැහැ නේද?
1: කැරපොත්තු නැහැ. හැබැයි වැරදිලාවත්.
2: හැබැයි ලෝකේ ඉන්දියාවේ දැන් ඉන්නවා කැරපොත්තු.
1: වැරදිලාවත් සෙට් එකකටවත් ඉන්දියානු සිනමා බලනවා නම් ඔයාලට තව තාම විසඳුම් තියෙන ඕන තරම් يعني අවුලක් වෙන්නේ
2: නැහැ. අර ඉන්දියානු බොලිවුඩ් සිනමාවට අත් වෙලා තියෙනවා. දැන් ඔය අපි කිව්ව වීරකාවයන් ගොඩනැගීම තාම මලයාලම් සිනමාවට ඇවිල්ලා නැහැ. ඒගොල්ලෝ තාම අර පොළවේ පය ගහලා තියෙන එදිනෙදා ගමේ ගොඩේ කතා තමයි තාමත් අරන් දුවන්නේ.
1: අරන් දුවන්නේ. ඔව්. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. අපිට අර අපි කැමති විදිහේ කලර්ෆුල් ඉන්දියානු සිනමාවක් අපිට මේ දකින්න පුළුවන් වේවිද ඉස්සරහටවත් කියලා අපි බලාපොරොත්තු සහගතව බලාගෙන
0: ඉමු.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: උදේ 9යි විනාඩි 15යි දැන්
6: එඩිටරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
7: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටය ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0112125125 අමතන්න
8: Downrow වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම Downrow ප්‍රදර්ශනාගාරවලින්
9: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
10: මෙල්වා එක ලංකාවේ එක
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Nathan Vadina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandhal. Dahatunai Anuhaya Amatana.
12: Mobitel 1278 Vasi Double Dena Superim Non-Stop Data Package. Facebook, YouTube, WhatsApp Saham Messenger Sandhal Non-Stop Data. Amatara 10GB Anytime Data. One Amajalekata Unlimited Calls. Dina Tihak Sandhal. Damma Rupial Egdas Desiya Hatyata Kreload Karana.
13: Lanka Vihadana Europe Padina KD Rice Leader 125 APMA Bike. Dan Rupial Panlaksha Anunavadhasai. Make Nan Superim Discount. Baswala Hirabela Mirikilaya Noni Ne. Dan Makata Karana KD Rice Motor Company Private Limited Dekata. Binduai 773-523-535
14: BYD Silverline 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න Silverline 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112125125

0: අපේ වෙද මහත්තයාගේ බෙහෙත් වලින් තමයි දැන් ආපහු දිය වෙලා තියෙන්නේ. දැන් ඔය කමල්බන්දු වෙද මහත්තයාගේ බෙහෙත් වලින් හොඳටම හොඳයි. අනිත් කට්ටියටත් මම කියන්නේ ඔය සිංහල බෙහෙත් කමල්බන්දු මහත්තයාගෙන් ගන්න එක.
1: සුවනවන රෝගයක් නිසා වද විඳිනවා නම් සෙවනගල ආයුමා ආයුර්වේද රෝහලේ කමල්බන්දුල වීරප්පෙරුම වෛද්‍යතුමාට කතා කරන්න 0777 32 73 540.

0: උදේ 9යි විනාඩි 22යි යාලුවට මේ වෙලාව.
1: හරි.
2: ප්‍රයිම් කියන ඉංග්‍රීසි වචනේ තේරුම මොකද්ද?
1: ප්‍රයිම්.
0: ප්‍රයිම් කියන්නේ
1: උපරිමය.
2: උපරිමය කියන එකනේ.
1: ප්‍රයිම් එකේ ඉන්නේ ප්‍රයිම් එකේ ඉන්නේ මුදුනේ.
2: ඉහළම තැන. එහෙම නැත්නම් උත්සන්න. නේද?
1: ඔය සාර දන්නව සාර මොකක්ද දන්නදනේ සාර ඔකේ අර තියෙනවනේ නියම වචනාර්ථය ටෙක්නිකල් එක තමයි ඒකේ
2: ටෙක්නිකල් ටර්ම් එක
1: නේ මම දන්න ඔළු මූණ දිහා බලන් පේනවා ඔය කැරගෙන
2: ඒ කියන්නේ විශිෂ්ට කියන එකනේ ප්‍රයිම් කියන එක අදහස ඇත්තනම උසස් විශිෂ්ට වගේ ගොඩක් අදහස් තියෙනවා ඉතින් ඒ වගේ නමක් තියෙන ආයතනයක් බාල වැඩ කරයි කියලා කියනවා තියන්න බෑ
1: ඒකත් කරන්නේ නැහැ
2: නේද ඒගොල්ලෝ අනිත් එක්ක කරලා තියෙන ඒවැනුත් එහෙම අපිට පේන්න නැහැ. දැන් මෙතන මේ ලංකාවට අලුතෙන්ම එකතු වෙච්ච භූමි භාගය. ලංකාව කොහොමද රටවල් අල්ලගන්න කියලා
1: අල්ලගන්න කියන්නේ.
2: අපි එහෙම අතීතේ එහෙම

0: ඉන්දියාවටම පැනලා පොඩි පොඩි
1: වැඩලම්
0: ආපු තියෙනවා පොඩි පොඩි කේස් ඒවා
1: ඔව් පොඩි පොඩි
0: ඒවා ඔව් පොඩි පොඩි කේස් ඒවා ඉතින් අපි පස්සේ විශ්ත ගත්තා
1: ඔව්
0: මේ ඉතින් අපි ලංකාවට අලුතෙන්ම අක්කර ගානක් එකතු කරගත්ත පෝට් සිටිය කියලා
1: ඔව්
0: මේගොල්ලෝ ගිහලා එහෙත් ගියක් ගෙවල් ටිකක් හදන්න ගත්ත කියන්නකෝ
1: ආ ඒත් ප්‍රයිම් වැඩක් කරා
0: ආ ඒ ප්‍රයිම් වැඩක් ඒකෙත් හොඳම තැන
1: හොඳම තැන එතන ප්‍රයිම්ම තැන ප්‍රයිම් වැඩක් කරන්න මට
0: කරගත්තා ඉතින් එහෙම පටන් ගත්ත එහෙම වැඩ කරන ආයතනය කොහේ හැදුවත් ඉතින් ප්‍රයිම් වැඩ තමයි කරන්නේ
1: අනිවාර්යෙන්ම ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ ඔන්න ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ඇවිල්ලා තියෙනවා ගම්පහට ඒ තමයි ද පැලස් ගම්පහ කියලා කියන්නේ ඔහාට දැන් නිදන කාමර දෙකක් ඕන නම් එහෙම ඊට පස්සේ ඔහාට නිදන කාමර තුනක් ඕන නම් එහෙම
2: ඒ
1: කැමැති විදියට ඔයාගේ අපාර්ට්මන්ට් එක තෝරගන්න පුළුවන් හැකියාව
2: තියෙනවා
1: රුපියල් මිලියන 25 ඉඳලා ඉහළට තමයි තියෙන්නේ
2: රයිට්
1: නේද ඒ කියන්නේ අපාර්ට්මන්ට් එකක් රුපියල් මිලියන 25
2: කියන්නේ
1: ලක්ෂ 250යි හිතන්න ඔය ලක්ෂ 250කට ඔයාට ෆුලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් නම් ආයෙත්
0: ෆර්නිචර් එක්කමනේ ආයෙ ලොරියක් කොයලා බඩු අරගෙන බඩු අදින්න ඒවා අයියෝ ඒවා හරි කරදරනේ ඒවා කඩෙනවා නේ අල්මාරි පටවන්න මාළු ටැංකි පටවන්න නේද
1: එහෙට මෙහෙට
0: දුවදුව යන්න වැටේද අයියා මගේ
1: ඒ කතා මොකද
0: නේද යනකොට බඩු ටිකත් එක්කම
1: ගේ දෙනවා ආර තියන්නේ වාගේ පේමන්ට් ඒ කරන්න විතරයි ඉතින් බොහොම
0: සුලබයි ඕන කෙනෙක් විතරයි මහත් එක් ගයක් ගත්තොත්
1: හම්බ වෙන්නේ නැත් ඔව් ඒව දෙන්නේ ඒව ප්‍රශ්නේ
0: ඉතින් හොඳ අසල්වාසීන් ඉන්නවනේ
1: ඉතින්
0: ඒකත් සමහරලාට කරගන්න බැරි දෙයක්
1: නෑ අහලා බලින්මනේ ආයි මේ ලොකු කමිටියක්
0: ගෙවල් දෙකයි
1: අන්නර ඒ කාලේ අර රජවරු
2: හිතලා
1: වැඩ කරාවා උපාය මාර්ග
0: එක පැලස්නේ
1: ඉතින් වාඩ පැලස් දෙක තුනක් අයිති කරගන්නත් පුළුවන් තව ටිකක් උත්සාහ කරමු
0: ඒ යොදන ආයෝජනය
1: තමයි මේවයි නෑ දෙකක් ඇති ඔයා ගන්න පැලස් එකයි ඊට පස්සේ වාට අයිති වෙන පැලස් එකයි දෙකම වාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ ඇත්තට එහෙම පුළුවන් ඈ කියන්නේ දැන් තරුණ ගෑන ළමෙක් වෙන්න පුළුවන් පිරිමි ළමෙක් වෙන්න පුළුවන් ඔයා නගරයට තදාසන්නව ජීවත් වෙන්න කැමති නම් ඔයාගේ රස්සාවට එහෙම යන්න පහසු
0: වෙනවා මුත් කරගන්න නැද්ද දැන් කලවයසත් හරිනේ
1: හරිනේ එහෙම ආනවා
0: ගෙයක් හදලම
1: ඔව්නේ
0: ගේ හදලා වාහනයක් අරන් එහෙම තියෙනවනේ ඉතින් රාජ්‍ය සේවකයෙක් නම් දැන් BYD වලට ගෙවන්න ගන්න
1: පුළුවන්
0: ඒක කිසි ප්‍රශ්නයක් නැහැ ගෙයක් වුණත් ඉතින් ආයේ ඔය හද බාස්තුන් නැලා පස්සේ මේ
1: වැන්න දුවන්න ඕනේ නැහැ
0: ආයේ සුපිරියර හදපු
1: ඔව් ආයි ඉඩම් හොයන්න ඕනේ
0: නැහැ හොයන්න මොකුත් ඕනේ නැහැ ෆර්නිචර් හොයන්න යන්න එහෙම යන්න
1: ඕනේ නැහැ ඔයාට ගෙලින්ම රුපියල්
0: 25 දෙන්න කැන්දන් එන්නම පුළුවන්
1: ගෙලින්ම වාගේ අපාර්ට්මන්ට් එකට කැන්දගෙන එන්න පුළුවන් හැකියාව තියෙනවා සමහරවිට ඒ මෙග කමියුනිටි එකක් ලොකු ප්‍රජාවක් ඉන්න වටපිටාවක් ඒ වටපිටාවෙන් ඉතින් ඔයාට තව දේවල් හොයා ගන්න පුළුවන් වෙයි හරිද ඉතින් අපි මතක් කරනවා ද පැලස් ගම්පහ තමයි තියෙන්නේ නුවර පාරට මීටර් 100ක දුර
2: ඔයාට
1: බොහොම ඉක්මනින් ගමන් යන්න එන්න පුළුවන් හැකියාව තියෙනවා හරිම නිස්කලංක වටපිටාවක ජීවත් වෙනවා සිහින දකිනවා නම් ඒ වගේම තමයි සැහැල්ලු ජීවන රටාවකට ඔයා කැමති නම් ඔයා අනිවාර්යෙන්ම මේ ද පැලස් apartment project එකෙන් ඔයාගේ apartment එක වෙන් කරගන්න කියලා අපි මතක් කරනවා.
2: ඔකේ.
1: නම්බර් එකක් තියෙනවා. මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 0710 666 222 0710 666 222 එකෙන් කෝල් එකක් දීලා වඩ පුළුවන් ඔයාගේ apartment එක වෙන් කරගන්න.
2: Right. දැන් ඔයාගේ ගෙදරට දැන් මේ apartment ගන්න ආයතන නම් furniture හම්බෙනවා.
1: දැන් හැමෝටම මේ ඔතන්ට ගිහිල්ලා වදින්චෙන්න බෑනේ
2: නේ. වදින්ච වෙන්න බෑනේ. සමහරවිට ඔයා දැන්ටම ඔයාගේ ගෙදර මේ ඉවර කරගෙන යනවා ඇති. එහෙම නැත්නම් ඔයාගේ ගෙදර upgrade කරන්න ඕනේ කියලා වා හිත
1: ඉන්නවා ඇති.
2: සෝෆා එක අලුත් කරන්න ඕනේ, පොඩි අලුත් ෆ්‍රිජ් එකක් ගන්න ඕනේ හිමි කියලා හිතන ඇති. ඔනොහොම හිතන කට්ටියට තමයි මේ දවස්වල යන්න හොඳම තැන ධම්රෝ එක.
1: ධම්රෝ කියලා කියන්නේ.
2: ඉන්වර්ටර් ශීතකරණයක් ගන්න පුළුවන් වාට 120ක වට්ටමක් එක්ක.
1: ආ, ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා 120ක ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක් ගනිද්දී මේ. දැන් මම මේ ටික දැක්ක මේ Facebook එකෙත් වීඩියෝස් වගේයක්. කට්ටිය ඒගොල්ලන්ගේ ගෙවල්.
2: ඔව්.
1: ඒ කියන්නේ ඔය පරණ විදියට හදපු ගෙවල් තියෙන පිටින් බැලුවම ඒක පරණ හැඩතල, ඒ තිබ්බ ගෘහ නිර්මාණ ශිල්ප අනුව. මේගොල්ලෝ ගෙදර ඉන්ටීරිය එක වෙනස් කරනවා.
2: ඉන්ටීරිය එක මොඩර්න්
1: කරනවා. ඒතර මැද සාලේ වෙන්න පුළුවන්, කාමර ටික වෙන්න පුළුවන්, ඩයිනින් රූම් එක, කැම කාමරය වෙන්න පුළුවන්, කුස්සිය වෙන්න පුළුවන්. මේ ඔක්කොම අලුත් විදිහට වෙනස් කරනවා. එහෙම කට්ටියගේ ප්ලෑන්ස් තියනවා වෙන්න පුළුවන්. අන්න එහෙම තියනවා නම් ඔයාට ඕන කරන ගෘහ භාණ්ඩ ටික, ගෘහ විදුලි උපකරණ ටික එකම වහලක් යටින් ගන්නවා නම් යන්න පුළුවන් හොඳම තැන තමයි ධම්රෝ කියලා කියන්නේ. ඉතින් ඩිස්කවුන්ට් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා, ඔෆර්ස් සෑහෙන ප්‍රමාණයක් ඔයාලා වෙනුවෙන් දැන් සූදානම් කරලා තියෙන්නේ. සාරා කියපු විදිහට ඔයාට ධම්රෝ ඉන්වර්ටර් ශීතකරණයක් 120ක ඩිස්කවුන්ට් එකක් එක්ක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඩම්රෝ වොෂින් මැෂින් එකකට 115ක වට්ටමක් හම්බ වෙනවා. ඒ ඉවර වෙන්නෙත්
2: නැහැ.
1: ඩම්රෝ ෆෝම් මැට්‍රස් එකකට වට 115ක වට්ටමක් ආයෙ හම්බ වෙනවා. ඉතින් දිවයින පුරා තියෙන ඕනම ඩම්රෝ ප්‍රදර්ශනාගාරයකින් ඔයාලට මේ වාසිය අත්දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ප්‍රදර්ශනාගාරම 160ක් විතර තියෙනවා. ඒකින්ද ළඟම තියෙන එකට යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ආයෙ මේ කලබල කරන්න කට්ටිය එහෙම මුත් වෙන්නේ
2: නැහැ.
1: වාගේ ටවුමේ ඇති අනිවාර්යෙන්. ටවුමේ අනිවාර්යෙන්ම ඩම්රෝ එකක් එහෙම නැත්නම් ධම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර තියෙන කොල්ලපිටියේ නුගේගොඩ කටුබැද්ද රාජගිරිය වත්තල මහනුවර කුරුණෑගල ගාල්ල රත්නපුර තියෙන අනුරාධපුර තියෙන මාතර ගම්පහ සහ කිරිබත් ගොඩක් තියෙනවා. මේ ඕන තැනකට ගිහිල්ලා අපි මේ කියපු වට්ටම් වාට අත්විඳින්න පුළුවන්කම තියෙනවා.
2: ඕකේ. ඒ නිසා යන්න ධම්රෝ එකට. ඒ වගේම තමයි www.damro.lk එකටත් ගිහිල්ලා යන්න කලින් බලන්න පුළුවන් මොනවද තියෙන ඔප්ෂන්ස්
1: කියලා. යන්න කලින් ඔප්ෂන්ස් බලන්න පුළුවන් අර කලර්ස් එක්කම තියෙනවා. ඒතකොට වාගේ බිත්ති වලට ගැලපෙන වාගේ ටයිල් එකට ගැලපෙන විදිහට වාට ඕන කරන මේ ෆර්නිචර් එක තියෙනවද කියලා වෙබ්සයිට් එකෙන් බලන්න පුළුවන් හැකියාව තියෙනවා. බලලා යන්න ළඟම තියෙන ධම්රෝ එකට.
2: ධම්රෝ එකට. රයිට්. ඊට පස්සේ මතක් කරන්න ඕනේ අචි. ඔය දැන් වෙල්ඩින් කරන කට්ටිය ඉන්නවනේ වෙල්ඩින් ශිල්පීන්. ඒගොල්ලෝන්ගෙන් ඇහුවොත් මොනවාද හොඳම දේ ගන්න වෙල්ඩින් වලට කියලා. ඒගොල්ලෝ අනිවාර්යෙන් කියන්නේ මෙල්වා කියලා.
1: මෙල්වා. මෙල්වා මේ වෙල්ඩින් කූර. නැත්නම් අපි කියනවා ඉලෙක්ට්‍රෝඩ කූර ගැන තමයි මේ අපි කියන්නේ. මොකද ලංකාවේ SLS සහතිකයේ තියෙන එකම ඉලෙක්ට්‍රෝඩ කූර තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර කියලා කියන්නේ.
2: රයිට්.
1: ඉතින් ඔය පෑසුම් වැඩ කටයුතු කරන මහත්තුරුන් මහත්මීන් වගේම ඔය ඉදිකිරීම් ශාස්ත්‍රයේ නිරත වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම පෑසුම් වැඩවලට මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර ගන්න අමතක කරන්න එපා. මොකද ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි අර කලිනුත් කිව්වනේ SLS සහතිකයත් එක්ක ඔයා ඉලෙක්ට්‍රෝඩ කූරක් බලාපොරොත්තු වෙනවා නම් මේක විතරයි එක.
2: විතරයි තියෙන්නේ.
1: ඔව්. මෙල්වා එක අපේ එක මේක විතරයි එක. වෙන ඒවා හම්බෙන්නේ නැහැ.
2: නැහැ. ඒක නිසා මෙල්වාම දාන්න කියලා මතක් කරනවා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Velava Obabeta Gena Enne
2: Then Pan Asia Banquet Obe Stavar Tempatu Sundaha Ihala Puliyak Laba Ganna Adama Obe Langamati Pan Asia Banku Shakawata Pivisenna Netinam 01144667222 Amatanna
3: උදේ 9යි විනාඩි 33යි දැන්.
4: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නවා.
5: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. නව ඇන්ඩ් ලීන් කැල්සියම් විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ඩ් ලීන් සීමා බිඳලන්න.
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසයේ සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
9: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
10: BYD Seelion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කර ගන්න Seelion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නම් අමතන්න බිඳුවන් එකයි එකයි දෙකයි එක සීවිසි පහයි එක සීවිසි පහ
11: රසට ගුණට උයන්න පිටය තුන පහ
12: දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
13: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය

අකුරු එක වචන කලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත.

0: උදේ 9යි විනාඩි 42යි අල්ගොටෝම් වෙලාව හරි අපි යන්ද
1: යන්නේ දැන් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ
0: හිමින් යමු
1: දැනෙන්නේ නැති වෙන්න කට්ටියට සද්ද නැතුව
0: ස්මූත් ට්‍රාන්සිෂන් එකක්
1: දෙන්න හරි ෂේප් එකේ
0: ඔව්
1: ජනී එනවනේ ජනීට අපි ස්මූත්ලි මේක බාර් දීලා හිමින් සරේ යමු මේ යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන දිගටම net news එක රැදී සිටියට ඔබට බෙහෙවින්ම ස්තුතියි කියලා අපි කියනවා මොකද මේ අවුරුදු 21ක් පුරාවට අද ඊයක නෙමෙයි අවුරුදු 21ක් පුරාවට net news අහනවා අපි දන්නවා ඊට පස්සේ YouTube එකෙන් Facebook එකෙන් net news බලනවා කියලා අපි දන්නවා මේ විදිහට ඔයා විශ්වාසයේ තියපු net news ඔන්න නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව ලංකාවේ රේඩියෝ ප්‍රවෘත්ති සන්නාමයන් අතර brands අතර අංක 1ට ඇවිල්ලා තියෙනවා හරිද ඉතින් බොහොම සතුටෙන් තමයි අපි මේක මේ විදිහට කියන්නේ දිගටම වාට තියෙන ඉතින් net news අහගෙන ඉන්න තමයි ඉතින් ආයේ වෙන මොකොත් කරන්න නැහැ ඔය net news එක අවුරුදු 21ක් පුරාවට හිටියා හරිම විශ්වාසයෙන් ඒ විශ්වාසය අපි ඒ විදිහටම රකින්නවා කියලා වාට පොරොන්දු වෙනවා ඉතින් දිනපතා උදෑසන 6:45ට මේ වගේම තමයි මධ්‍යාහන 12ට සහ හවස 6:30ට වාට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන්ට සවන් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ වගේම තමයි වාට පැයෙන් පැයට රට පුරා ලෝකේ පුරා සිද්ධ වෙන අලුත්ම තොරතුරු අප්ඩේට් කරන්නත් අපි සූදානමින් ඉන්නවා ඊට අමතරව වාට යන්න පුළුවන් අපේ net news වෙබ්සයිට් එකට මොනවාද ලංකාවේ ලෝකේ වටේ වෙන දේවල් කියලා අප්ඩේට් වෙන්න දැනුවත් වෙන්න ඊට පස්සේ net news YouTube එක තියෙනවා ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් ආයේ එක එක විදිහ ඇනලයිස් තියෙනවා ප්‍රෝග්‍රෑම් තියෙනවා ලෝකේ පුරාම වෙච්ච දේවල් ලංකාව වටේම සිද්ධ වෙච්ච දේවල් ඒ කියන්නේ මේ විශ්ලේෂණය කරලා ප්‍රවෘත්ති විතරක් නෙමෙයි සිදුවීම විතරක් නෙමෙයි රිපෝර්ටින් වලට එහා ගිහිල්ලා අපි දේවල් කරලා තියෙනවා ඉතින් ඒ දේවල් බලන්න පුළුවන් ඒ ඔපිනියන්ස් අයිඩියොලොජිස් මේවා එක්ක වාට එකඟ වෙන්න පුළුවන් ඔයාලට තර්ක කරන්න පුළුවන් වාද කරන්න පුළුවන් මේ ඔක්කොම කරන්න පුළුවන් යන්න අපේ ડિජිටල් අවකාශයන් වලට net news YouTube එක වගේම net news Facebook page එකට ඒ වගේම තමයි ඔන්න ඔයාට දැන් ඔයා ලංකාවේ කොහේ හරි ඉන්නවා වෙන්න පුළුවන් ඔයාගේ ගමේ නගරේ සිද්ධ වෙන ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත සිදුවීම් ගැන ඔයාට අපිට දැනුම් දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරිද? පුරවැසි මාධ්‍යකරණයට ඔන්න ඔයාට හැකියාව තියෙනවා. ඔයාට අපිත් එක්ක ජොයින් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ තමයි ඔයාගේ ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත සිදුවීම. ඊට අදාළ රූප රාමු වෙන්න පුළුවන්, ඡායාරූප වෙන්න පුළුවන්, මේ සිදුවීම වෙන්න පුළුවන්. මේ දේවල් ඔයාට යොමු කරන්න තියෙන අපේ මෙන්න මේ WhatsApp නම්බර එකට net news WhatsApp නම්බර එකට මෙන්න මේක තමයි නම්බර එක. ඔන්න ලියා ගන්න අපි කියනවා 077 490 33 12 077 490 33 12 මේ නම්බර එකට ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රදේශයේ තියෙන ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත දේවල් ගැන අනාවරණයන් ගැන ඔයාගේ තොරතුරු වාර්තා කරන්න.
0: රයිට් ඒක නිසා net news එක දිගටම රැඳෙන්න කියලාත් මතක් කරනවා. ඔයාගේ පැත්තේ නිවුස් ටික අපිට කියන්න.
1: කියන්න. ඔව්. ඔයාටත් පුළුවන් ඔය පැත්තේ වෙන දේවල් ප්‍රවෘත්තිමය වටිනාකමක් සහිත දේවල් මේ පැත්තට කියන්න. ඉතින් දිගටම net news අහන්න කියලා අපි මතක් කරනවා FM 94.8 95.
0: හරි. ඔයාට මතක් කරනවා ඔයාට මොනවද නැද අබ. ගම් මිරිස්, බෙල් පෙපර් වගේ වගාවක මේ
1: අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. ඔයාගේ මට දිනනවා මැදම කදුකරේ බටහිර බෑයුම් වල මගේ බෙල් පෙපර් වගාවක් තියනවා කියලා ඔයාට කියන්න පුළුවන් වෙනවා. ඊට පස්සෙ ඔයා නිකන් හිතන්නකෝ දකුණු පළාතට එහෙම යද්දි මගේ කුරුදු වගාවක්
0: තියනවා.
1: ඊට පස්සෙ ඔය මාතලේ පැත්තට එහෙම යද්දි මගේ අබ තේ වගාවක්
0: තියනවා.
1: සිනමන් කියද්දි කොහොමනේ මට සිනමන් තියන ලොකු වගාවක් කියලා ඔයාට බය නැතුව ඕනගෙනට කියන්න පුළුවන්. කරන්න තියෙන මෙච්චරයි. ඔයා මේ වගාවන් කරන්න හරි ග්‍රීන් හවුස් දාන්න හරි තවාන් දාන්න
0: හරි පොළව කොටන්න හරි
1: පොළව කොටන්න පස පෙරලන්න ඒව මුකුත් ඔයා දැනගෙන ඉන්න ඕනේ නැහැ. ඔයා ගාව තියෙන මුදල් ඔයාට පුළුවන්කම තියෙනවා මේ වගාවන් වල ආයෝජනය කරන්න. අපි මේ කියන්නේ කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එක ගැන. ලංකාව පුරාම විවිධ ප්‍රදේශවල විවිධ පළාත්වල ඒගොල්ලන්ගේ වගාවන් ඒගොල්ල පවත්වාගෙන යනවා. ඔයාට පුළුවන් මේ වගාවන් වල ඔයාගේ මූල්‍යමය ආයෝජනය කරන්න. වැඩි විස්තර දැනගන්න කතා කරන්න මෙන්න මේ නම්බර එකට 011 207 77 87 011 207 77 87.
0: රයිට්. යන්න කලින් මතක් කරනවා ඔයාගේ ගෙදරට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් මම දාන්න කියලා. මොකද හේතු දෙකක් තියෙනවා. අපි එක පැයක එකක් කිව්වා, අනිත් පැයේ තව එකක් කිව්වා. දැන් දෙකම කියනවා.
1: දැන් දෙකම කියනවා. අවවා කියන්නේ කමන්නේ.
0: උඩින් තියෙනවා හයිඩ්‍රොෆෝබික් කෝටින් එකක්. මේකේ මේ කෝටින් එක නිසා වතුර අල්ලන්නේ නැහැ ෂීට් එකට. එතකොට ඇල්ගි වර්ග, ඩීඑස්එල්, පාසි මේ වගේ දේවල් බැඳෙන්නේ නැහැ. ඒක නිසා ඔයාගේ ෂීට් එක වට ගොඩක් කල් අලුත් විදියට තියාගෙන ඉන්න පුළුවන්. මොකද ගෙදර ඔයාට ෂීට් දාලා වහල දැම්මට පස්සේ මාස දෙක තුනකින් ඔයාට අලුත් කරන්න උනොත් ඔයා ඒකට වියදම් කරන මුදල අපරාධ. ඒක නිසා තමයි අපි ඔයාට කියන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ම දාන්න කියලා. ඒ වගේම තමයි ඇතුල් පැත්තෙන් තියෙනවා මැටි ලේයර් එකක්. මේ මැටි ලේයර් එක ඔයාට ගෙදර ඇතුළට ගියාම අර ෆ්‍රිජ් එකක් ඇතුළට ගියා වගේ එච්චර සීතල වෙන්නේ නැහැ. මේ කරන වැඩක්
1: මැටි ලේයර් එකත් එක්ක තමයි මේ සුවිශේෂී මේ තාක්ෂණයත් එක්ක තමයි මේ තත්වය හටගන්නේ. ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව අපි කියනවා මේ ඔය ගෙදරට රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ම දාන්න කියලා. මේ මැටි ලේයර් එක ඔයාට දැනෙන ලොකු වෙනසක්වත් කරලා දෙයි. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපි මතක් කරනවා මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක ගැන. මේක තියෙන්නේ මේ ෂීට් එකට උඩින්. මේක පොඩි කෝටින් එකක්. මේක නැනෝ තාක්ෂණයෙන් හදලා තියෙන. මේක නිසා මේ කෝටින් එක නිසා මේ වහල මත ජලය රැදෙන්නේ නැහැ. එහෙම රැදෙන්නේ නැති නිසා ජලය උරා ගන්න නැහැ ෂීට් එකට. එතකොට ෂීට් එක ඉක්මනින් මේ දුර්වල වෙලා කැඩිලා යනවා, ක්‍රැක් වෙනවා, හිල් වෙනවා, ඒ වගේ ප්‍රශ්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඇල්ගි වර්ග, දිලීර මේ දේවල් වර්ධනය වෙන්නේ නැහැ, පාසි බැදෙන්නේ නැහැ. ඔයාගේ වහල වාට අලුත් පිට සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔය ගෙදරට අනිවාර්යයෙන්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාන්න කියලා අපි මතක් කරනවා. වැඩි විස්තර දැනගන්න ඕන නම් කෝල් එකක් දෙන්න 1396 නම්බර් එකට.
0: රයිට්. හරි.
1: හරිද ඒක වැඩි?
0: වැඩේ හරි.
1: දැන් යන්න. තව මේ වැඩ කටයුතු ටික ඉවර කරලා.
0: ඉවර කළා. හමාර කළා. යන් හෙට එනවනේ ආයි.
1: ආයි හෙට එනවා මේ.
0: ඒක ප්‍රශ්නයක් නෑ.
1: හෙට අපේ DJ නයිට් එක තියෙනවා. බැටල් එක ගැන කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා. අපේ DJ අසාගෙන් මේ විස්තර ටිකක් අරගෙන
0: කවුරු එයිද දන්නේ?
1: කවුරු එයිද මොනා මොනා සිද්ධ වෙයිද
0: කියලා අපි දන්නේ.
1: එහෙනම් ප්‍රශ්නනේ වෙන්නේ මේ දැන් DJ මේ වලි යනවනේ
0: බැටල්නේ.
1: එහෙනම් මොනා වෙයිද දන්නේ. අපි බලමු හෙට මොකද වෙන්නේ කියලා. සහ මේ ලෝකයේ වටේ ලංකාවේ වෙච්ච දේවල්.
0: රයිට්.
1: වෙනස් සැහැකින් දකින්න. එහෙනම් අපි හෙටත් උදේම හම්බ වෙමු ඇල්ගෝ ටවුන් එකෙන්. හත වෙද්දි ඕගොල්ලෝ එන්න. අපිත් එනවා හතට කලින්.
0: අපි එනවා හතට
1: කලින්. හතට ඉලබේ.
0: මේ දෙන්න එන්නේ හතට. මම තමයි උදේ පාන්දර එන්නේ.
1: අනවශ්‍ය තොරතුරු.
2: අනවශ්‍ය වා උදේ පහට එන්නකෝ. හැවිලා ඉන්නකෝ හත වෙනකන්.
1: ඔවා ගැන. හරි. එනකින් කට්ටිය පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න. අපි ගිහිල්ලා එන්න. මම අචින්.
0: මම සාරා.
2: මම නුවා.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura. Net FM Algo Town.
1: Brought to you by Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriava Naramala Gane Mulla Kampola Kasagala Samuha Vyapari Vetin.
2: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
3: The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 01.61.666.222 Prime Residences.
4: වෙනස්ම රසයක්. වෙනස්ම විදියට. Vijay Instant Noodles. රස හතරකින්.
5: Rhino Roofing වෙතින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතු පිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: දම්රෝ වසර මැද සේල් සෝෆා සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න අමතන්න 0112125125
8: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
9: මුදලාලි
10: අනෝනා
9: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
10: හරිද
11: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත ඔබට මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
10: විජය දාන්න ඔක්කොටම
11: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
9: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපිත් අහු වෙනවා
12: මිරිස් නම් මිරිස් විජය මිරිස්
13: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV ධනනිධානයේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතු පිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
15: BYD C-Lion 5 plug-in hybrid SUV. වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. අමතන්න 0112125125.
6: Damro වසර මැද සේල්. ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට Damro වගකීමක්ද සහිතව.
16: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447231340

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: Good morning. වේලාව 10:00.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසම
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට නිකුත් කෙරුණු නායාම් පිළිබඳ పూర్ව අනුතුරු එඟවීමේ නිවේදනය හෙට උදෑසන 9 දක්වා දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ පැවසුවේ පසුගිය පැය 24 තුල මිලිමීටර 75 ඉක්ම වූ වර්ෂාපතනයක් අදාළ ප්‍රදේශවලට ලැබී ඇති බැවින් නායාමේ අනුතුරු එඟවීමේ නිවේදනය දීර්ඝ කළ බවයි. මහනුවර, කෑගල්ල, නුවරඎලිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට එලෙස නායාමේ අනුතුරු එඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දින 3ක් නිවාඩු ලබා දී තිබූ හැටන් අධ්‍යාපන කලාපයේ පාලනය වන සියලුම පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි අද යළි ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් අද දිනේදී හැටන් කලාපයේ පාසල්වලට ළමුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීමේ අඩුවක් දැක්නට ලැබෙන බවයි නෙත් නිවුස් නියෝජිතින් පවසන්නේ. තවදුරටත් පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වයේ හැමුවේ ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැති වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවද නෙත් නිවුස් නියෝජිතින් වැඩිදුරටත් පැවසුවා. ඊළඟ නෙත් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: දේදුනු මාවත
5: brought to you by
6: අතුරු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773-273-540.
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111-437-1250.
9: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
10: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
11: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.

Good morning, subuh udah sana kueva. Ada agosto masa haya menida. Brahaspatinda dawasa. Api batang gan hadanne. Tagi pirunu fun nitirunu. Yata supurudu. Dedunu mawat. ඉතින් අද දවසේ වැඩ කටයුතු ටික මොකද වෙන්නේ? සුන්දර දවසක් පටන් අරගෙන තියෙනවා බලන්න. කිය දන්නේම නැතුව අගෝස්තු මාසේ දවස් 6ක් ගිහින් ඉවරයි. අපි මේ පටන් ගත්ත සතියේ දවස් 4ක් දෙයියනේ කියලා මේ අපි අදගෙන ඇවිල්ලා තියෙනවා. මේ සතියේ වැඩ කරන්න තියෙන්නේ හෙට දවස විතරයි. කාලේ කොච්චර ඉක්මනට යනවද කියලා නිකමට කල්පනා කරලා බලන්න හොඳ වෙලාවක් තමයි මේ වෙලාව. ඒක හන්ද ඉතින් එදා දවසේ වැඩ කටයුතු ටික එදා දවසේම හරියටම කරගන්න එකේ වටිනාකම අපිට මේ වෙලාවේ දැනෙනවා. කාලේ ඉතරම් ඉක්මනින් යනවා. දේදුණු මාවතේ වැඩ ටික පටන් ගන්න හදන්නේ අදත් සුපුරුදු විදිහටම අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන අවස්ථාව ඔයාට ලබා දෙන අකුරෙන් අකුර තරඟය තරගෙන ඇවිල්ලා තමයි තියෙන්නේ. දැන් ඊයේ දවසෙත් අපි තරඟ කාර්යයන් 3 දෙනෙකුට අවස්ථාව ලබා දුන්නා. මේ වෙනකොට හරියටම කිව්වොත් එහෙම 2, 4, 7 දෙනෙක් තරඟ කරලා තියෙනවා. ඒ අතරින් තාමත් ලීඩර් බෝඩ් එකේ ඉස්සරහින් ඉන්නේ කවුද කියලා බලන්න තමයි අපි බලන්න හදන්නේ. ඊයේ දවසේ සම්බන්ධ වුණු තරඟ කාර්යයන් 3 දෙනා දිනීකා කොළොන් ඉඳන් කතා කරා. වචන 2 කියා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. 3 වෙනි වචනේ විදිහට අකුරු 2ක වචනයක් කියනවා. ඊට පස්සේ අපේ මැදවච්චි ඉරේෂා මැදවච්චි ඉඳන් කතා කරලා වචන 31ක් මේ තප්පර 30 ඇතුළේ යා කියන්න සමත් වෙලා තියෙනවා. අකුරැස් ඉඳන් කතා කරපු දුවිනි වචන 2කට සීමා වෙනවා. තාමත් දෙයනේ කියලා අපිට දුම්බර ඉඳන් කතා කරපු අයේෂා කෙල්ල තමයි ලීඩර් බෝඩ් එකේ ඉස්සරහින් ඉන්නේ. මේ සතිය අපි දෙන රුපියල් 5000 ටැග් මුදල් ටැග් එයාගෙම කරගන්න අවස්ථාව තාමත් අරගෙන ඉන්නේ දුම්බර ඉඳන් අපිට කතා කරපු අයේෂා. අයේෂා වගේ මේ අවස්ථාව ඔයාගේ කරගන්න අද දවස සහ හිට දවස මේ දවස් දෙකම ඉතුරු වෙලා තියෙනවා. මේ සතියේ මුදල් ත්‍යාගය ඔයාගේ කරගන්න 0112553063 දැන්ම අපිට කෝල් එකක් අරගෙන ඔයාගේ තැන තහවුරු කරගන්න WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට. ඒ වගේම තමයි යන්න net fm facebook fan page එකට. මම දාලා තිනවා facebook fan page එකේ post එකක්. post එකට පහලින් comment එකක් දාලා ඔයාගේ නම ගම විස්තර අපිට එවලා ඊට පස්සේ අපේ post එක share කරන්න ඔයාට chance එකක් දෙන්න සූදානමින් තමයි මං දේදුරු මාවතේ වැඩ කටයුතු ටික මේ විදිහට අද දවසේ ආරම්භ කරන්නේ. මට නම් ඉතින් පුංචි හෙම්බිරිස්සා ගතියක් ඇවිල්ලා තියෙන. හැබැයි මං නැගිටගෙන ඉන්නේ ලින්ක් නැචරල් පස්පංගුව අද උදේම පාවිච්චි කරපු හන්ද. වැඩි වෙලාවක් ගියෙත් නෑ. විනාඩි 10යි 15යි ගියේ ටක් ගාලා තඹ ගත්තා බිව්වා ඔෆිස් ආවා. නැගිට ගන්නව නම් ඉතින් ලින්ක් නැචරල් පස්පංගුව එකම තමයි. අපි අර පස්පංගුව කිව්ව ගම මතක් වෙන බෙහෙත් ජාති පහට අමතරව තව 3ක් එකතු කරලා තියෙන හන්ද තමයි ලින්ක් නැචරල් පස්පංගුව බැකට් එකේ සුවිශේෂී පස්පංගුව කියලා ගහලම තියෙනවා. කොත්තමල්ලි, පත්පාඩගම්, කටුවැල් බටු, ඉඟුරු, වෙණිවැල්, ගම්මිරිස්, එළබටු, විෂ්ණු ක්‍රාන්ති මේ බෙහෙත් වර්ග 8ම ඔයාගේ සුවපත් වීම ඉක්මන් කරන්න වෙනුවෙන්මයි. හෙම්බිරිස්සාව වෙන්න පුළුවන්, උණ වෙන්න පුළුවන්, කිවිසුම් යාම වෙන්න පුළුවන්. මේ ඕනි ලෙඩකට ප්‍රත්‍යක්ෂ සහනය අරගෙන එන ලින්ක් නැචරල් පස්පංගුව බැකට් එකක් ඔයාගේ ළඟම තියෙන එකේ වටිනාකම දැනෙන්නේ එහෙම අසනීපයක් හැදුණු වෙලාවට. අත්දැකීමෙන් කියන්නේ අපි පටන් ගමු දේදුණු මාවත. දවල් 1 වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා. මම ජනී.

මේ දවස්වල වැටෙන හිරිපොද වැස්සට තෙමිලා තමයි හෙම්බිරිස්ස හැදිලා තියෙන්නේ. සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව. හානිකර මද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක වෙලා තියෙනවා රජයේ පූර්ණ අනුග්‍රහයත් එක්ක. ඔයා දන්නවා හානිකර මද්‍රව්‍ය නිසා සමාජයට රටට කොයි තරම් විදිහක හානියක් සිද්ධ වෙනවද කියලා. සමහර දරුවෝ තමන්ගේ අධ්‍යාපනය තමන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කරගන්නවා. ඒක පිරිමි ළමයිද ගෑල් ළමයිද කියලා කිසිම ભેදයක් නැහැ. ඒ හින්දා තමයි මේ හානිකර මද්‍රව්‍ය වලින් ඈත්ව ඉන්න යහපන් මිතුරන් ආශ්‍රය කරන්න ක්‍රීඩාව සංගීතය අධ්‍යාපනය වගේ සමාජ ක්‍රියාකාරකම්වල වගේ දේවල් වලට නිරත වෙලා වාගේ ලෙෂර් ටයිම් එකවා නිකන් ඉන්න වෙලාව ගත කරන්න කියලා අපි ඔයාලට මතක් කරන්නේ. මද්‍රව්‍ය ජාවාරම් මුළු සමාජයක්ම විනාශ කරනවනේ. මං අර හැමදාම ඔයාලට මතක් කරනවා වගේ Facebook එකේ උඩට පල්ලේ හැට ගියා. නැත්තම් අපේ net news කණ්ඩායම ඔය Facebook එකේ අප්ඩේට් කරන තොරතුරු net news සරහා ඔයාලට අහන්න ලැබෙන තොරතුරු මේ දේවල් ඇහුවත් නිරන්තරයෙන් අපිට අහන්න හම්බ වෙන්නේ කොහේ හෝ හොනක මද්‍රව්‍ය ගෑවිච්ච නිසා ඇතිවෙන දේවල්. එහිඳ තමයි අපි මතක් කරන්නේ ඔයා දන්න කියන කෙනෙක් හරි ඒ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්න යනවා කියලා තේරුණොත් වහා මේගොල්ලෝ ඒ දේවල් වලින් මුදවා ගන්න. ඒ වගේම තමයි තාමත් මේ වෙනකොටත් ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් හරිකර මද්‍රව්‍යන්ට ඔයා තවමත් පරක්කු නැහැ. ඒ දේව ඒගොල්ලන්ම හරි පාරට අරගන්න. ඒ විශේෂඥ තව උපදේශනයන් කරන කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ ගාවට යොමු කරලා. ඒ අහිතකර මද්‍රව්‍යයන් වලට යොමු වෙලා ඉන්නවාගේ යාළුවෝ කවුරුත් ඉන්නවනම් ඒවයි මුදවගෙන ඒගොල්ලන්ගේ අනාගතය සාර්ථක කරන්නත් ඔන්න ඔයාලට අවස්ථාව තියෙනවා කියලා මතක් කිරීම අපි කරනවා සින්දුවට යන්න කලින්. ඔය මද්‍රව්‍ය පාවිච්චි කරන එක හන්දත් එක එක ලෙඩ රෝග ඇති වෙනවා. ඒ වගේම තමයි අපි කෑම බීම ගන්න දේවල් ගොඩක් වෙලාවට සීනි තියෙන කෑම එහෙම අපි සෑහෙන්න කලවන්නේ නේ. අන්න එතකොට ඩයබටික් එහෙම හැදෙන්න තියෙන chance එක වැඩි. ඉස්සර නම් අවුරුදු 60ක් 70ක් 50ක් වගේ ගියාට පස්සේ තමයි ওই ඩයබටික් වගේ ලෙඩ රෝග හැදෙන්නේ, cancers වගේ ඒවා හැදෙන්නේ. දැන් එහෙම නෑ මේ අවුරුදු

සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආජුම ආයුර්වේද වෙදමෙදුර කියන්නේ ඉතින් දැන් නොපුරුදු නුහුරු තැනක් නෙවෙයි. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුනම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. යන්න කලින් කෝල් එකක් දෙන්න කියලා කියන්නේ ලංකාව වටෙම්ම සෑහෙන දෙනෙක් එතුමව හොයාගෙන සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙදමෙදුරට යන හන්ද. 0.777 300.940 හරි 0.773 273 540 හරි කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. සින්දුවට යන කලින් මම බොහොම ඉක්මනින් ඔයාලට මතක් කරනවා මේ වෙලාවේ WhatsApp එකේ අපිට මැසේජ් දාලා සින්දු අහන්න එකතු වෙලා ඉන්න කට්ටිය පිළිබඳව ජනි අපිටත් සින්දුවක් දෙන්න. කළුතර ජානක වොනිල් දනුලී එක මානෙල් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මං කිව්ව නම් ටික හරියද කියලා මං හිතනවා. හරිද? ගොඩක් ආදරෙන් අපේ මානෙල්ලක්කගේ ටීම් එකම එකතු කරගන්නවා. ජනි අපිට නම් හොඳටම බැස්ස. කොහෙටද බොලේ මේ අදත් වහින්නේ? ගන්තුන අපේ කෞශල්‍ය තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කෞශල්‍ය ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ජනි අයියේ ගුඩ් මෝර්නින්. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. සවු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සවු කියන්නේ අර අපි හදාගෙන බොන කන සවුද? ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. ආ මේ වරකාගොඩ අනුරගාමන්ට් එකේ ඉන්න නංගි බබෙක්ගේ නමක් තමයි සවු කියන්නේ. හයි ජනි කොල්ලෝ, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගම්පහ DR ගාමන්ට් එකේ අපේ යාළුවෝ කට්ටියත් මැසේජ් එකක් දාලා තිනවා. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අහංගෝ පාංචාලි, රේෂා, නිලන්දි, බොස්සාමානන්ද අයියා, ඒ වගේම තමයි කට්ටියම එකතු කරගන්න කියලා දිස්නක්ක මැසේජ් එකක් දාලා තිනවා. මම මේ සින්දුවට එකතු කරගන්නම්.

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: Milaudan dahayai vinadi visi thunai.
2: Wow! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලා මට ගත්තේ.
3: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
4: Meltol, හිසරතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol, Paracetamol විශේෂයකි.
2: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද? නැත්තම්.
5: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න try කළා.
2: මට link pass පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
4: නැගිට ගන්න නම් link pass පංගුව විතරමයි.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල green super within හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ද රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
8: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
9: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
10: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
11: ගින්දර හැන්දෑව විජානු. ජානු.
2: මේ හස්බන්ඩ්
12: මොකද වයිෆ්?
2: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා.
12: හා
2: අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
12: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
2: අදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදේ සතයක්වත් නෑ. යන්න මට මොන හරි කණ්ඩරම්.

0: Edu no Move Te.
1: මංගද ෆේස්බුක් ෆෑන් පේජ් එකේ පෝස්ට් එකක් දාලා දැම්මා. මම ෆෝන් එකට ගොඩක් ආදරේ කියන වාක්‍යයේ ෆෝන් එක වෙනුවට ඔගොල්ලෝ කැම්මැති වචනයක් දාලා කමෙන්ට් එකක් දාන්න කියලා. කටි එක එක විදිහ කමෙන්ට් දාලා තියෙනවා. සමහර විටින් ගෑල් ළමයින්ට ආදරේ කරන්න, ඒ ආදරේ ප්‍රකාශ කරන්න තියෙන අවස්ථාවත් මගේ පෝස්ට් එක හරහා අරගෙන තියෙනවා කියලා මට පෙනිලා තියෙනවා. ඒක නෙමෙයි කියන්න හදන්නේ. මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති වචනයක අකුරු ගලපලා සතිය ගානේ මුදල් තෑගි දිනන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තව තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න දැන්ම ගන්න අපේ හොට්ලයින් එකට කෝල් එකක් 0112 55 33 63 එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට යන්න Facebook fan page එක පැත්තට මම ඔය දාලා තියෙන post එකට පහලින් ඔයාගේ විස්තර comment එකක් දාලා ඊට පස්සේ post එක share කරන්න. මම මේ තරඟ වටේ නෙවෙයි ඊළඟ තරඟ වටේට ගන්න කෙනාව තෝරගන්නේ Facebook fan page එකට දාන comments වලින්. ඒක හන්දා tag ගාලා ගිහිල්ලා වැඩිපුර comments දාන්න. මම අද අනිවාර්යෙන් chance එකක් දෙනවා Facebook fan page එකේ ඉන්න කෙනෙකුට. සින්දුවට යන්න කලින් ඔයාට මතක් කරන්න ඕනි, ඔයා වගාව හරහා සල්ලි ටිකක් හොයාගන්න කැමති කෙනෙක් නම් ඒ වෙනුවෙන් ඔයාට හම්බ වෙන හොඳ අවස්ථාවක් ලබා දෙනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. දැන් කල්පනා කරලා බලන්නකෝ, පොඩි වැහි ගතියක් ඇවිල්ලා පොළොව තෙත් වෙලා ඉතින් වගාව කරලා සල්ලි ටිකක් හොයනවා නම් මේ හොඳ කාලයක් ඔයාට උදා වෙලා තියෙනවා. හැබැයි ඉතින් සින්නකර ඉඩමකුත් තියාගෙන වගා කරන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නවනම් ඒ වෙනුවෙන් ඔයාට අවශ්‍ය කරන උපදෙස් ලබා දෙන්න වගේම ඔයාට අවශ්‍ය කරන උසස්ම තත්වයේ කෘෂි උපකරණ, උසස්ම තත්වයේ පොහොර වර්ග, මේ හැම දෙයක්ම දෙන්න සූදානම් කණ්ඩායමක් තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. දැන් ඉඩමක් නැහැ කියලා මම මේ කිව්ව කාරණාව අමතක කරලා දාන්න හදන්න එපා. ඔයාට ඉඩමක් තිබුණත්, ඔයාට ඉඩමක් නැති වුණත්, ඔයා වෙනුවෙන්ම සුවිශේෂී වුණු වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙනවා. එහිඳ තමයි ඔයාට කියන්නේ දැන්ම කෝල් එකක් අරගෙන අමතර ආදායමක් හොයාගෙන පොඩක් ජීවිතේ සතුටින් ගත කරන්න කියලා. 0111 437 1250 මුළු දවසම එක වගේ ප්‍රබෝධයෙන් ඉන්න නම් අපි කෑමට බීමට ගන්න දේවල් බලපානවා. ඔයාට මතක් කරන්න හදන්නේ හොඳ කෝපි එකක රසය සහ ගුණය හන්දා අපි දවස කොච්චර ප්‍රබෝධයෙන් ගත කරනවද කියන කාරණාව ගැන. නිකමට කල්පනා කරලා බලන්නකෝ, උදේ පාන්දර ඇහැරලා ඊට පස්සේ බස් එකේ හරි කෝච්චියේ හරි තමන්ගේම වාහනයක හරි පැය ගණන් වාහනයක රස්තියාදු වෙලා ඔෆිස් එකට හරි වැඩපොළට හරි ඇවිල්ලා වැඩ ටික පටන් ගන්න හදනකොට සෑහෙන කම්මැලි ගතියක් එනවනේ. මොකටද මේ ජොබ් එක මම කරන්නේ කියලා හිතනවනේ. අන්න එහෙම හිතන වෙලාවට දෙපාරක් හිතන්නේ නැතුව හොඳ කෝපි එකක රස බලන්න පුළු දවසම ප්‍රබෝධමත් වෙනවා. වගේම ඔයාගේ වැඩ ටික සාර්ථකව කරගන්න අවශ්‍ය ශක්තිය මේ කෝපි එක හරහා ඔයාට හම්බ වෙනවා. හැබැයි ඉතින් කෝපි බොනවා කියලා ඔය ලස්සන පැකට් වල දාලා එවන කෝපි කුඩුත් එක්ක ඩයි මික්ස් කරපු කෝපි එකක් බීලා නම් හරියන්නේ නැහැ. ලංකාවේ අපේ ස්වභාවික කෝපි අටවලින් විතරක් නිෂ්පාදනය වෙන ෆ්‍රීලන් කෝපි එකක රස බලන්නකෝ. අර මම කියපු කෝපි එකෙන් ඔයාට ලැබෙන රසය, ගුණය, සුවඳ මේ හැම දෙයක්ම විඳගන්න පුළුවන් ෆ්‍රීලන් කෝපි එකක්ම ඔයා අරගන්නවා නම්. සින්දුවට යන්න කලින් ආයෙත් පාරක් මතක් කරන්නේ මේ පැත්තට කෝල් කරන්න 0112 55 33 63 WhatsApp කරන්න 0711 95 95 95ට වැඩි වැඩියෙන් Facebook fan page එකට ගිහිල්ලා මන් දාලා තියෙන post එකට comment කරලා post එක share කරන්න. අද Facebook fan page එකේ නුත් අවස්ථාව ලබා දෙනවා අනිවාර්යෙන් කෙනෙකුට.

ගුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 34යි. කිව්ව විදිහටම අකුරෙන් අකුර වචන ගලපලා සතිය ගාන මුදලින් තෑගි දිනන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර ෆන් ගේම් එකත් එකතු වෙන්න තමයි හදන්නේ. මේ වෙලාවේ ලංකාවම පීරලා මේ බෙතර කෝල් කරන කට්ටිය අතරින් මේ වෙලාවේ තරඟ කරන්න වාසනාව ලබා ගත්තේ පොල්ගම්පල ප්‍රදේශයේ ඉඳන් කතා කරපු අපේ මදු. අයුබෝවන් මදු, සුබ උදෑසනක් වේවා.
1: අයුබෝවන් සුබ උදෑසනක්.
0: හරි මදු, ඉතින් මොකද කරන්නේ, කොහොමද? මදු කොහොමද කාලගුණේ පොල්ගම් පොළ පැත්තට? චුට්ටක් ඇහලා පෑව්වා. හරි, අපි එහෙනම් තරඟයට යන්න තමයි හදන්නේ. මේ මදු, දැනට මේ වෙනකොට තාමත් පළවෙනි දවසේ, කියන්නේ සඳුදා කතා කරලා දුන්න අභියෝගය තමයි අපේ දුම්බරින්දන් කතා කරපු අයේෂගේ අභියෝගය තමයි තාමත් ඕගොල්ලන්ට තියෙන්නේ. තප්පර 30 ඇතුලේ වචන 36ක් මේ වෙනකොට අපේ අයේෂ කියලා දෙනවා. මේ සතියේ රුපියල් 5000 හදිනා ගන්න නම් ඔයාට වචන 37ක්වත් අඩුම ගන්න කියන්න වෙනවා. තරගේ නීති රීති ටික දන්නවද?
1: ඔව් දන්නවා.
0: හරි බබෝ, ඔයාට වචන අකුරක් කියනවා. ඒ අකුරෙන් වචනයක් පටන් ගන්නවා. ඊට පස්සේ අර අවසාන අකුරෙන් එක දිගට වචන පටන් අරන් යන්න තියෙන්නේ. බැරි වෙලාවත් අකුරු දෙකේ වචනයක් කිව්වොත්, එකම වචනේ දෙපාරක් කිව්වොත් ඔයා තරගෙන් ඉවත් කරන්න අපිට සිද්ධ වෙනවා. පැහැදිලි නේද? හරි, එහෙනම් අපි තරඟයට යන්න හදන්නේ. මේ පොල්ගම්බල අයිති වෙන්නේ මොන දිස්ත්‍රික්කයටද?
1: කළුතර
0: දිස්ත්‍රික්කයට. හරි, අපි එහෙනම් තරඟයට යන්න. ඔයාගේ අකුර විදිහට ගමු. කළුතර කියන වචනයේ තුන්වෙනි අකුර මොකද්ද? තුන්වෙනි අකුර
1: කයන්න.
0: හරි, ඒක තමයි ඔයාට ලැබෙන අකුර. අපි යමු තරඟයට.
2: Your time starts now.
1: තරණේ යහන තලාව වංගෙඩි අටදලවත්ත රම්මැට්ට මාලිගාව වහලේ යමුනා නාවලකන්ද දිනියා යටලී යකඩේ යතුරු රම්කන් නාදේ යකදුරා රාවණායල ලනුව වාසනා වාහනේ යක්ෂණී නාසය යොදුන නිකවැරටි අමලව වඳුරා රංගන නිවස සල්ලි ලිය තමරා රසකින්ද දහනේ යොනාල් ලංකාව වැරද්ද දළඹුවා වටේ යුවතිය යසෝදරා රාත්‍රියේ අත් තරුව වලහා හදවත තහනම මල්ලි ලස්සන නළුවා වාතුව වාසල ලෝකේ යහපත් තොරතුරු රංගද රත්නපුර හානිල ලීලාවතී තත්තර රංකුමලා ලියනවා වාපිත් තවලම් මදටිය යගිරල ලෝකාන්තය.
0: තව වෙලාවලම් තියෙනවා හැබැයි. මොකද්ද අපෝයේ කරේ? කොහොමද ඒ කරේ? ඔයා මොකක් කරි තයන්නේ ලියාගෙන හිටියද? සෑහෙන ප්‍රමාණයක් කියන්නේ නැති කියලා. දැන් මේක රෙකෝඩ් කරපු එක අහලා තමයි මං හිත අනිවාර්යෙන් කියන්නේ කීයක්ද කිව්ව කියලා. මට මේක ගණන් කරන්නත් වෙනම කැල්කියුලේටරයක්වත් හොයාගන්න වෙයි. බොහොම ස්තුතියි කතා කරන්න. කවුද ඉන්නේ සින්දුවට එකතු කරගන්න?
1: දැන් නම් ඉන්නේ අයි චූටි පුතා දිහස් ඉන්නවා. මමයි මේ මහත්තයාගේ අම්මා ඉන්නවා අහගෙන සතුන් දෙනා තමයි ඉන්නේ. ඔයාලා දෙන්නා දෙතුන් එකතු කරගන්න.
0: අපි අර මේ දුම්බර ඉඳන් කතා කරපු අයේෂවත් පොඩ්ඩක් එකතු කරගමු. බොහොම ස්තුතියි.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: වේලාව 10යි විනාඩි 41යි.
0: එඩිතරව, අපක්ෂපාතීව, සත්‍යවාදීව, සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news. දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
0: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
7: අපේ අම්මා ගෙදර ආවද?
8: නැහැ, අම්මා මෙයා වෙන දෙයක්.

0: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
1: ඉතින් ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
2: දම්රෝ වසර මැද සේල් ග්‍රහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
4: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540
5: අගනුවර කලාසිරියෙන් සිරිගන්වන 63 වාලුකාරාම ඇසළ මහා පෙරහර මංගල්‍යය අගෝස්තු පළමුවනදා ආරම්භ බෝධි පූජාදී පින්කම් සහ රාජකීය තර්ස්ටන් මහානාම විද්‍යාල සමග මල් පෙරහර පවත්වා අගෝස්තු 7 වනදා අවසන් මහා පෙරහර වීදි සරණා වගයි අගෝස්තු 8 වනදා දේවදානය කිරීත්‍රවීම සහ ගරායක් නැටුම වාලුකාරාම පෙරහර මංගල්‍යය සිරි අසිරි කියන මාධ්‍ය හිතවත්කම net fm
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
8: වේලාව 10:44.
9: මේ හස්බන්ඩ්
8: මොකද වයිෆ්?
9: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්ද?
8: පිටිපස්සේ දොරෙන්.
9: අදත් වැරද්දුවනේ. දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්න එකයි

0: துவாகன் ஜனி ஏக்க தேதுனு மாவத
1: වෙලාව 10යි විනාඩි 44යි. සින්දුවට යන්න කලින් මම ඔයාට මතක් කරන්න හදන්නේ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ගැන. ගෙයක් හදාගන්නවා කියලා කියන්නේ පිරිමි ගැහැණු ભેදයක් නැතුව හැමෝටම පුංචි කාලේ ඉඳන්ම තියෙන ලොකු බලාපොරොත්තුවක් නේ. Taman ආස විදිය ගෙයක් හදාගන්න එක. හැබැයි ඉතින් ප්‍රශ්නේ තමයි සල්ලි. මේ දවස්වල තියෙන ආර්ථික තත්ත්වය එක්ක නම් කොහොමවත් අලුතින් ගෙයක් හදනවා කියලා කියන්නේ සෑහෙන අමාරු වැඩක් කියලා ඔයාටම කල්පනා වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒහිඳ තමයි කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ගැන අපි ඔයාලට මතක් කරන්නේ. මොකද කැදැල්ල එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම සූදානමින් ඉන්නවා ඔයාගේ ගෙදර හදන්න යන වියදම අවුරුදු 10ක කාලයක් දීලා වාරික වශයෙන් ගෙවන්න අවස්ථාව ඔයාට ලබා දෙන්න. විශේෂම දේ වෙන්නේ මේ මුදලට කිසිඳු පොලියක් අය වෙන්නේ නැති එක. මේ වගේ අවස්ථාවක් ඔයාට හොඳම යාළුවෙක්වත් දෙන්නේ නැහනේ. ඒහිඳ තමයි කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ගැන මේ තරම් විශ්වාසයෙන් අපි ඔයාලට මතක් කරන්නේ. ලංකාවේ කොතනක ඔයා ගෙදර හදන්න සූදානමින් හිටියත් එතනටම ඇවිල්ලා ගෙදර හදලා දෙන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම සූදානම්. කාමර දෙකක සාමාන්‍ය මට්ටමේ ගෙදරක් ලක්ෂ 50ක ඉඳන් ඕගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඔයාලට කාමර දෙකට වඩා කාමර 100ක් විතර තියෙන ගයක් හදන්න ඕනි නම් කාමර 10ක් තියෙන ගයක් හදන්න ඕනි නම් ඒත් කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ඔට්ටුයි ඈ. මහරගම ඇල්හේන පාරේ තමයි කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ඔෆිස් එක තියෙන්නේ. හැබැයි යන්න කලින් කෝල් එකක් දීලා යන්න 0744 390 3250ට, එහෙම නැත්නම් 0744 390 3251ට. රයිට්, අපි යතරේ මතක් කරන්න ඕනි මෙවරත් ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශයේ බවට වැඩි වැඩියෙන් නැවත වතාවක් සමීක්ෂණ වාර්තාවලට අනුව තහවුරු වෙලා තියෙන්නේ. net news අවුරුදු 21ක් පුරාම ඔයා විශ්වාස කරන සත්‍ය අරගෙන ආපු net news ඒ විදිහට ඔයාලට හැමදාම උදේ 6:45ට, දවල් 12ට, හවස 6:30ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ අහන්න පුළුවන් වගේම තමයි පැයෙන් පැය net news ඔස්සේ දැනුවත් වෙන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ විතරකුත් නෙවෙයි, net news අපේ කණ්ඩායම හැම වෙලේම අපේ net news digital platforms update කරනවා. net news youtube channel එක, net news facebook fan page එක, www.netnews.lk අපේ වෙබ් අඩවිය, මේ හරහා ඔයාට නිරන්තරයෙන් යාවත්කාලීන වෙන්න පුළුවන්. වගේම තමයි ඔයාගේ ප්‍රදේශයේ ඔයා දකින්න ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන ඕනි දෙයක් පිළිබඳව දැනුවත් කරන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. net news අපේ කණ්ඩායම මේ whatsapp number එක save කරගන්න ඔයාගේ phone එකේ. 0777 490 3312 0777 490 3312. මේ නම්බෙකට ඔයාගේ ප්‍රදේශයේ වෙන ඔයා දකින්න ඕනි දෙයක ඔඩියෝ එකක් වෙන්න පුළුවන්, වීඩියෝ එකක් වෙන්න පුළුවන්, ෆොටෝස් වෙන්න පුළුවන්. අපේ WhatsApp කරලා අපේ net news කණ්ඩායම දැනුවත් කරන්න. ඒගොල්ලෝ ඒව රටටම කියන්න සූදානමින් ඉන්නවා කියලා ඔයාට මතක් කරන්න ඕනි. මේ ප්‍රින්ස් උදේප්‍රියන්ත මහත්මයාගේ සින්දුවක් ඕනි කියලා අපිට ඊයේ WhatsApp message එකක් දාලා ඉල්ලුවේ හෝකන්දර ඉඳන් අපිව අහගෙන ඉන්න අපේ රුක්මණී අක්කා. ඔන්න රුක්මණී අක්කගේ පණිවිඩේ මතක් වෙලා තමයි මම මේ සින්දුව අරගෙන ආවේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම් ඊළඟට. හයි හයි ජනි අයියේ, good morning. අපිත් අයියව සද්දෙටම අහගෙන ඉන්නේ. අම්මා අනුලා, අපච්චි නිහාල්, අයියා දිමුතු, ඒ වගේම තමයි සඳුදා ඉඳන් A level exam ලියන යාළුව හැමෝමත් එකතු කරගන්න කියලා අම්පාර ඉඳන් සඳලි තමයි message එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් සඳලි. ඔයත් exam ලියනවද මේ පාර? ඊළඟට ජනි අයියේ, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම තමයි අපේ නිපුණි අනුරාධපුරේ ඉඳන් message එක දාලා තියෙන්නේ. දැන් නිපුණි නංගි හැමදාම එක එක ලස්සන මල්වල ෆොටෝස් මට ගහලා එවනවා. හරිද? දැන් වැඩේ තියෙන්නේ මෙයාට මල් හොයාගන්න විදිහක් නෑ. හැම මලකම ෆොටෝ ගහලා එවලා මට. නිපුණි නංගි එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. පානදුරේ ඉඳන් දනුෂ්ක මල්ලි අපිව අහගෙන ඉන්නවා. ඒ වගේම තමයි අද හේනේ ලියදි හදන ගමන් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා අපේ හැමදාම ඉදින් අපිව අහගෙන ඉන්න කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා, අසංක මල්ලි, ඊට පස්සේ අපේ අම්මා ගුණවති ඉන්නවා, අපේ ප්‍රේමසිරි අයියාගේ දිනුෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර මේ කට්ටියමත් එකතු කරගන්නවා. ඊට පස්සේ අලවේ කරුවක කතා කරා, චාන්ස් එකක් දෙන්න කිව්වා ගේම් එකට. මම ට්‍රයි එකක් දෙන්නම්. අර මේ වෙලාවට ෆෝන් එකේ ඉතින් අතවත් තියන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. තෝනිගලින්දම් ප්‍රසන්න අයියා කතා කරා. ඉතින් හැමදාම අපි වහගෙන ඉන්න අපේ යාළුවෙක් තෝනිගල හන්දිය ත්‍රිවිල් වාකිකින්දම් තමයි අහගෙන ඉන්නේ. ශාන්ත, ජානක, දිල්ෂාන්, දිලීප, මංජුල සෙට් එකම එකතු කරගන්නවා. මංගොඩ මෛත්‍රීපාල අයියා කාලෙකට පස්සේ මාව මතක් වෙලා. මෛත්‍රීපාල අයියායි මයනු ෆැමිලිය සෙට් එකයි එකතු කරගන්න ඕනි. මංගලිකා, මදුකා, මදුරංග, මදුසංග කට්ටියම එකතු කරගන්නවා. මිටියාගොඩ ඉඳන් අපේ සුමන නැන්ද කතා කරා. ඒ වගේම තමයි මාතලේ හන්දිය ඉඳන් තරින්දි කතා කරා. අම්මවයි, තාත්තවයි, අයියවයි, අක්කවයි එකතු කරගන්න කියලා කිව්වා. රත්නපුරේ කලවාණි දැන් නිමේෂිත් කතා කරා. එයා දෙයක් කිව්වා, මං ඒ ගැන සලකා බලන්නම්. රමණියක කතා කරා පොළොන්නරුවේ ඉඳන්. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 155 33 63. WhatsApp කරන්න 0711 95 95 95. Facebook fan page එකේ තියෙන post එකටත් වැඩි වැඩියෙන් comment කරන්න.

FM 95 94.8 Net FM Divaina Pura Jani ek de dunumavata

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM. Te dunu mamata, te dunu mamata.
1: Brought to you by
2: Atunu lake namahu bavana rata purama rasa gena yana. Aule sama rasa karakana. Mater freela noodles, taste ke trust ke.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින් පස් පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
8: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
9: ඩවුන්රෝ ඉන්වර්ට ශීතකරණ 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩවුන්රෝ ප්‍රදර්ශනාකාරවලින්
10: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 10GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා දැම්ම රුපියල් 1278ක් reload කරන්න
11: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
12: කොල්ල කෙල්ල

0: ආතිකලතරයි මණ්ඩලය
1: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් විය ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
2: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
3: විහාරාධිකාරී ශාස්ත්‍රපති හේනේකම මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2026 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ සිසු දරු දැරියන්ට ආශිර්වාද පතා පැවැත්වෙන දේව ආශිර්වාද පූජාව අගෝස්තු 8 වන දින රාත්‍රී 7ට අකුරැස්ස තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේදී පැවැත්වේ. සැමට ආරාධනා.
4: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
5: හොට්ස්පොට්? අයියේ
4: ඩේටා නෑ යන්නේ.
5: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
6: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
7: We're ready for this war.
8: Squash the battle because Nazi Congress comes to an end.
9: Together on a day of profound joy, a soaring hope.
10: The day a planet stops for a game.
11: Net FM. Algo Town.
12: Brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
13: Oya try karanna ganna vijaya aapapiti.
14: The Palace Gampaha Avasana Nivasa 25 Obat adama sadambara himikaruwa kuwanna Danma katha karanna 0.71.666.222 Prime Residencies
15: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
11: Net FM Algo Town.
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
18: වේලාව උදේ 11:00.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසම ඇත්නිය.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත්නිවස් සමඟ මම කේසර. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවධානයකට ලක් වී ඇති බව නෝවුඩ් මහාමාර්ග කාර්යාලය පවසනවා. ගිලා බැසීමේ අවධානයකට ලක් වී ඇති ස්ථානයේ රථවාහන ගමනාගමනය ඉක්මන් තීරුවකට පමණක් සීමා කර ඇති බවයි නෙත්නිවස් නියෝජිතයා පැවසුවේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට කිතුල්ගල දක්වා රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. මේ අතර හැටන් ෆෝඩයිසර් හා ඩයිගම මාර්ගයට ඇල්බින්වත්ත ප්‍රදේශයෙන් විශාල ගලක් පෙරලීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී තිබුණා. ආගරපතන ප්‍රාදේශීය සභාව ප්‍රදේශවාසීන් එම මාර්ගයේ ගමන් ගන්නා බස් රථ රියදුරන් කොන්දොස්තරවරුන් සහ මගීන්ගේ සහයෝගයෙන් එම ගල කඩා ඉවත් කිරීමෙන් පසු එම මාර්ගයේ ගමනාගමන කටයුතු මේ වන විට යථාතත්වයට පත් වී ඇති බවද නෙත්නිවුස් නියෝජිත රංජිත් රාජපක්ෂ සඳහන් කළා. නෙත්නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
6: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
7: උදා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
8: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.

වෙලාවේ කොළහයි විනාඩි 8යි. අපි ඇවිල්ලා තියෙන්නේ දේදුණු මාවතේ දෙවනි පැය වැඩ ටික පටන් ගන්න. මේ පැයේ වැඩ ටික පටන් ගන්නකොට මම දන්නවා මගේ ආදරණීය යාළුවෝ යෙහෙලියෝ හැමෝම ඒගොල්ලන්ගේ නම් කියනකන් තමයි බලාගෙන ඉන්නේ. පැය පටන් ගන්නකොට මම නම් ටිකක් කියලා වැඩේ පටන් ගන්නම්. මම යන්න ආදරන්නේ WhatsApp එක පැත්තේ ඉන්න මගේ යාළුවෝ කට්ටිය හොයාගෙන බලමු නම් ටික අගකට ගිහිල්ලා යටම ඉඳන් එන්න හදන්නේ. Good morning Jani, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා සෞදි ඉඳන් අපිව අහගෙන ඉන්න අපේ තමරා ටිකල අක්ක මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට අපේ මොරටු ඉන්න සුජානි චන්දිමා වෙනදට ඉමෝජිස් එක මෙසේජ් එකක් දානවා විතරයි. අද රෝසමල් ගොඩකුත් මට එවලා තියෙනවා. හාලියලා ගල උඩ 12 කණුවේ උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ ඉන්න අපේ උපුල් අයියා සපොරුද විදිහට මෙසේජ් එක දාලා තියෙනවා. නිෂාන් සැලොන් එකේ සෙට් එක, GM ස්ටෝර්ස් එකේ සෙට් එක, පුබුදු පෙරපාසලේ දෙවුලි බබා ඇතුළු සෙට් එක එකතු කරගන්න. Good morning Jani, අද අපේ මංගලී අක්කගේ happy birthday එක දෙන්නකො සුපිරි විශ් එකක්. එහෙම අපිට කියන්නේ අපිව හැමදාම අහගෙන ඉන්න බෝකුන්දර 10 කණුව පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක. සාලිය, මංගලී, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මధుවන්ත මේ සෙට් එකමනේ ඉතින් හැමදාම ඉන්නේ. ඉතින් මංගලී අක්කට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝමත් ප්‍රාර්ථනා කරනවා. මෙහෙමයි ඉතින්. ඔය බෝකුන්දර පැත්ත එහෙමත් කොළඹට එච්චරම දුර නැත. කේක් කෑල්ලක් එහෙම ගෙනත් දෙනවා නම් දෙන්න පුළුවන්කම ඇත. ඒකත් මතක් කරන ගමන් නිවන්තිඩියේ දේවින්‍යා ෆැෂන් ගාමන්ට් එකේ යාළු ඔක්කොමත් එකතු කරගන්න කියනවා. දැන් නම් කියනවා වගේ නෙමෙයි, දේවින්‍යා ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එකටත් කේක් යවන්න වෙයි. හොඳද මංගලියක්කේ. ජනි ගුඩ් මෝර්නින් සුදු මහත්තයෝ, මල්ලි බබු, අපිවත් සින්දුවකට එකතු කරගන්න සුදු මල්ලියෝ. කවුද බොලේ මෙච්චර බටර් ගාලා තියෙන්නේ? ආ මේ දේවින්‍යා ෆැෂන් එකේ සෙට් එක. දීප්තියක්ක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඉනෝෂ් සර්, එතකොට අනුෂා, මානෙල් අක්කා, චන්ද්‍රිකා අක්කා, මංගලී ෆැෂන් එකේ සෙල් කොල්ලෝ කෙල්ලෝ සෙට් එක එකතු කරගන්න කියනවා. දැන් මේ ඉල්ලගන්න කේක් හොඳේ ඒගොල්ලන්ගේ. සුබ දවසක් වේවා ජනි. දේදුණු මාවත අපිත් අහගෙන ඉන්නේ. අපේ මහරගම දුලානි අක්ක සුපුරුදු විදිහට මෙසේජ් එක දාලා තියෙනවා. අයුබෝවන් මම අලව්වේ කරු, අපිටත් ගේම් එකට චාන්ස් එකක් දෙන්න. එහෙම කියලා මෙසේජ් එකක් අපේ කරුවක් අදාලා තියෙනවා. දුම්බර ඉඳන් ලලිත් ප්‍රියංකර අපි වහගෙන ඉන්නවා. ලස්සන සින්දු ගොඩකට මාවත් එකතු කරගන්න කියලා මල්ලව පිටියේ සුනෙත් වෙළඳ සැලේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ නයනක්ක මෙසේජ් එකක් දාලා තියෙනවා. අම්මවයි, පුතා තිසුන්වයි, හස්බන්ඩ් සුනෙත්වයි, ගාල්ල ගෙදර සියල්ලුම දෙනාවයි අපි සෙට් එකයි එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ගා කටානේ කෝන්ගස් හන්දි අරෝෂ් ටේලර්ස් එක තියෙනවානේ. අන්න එතන ඉන්නවනේ අපේ ෂෙවෝන් මලයා. අද ෂෙවෝන්ගේ උපන්දිනේ. ෂෙවෝන් සුබ උපන්දිනයක් වේවා. net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා. ගුඩ් මෝර්නින් ජනි අයියේ. අපි සෙවන පිටියේ නවංජනා ටේලර්ස් එකේ සෙට් එක. අපිටත් සින්දුවක් ඕනි කියලා තමයි නවංජනා ටේලර්ස් එකේ කට්ටිය මෙසේජ් එක දාලා තියෙන්නේ. මෙන්න තව බර්ත්ඩේ එකක් තියෙනවා. ජනි අයියේ ගුඩ් මෝර්නින්. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියලා කියන්නේ දොම්පේ ගල්වල ගොඩ ඉඳන් අපිව අහගෙන ඉන්න දිලූෂා. දිලූෂාගේ හස්බන්ඩ් ඉන්නවනේ කපිල බාලසූරිය. අද එයාගේ හැපි බර්ත්ඩේ එක. කපිල අයියේ සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝමත් ඔයාට ප්‍රාර්ථනා කරනවා. කටියේ ඉන්නවා ඉතින් දුව ශවින්දී, පුතා නෙතුජ, ඒ වගේම තමයි එල්පිටීන් අම්මා තාත්තා, නෑනලා, මස්සිනාලා, බබාලා, නාරා හෙම්පිටීන් අම්මා තාත්තා ඇතුළු කට්ටියම අපේ කපිල අයියට සුභපතන් එකතු වෙනවා කියලා මැසේජ් එකේ දාලාවල තියෙනවා. ගොඩක් ආදරෙන් සුභපතනවා. මාගේ මේ ව්‍යායාමයේ එක කේක් කෑල්ලක් හෝ ලබා ගැනීම පිණිසයි. සුබ දවසක් වේවා ජනි අයියේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා පිළියන්දල කහපොළ හේලිත ෆැෂන් එකේ ඉඳන් අපිව අහගෙන ඉන්න අපේ චතුගේ කාන්තා බලකායි අදත් මෙසේජ් එකක් දාලා තියෙනවා. සමන්ති, මානෙල්, කුමාරි, අනුපමා, ප්‍රියදර්ශනී, රූපා, ජයශානි, අජන්තා, නිශාන්ති, සුනීතා මේ සෙට් එකම එකතු කරගන්නන් සින්දුවට. හොරණ සත්හෙල ගාමන්ට් එකේ යාළුවෝ කට්ටියත් අපි වහගෙන ඉන්නවා. අශෝක මිස් ඉන්නවා, හර්ෂා ඉන්නවා, රමණී ඉන්නවා, සේපාල ඉන්නවා, ශ්‍රියානි ඉන්නවා, චමිලා ඉන්නවා, නිරෝෂා ඉන්නවා. ඊට පස්සේ පසඳි, නදීකා, යසංගනි, සුජීවා, ඩයනා, නන්දා, දේවි, මුදිත, ඉන්දික, නිලංග සෙට් එකම එකතු කරගන්නම් මේ අපි අහන්න යන සින්දුවට. අනුරාධපුරේ ඉන්න සඳලි, සඳලි ඔයාවත් එකතු කරගන්න හදන්නේ මේ සින්දුවට. පනින්න හදන්නේ හීන තටාකට. මේ වැස්ස දවස්වල හීන තටාකට පැන්නොත් මිසක් නිගමන කල්පනා කරලා බලන්නකෝ, වතුර තියෙන තටාකකට වැස්සොත් එහෙම උණ හෙම්බිරිස්සාව ඔය ටික හදාගෙන තමයි ගොඩට එන්න වෙන්නේ. ඒ හින්දම තමයි ඔය උණට හෙම්බිරිස්සාවට බය වෙන්න එපා කියලා අපි ඔයාලට මතක් කරන්නේ.
මොකද දැන් ඔයා ගාව ළඟම තියාගන්න පුළුවන් විදිහට ලින්ක් පස්පංගුව තියෙනවානේ. ලින්ක් නැචරල් වෙතින් අරගෙන එන පස්පංගුව කියලා කියන්නේ අපි හැමදාම එදා ඉඳන් දන්න කියන නිෂ්පාදනයක්. මේක අර කුඩු එකක් විදිහට එන හන්ද තමයි වැඩේ ලේසි වෙලා තියෙන්නේ. මං අත්දැකීමෙන් කියන්නේ අද උදේත් පස්පංගුව එකක් බීලාවේ. ලින්ක් නැචරල් පස්පංගුව කුඩු එකක් විදිහට එන හන්ද විනාඩි 10කින් 15කින් ඔයාලට මේක හදාගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නේ නැහැ. කාර්යබහුල ජීවිතයට ගැළපෙනම දෙයක්. ඔයාට හැදුනොත් හෙම්බිරිස්සාව, උණ, කිවිසුම් යාම, කැස්ස, ඇඟපත වේදනාව, ඔළුව කැක්කුම ඔය ඕනි ලෙඩකට ප්‍රත්‍යක්ෂ සුවය ඔයාට ලබා දෙනවා ලින්ක් නැචුරල් පස්පංගුව. මේකේ පැකින් එක අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. ඔයාට ඕනිම විදිහක බෑග් එකේ දාගෙන අරගෙන යන්න පුළුවන්. මොකද මේ පැකින් එක හොඳට සීල් වෙලා තියෙන පැකින් එකක්. සාමාන්‍යයෙන් පස්පංගුව කිව්වට පස්සේ ඔය කෑලි පස්පංගුව පැකට් එකේම දාලා තියෙන අර විනිවිද වෙන නිකන් පොලිතින් පැකට් වලනේ. ඕකේ අර තියෙන කටු අරව මේව වැදිලා සමහරලාවට ඒක තියෙන දේවල් බිමටත් හැලිලා තියෙන. හැබැයි ලින්ක් නැචරල් පස්පංගුව එහෙම නැහැ. ඔයා වෙනුවෙන්ම සෞඛ්‍ය ආරක්ෂිතව ඕනි වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි ඔයාගේ පහසුව, ආරක්ෂාව, නිරෝගී කම ගැන හිතලා තමයි ලින්ක් නැචරල් පස්පංගුව යගේ ගාවට එන්නේ. ළඟම තියාගන්න.

වතුර තියෙන තටාකකට පැන්නොත් නම් වතුරෙන් වැඩිලා හරි බේරෙනවා. හීන තටාකකට පැන්නොත් එහෙම බිම වැදිලා ඇඟපත තලා ගන්න තමයි වෙන්නේ. ලෙඩ දුක් වලට නම් ඉතින් දැන් බය වෙන දෙයක් නැහැ. ප්‍රතිකාරයේ තරමටම දියුණු හන්ද. සමහර වෙලාවට හැබැයි ඩයබටික් වගේ ඊට පස්සේ චර්ම රෝග වගේ ලෙඩ දුක් වලට බටහිර වෛද්‍ය විද්‍යාවේදී ප්‍රතිකාර නැහැ කියලා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කියනවා. මේ ලෙඩත් එක්ක ඉතින් පොඩ්ඩක් ඉන්න තමයි වෙන්නේ. 100%ක් සුව කරන්න අමාරුයි වගේ දේවල් ඉතින් කියනවනේ. හැබැයි වාට එහෙම අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා ගියා නම් සෙවනගල කිරිබ්බන්නාර බෝගහහන්දි තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට වාට තියෙන කැන්සර්ස් වෙන්න පුළුවන්, ඩයබටික් වෙන්න පුළුවන්, වකුගඩු රෝග වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, ගැස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්, අන්දිපත්වල අමාරු වෙන්න පුළුවන්. ඔය ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා ගාව තියෙනවා. රජයේ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරප්පිරම වෙදමහත්තයා කියලා කියන්නේ. එතන සමහර අම්මලා තාත්තලා යන්නේ හරියට ඇවිද ගන්නවත් බැරුව ජීවිතේට

තියෙන ආයුම ආයුර්වේද මෙදවැදුනට කියලා කියන්නේ. ඒව ආශ්චර්යයන් වෙන්නෙම අපේ කමල්බන්දුල වීරප්පිරුම් වෙද මහත්තයා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳව පරතරට හදාරලා තින්. ඉතින් සමහර අය නොදන්නා තැන්පවා කමල්බන්දුල වීරප්පිරුම් වෙද මහත්තයා දන්නවා. ඒ හින්දාම තමයි ඕනෑම සුව නොවන රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල්බන්දුල වීරප්පිරුම් වෙද මහත්තයා ගාව තියෙන්නේ. ෆ්‍රීලන් නිවසින් හඳුන්වා දීලා තියෙන රෝස්ටඩ් කරි පවුඩර් පැකට් එක ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනිනේ. එක එක රසයන්ගෙන් කන්න කැමති හැමෝටම හැමදාම ඔය එකම අමුතුන පහ කුඩු එක දාලා නම් කෑම අදලා හරියන්නේ නැහැ. ඒ කෑමවලට ඒ විදිහට විවිධාකාරයේ රසයන් අරගෙන ඉන්නේ වෙනුවෙන්ම ගැල්ලපෙන තුන පහ ටික එකතු කරගන්න ඕනි. ඒ හින්දා තමයි බැදපු තුන පහ කුඩු එකක් එකතු කරගන්න එකේ විශේෂත්වය අපි ඔයාලට මතක් කරන්නේ. නිකමට කල්පනා කරලා බලන්නකෝ, ඔයා අමුතුන පහ කුඩු දාලා හදනකොට කෑම එක කෙන සුවඳයි, බැදපු තුන පහ කුඩු ටිකක් දාලා හැදුවම කෑම එක කෙන සුවඳයි මාර විදියට වෙනස්. ඒ වගේම තමයි හරිම සුවඳයි හරිම රසයි. ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරක්ම නිෂ්පාදනය වෙන ෆ්‍රීලන් නිවසින් හඳුන්වා දීලා තියෙන බැදපු තුන පහ කුඩු එක තේරෙන සිංහලෙන් කියනවා නම් රෝස්ටඩ් කරි පවුඩර් පැකට් එක. ඔයා කඩේට ගියාම අරගන්න තුන පහ පහේ වර්ග ටික අතරට අනිවාර්යෙන් එකතු කරගන්න. මතකතුව නම බලලා අරගන්න. ෆ්‍රීලන් සන්නාමේ යටතේ එන තුන පහ පැකට් එකක්ද බැදපු තුන පහ පැකට් එකක්ද කියන එක. සින්දුවට යන්න කලින් මම එකතු කරගන්නවා WhatsApp එකේ ඉන්න කීප දෙනෙක් ටග් ගාලා ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා සුපුරුදු විදිහටම අපිව අහගෙන ඉන්නවා කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ සෙට් එක. නුවර අකුරණ පාරේ තියෙන ප්‍රසාද් මෝටර්ස් එකේ සෙට් එකත් එකතු කරගන්න කියලා අපේ විනීත අක්කා මැසේජ් එකේ දාලාවල තියෙනවා. කලවානේ දිලුක්ෂ මන්ති මල්ලි ඉන්නවා සුපුරුදු විදිහටම මම එකතු කරගන්නම්. බැලිමඩ IK රස ෆෘට් ප්‍රොඩක්ට්ස් එකේ යාළුවෝ කොහොමද එකතු කරගන්න කියලා අපේ ඉන්දික මැසේජ් එකක් දාලා තියෙනවා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ ලේනදුර ඉඳන් අපිව අහගෙන ඉන්න ධම්මි. එයාගේ දුව ජනනිවයි, ගුවනිවයි, පුතා ගිම්සරවයි, නංගි දිනුෂවයි එකතු කරගන්න කියලා කියනවා. මහවිල සඳමාලි යටියන්තට මහවිල සඳමාලි සින්දුවක් දෙන්න කියලා කියනවා. ඔමා ෂදුව, රනිදු පුතා, රසින්දු පුතා, චූටිමේනික චෙනූෂා, හස්බන් සුසන්ත ඇතුළු සෙට් එක තමයි එකතු කරගන්න කියන්නේ.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Vilawe kolahai vinadi visi pahai.
2: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවෙදින් මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් උනේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
3: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0718 56.956
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
6: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝ චිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මානව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අත මම තන්න 0747776821.
7: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
6: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: සරත් නන්දසිරි වලංගොඩ. මට සුග ආවා. බේත් පාවිච්චි කරා. ඒකගේ යාළුවෙක් වුණා මෙහෙම ඉන්නවා කියලා සෙවණ කළ වීරප්පෙරම කියලා. සුග චෙක් කළා. රිපෝට් එකේ මට ඒ අවස්ථාවේ තිබ්බා 408ට. රිපෝට් එක අරගෙන එතුමා ගාව ටිකා. ඒ දින 20කට බෙහෙත් දුන්නා. දෙපාරක් බෙහෙත් බිව්වා. ඊගි පෙරේදා බැලුවා. බලනකොට මට සුග කොලෙස්ටරෝල් දෙකම නෝමල්.
6: කතා කරන්න 0777 300 940.
9: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක.
10: Don't stop remix remake එකට හැපෙන DJ Blast එක.
11: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
9: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
10: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
9: 1, 2, 3, let's go. ලංකාවම දන්න ඊළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
10: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show.
6: අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ රත්නපුර දිස්ත්‍රික්කය DJ K69, නුවර දිස්ත්‍රික්කය DJ Niru.
12: Brought to you by
13: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්. ඔමිල් කොහොඹ සබන් ස්වභාවික කොහොඹ තෙල් සාරේ විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොඹ සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
14: 2028 උසස් පෙළ ඉතිහාසය චන්දිම විජේවණ්ඩාර සිසුල්කා රත්නපුර සියත්‍රා ඇලියගොඩ සමාධි අවිස්සාවේල්ල විමසීම් 0711 861 6468.
10: Net FM DJ Night ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට 0773523535.
15: මේ හස්බන්ඩ්
16: මොකද වයිෆ්?
15: ඔයාට අතීතේ දෙන chance එකක් හම්බුනදී ඔයාමව මැරි කරනවා දාපව්?
16: නැතුව
15: අනේ හිතේ ඇති තමුන් හිතන් ඉන්නේ එක පාරක් කරපු මෝඩ වැඩේ මං ආපෞ සරයක් කරයි කියලා.
17: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ ඔරු මලකුල්ලන් පොගුම්
10: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
1: වෙලාවේ 11:30 මේ සින්දුවෙන් පස්සේ මම සූදානම්. අකුරු එක වචන ගලපලා සතිය ගාන මොදලින් තෑගි ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න. මං ඊළඟ තරංග වටේට තරංග කරුවෙක් හෝ තරංගකාරියක් තෝරගන්න සූදානමින් ඉන්නේ. Net FM Facebook fan page එකේ මම දාලා තියෙන post එකට comment කරලා තියෙන අය අතරේ Net FM Facebook fan page එකට යන්න, අපේ post එකට like කරලා comment කරලා share කරනවා වගේම Net FM අපේ Facebook fan page එකත් follow කරලා තියාගන්න අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි Net FM Facebook fan pages අපේ social media accounts වගේම තමයි Net News digital platforms ටිකත් අනිවාර්යෙන් follow කරලා තියාගන්න. මොකද ලංකාවේ වෙන දේවල් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න, ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම වෙන දේවල් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න ඔයාට නිවැරදි තොරතුරු ලබා ගන්න පුළුවන් හොඳම සෝස් එකක් තමයි Net News අපේ කණ්ඩායමේ digital platforms කියලා කියන්නේ. Net News YouTube channel එක, Net News Facebook fan page එක, www.netnews.lk අපේ වෙබ් අඩවිය, Net News අපේ කණ්ඩායම රැයක් දවාලක් නැතුව නිති වර්ජිතව මේ දවස්වල ඔයාව අප්ඩේට් කරනවා. කාලගුණය පිළිබඳ තොරතුරු වෙන්න පුළුවන්, රටේ ලෝකේ වෙන දේවල් පිළිබඳ තොරතුරු වෙන්න පුළුවන්. අවුරුදු 21ක් පුරාම ජනතාව විශ්වාස කරන සත්‍ය අරගෙන ආපු Net News නවතම සමීක්ෂණ වාර්තාවන්ට අනුව දිවයිනේ අංක 1 ප්‍රවෘත්ති සන්නාමය බවට පැමිණිලා තියෙනවා. උදේ පාන්දර 6:45 ප්‍රවෘත්ති අහන්න පුළුවන් ප්‍රධාන ප්‍රවෘත්ති. ආයි දවල් 12ට, ඊට පස්සේ හවස 6:30ට. ඒ අතරේ පැයෙන් පැය ප්‍රවෘත්ති අපි ඔයාලට අරගෙන එනවා. ඩිජිටල් ප්ලැට්ෆෝම් සරහා නිරන්තරයෙන් අප්ඩේට් වෙන ඔයාලට අවස්ථාව හම්බ වෙනවා. මේ තොරතුරු අපිට කියන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. ගමේ වෙන දේවල්, ඔයා දකින දේවල් අපේ WhatsApp නම්බර් එක සේව් කරගන්න. මේ Net News කණ්ඩායමේ 0777490033 0777490033 ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන ඕනි දෙයක ෆොටෝ එකක් වෙන්න පුළුවන්, වීඩියෝ එකක් වෙන්න පුළුවන්, ඔඩියෝ එකක් වෙන්න පුළුවන්. Net News අපේ කණ්ඩායමට එවන්න. ඒගොල්ලෝ ඒවා රටටම දැනුවත් කරන්න සූදානමින් ඉන්නවා. සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්, ඔයා පේර වගා කරන කෙනෙක් නම් ඔයාගේ පේර වගාවේ පළදාව හොඳම මිලකට මිලදී ගන්න සූදානමින් ඉන්න කණ්ඩායම තමයි සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඒ අරගන්න පේරවලින් තමයි ඩිලෙක්ට නිෂ්පාදන හැදෙන්නේ. අපි හැමෝම ආහාර අතිරේකයක්, පෝෂණ අතිරේකයක් විදිහට අරගන්න ඩිලෙක්ට නිෂ්පාදන තාමත් ඔයාගේ කඩේ විකුණන්න නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඩිලෙක්ට නිෂ්පාදන වෙනුවෙන් ඔයාගේ කඩේත් අලවි හිමිකාරීත්වය ලබා ගන්න දැන්ම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කෝල් එකක් දෙන්න. ඒ විතරකුත් නෙමෙයි ඉතින්, ජොබ් එකෙන් රස්සාවෙන් හම්බ වෙන මුදලට අමතරව මාසෙ වැඩ ටික ගොඩදා ගන්න තවත් අමතර මුදලක් හොයන ඔයාටත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න පුළුවන්. ඉඩමක් තිබුණා හෝ නැත, ඔයා වෙනුවෙන්ම සුවිශේෂී වගා සැලසුම් එක්ක ඔයාට අමතර මුදලක් හොයාගන්නේ කොහොමද කියන කාරණාව කියලා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම් ඉන්නවා. 0111 437 1250 නම්බර එකට කෝල් එකක් ගන්න. 0111 437 1250. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති, අකුරෙන් අකුර තරංග වටයක් අරගෙන එන්න. ඉක්මන් කරලා යන්න Net FM Facebook fan page එකට, මන් දාලා තියෙන post එකට වැඩි වැඩියෙන් comment කරන්න.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11 විනාඩි 37යි. මං ආඩ පොරොන්දු වුණා වගේම අකුරෙන් අකුර තවත් තරඟ වටයක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මං හිතන්නේ මේ වෙනකොට හොඳ අභියෝගයක් ලබා දීලා තියෙනවා අපි මේ සතියේ තරඟ කරන තරඟකරුවන්ට, තරඟකාරයන්ට. ඒ විදිහට අකුරෙන් අකුර තරඟ කරන්න කට්ටිය හොයාගෙන මම ගියේ net fm අපේ facebook fan page එකට. කමෙන්ට් බර ගාණක් දාලා තිබිච්ච කෙනෙක්ව තමයි මම මේ විදියට සම්බන්ධ කරගත්තේ. මේ වෙලාවේ තරඟයට සම්බන්ධ වෙන්න මේ ඇවිල්ලා මිහින්තලේ ඉඳන් අපිව අහගෙන ඉන්න කෞශල්‍යා. අය බොවන් කෞශල්‍යා.
1: හයි බොවන් අයියේ.
0: කෞශල්‍යා මේ කමෙන්ට් කීයක් විතර දැම්මද? ඒක තමයි බලන බලන දැන ඔයාගේ කමෙන්ට්ස් තිබුණා. ඉතින් මං හිතුවා ඔයාට අනිවාර්යෙන් චාන්ස් එකක් දෙන්න ඕනි කියලා. ඒ වගේම දැන් අහගෙන ඉන්න අනික් අයටත් කියනවා ඔයාගේ අවස්ථාව ලබා ගන්න මේ අපේ කෞශල්‍ය වගේ කමෙන්ට් 200ක්වත් දාන්න අඩු තරමේ නේද? කෞශල්‍ය මොකද කරන්නේ? ගෙදරට වෙලා ඉන්නවා. හරි, දැන් මේ කොහොමද කාලගුණේ මිහින්තලේ පැත්තට?
1: වචනයක් ඒ වචනේ අන්තිම අකුරු මොකද්ද? යන්ත්‍රයේ යතුරු රදුන් නම්බු වරයි යක්කල් ළමේ යනවා වරම් මන්ත්‍රයේ යක්ෂයා යකුලී යටියන්තර චෛල් ලනුව වරක කකුල ළමයා යමරජු යම්බෝල ලයිටරේ යතු කැටි යදිනවා වරද දබා නම්බු වස්සා සතිය යහන නගරේ යහළුව වලහ හකුරු රකුසා තරම මංගල රදුරු අවස්ත තරහ අපනවා වකුදු තකරම මරණේ කල ලල්නා වට්ටක කපුතාව ටයිපටිය යහපත් තරුව වඳිනවා වංගෙදී යකිනාරන් නලාව
0: ටයිපටිය කියලා කිව්ව ඇහුණද? ටයිපටිය කියන්නේ තනි වචනයක්ද? ටයිපටිය කියන්නේ තනි වචනයක්ද? අනිවාර්යයෙන් නෙවෙයි. එතකොට එතෙන්ට ගන්න තමයි මට වචන ටික ගණන් කරගන්න වෙන්නේ. මං හෙට එනකොට අනිවාර්යෙන් වචන ටික ගණන් කරගෙන ඉන්නම්. කොහොමත් මට දැන් අර අපේ මදූගේ වචන ටික ගණන් කරගන්න පැය 3ක්වත් යයි. ඒනම් මේ කෞශල්‍ය බොහොම ස්තුතියි කතා කරාට. කවුද ඉන්නේ මේ සින්දු අහන්න යන කලින් සින්දුවට එකතු කරගන්න?
1: අම්මයි තාත්තයි. මේ වෙලාවෙ net තහගෙන ඉන්න හැමෝම එකතු කරගමු.
0: බොහොම ස්තුතියි කෞශල්‍ය. දිගටම net තහගෙන ඉන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව්ස් කිම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
6: වේලාව 11 විනාඩි 43යි
7: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
8: අලුතෙන කාටම මිලක් අසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලගම් පොළ අසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න අසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
0: මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
2: තම්රෝ වසර මැද සේල්. සෝෆා සඳහා විශේෂ වට්ටම්. කල්පවතින සුව පහසුවෙන් යුත් සෝෆා 69000 සිට සියලුම තම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
3: ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කරකන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
5: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
6: අනේ මන්ද.
5: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
6: හතර වතේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයා විතරයි.
7: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
8: net fm 4 වතේ.
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
11: වේලාව දැන් 11:46.
5: මේ හස්බන්ඩ්
12: මොකද වයිෆ්?
5: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
12: ආහා
5: මොකද කරන්නේ ඔයා?
12: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකක් යමු.
5: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
13: කෙලියේ කෙලියේ මනි මනි මේ
7: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත

0: වෙලාව 11:47. මේ වෙලාවේ සුවිශේෂී දෙයක් ගැන ඔයාලට මතක් කරන්න තමයි හදන්නේ. මොකද අගනුවර මේ කොළඹ පැත්ත ගතොතින් එහෙම මේ පැත්තම කලාසිරියෙන් අසිරි ගන්වන 63 වෙනි වාලුකාරාම ඇසර පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාලය තමයි මේ. ඉතින් අද හරියටම කිව්වොතින් එහෙම අගෝස්තු මාසේ 6 වෙනිදා හෙට දවසේදී තමයි අවසන් මහා පෙරහැර වීදි සංචාරය කරන්න නියමිතම වෙලා තියෙන්නේ. ඉතින් මෙවරත් අපේ මාධ්‍ය හිතවත්කමත් එක්ක වාලුකාරාම පෙරහැර මංගල්‍යය පිළිබඳව අපි ඔයාලට මතක් කරන්න හදන්නේ. ඉතින් ඒ පිළිබඳව දැනගන්න අපි බොහොම නමස්කාර පූර්වකව මේ වෙලාවේ සම්බන්ධ කරගත්තා කොල්ලුපිටිය වාලුකාරාමාධිකාරී ශාස්ත්‍රපති උඩවෙල කෝලිත ස්වාමීන් වහන්සේව අපි ඉතින් සම්බන්ධ කරගත්ත. දැන් අපි දැනගන්න කැමති අපේ හාමුදුරුවනේ කොහොමද වැඩ කටයුතු වල සූදානම හෙට දවසේ පැවැත්වෙන මේ මහා පෙරහැර වෙනුවෙන්?
1: අපි වාලුකාරාම විහාරස්ථානයේ 1963 වර්ෂයේ මේ පෙරහැර මංගල්‍ය ආරම්භ කරන්නට යෙදුනේ කොල්ලුපිටිය වාලුකාරාමාධිපති වැකට වැඩ සිටියා අපේ නිවන්තිදියේ ගෞරවනීය ආනන්දනායක හාමුදුරුවෝ. මල් පෙරහැරකින් පොඩිවට ආරම්භ කරපු මේ අසල මහා පෙරහැර මංගල්‍ය අද වෙනකොට නගරය තුළ ඇත්තම පැරණිතුම පෙරහැර මේ 63 වෙනි වරටයි මේ වාර්ෂික පෙරහැර අපි සංවිධානය කරලා තියෙන්නේ. වර්තමානයේ අපේ වාලුකාරාමයේ ඇතුළු පංචමහා විහාරාධීශවර ශ්‍රී කල්යාණී සාමග්ගි ධර්මා සංඝ සභාවේ රත්නලාන විහාර පාර්ශ්වයේ මහෝපාද්‍ය අපගේ ගෞරවනීය නායක හඳුරන් වහන්සේගේ අනුශාසනා මඟ පෙන්වීම යටතේ මෙවරත් අපි සියලුම දෙනාට බොහොම උත්කර්ෂවත් පෙරහැරක් නැරඹීමට අවශ්‍ය කරන කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ඒ අනුව අපි හෙට සවස 6:30 පෙරහැර වීථි සංචාරය කිරීම වාලුකාරාම විහාරස්ථානයේ සිට ආරම්භ වෙනවා. විශේෂයෙන් අපි ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ සම්බන්ධීකරණයෙන් ගලාපිට දේකන්තුමා ඇතුළු හැම දෙනාගේ පූර්ණ සම්බන්ධීකරණයෙන් තමයි මේ පෙරහැර කටයුතු අපි සංවිධානය කරලා තිබෙන්නේ. ඉතින් ඒ අනුව හෙට අවසන් මහා පෙරහැර මංගල්‍යය පැවැත්වෙන්නේ විශේෂයෙන් වාලුකාරාම විහාරස්ථානයේ සිට වාලුකාරාම පාර ඔස්සේ ගාලුපාරට පෙරහැර ගමන් කරනවා. ගාලුපාර ඔස්සේ ඊට පස්සේ කොල්ලුපිටියේ මංසන්ධියෙන් ලිබර්ටි වතරවුම ඔස්සේ ආර්යද මෙල්ම අවතාරා නැවතත් විහාරස්ථානයට ගෙවදීමට නියමිතයි. ඒ වගේම උඩරට පහතරට සබර්ගවූ නර්තන කණ්ඩායම් හා අලියතුන් 20කට වැඩි ප්‍රමාණයක් මේ පෙරහැර සඳහා සම්බන්ධ වෙනවා. ඒ වගේම අපි මෙහිදී විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි අපේ බම්බලපිටිය වජිරකෝවිල අපේ මේ පෙරහැරට හැමදාම සම්බන්ධ වෙනවා. අපි ජාතීන් හා ආගමික කණ්ඩායම් අතර අපේ තියෙන සුහදත්වය හා සංහිඳියාව තවදුරටත් අපි වර්ධනය කරමින් සියලුම දෙන අපි මේකට සම්බන්ධ කරගන්නවා. වේල් කරත්තයක් වේල් පෙරහැරක් හැටියටත් අපේ මේ ඇසළ මහා පෙරහැරට බම්බලපිටියේ කදිරේසන් කෝවිලෙන් ගලදෙවි රූපයක් වැඩම කිරීමත් සිදු වෙනවා.
0: බොහොමත්ම ස්තුතියි අපි හාමුදුරනේ සම්බන්ධ වුණාට මේ වෙලාවේ කාර්යබහුල වෙලාවක අපිත් එක්ක මේ පිළිබඳව විස්තර කියන්න. ඒගනත් මතක් කරන අතරේ දේදුණු මාවතෙන් ඔයාලට මතක් කරනවා මේ අගනුවර අසිරි ගැන්වෙන මහා පෙරහැර මංගල්‍යයත් එක්ක ඔබටත් එකතු වෙන්න කියලා. සිංදුවට යන්න හදන්නේ. මේ සිංදුවට යන්න කලින් මතක් කරන්න ඕනි සෑහෙන දිනේ කිල්ලුව ජෝතිපාල මහත්තයාගේ සිංදුවක් දෙන්න කියලා. ඒ හින්දම තමයි මේ සිංදුව අපි තෝරගත්තේ ඔයගොල්ලෝ වෙනුවෙන්. මේ සිංදුව අහලා තව සිංදුවක් අහලා අපි කෙලින්ම යන්නේ ඊළඟ පැයට. ඊළඟ පැයට යන්න කලින් මතක් කරන්න ඕනි මේ පැතර කෝල් කරන්න, WhatsApp messages එවන්න, ඒ වගේම තමයි Facebook fan page එකට comment කරන්න. අපි සූදානම් දවල් එකට කලින් ඔයාව ඒ ගැන මතක් කරන්න.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Te Dunumavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapuram Rasaganayana Aulesama Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම මතන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
8: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
9: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 313 36.
10: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
11: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
12: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540. විහාරාධිකාරී ශාස්ත්‍රපති හේනේකම මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2026 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ සිසු දරු දැරියන්ට ආශිර්වාද පතා පැවැත්වෙන දේව ආශිර්වාද පූජාව අගෝස්තු 8 දින රාත්‍රී 7ට අකුරැස්ස තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේදී පැවැත්වේ. සැමට ආරාධනා.
13: FM අනුපහ FM 94.8 Net FM Divine Pura Divine Pura
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
16: වේලාව දවල් 12:00.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363-0767-716-3672.
0: විශ්වාස කරන සත්‍ය
3: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 6 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම කසුනි නානයක්කාර, ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: සිරස්තල ඩෙල්ෆ් දූපත ආසන්නයේ අනතුරටපත් ඉන්දිය දිවිවර යාත්‍රාවක සිටි 11 දෙනෙකු නාවික හමුදා මෙහෙයුමකින් බේරා ගැනේ. රට රනින් බැබලබු රුමේෂ් තරංග නවතම ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ අංක 1. යෝජිත දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම් පත ඉල්ලා අස්කර ගන්නැයි ට්‍රාන්ස්පේරන්සි ආයතනයේ රජයට කියයි. හැටන් කොළඹ මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවධානමක හමුදා සාමාජිකයන්ට විශේෂ දීමනාවක් ගෙවීමට අවධානය. අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ අනතුරටපත් ඉන්දිය දිහිවර යාත්‍රාවක සිටි පුද්ගලයින් 11 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළ මෙහෙයුමකින් බේරාගෙන තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූරයා වන රුමිෂ් තරංග නවතම ශ්‍රේණිගත කිරීම්වල ලෝකයේ පළමු ස්ථානයට පත්වෙලා ඒ ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. ඩෙල්ෆ් දූපතසල ශ්‍රී ලංකා මුහුදු තීරේ නීති විරෝධී ලෙස දිහිවර කටයුතුවල නිරත වෙමින් සිටියදී අනතුරටපත් ඉන්දිය දිහිවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් මේවන විට ගොඩබිම වෙත රැගෙන යමින් සිටින බව නාවික හමුදාව පවසනවා. අදාළ දිහිවර යාත්‍රාව අද අලුයම 5:30 අතර කාලය තුල අනතුරට ලක්ව ඇති බවට නාවික හමුදාව වෙත තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ ඩෙල්ෆි නාවික හමුදා කණ්ඩායම් කිහිපයක් නෞකා සහ ඩිංගි යාත්‍රා කිහිපයකින් එම ස්ථානයට ළඟා වී තිබෙනවා. එන අනතුරුව අනතුරටපත් දිහිවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් 11 දෙනා නිරුපද්‍රිතව මුදාගත් බවයි නාවික හමුදාව පැවසුවේ. ඒ අනුව එම පිරිස ඩිංගි යාත්‍රා කිහිපයක් මගින් ගොඩබිම වෙත රැගෙන යමින් සිටිනවා. ඔවුන් ගොඩබිමට රැගෙන යමින් පසු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දිහිවර පරීක්ෂක කාර්යාලය වෙත බහර දීමට නියමිතයි. මේ අතර අනතුරට ලක් වූ එම දිහිවර යාත්‍රාව ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන යමට කටයුතු කරන බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා. දිවයිනේ නිරිතතික ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අද දිනේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නූරෙලිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කලගුණ විද්‍යාඥ කවිඳු ලක්ෂාන් මහතා පැවසුවේ.
4: අවතින සක්‍රිය නිරතදිග මෝසම හේතුවෙන් දිවයිනේ නිරතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් දිනේ සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ බලාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර එම ප්‍රදේශවල අහස බලා කුරින් බරව පවතිනු ඇත. බස්නාහිර සහ සබරගමුව බලාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වඩා තද වැසි ඇති විය හැකි පවතිනවා. අම්පාර, මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල පස්වර දෙකෙන් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. උතුරු මැද, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට 60 කිලෝමීටර 40 සිට 50ක් දක්වා පමණ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඉගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
3: මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවදානමකට ලක්වී ඇති බව නෝවුඩ් මහාමාර්ග කාර්යාලය පවසනවා. ගිලා බැසීමේ අවදානමකට ලක්වී ඇති ස්ථානයේ රථවාහන ගමනාගමනය එක් මන් තීරුවකට සීමා කර ඇති බවයි නෙට් නිවුස් නියෝජිතයා පැවසුවේ. පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට කිතුල්ගල දක්වා රථවාහන දහවනය කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. මේ අතර හැටන් ෆෝඩයිස් හරහා ඩයගම මාර්ගයට ඇල්බින් වත්ත ප්‍රදේශයෙන් විශාල ගලක් පෙරලීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබුණා. අගරපතන ප්‍රාදේශීය සභාව ප්‍රදේශවාසීන් එම මාර්ගයේ ගමනාගමන බස් රථ රියදුරන් කොන්දොස්තරවරුන් සහ මගින්ගේ සහයෝගීත්වයෙන් එම ගල ඉවත් කිරීමෙන් පසු එම මාර්ගයේ ගමනාගමන කටයුතු මෙවන විට යථා තත්වයට පත්වී ඇති බවද නෙට් නිවුස් නියෝජිත රංජිත් රාජපක්ෂ සඳහන් කළා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දින තුනක් නිවාඩු ලබා දී තිබූ හැටන් අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියලුම පාසල්වල අධ්‍යන කටයුතු සාමාන්‍ය පරිදි අද යළි ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් අද දිනේදී හැටන් කලාපයේ පාසල්වලට ළමුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවයි නෙට් නිවුස් නියෝජිත රංජිත් රාජපක්ෂ පැවසුවේ.
5: මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැවති දැඩි අයහපත් කාලගුණය හේතුවෙන් දින තුනක් තිස්සේ වසා දමා තිබූ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට පාලනය වන සියලුම පාසල් අද දින විවෘත කරනු ලැබුවා. අද දින පාසල් විවෘත කළද පාසල්වලට ගුරුවරුන් සහ ළමුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව විදුහල්පතිවරුන් කියා සිටිනවා. ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමග ප්‍රවාහන පාසුකම් ප්‍රමාණවත් අයිරින් නොතිබීම නිසා විමසේ පාසල් ළමුන් සහ ආචාර්යවරුන් පැමිණීමේ අඩුවක් ඇති බවයි විදුහල්පතිවරුන් කියා සිටියේ. අද දිනේද හැටන් කලාප අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයට අධික වර්ෂාව ප්‍රතිරවෙමින් පවතිනවා. නෙට් නිවුස් වෙනුවෙන් රංජිත් රාජපක්ෂ හැටන් සිට.
3: මේ අතර පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට නිකුත් කෙරුණු නායම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට උදෑසන 9 දක්වා දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පැවසුවේ පසුගිය පැය 24 තුළ මිලිමීටර 75 ඉක්ම වූ වර්ෂාපතනයක් අදාළ ප්‍රදේශවලට ලැබී ඇති බැවින් නායම් අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කළ බවයි. මහනුවර කෑගල්ල නූරෙලිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට එලෙස නායෑම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. අයහපත් කාලගුණික තත්වයේ පැවතියද විභාග කටයුතු පැවැත්වීම සඳහා අවශ්‍ය පරිසරයක් නිර්මාණය වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි අධ්‍යක්ෂ පෙර සූදානම් චතුර ලියනාරච්චි මහතා පැවසුවේ විභාගයේ පැවැත්වීමට අවශ්‍ය සහාය ලබා දීම සඳහා ත්‍රිවිධ හමුදාවද සූදානමින් සිටින බවයි.
6: යම්කිසි ආකාරයෙන් වර්ෂාපතනය වැඩිවීමක් හෝ යම්කිසි ආපදාවක් ස්වභාවික ආපදාවක් සිදු වුණොත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මොන ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන බලාපොරොත්තු
7: වෙනවද? ඒ සඳහා විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව පොලිසිය එම අවදානම් සහිත ස්ථාන මාර්ග අවහිරවීම් එහෙම නැත්නම් නායම් යන ස්ථානවල ප්‍රීපොෂන් එහෙම නැත්නම් ඒ වගේ ඒ අදාළ ප්‍රතිචාර කණ්ඩායම් ස්ථානගත කිරීමටත් අනිකුත් ස්ථානවල එම කණ්ඩායම් ස්ටෑන්ඩ් බයි කරලා තියන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද එවැනි තත්ත්වයක් ඇති වුණොත් ළමයි ප්‍රවාහනය කිරීමට විභාග මධ්‍යස්ථානවලට සහ අනිකුත් පේපර්ස් ට්‍රාන්ස්පෝර්ට් කරන්න එහෙම නැත්නම් විභාග මධ්‍යස්ථාන වල ඉන්න නිලධාරීන්ව ඒවට ගෙනියන්න සහ ඒ කටයුතු කරගෙන යන්න අවශ්‍ය වටපිටාව සකස් කිරීම සඳහා එම කණ්ඩායම් නිරන්තරයෙන් අපි ස්ථානගත කිරීම සහ ස්ටෑන්ඩ් බයි කිරීම බලාපොරොත්තු වෙනවා.
3: ඉදිරි දින තුනෙහි කාලගුණික තත්වය මත තීරණ ගනු ඇති බවද ඔහු පැවසුවා.
7: දැනට පවතින කාලගුණ විශ්ලේෂණය මත පදනම්ව ගත්තොත් එහෙම අවදානම් තත්වයක් 9 වෙනිදායින් පස්සේ ඊළඟ සති දෙක තුළ ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ විභාගයට කලින් දින තුන තුළ තමයි අවදානම් තත්වයක් හෝ කාලගුණ තත්වයේ වැඩිවීමක් සිදුවිය හැක්කේ. ඒක අපි නිරීක්ෂණය කරනවා. දිගින් දිගටම නිරීක්ෂණය කළා අපි බලාපොරොත්තු වෙනවා 8-9 වගේ දිනහන්හිදී මේ සම්බන්ධ වැඩිදුර සාකච්ඡාවක් කරලා තීරණය කරන්න. නමුත් මෙහිදී පැහැදිලිවම විභාගයේ පැවැත්වීම ඒ නියමිත ෂෙඩියුල් එකට කරගෙන යන තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ.
3: ඉදිරියේදී පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සහ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් එම සාකච්ඡාවට එක්ව සිටියා. ඉදිරි දින කිහිපය තුළ අයහපත් කාලගුණ තත්ත්වය ඇතියොහොත් විභාග කටයුතු අඛණ්ඩව සිදු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවයි එහිදී අවධානය යොමුව ඇත්තේ. පිරිමි හෙල්ල විසිකිරීමේ සව්වේ නවතම ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ලොව අංක එකේ ක්‍රීඩකයා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූරයා වන රුමේෂ් තරංග සමත් වී තිබෙනවා. ඒ නවතම ශ්‍රේණිගත කිරීම අනුව ලකුණු 1354ක් ලබා ගනිමින් නවතම ශ්‍රේණිගත කිරීම අනුව දෙවන ස්ථානය ජර්මනියේ ජුලියන් වෙබර්ට හිමිව තිබෙනවා. ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1348ක්. තුන්වන ස්ථානයේ රැඳී සිටින්නේ ග්‍රිනිඩියාවේ ඇන්ඩර්ස් පීටර්ස්. ඒ ලකුණු 1933ක් ලබා ගනිමින්. පසුගිය දානිමාවට පත් වූ පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ පිරිමි හෙළ විසිකිරීමේ සව්වේ රිදී පදක්කම දිනාගත් ඉන්දියාවේ නිරාජ් චෝපාර්ට නවතම ශ්‍රේණිගත කිරීම අනුව හිමිවැත්තේ 6වන ස්ථානයයි. වත්කම් සහ බැරකම් ප්‍රකාශන වෙත මහජනතාවට ඇති ප්‍රවේශය සීමා කෙරෙන යෝජිත දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම් පත ඉල්ලාස් කරගන්නා ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය රජයෙන් ඉල්ලා සිටිනවා. 2026 ජූලි 24 වන දින ගැසට් පත්‍රයේ පළ කරන ලද අදාළ සංශෝධන මගින් පනතින් ලබා දී ඇති තොරතුරු මහජනයා විසින් භාවිත කිරීම අපරාධයක් බවට පත්කර ඇති බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. එමගින් ජනමාධ්‍යවේදීන්ට සිවිල් සමාජයට සහ පුරවැසියන්ට රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් නිරීක්ෂණය කිරීමට සහ වගවීම තහවුරු කිරීමට ඇති හැකියාව දැඩි ලෙස අහෝසි වී යන බව එම ආයතනය සඳහන් කර සිටිනවා. එමෙන්ම ප්‍රකාශකයා සමග ජීවත් වන තැනැත්තන්ගේ වත්කම් හෙළිදරව් කිරීමේ අවශ්‍යතාව ඉවත් කිරීම මගින් වත්කම් සැඟවීමට ඉඩකඩ සැලසෙන බවද ඔවුන් පෙන්වා දෙනවා. එබැවින් වත්කම් ප්‍රකාශන භාවිතයට පැනවීමට යෝජිත සීමා ඉවත් කර තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට විද්‍යාත්මක සහ වෘත්තීය නිපුණතාවෙන් ඉහළ සන්නද්ධ හමුදාවක් ලෙස ලෝකයේ කටයුතු කිරීමට ඉහළ විභවතාවයක් පවතින බවත් ඒ වෙනුවෙන් ඔවුන් සූදානම් කිරීම සහ අවශ්‍ය පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවට එක් වෙමින්. 2026 වසර සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 530ක සමස්ත ප්‍රතිපාදන වෙන් කර ඇති අතර ඉන් බිලියන 379ක් පුනවර්තන වියදම් ලෙසත් බිලියන 151ක් ප්‍රාග්ධන වියදම් ලෙසත් වෙන් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කැඩට් නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ ආංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. අධ්‍යාපනික සහ ධාරිතා සංවර්ධනයට අවශ්‍ය ආයතන පද්ධතිය ගොඩනැංවීම සහ ඉදිකිරීම් කර්මාන්තය ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර සඳහා හමුදා සාමාජිකයන්ගේ දායකත්වය ලබා ගැනීම සහ ඒ සඳහා විශේෂ දීමනාවක් ගෙවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. ආපදා සහන සේවා සහ ආපදාවම කිරීමේ ව්‍යාපෘති සඳහා 2027 වසරේදී වැඩි අවධානයක් යොමු කිරීමටත් දිට්ව ආපදා තත්ත්වයේ යටතේ නිවාස සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා වෙනම ප්‍රතිපාදන වෙන් කිරීමටත් සාකච්ඡා කර තිබෙනවා. මේ වන විට විවෘත කර ඇති සිය ගබඩා මගින් වී මෙට්‍රික් ටොන් 19,000ක් මිලදී ගැති බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ගොවින්ගෙන් වීමිලදී ගැනීම සඳහා සිය ගබඩා සියයක් දැනට විවෘතව පවතින බවද එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවා.
8: වියලේ මණ්ඩලයේ ගබඩා අපි ජූලි මාසයේ 13 වෙනිදා ඉඳලා මේ වෙනතෙක් දැන් අකණ්ඩව විවෘත කරලා තියාගෙන ඉන්නවා. අපි මේ මීට ඉහතදී කිව්වා වගේම අස්වැන්න නෙලන ප්‍රදේශවල තමයි අපි විවෘත කරමින් යන්නේ. මේනකොට අපි ගබඩා 100කට අධික ප්‍රමාණයක් විවෘත කරලා තියෙනවා ලංකාව හැම පැතිම. එතකොට ඒවට ගොවිමතුරු රැගෙන එනවා. අපි මේ වෙනකොට ටොන් 19,592ක් මිලදී ආරම්භ තිනවා. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදීත් ඒ කැපෙන ප්‍රදේශවල අසන්න නිල ආකාරයට අදාළ ගබඩා ටික විවෘත කරන්න. තාම අපි පොළොන්නරුවේ ගබඩා විවෘත කරලා නැහැ. කීපයක් විවෘත කරලා තියෙන මොකද පොළොන්නරුවේ ටිකක් ප්‍රමාද වෙයි අසන්න නෙලන්න. එතකොට අපි ඒවා විවෘත කරලා මිලදී ගැනීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එකම වයඹත් දැන් තමයි අසන්න නෙලමින් පවතින්නේ. බොහෝ වෙලාවට මේ සතිය ඇතුළත අපි කොහොමත් වයඹ මීට කලිනුත් විවෘත කරලා තිබුණා. ගොවි මාතෘ අපිට වී ලබා දෙයි.
9: එදා ඇති වූ අපදා තත්ත්වය මේ ගබඩා ඔබතුමාලගේ
8: නෑ ඒ අපේ ගබඩා පිහිටලා තියෙන ස්ථාන වලට ප්‍රදේශ වලට අපිට අතර හානියක් සිද්ධ වෙලා නෑ. එහෙම බලපෑමක් ඒකින් වී ගබඩා කරලා තියෙන ස්ථාන වලට ඇති වෙලා නෑ.
3: ඓතිහාසික සීනිකම ශ්‍රී දෙවොල් මහදේවාලයේ 59 වන ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ආරම්භ වුණා. එයද උදෑසන පැවති උදා සමුළු සමන්ත්‍රණයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අද රාත්‍රියේ සර්වරාත්‍රික පරිත්‍රාණ දේශනයේ පැවැත්වෙන අතර හෙට උදෑසන මහා සංඝරත්නය විශේෂ පවත්වන සංඝගත දක්ෂිණාව සහ දේවාභිෂේක නානුමුර මංගල්‍යය පැවැත්වෙනවා. පළමු දිවා පෙරහැර පැවැත්වීමට නියමිත වැත්තේ ලබන සෙනසුරාදායි. ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහදේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වන්නේ ලබන 13 වනදායි. ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහදේවාලයේ 59 වන ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ net fm රේඩියෝවයි.
0: විශ්වාස කරන සත්‍ය
3: net news නිමාව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට එතෙක් පෑන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
0: net news ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප FM 95 FM 94.8 net FM divine pura divine pura දේදුනු මාවත
10: brought to you by
11: අකුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
12: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0173 273 540
13: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250
14: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ
15: උදා ලින්ක් පස් බංගුවක් බොන්න හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ
16: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි

0: தேகி பிருனு பண்ணி திருனு பெயதுன சனி எக்க தேதுனு மாவத
1: வெலாவ துலகாய் வினாடை விசி துணை சுபத ஹவலாகவேவா அவ எவில்ல இன்னே தேதுனு மாவத்தே அது தவசே அவசான பெய வெடிடிக்க பட்டாங்கான் මේ පැය පටන් ගන්නකොට ඉතින් සුපුරුදු දින විදිහට මට දැනෙන බඩගින්න ඉතින් දැනෙන්න පටන් ගන්න තියෙන්නේ මන් දන්නවා ඕගොල්ලන්ට දවල් 12 පහ වෙනකොට පොඩි බඩගින්නක් දැනෙන්න පටන් ගන්නවා කියලා රයිට් අපි දේදුණු මාවතේ වැඩ කටයුතු ටික ආරම්භ කරනකොට මේ පැය ඕගොල්ලෝ බලන් ඉන්නේ නම් ටික කියනකන් නේද නම් බර ගාණක් තියනවා කියන්න මං කොහොමද මේ නම් ටික ඔක්කොම කියන්නේ කියලා කල්පනා කරන ගමන් තමයි මම ඉන්නේ අපේ ලස්සා බෝයි අටියන්තොට ත්‍රීවිල් පාක් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා සැලුන් එකේ සෙට් එක ටයිටැනික් සැලුන් එකේ සෙට් එකත් එකතු කරගන්න කියලා කියනවා ටයිටැනික් සැලුන් එකනොත් අපේ තුෂාර මට කෝල් එකක් ගත්තා හරිද දැන් ගොඩක් වෙලා කතා කරලා එකතු කරගන්න කියලා කිව්වා ඉතින් සුපුරුදු විදිහටම බොස් නෑ බොස්ලා හැම තමයි එන්නේ නෑ වැඩට ඊට පස්සේ කමල් ඉන්නවා රුවන් ඉන්නවා අලුතෙන් ආපු යාළුවෙක් ඉන්න ඔයාගේ නම අහගෙන නේ අපේ තුෂාර හරි නරකයි හෙටේදී නම අහගන්න ඕනේ හරිද වහදිවල ඉන්ද්‍රාණියක්ව කතා කරා මහත්තයා වයි පුතා වයි දුව වයි එකතු කරගන්න කියලා

සංජීව සුනිල් කපිල මේ කට්ටියව තමයි එකතු කරගන්න කියලා කිව්වේ. අපේ කෑගල්ලේ නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ ඉන්න ශාන්ත අයියා, ඊට පස්සේ අර විහංග හෝටලේ ඉන්න නංගි බබාලයි ඔක්කොම එකතු කරගන්න ඕනි මේ සිද්ධුවට. මාගොල ගල්පොත් අහන්දි අපේ ප්‍රියන්ත සමරවීර අයියා ඉන්නවා. ගුඩ් ආෆ්ටර්නූන් ජනි අයියේ, අපිවත් සින්දුවකට එකතු කරගන්න. ගම්පහ DR ගාමන්ටගේ සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ, තරඟයටත් එකතු කරගන්න කියලා තියෙනවා. මං පරිම උත්සාහ කරනවා ඔයගොල්ලෝ හැමෝම තරඟයට එකතු කරගන්න. අපිට ඉතින් හැමදාම තරඟ කරන්න පුළුවන්, මම එකතු කරගන්න කොහොම හරි. ත්‍රිකුණාමලේ පහේ කණුවේ පුංචි බණ්ඩ අයියා එකතු කරගන්න ඕනි. ජනි අපිවත් එකතු කරගන්න කියලා පුතා හිරුන්, දුව සයුනි, පුත්තලම එයා ෆෝස් කැම්ප් එකේ ඉන්න මහත්තයා ඉෂාර විජේරත්න මේ කට්ටියව එකතු කරගන්න කියලා කල්හාරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ රත්නපුරේ ඉඳන්. කල්හාරි ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අපිත් සද්දටම අහගෙන ඉන්නේ net FM දේදුණු මාවත. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අනුරාධපුරේ පුල්ලේයර් හන්දි ඉඳන් අපි වහගෙන ඉන්න අපේ රංජිත් ප්‍රියංකර අයියා, සේනාරත්න සුපර් එකේ ඉන්න සෙට් එකමයි, ඊට පස්සේ අපේ මැදවචිය මන්නාරම් පාරේ ඉන්න මනුදී ලක්ෂිකාලංගි ඇතුළු සෙට් එක, පුල්ලේයර් හන්දි සැලොන් මායා එකේ සෙට් එක ඔක්කොම එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට. ඉංගිරියාවතේයි තැලිගමයි තියෙන සන්සෙලා ෆැෂන් එකේ කට්ටියත් මේ සින්දුවට අපි එකතු කරගන්න ඕනි. ඒ වගේම තමයි මම යන්න හදන්නේ කුරුණෑගල වැතට ගිහිල්ලා එන්න. දැන් අර හැමදාම කුරුණෑගල ඉඳන් අර වාහන සේල් එකක් කරන කට්ටියක් අපිට මැසේජ් කරනවානේ. මට කවදා හරි වාහනයකට යනකොටත් හොඳ ඩිස්කවුන්ට් එකක් හම්බෙයි කියලා මං හිතනවා. ප්‍රසාද් එන්ටර්ප්‍රයිසස් කුරුණෑගල ඉතින් ඉන්න සෙට් එක එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා. ප්‍රසාද් බොස්, ඊට පස්සේ ඉන්දික බොස්, තත්සරණී, උපාලි අයියා, දමිත් අයියා, දිල්ෂාන්, ස්ටූවා, තා තීක්ෂණ මේ කට්ටිය එකතු කරගන්න කියලා අපේ චරිත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තව කෙනෙක්ගේ නම අමතකුණා, එයාවත් මේ සින්දුවට එකතු කරගන්න කියලා ජගත් බාප්පගෙනම පරක්කු වෙලා තමයි යවලා තින්නේ. ඔන්න කට්ටියම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. මයිලපිටියේ රිකිල්ල ගස් කඩේ තියෙන සැලෝන් දිනේ ශ්‍රීයකට ගොඩ වෙන්න හදන්නේ. ගොඩ වුණ ගමන් මාවේ ලෝනවා, ඉතින් ඔයාගේ කොණ්ඩ කපන්නේ නැහැ ජනි කියලා. මේ එතන ගැල්ලමෙන්ගේ විතරයිනේ කොණ්ඩ කපන්නේ. නුවන්තිකා නංගි, සංදීපනී නංගි, ශාමා විජේසිංහ අක්කා කට්ටියම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. මෙහෙටත් වහින්න ඔන්න මෙන්න, ඔන්න මෙන්න ජනි කියලා අපිට කියන්නේ බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ සමන්ත. පවුලේ හැමෝම මං එකතු කරගන්නම්. ඊට පස්සේ චාමර ස්ටෝස් එකේ ඉන්නවා කළුතර පනාපිටියේ චාමර සහ තනූජා, මං එකතු කරගන්නම්. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. ඒ වගේම ගේම් එකකට තර ගන්න කියලා කෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා. නමක් ගමක් කියලා නෑ. අදුලා අදුලා අදුලා, මං ඔයාව එකතු කරගන්නම්. පුස්සලයි BF ජනපදයේ ඉන්න අපේ අනුරායියා, ඊට පස්සේ මාවණැල්ල ඉඳන් අපිව අහගෙන ඉන්න අසලි ඇපරල් ගාමන්ට් එකේ සෙට් එක ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සෑහෙන වෙලාවක් මැසේජ් එක දාලා ඔන්න දැන් තමයි නම් කියවන්නේ. ජපාන ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ගාමිණී අයියායේ පවුලේ හැමෝමයි, යාළුවෝ ඉන්නවා නිශාන්ත, ඉෂාන් කට්ටියයි, මම මේ සින්දුවට එකතු කරගන්නම්. ඇල්පිටියේ පුන්සරා, යාඩත් සින්දුවක් ඕනි කියලා තමයි කියලා තින්නේ, මම එකතු කරගන්නම්. අදවත් අපිව සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ කවුද මේ? තිලිනි. තිලිනි මැසේජ් එකක් දාලා තියෙනවා, මම එකතු කරගන්නම්. නෙතෙෆෙම් අහගෙන ඉන්නේ අපි සින්දුවකට එකතු කරගන්න හලාවත පැට්‍රික් කරුණාපාල අයියා, ඈන් සහන් රශ්මි දුව මේ හැවෝම එකතු කරගන්න කියලා කියනවා. ඒ වගේම තමයි දේදුණු මාවත අපිත් සද්දෙටම අහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එක දාලා තියෙනවා වඩුමුල්ල හන්දි එළවලු කඩේ ඉන්න කෞශල්‍ය නංගි. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නම්. තව නම් ගොඩාක් තියෙනවා, මං ඉස්සරහදී යන්නේ වාර්යෙම කියන්නම්. ඒ අතරේ මතක තියාගන්න ඕනි, උණක්, හෙම්බිරිස්සාවක්, ඔළුවේ ගැක්කුමක්, අංගේ පතේ අමාරුවක් හැදුනොත් ඔයා පාවිච්චි කරන්න තියෙන හොඳම විසඳුම තමයි ලින්ක් නැචුරල් පස්පංගුව. විනාඩි 5කින් 10කින් බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන් ලින්ක් නැචුරල් පස්පංගුව. දැන් මං අද උදේ මට පොඩි හෙම්බිරිස්සාව ගතියක් තිබුණා, වැඩේ පොඩ්ඩක් කතා කරගන්න අමාරුයි වගේ. ඩග්ගාල ලින්ක් නැචුරල් පස්පංගුව මං ගාව තිබුණු හන්දා මං උදේ පාන්දරම පස්පංගුවක් බීලා තමයි වැඩට ආවේ. ඔයාටත් එහෙම උණක් හෙම්බිරිස්සාවක් හැදුනොත් ළඟම තියාගෙන ඉන්න ලින්ක් නැචුරල් පස්පංගුව පැකට් එකක්. මොකද මහ කාලයක් යන්නේ නැහැ, විනාඩි 5ක් 10ක් කියලා කියන්නේ කොච්චරද යද්ද? විනාඩි 5කින් 10කින් ප්‍රත්‍යක්ෂ සුවය ලැබෙන ඔසුවක් හදාගන්න පුළුවන්. ලින්ක් නැචුරල් පස්පංගුව සුවිශේෂී පස්පංගුව විදිහටම නම් කරලා තියෙන්නේ. අර සාමාන්‍ය පස්පංගුවේ තියෙන බෙහෙත් ජාති 5ට අමතරව තව 3ක් එකතු කළා. බෙහෙත් ජාති 8ක සහනයක් ඔයාට ලබා දෙන විදිහට හදලා ඉවල තියෙන හන්ද ලින්ක් නැචුරල් පස්පංගුව ළඟම තියාගන්න.

ෆ්‍රීලන් හෙල මසාල පවුඩර්. දැන් ඉතින් අපි හැමෝම ආස කරන ප්‍රොඩක්ට් එකක් තමයි ෆ්‍රීලන් හෙල මසාල පවුඩර් කියලා කියන්නේ. මොකද අර ඉන්දියාව යන්නේ නැතුව ඉන්දියාවේ රසට මසාල රසට ගෙදර හදන කෑම වේල හදා ගන්නවා නම් ඒ ෆ්‍රීලන් හෙල මසාල පවුඩර් එක විතරයි කියලා ඔයා දන්නවා. ඉන්දියාවේ තියෙන රසයක් අරගෙන ආවට ශ්‍රීලන් හෙල මසාලා පවුඩර් නිෂ්පාදනය වෙන්නේ අපේම රටේ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන. එහිඳ කිසිම බයක් සැකක් නැතුව ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. පාට තුනකින් එනවා. ඔයා එළවලු ජාති වලට දානවා නම් ඔයා දාන්න ඕනි ග්‍රීන් කරි මසාලා. නිකන් හිතන්න පතෝල, බෝන්චි, වැටකොළු, කරවිල ඔය ඕනි එකට ග්‍රීන් කරි මසාලා දාලා හදන්න. මාළු එකක් හදනවා නම් මොනවා හරි මාළු ජාතියක් හදනවා නම් අන්න ඒකට ඔයා එකතු කරගන්න ඕනි රෙඩ් කරි මසාලා පවුඩර්. ඒ වගේම තමයි මස් ජාති වලට බ්ලැක් කරි මසාලා පවුඩර්. රස බලන්නකො නිකමට එකතු කරලා හදලා බලලා. මෙහෙමයි ඉතින් කෑම හදලා ඊට පස්සේ මටත් කෑම එකක් එවන්න ඕනේ රස බලන්න. ඊළඟට මතක් කරන්න හදන්නේ ඒ ෆ්‍රීලන් හෙල මසාලා පවුඩර් ගැනනේ මතක් කරේ. හෙල මසාලා පවුඩර් එකට ඇබ්බැහි වුණාට කමන්නේ. තව කට්ටිය ඉන්නවනේ වෙන වෙන පවුඩර්ස් වලට ඇබ්බැහි වෙන කට්ටිය. මේ මතක් කරන්න හදන්නේ මුළු රටක්ම එකතු වෙලා කිදියත් කරන්න ඕනේ වැඩපිළිවෙලක් පිළිබඳව. ඒ තමයි රටම එකට ජාතික ව්‍යාපාරයේ ජාතික මෙහෙයුම් පිළිබඳව හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන මේ දිනවලත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් ඒ හරහා අපි අනාගත පරපුර සෑහෙන දිනෙක මේ වෙනකොටත් අපි අර වැරදි පාරවල් වල යන්න තියෙන ඉඩකඩ අහුරලා තියෙනවා. සමහර වෙලාවට ස්කෝලෙන් ඇරිච්ච ගමන් ස්කෝලෙන් අවුට් වුණ ගමන් දැන් ඒ ලෙවල් එක්සෑම් එක එනවා. එක්සෑම් ඉවරුණු ගමන් ඒගොල්ලෝ අර ඒගොල්ලන්ට හම්බ වෙන නිදහස් කාලයෙන් වෙන වෙන ප්‍රයෝජන අරගෙන අයහපත් දේවල් ට්‍රයි කරලා බලන්න උත්සාහ කරනවා. ඒකත් එක්ක තමයි ওই හානිකර මත්ද්‍රව්‍ය වලට අපේ නංගිලා මල්ලිලා පෙළඹෙන්නේ. දැන් මල්ලිලා විතරක් නෙවෙයි නංගිලත් ඒ දේවල් වලට ඇබ්බැහි වෙනවා. ඒ හින්දාම තමයි ඔයාලට මතක් කරන්නේ ආශ්‍රය කරනකොට යාළුවෝ තෝරගන්නකොට යහපත් මිතුරන් ආශ්‍රය කරන්න. ඒ වගේම තමයි යහපත් වැඩ කටයුතු වල නිරත වෙන්නේ. නිකන් කල්පනා කරලා බලන්නකො හවසට යාළුවෝ ටිකත් එක්ක සෙට් වෙලා මොනවා හරි හානිකර මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරනවට වඩා කොල්ලෝ කට්ටිය, ගෑල් ළමයි කට්ටිය හැමෝම එකතු වෙලා නිකන් හවසට ගමේ තියෙන ග්‍රවුන්ඩ් එකකට ගිහලා පොඩි ක්‍රිකට් මැච් එකක් ගහනවා, වොලිබෝල් මැච් එකක් ගහනවා, එල්ල මැච් එකක් ගහනවා. කොච්චර සතුටු වෙන ක්‍රම තියෙනවද? සංගීතය වෙන්න පුළුවන්, ඊට පස්සේ ක්‍රීඩාව, අධ්‍යාපනය, සමාජ ක්‍රියාකාරකම්. යෞවන සමාජයක් හදාගත්තනම් ගමේ ඉන්න කොල්ලෝ කට්ටිය කොච්චර වැඩ කරන්න පුළුවන්ද? ඒ වගේ වැඩවලට යොමු වෙන එක තමයි වටින්නේ අහිතකර මධ්‍යවයන්ට යොමු වෙනවට වඩා. ලෙඩ කීයක් නම් හැදෙනවද? ප්‍රශ්න කීයකට නම් ඔයා මුල වෙනවද? ඒ හින්දා රටම එකතු වෙලා ක්‍රියාත්මක කරන මේ වැඩසටහනේදී අපේ ආදරණීය වැඩිහිටියන්ටත් අවස්ථාවක් තියෙනවා. ඔබේ දරුවෙක් අයහපත් මාර්ගයකට යොමු වෙලා ඉන්නවනම්, හානිකර මත්ද්‍රව්‍යන්ට යොමු වෙලා ඉන්නවනම්, දන්න කියන කෙනෙක් ඒ විදිහට යොමු වෙලා ඉන්නවනම්, නිවැරදි උපදේශයන් වෙනුවෙන් ඒගොල්ලෝ යොමු කරන එක. ඒකනත් මතක් කරන අතරේ මං ටග් ගාලා WhatsApp එකේ ඉන්න කට්ටිය එකතු කරගන්නම්. මහනුවර අම්පිටියට යන්න හදන්නේ. මහනුවර අම්පිටිය ඉඳන් මේ වෙලාවේ සද්දරම මාව අහගෙන ඉන්න අපේ සොමතිලක අයියා, ආදිත්‍ය මල්ලී ඇතුළු සෙට් එක මං එකතු කරගන්නම්. දේ දුන්නේ නැගීලා ජනියා ඔන්න ඇවිල්ලා. මේවම අපිට මැසේජ් එක දාලා තියෙන්නේ සීදුවේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ ශේසී නංගි මං එකතු කරගන්නම්. ලස්සන හින්දි සින්දුවක් දෙන්නකෝ. නාවුල ඉඳන් නිලූක මැසේජ් එකක් දාලා කියනවා. සුබ දහවලක් වේවා ජනී මල්ලී. අපි සමීර කුෂන් වර්ක්ස් එකේ ඉඳන් සමීර අයියා අලුත්ම ෂොප් එකක් ඕපන් කරනවා. හොඳම යාළුවන් විදිහට අපි අයියට සුබ පතනවා. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ඇහැලියගොඩ හන්දියේ, ඇහැලියගොඩ බෙලිගස් හන්දියේ රශ්මික මෝටර්ස් එකේ සෙට් එක. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් මේ සින්දුවට. ඊළඟට අශෝක් තෙනුල පුතා, නෙතුනිදුව, සුරංජා මේ කට්ටියව එකතු කරගන්න කියලා දෙයියන්දර ඉඳන් අපිට මැසේජ් එකක් එවලා තිනවා. මම ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්. දවස් දෙකකට පස්සේ අද තමයි ගරාජ් එකේ ජනි අයියා අපි ඔයාව අහගෙන ඉන්නේ. එහෙම මැසේජ් එකක් දාලා තියෙන්නේ කවුද මේ විමලරත්න ඉන්ජිනියර්ස් එකේ ඉඳන් වැඩ කරන සෙට් එක. බුද්ධි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. කොහෙද තියෙන්නේ කියලා කියලා නැහැ. මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ සින්දුවක් තමයි ඉල්ලලා තියෙන්නේ. මේ සින්දුවට පස්සේ අපි තෝරගෙන තියෙන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ සින්දුවක්. පොරණ සත්‍යල ගාමන්ටගේ සෙට් එක මම එකතු කරගන්නම්. ඊට පස්සේ කඩවතින් අපේ ලක්මාලි එකතු කරගන්න ඕනි. දුල්මි මිස් ඉන්නවා, කුමාරි මිස් ඉන්නවා, ගයාන්, දිනිදු, හර්ෂණ ඔෆිස් එකේ හැමෝම එකතු කරගන්නවා. මයංගන ඉඳන් සුභාෂිනි අපි වහගෙන ඉන්නවා. ඒ වගේම තමයි ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මොනරාගල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙන කෙනෙක් කියනවා. කවුද කියලා බලමු පොඩ්ඩක් ඉන්න. නමක් ගමක් නැහැ හොයාගන්න.
ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මකුල්ලලෝ රංජිත් දිසානායකයි අයියා කියනවා. ඒ වගේම තමයි මීගමුවේ උර්ලෝසු කනුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් එකේ සෙට් එක එකතු කරගන්න ඕනි. කෑගලු බත් කඩේ මගේ යාළුවෝ කට්ටිය චම්මිය අක්කා, ඒ වගේම තමයි චම්මිය අක්කගේ හස්බන්ඩ් ශාන්ත අයියා, කාන්ති අක්කා, ටෝගා, සුදු, මහින්ද, අමල්, චානක, පොඩි විජේ ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියනවා. ජනී, අද දවසේ උපන් දින තුනක් ගැන ඔයා මට කියන්න ඕන. එහෙම කියලා මෙසේජ් එකක් දාලා තියෙන්නේ කෑගල් ඉන්නේ අපේ හන්සිනංගි. හන්සිනංගි කියනවා උපන් දින තුනක් තියෙනවා. චූටි මල්ලි, ඊට පස්සේ චූට් අනේ මල්ලිගේ උපන් දිනේ, චූටි අක්කගේ උපන් දිනේ, වාසනා අක්කගේ උපන් දිනේ, සුනූෂ පුතාගේ උපන් දිනේ. මොකද්ද මේ තියෙන්නේ? ආ නෑ නෑ, මට තමයි මල්ලි කියලා තියෙන්නේ. උපන් දින සුබ පැතුම් තුනක් තියෙනවා. මල්ලි, චූටි අක්කා, වාසනා අක්කා, සොනූෂ පුතා, මේ තුන්දෙනාම අද උපන් දිනේ සමරනවලු. කොහොම ඇද්ද ඉතින්? ලොකු කේක් එකක් කැපුවනම් හරි තුන්දෙනාට. සුබ උපන් දිනයක් වේවා කියලා නෙත් FM ටීම් එකේ අපි හැමෝමත් ප්‍රාර්ථනා කරනවා. අපේ චූටි අක්කටයි, වාසනා අක්කටයි, සොනූෂ පුතාටයි මේ සින්දුවට ස්පෙෂලි මම ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්න. ගම්පහ ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකේ සෙට් එක කට්ටියත් මේ සින්දුවට එකතු කරගන්නම්. Oh, I'm gonna kick it slower. We want the world to know why. We got

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Melawden dolahai vinadi 42.
2: Tharangayak vitarak nevey. Meka DJ Attack Ekak.
0: Non-stop remix remake. එකට හැපෙන DJ Blast එක
3: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
2: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක
0: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
2: 1, 2, 3, let's go. Lanka umadanna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
0: 0711 95 95 95. Net FM DJ night face to face Attack Show. Hater and Navetta Muhunata Muhuna Tarangavadinne Matara Districtaya DJ Anishka Kurunagala Districtaya DJ Shenu Beats
4: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apiko Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
0: Net FM DJ Night
5: එංග පත ඔක්කොම රිදෙනවා අම්මේ.
6: උතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: ඇයි සුගර් කියලා මූණෙන්නකන? සෙවනකල මතුමේ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 0747 31 33 540.
10: අගනුවර කලාසිරියෙන් සිරිගන්වන 63 වන වාලුකාරාම ඇසළ මහා පෙරහර මංගල්‍ය අගෝස්තු පළමුවනදා ආරම්භ බෝධි පූජා දී පින්කම් සහ රාජකීය තර්ස්ටන් මහානාම විද්‍යාල සමග මල් පෙරහර පවත්වා අගෝස්තු 7 වනදා අවසන් මහා පෙරහර වීදි සරණා වගයි අගෝස්තු 8 වනදා දේවදානය කිරීත්‍රි වීම සහ ගරායක් නැටුම වාලුකාරාම පෙරහර මංගල්‍ය සිරි අසිරි කියන මාධ්‍ය හිතවත්කම Net FM Net FM
11: මේ හස්බන්
12: මොකද වයිෆ්
11: දැන් ඔයා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා
12: දන්නවා
11: මොකද්ද
12: මගේ ඔළුව
11: දැන් තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න
13: කිලියේ කිලියේ මනි මනි මේ
14: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
1: වෙලාව 12:46 මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ සින්දුවක් ඇහුව නේද කවුරු ඉල්ලුවා නේද අන්නේ ඉල්ලීම තමයි මේ ඉටු කරන්න යන්න හදන්නේ ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර සුව කරන්න බෑ කියලා කල් ඇදැද ඉන්න ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් වන්දුල වීරපිරම වෙද මහත්තයා ගාව තියෙනවා සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘතයි කමල් වන්දුල වීරපිරම වෙද මහත්තයා හම්බ වෙන්න යන්න කලින් කෝල් එකක් ගන්න 0777 300 940 0773 273 540 ජනි අවිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තංගල්ලේ අප්සරා මෙසේජ් එකක් දාලා තියෙනවා ඊට පස්සේ අපේ හම්බන්තොට කළුදොදොල් කඩේ සෙට් එක ශානක කොල්ල ඇතුළු සෙට් එකම එකතු කරගන්න ඕනි බොරලස් ගමේ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා සිලුනි එයාගේ අම්මවයි තාත්තවයි මල්ලිවයි තුෂාරි ආච්චිවයි රංජසීයවයි නිතුසල මාමවයි දෙවුමි පුංචිවයි එකතු කරගන්න කියනවා නුවන් මාමවත් එකතු කරගන්න කියනවා මං එකතු කරගන්නම් ජනි අපිටත් සින්දුවක් දෙන්න අද කසුන් පුතාගේ බර්ත්ඩේ එක. කසුන් පුතා සුබ උපන්දිනයක් වේවා. ඔයාට wish කරන්න කියලා අපිට සුජාතා තමයි මිනුවන්ගොඩේ ඉඳන් මැසේජ් එක දාලා තියෙන්නේ. net fm team එකේ අපි හැමෝම අපේ කසුන් මල්ලිට සුබ වතනවා සුබ උපන්දිනයක් වෙන්න කියලා. වදු එන්ඩී අපරල් එකේ සෙට් එක අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. යටියන් තොටින් ඉඳන් මේ වෙලාවේ සද්දටම මාව අහගෙන ඉන්නවා මහවිල ඉන්න සුද්දු හර්ෂණී සුදර්ශනී. සුදර්ශනී මං ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ බරුදැල් පොළ SL ප්‍රනාන්දු අයියා. ඊළඟට අපි වහගෙන ඉන්නවා අපි ආයේෂා අපි වහගෙන ඉන්න දුම්බර ඉඳන් මං හිතන්නේ ආයේෂාගේ රෙකෝඩ් එක කැඩුවද කොහෙදද කතා කරපු කෙනා කන්නත්තොට ඉහළගම බේකරිය රසිකයියා අපි ඔය මැසේජ් එකක් දාලා කියලා තිනු එකතු කරගන්න කියලා මං ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගලේ කඩේ රයිගම ඉන්න අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියාත් මැසේජ් එකක් දාලා තිනු එකතු කරගන්න කියලා බොන්ජර්නෝ සුබ උදෑසනක් වේවා ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා තිනේ ඉතාලියේ මෙසීනා වල ඉඳන් අපිව අහගෙන ඉන්න අපේ අනුර ලක්ෂ්මන් අයියා මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් අර ගුඩ් මෝනින් කියන වලට එකට ඉතාලි භාෂාවෙන් කියන එක නම් මං හරියට කිව්වද කියලා දන්නේ ජනියෝ දැන් ඔය පන්සල් ගිහිල්ලා ආවේ අද අපිට හීල් දාන්නේ අපිව සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා තින්නේ හෝකන්දර ඉන්න රුක්මණී අක්කා අන්න වැඩේ මං ප්‍රින්ස් උදේ ප්‍රියන්තගේ සින්දුවකුත් අරගෙන ආවා ඔයා ඉල්ලපු හන්දම් මාපලකම PLJ අයියා සුපුරුදු විදිහටම අපි වහගෙන ඉන්නවා ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා හැලේගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක බයික් හදාගෙන ඉන්නවිල්ලෙන කට්ටියමයි ඔක්කොම එකතු කරගන්න අපිත් අහගෙන ඉන්නේ ජනි අපිව සින්දුවකට එකතු කරගන්න කියලා දෙහිඔවිට ලක්ෂ්මන් චන්ද්‍රසිරි නෑ දෙහිඔවිට ලක්මණ ඉඳන් චන්ද්‍රසිරි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා මං එකතු කරගන්න ඊට පස්සේ යටියන්තොට මහවිද්‍යාලයේ ගාව තියෙන ෆැමිලි කුකින් එකේ ඉඳන් අපේ නිපුනි නංගි තාත ඩික්සන්වත් එකතු කරගන්න කියනවා සින්දුවට ඊට පස්සේ මොනරාගල ඉඳන් අපේ මේනක සඳුරු මල්ලි මැසේජ් එකක් දාලා තියෙනවා ඊයේ කිව්වද විජේ කුමාරතුංග මහත්තයාගේ සින්දුවක් දෙනවා කියලා තාම මේක ඇහුනේ නැහැ අපිට එහෙම කියලා කියන්නේ දෙහිවල නැදිමාලේ ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ ඉන්න චන්දන සහ චාන්දනි මට ඇත්තනම පොඩ්ඩක් වැඩේ අමතක වුණා හෙට අනිවාර්යෙන් අරගෙන ඉන්නක් කෑගල් ඉඳන් අපි වහගෙන ඉන්නවා රාම් සමග සහන් මං එකතු කරගන්නම් ජනිත අයියා අදත් ඔයාව අහගෙන ඉන්නේ අම්මා සීලවතී ඊට පස්සේ ඇහැලියගොඩ ඉඳන් අහගෙන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා අපිට සුජීවා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ මං එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් ඔගොල්ලෝ හැමෝම මේ

සින්දු එක්ක උම්මා හොයනායට වසන්තේ උදා වෙලා තියෙන්නේ. ගින්දර හැන්දෑ වරගෙන ජානු කෙල්ල මැදිරියට ඇවිල්ලා ඉන්නේ. ජානුට මැදිරියට බාර කළා. ජනී කොල්ලගේ හිල්ලෙන්න තමයි හදන්නේ. එනං ඉතින් මේ පැතර කෝල් කරපු WhatsApp messages එවපු හැමෝටම ස්තුති. Facebook post එකට comment කරපු අයටත් ස්තුති. අපි ආයෙත් හෙට උදේ 10ට සුපුරුදු විදිහට Net FM දේදුණු මාවතෙන් හම්බ වෙමු. එතකම් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න. ගිහින් එනං මම ජනී.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM. De dunu mavata, de dunu mavata.
1: Brought to you by
2: Atunu Lake Namahubavana Ratapuram Rasaganayana Aulesama Rasakarakana Mater Freela Noodles Taste Ke Trustaka.
3: හදරෝග ස්නායි රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
9: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
10: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නා.
11: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුකම් ඔබට මග හැරෙනවා. නව ඇන්ලීන් කැල්සියම් විටමින් සී ඩී සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශපේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ලීන් සීමා බිඳලන්න.
12: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
13: යහතුන වඩන අපේ රස විජේ.
12: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
14: අක්මාවෙ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 317 540.
15: යටිහිතට භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉටු වෙනවාමයි. ඉටු වෙනවාමයි.
16: Alpha Studio with Kasuni and Lehansa.
15: සතියේ දවස්වල උදේ 6ට. උදේ 6ට.
17: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ උත්තම පෙරහර මංගල්‍ය. අගෝස්තු 8 සහ 9 දිවා මහා පෙරහර, අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර, අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටිටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩුයාගේ සහ ගිනිමැල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න. පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේවපුදුවීමට එන්න. මාධ්‍ය සවිය Net FM.
18: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
19: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Which rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
20: සුබ දහවලක් දවල් එකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත්

0: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග ශ්‍රීපාද කඳුමුදුනේ ගල් ගල් පර්වතයේ වැවී තිබූ ශාක කොටස් කිහිපයක් පස්සමග ශ්‍රීපාද මාර්ගයට කඩා වැටීමෙන් එම මාර්ගය අවහිර වී ඇති බව නල්ලතණි පොලිසිය පවසනවා නල්ලතණිය ශ්‍රීපාද මාර්ගයේ මීට පෙරද ශාක සහිත පස් කඳු කඩා වැටුණු ඇහැල කණුව ආසන්නයේම මෙවරත් එම පස් කඳ ශ්‍රීපාද මළුවට පිවිසෙන පියගැට පෙළ මත වැටී ඇති බවයි පොලිසිය පැවසුවේ යනුව මේ දිනවල ශ්‍රීපාද අවාරයේ ශ්‍රීපාද මළුව දක්වා ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකීන්ට ඉන්දිකඩු පහන හරහා රත්නපුර මාර්ගයට පිවිස ශ්‍රීපාද උණමළුව දක්වා ගමන් කළ හැකි වෙනවා. පවතින යහපත් කාලගුණික තත්වය පහව ගිය පසු එම මාර්ගයට කඩා වැටුණු ශාක කොටස් සහ පස් කන්ද ඉවත් කිරීමට කටයුතු කරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මිලඟ net news පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news channel එකේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. Net news, the truth people we trust. FM 95, FM 94.8, net FM.
1: ඉන්දර හැන්දෑව
2: brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
2: ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
4: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33540
5: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
6: FM 95 94.8

0: yeah.
1: Kinder Hände war. Kinder Hände war.
2: සුබද හවුලක් දවලිකයි විනාඩි 8යි වෙලාව. වාගේ මගේ ගින්දර හැන්දාව. අද සුපුරුදු විදිහටම හාරිම ටයිම් එකේ වැඩ ටික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් ඉතින් කටියර මේ පැත්තේ ඉන්න තමයි තියෙන හැමදාම වට කියනවා වගේ හවස් 4 වෙනකන් මම මේ පැත්තේ ඉන්නවා. කෝල් කරන්න, මැසේජ් කරන්න, ආදරේ කරන කටිය සින්දුවකට එකතු කරගන්න. වැඩ කරගෙන යන අතර වාරේ පොඩි නිදිමතක් එනකොට ඒක නැති කරගන්න තමයි මම මේ පැත්තෙන් ඔයාට මේ වෝල් පෝස්ට් එකේ ගොඩාක් ලොකුවට හිතන්න ඕනි ප්‍රශ්නයක් අරගෙන ඇවිල්ලා තියෙන. යන්න නැත් FM අපේ Facebook fan page එක පැත්තට. අපි පොඩ්ඩක් ඒ දවස් මතක් කරගමු. එයාට ඔයාව දාලා යන්න ඕනි වෙනකොට. ඇත්ත වගේ මොනවද කියපු වරු? අරමයි මෙහෙමයි අම්මෝ. ඉතින් අන්න ඒවා ටික ෂේප් එකේ කමෙන්ට් කරගෙන යන්න තමයි තියෙන්නේ. net fm අපි Facebook fan page එක like කරලා follow කරලා නැත්නම් tag ගාලා net fm අපි Facebook fan page එක like කරලා follow කරලා ඊට පස්සේ මගේ wall post එකට comment කරන්න පුළුවන්. ඒ අතරේ අදත් මම WhatsApp chat එකේ ඉන්නව හවස 4 වෙනකම් මේ පැත්තේ 2695 95 95 tag ගාලා ඔයාගේ message එක WhatsApp කරන්න. අද කාගේද birthday තියෙන්නේ? ඇනිවර්සරි විශ් කරන්න තියෙනවනම් ඔය ඔක්කොම දේවල් ටික හරගෙන හවස 4ට කලින් මේ පැත්තේ එන්න කාල් කරන්න. මගේ හඩ් ලයින් නම් එක 0112 555 3363 කාල් කරන්න තවට පුලංකම තියෙනවා. එහෙනම් ඉතින් හවස 4 වෙනකන් වාට එමඩයි කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම ටික හිමීට කතා කරගෙන අපි ඉතින් මේ වැඩේ මේ විදිහට කරගෙන යමු. මෙයාගේ මගේ ගින්දර හැන්දාව මංගයාගේ ජානු.

The Walakai, Vinadi Palavai, Velava. And then last year, I got the Miss Sindhu at Yana Kaling, when I made the Walti Kamata Keregani Amuda. Mulimar Madakaran Hadane, Fems Ayagana. Fems Ayakilakiani thing. Ganula Maidana Gandamona Dene. Gada Ganula Mai Hitanati Vidhata, periods the Vasalata. Tamang also in Kurpu Deval Pama, Magaragano, Ataragano, Ikiani. Dannamanatua. අපහො හිතලා බලනකොට තමන්ට තමන්වම මිස් වෙලා තියෙනවා. මං කියන්නේ එහෙම කරගන්න ඕනේ දැන් ෆේම්ස් අය නම් වාගේ ළඟ තියෙන්නේ. අඳගෙන ඉන්න පහසෝ ලීක් වෙන්නේ නැති. ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑ ටිකක් විදිහට. SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට. ඔයාගේ අතරපත් වෙනවා ෆේම්ස් අය. දැන් වාටි දිවෙන්න පුරා තියෙන ඔන්ඩෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් ෆේම්ස් අය මිල දී ගන්න පුළුවන්. එහෙනම් ඉතින් පීරියඩ්ස් දවස් කියලා එක අමුතුවෙන් තමන්ගේ වැඩත් අතහැරගන්න දවසක් කරගන්න ඕනේ නැහැ. Fems Ayo, Dangwagi Lagging Inne, Anneni Sai. Net News Anka Ekata, Vasra Visiakak Purava to Chanada, Vishwas Ganesatia Net News. Now with the Masamikshana Vartavatano, Proti Sandamanatra Lang, have Anka Ekestani Tavila Tianawa. Eating Dina Patamu, that's Rahaya Hatalis Bahata, the Waldola Hata House, Sahaya Theatre, Pradana Proti Prakashan Tuna Katata, someone then a Pulanka Matinawa Gema, Payam Pater, Ratapura, Loki Pura, Sidha Manaham, Demagana. මෙන්න මේ කලියාගෙන අපිට WhatsApp කරන්නේ news එක. 077 නම්බර් එකට ටග් ගාලා මේ news එක අපිට කියන්න. අපි අමුට ගාලා WhatsApp messages පැත්තට අද කවුද ඉස්සලාම ඉන්නේ. Hi Gindari, akala mudanayaka welda sakine api okkoma lassana sindowakata ekathu karaganna kiyala message kala thina aadaren ekathu karaganna me hena sindowata. Makaluru Ranchi Disana Kaya message kela dino Sindha Kahanika Tukaregaan kela. Hi Gindra Janu Manike. Adafe Mangali Akkage birthday ka. Denna ko Gindra Vage Vishaka Loko Maika Kutekka. Mangali Akka. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday to you. සුබම සුබ පදනක් වේවා මංගලි අක්කා. ගොඩාක් ආදරෙන් නැත්‍රීම කවරුවෙන් මං ඔයාට විශ් කරනවා. මේ උමක ඔයාට හරිද? ඒ වගේම නිවතිරිය දෙවිඳ ෆැෂන් ගාමන්ට් එකේ ඔක්කොම සෙට් එකම එකතු කරගෙන ලස්සන සින්දු ගොඩාක් ඕනි. බෝකුන්දර 10:90 පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සාලිය මංගලි ශ්‍රියන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත සෙට් එකටම ජය වේවා. අද ඉතින් පාටි තමයි නේද? අපි කැමති මංගලි අක්කගේ කේක් ඇල්ලක් කන්න. අපේ ජානු මණික කොහොමද ඔයාට? අපි නම් හඳින් සදරම ගින්දර හැඳ වහන ගමන් වැඩ. ලස්සන සින්දුවකට එකතු කරගන්න අපි කඩවද මනෝජ් ෆයිබර් ග්ලාස් ආයතනයේ සෙට් එක අපේ බොස් මනෝජ් දිමුතු නවීන් අමල් පැදුම් කෝසල විහඟ එවගේම අමිල චන්දිමා එකතු කරගෙන අපේ කෞෂාල්ට නෑ කෞෂාල් නෙමේ කෝසල එයාට උම්මත් දෙකක් දෙන්න කියලා තියෙනවා. දෙකක් නෙමෙයි එකයි. කොල්ලන්ට ඕනවට වැඩිය උම්ම දෙන්න හොඳ නෑ. එතකොට නෝඩි.

මේ වෙලාවේ මම සද්දට මහගෙන ඉන්නවා පොල්හේන් ගොඩ අක්කගේ බත් කඩේ. ඔතන ඉන්නවා මගේ යාළුවෙක්. හරිද? එයාට රස්සම රසට බත් එකක් දෙන්න ඕන. හරිය? Thank you අක්කා. මම වහගෙන ඉන්නවට. ෂොප් එකට මේ වෙලාවේ ඇවිල්ලා ඉන ඔක්කොම එකතු කරගන්නම්. ජය වේවා.

0: දවල්ලකයි විනාඩි 23යි.
1: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLV තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තහන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
3: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල්ල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයමීට්.
5: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540.
6: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
7: Non-stop remix remake ekata happena DJ blast eka
8: anga galene igna kumariye
9: reni alavinde
6: vena singa tu tu harala radio itihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show eka
7: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
10: 1, 2, 3, let's go.
6: ලංකාවම දන්න වීලංග ඩීජේ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා ඩීජේ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට වට්ස්ඇප් කරන්න.
7: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show. හෙටර නවයට මුහුණට මුහුණ තරඟ වදින්නේ මාතර දිස්ත්‍රික්කය.

0: DJ Anishka, kurun egal at this week kaya DJ Shenu Beats.
1: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vetin, My Guava, My Tamarind, My Blueberry Atulu Rasa Pella, Hills, Cargills, Apico, Satoso Superivel and the Salvalin, My Cola, Aperate, Apemadea,
0: NetFM, DJ Night.
2: Hello.
3: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව විජානු.

නර්තනීය හමුදා. දවල් එකයි විනාඩි 26යි වෙලාව. නර්තනීය අහන්න දෙන්න කලී මතක් කරනවා අසනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන. ෂුගර් තියනවා නම් දැන් ඔයාට ඒකට තමයි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක අරගන්න කියලා කියන්නේ. මොකද ආයුර්වේදයේ කියන නම ඇහුණ ගමන් ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමනේ. ඒකට හේතුව ඉතින් 100%ක් හරීම ප්‍රතිඵල ඔයාට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන ඖෂධ වලින් ලබා ගන්න පුළුවන් වෙන එක. ඉතින් ඒ වෙනුවෙන් තමයි ෂුගර් තියන ඔයා වෙනුවෙන් සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක දැන් නිෂ්පාදනය කරලා තියෙන්නේ. 100%ක් හරීම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේව තාවකාලික විසඳුම් නෙමෙයි. එවගේම ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මදුකා කැස්සට පැනිය මේත්. ඉතින් ඔයාට ඔය කියන දේවල් කියන්නේ මේ දවස්වල මේ හිටපු ගමන් වැටෙන වැස්ස ඔය වගේ දේවල් එක දේශගුණේ ටක් ගාලා එහාට මෙහාට වෙනකොට එක එක ලෙඩ අරගෙන උදේට හොඳට ඔෆිස් යන හස්බන්ඩ් වයිෆ් එහෙම නැත්නම් ඔයාගේ දරුවා ඉස්කෝලෙට හොඳට යන ළමයා හවසට එනකොට එන්නේ ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව අරගෙන නම් ගෙදරට. ඒ දෑවැද්ද ගෙදර ඔක්කොටම දෙන්න කලින් සෙවනගල මදුකා කැස්සට පැනිය ගෙනල්ලා තියාගන්න. ලිව එකේ තෙල් එකන පැටි ලිව බයවිච්ච කාලේ නම් ඉවරයි. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එකේ ඒ හින්දා තමයි ඔයාට අරගෙන පාවිච්චි කරන්න කියලා මම මේ කියන්නේ. කැමෝ ප්‍රයයි බඩ පිපෙනෝ බඩ කැක්කුම බඩ ආචීර්ණය නම් 100%ක් ස්වභාවික සෙවනගල සමෝධකම වඩ දැන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බඳුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. අපේ වෙදකම අපේ උරුමය 40 වසරකා අභිමානීය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න මෙන්න මේ නම්බර් එක ලියා ගන්න. 047 31 39 540 අපි අමුට ගලවත් සම්මසෙජස් පැතර කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ. නිරෝගිමත් වාසනාවන්ත සුබ දහවලක් සුබ දවසක් වේවා. ලිය තමරාමල ජානු ඔයාට අපිත් ගින්දර හැන්දාව අහගෙන ඉන්නේ. ප්‍රියා සූර්යසෙන මහත්මයාගේ සින්දුවක් කියලා තින බලමු. යන කලින් දැන් ට්‍රයි කරන්න. දැන්ට මේ සින්දුවට එකතු කරගන්න අනුරාධපුර පොලේ අරහන්දියේ රංජිත් ප්‍රියා කරා යානුරාධපුර නිවන්ද ඡේදිය. ඊට පස්සේ සෙනල් සුපර් එකේ සෙනරත්න අයියා සංදීප ඉනෝකා දුලා රිදිරේෂික හර්ෂිකා කෞශල් ආයිෂා ගයත්‍රී මදවශි මනාරම් පරිමාණු දිලක්ෂිකා ලක්මාලි පුලයන්හන්දියේ සලෝන් මායකේ මයා ගුණසේකර නිපුන්දි ඇතුළු සලෝන්ගේ සියලුම දෙනාව එකතු කරගෙන සිද්දක් අහම කියලා තිනා ජය වේවා කට්ටියටම. Good afternoon, Chanu. Mangalawe Karwaka. Jyothipala Mahathmayage lassana sindawak denna. Putha Rukman, Duwa Nimali, Chuti Putha Movindu ekathu karaganna kiyala thiyena sure. Aniwaryen denna. Dammane me hemai thawa chudi welawakin. Hi, Chanu bole. Bella. Api gindara handawa hagin inne. Apita lassana sindawak denna. Yati antara Mahawila, Sudarshini. Duwala denna Sadasi, Vinodi, husband Melinda. Yati antara Netthana hemuma ekathu karaganna kiyala thiyena. ඊට පස්සේ වරදල් පොලිස්සල් ප්‍රනාන්දය මැසේජ් කියලා තියෙනවා සිද්දක් ගන්න එකතු කරගන්න කියලා. සුබ දහව ලක්ෂාරණංගී අද විශ්වකක් තියෙනවා සමීර කර්ටන් වර්ක්ස් මං හිතන්නේ හරි නේද? සමීරයි ඇතුළු ෂොප් එකේ වැඩ කරන ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. අද තමයි ෂොප් එක ඕපන් කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි, උතුරන්න හරියන්න ඕන. හරිද? ජය වේවා කියන ගමන් එකතු කරගන්නවා මේ හැන සින්දුවට. රශ්මික මෝඩල්ස් බෙලිගස් හන්දියා හැලියෝ ගොඩින් ඒ සෙට් කතාවට සුබ පතනවා. දෙච්චීම එකේ අපිත් ගොඩක් ආදරෙන් සුබ පතනවා හැමදේම හරියන්න ඕනි කියලා. මරිටු සුජානි චන්දිමාකා ඔයාවත් එකතු කරගන්න මේ සින්දුවටම.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවල් එකයි විනාඩි 37යි.
5: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
6: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
3: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේමුල්ල, ගම්පොළ. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
8: ඒ න්‍යූස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
9: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
3: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවනගෙන මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-3131-540.
10: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 467 222 අමතන්න.
2: දවලකයි විනාඩි 46.
3: දවලකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. net fm ගින්දර හැන්දෑව. ගින්දර හැන්දෑව.
2: වලකයි විනාඩි 46 වෙලාව මතක් කරන දේවල් ටිකකුත් තියෙනවා එකතු කරගන්න කට්ටියත් ඉන්නවා බෙල්ලකොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් නිසා දුක් විඳිනවා දාත්‍රයිටිස් වෙන්න පුළුවන් සන්ධි රෝග මාංශපේශී වේදනා ඊට පස්සේ නහර ගැට ගැසීම් මෙන්න මේ වගේ රෝග නිසා දුක් විඳින කෙනෙක් නම් ඔයාට හරිම කැටි කාලෙකින් මේ හැමදේම නිට්ටාවටම සුව කරගන්න 100% හරිම ප්‍රතිඵල ලබා ගන්න නම් ලංකාවේ අංකයේ කේබෞද් චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් එකට යන්නම වෙනවා හොරණ සහ කොට්ටාවි තමයි මේ වෙනුවෙන් ශාඛා තියන්නේ වගේම තමයි පුංචි දරුවෝ ඉන්නවා උපතින් ආබාධිතයි. එහෙම නැත්නම් උපතින් ටික කාලයක් ගියාට පස්සේ යම් කිසි ආබාධ වලට ලක් වෙනවා. මෙන්න මෙහෙම කෙනෙක් වාගේ ගෙදරත් ඉන්නව නම්, ඔයා දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්. පුංචි දරුවෙක් ඉන්නව නම් පරක්කු වෙන්න එපා. පරක්කු නොවි අරගෙන යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. හොරණ තමයි ඒ වෙනුවෙන් ශාඛාව තියෙන්නේ. ඉතින් ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයේ හොරණ ළමුන් සඳහා තියෙන ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට ඔයාගේ දරුවත් අරගෙන අනිවාර්යයෙන්ම යන්න. පැරලයිසලා මුළු ජීවිත කාලෙම ඇඳක් මත රෝදුපුටුවක් මත ගෙවන්න වෙයි කියලා හිතපු ඔයාට දැන් විශ්වාසයෙන් යුතුව යන්න පුළුවන් ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයේ ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම වෙනුවෙන් ශාඛා තියෙනවා. මුළු ලෝකෙම පුදුමයට පත් කරමින් අවුරුදු ගණනාවක් ඇඳන් මත රෝදුපුටු මත හිටපු පැරලයිස් රෝගීන් හාරිම කැටි කාලෙකින් නිට්ටාවටම සුව කළා ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලයෙන්. ඉතින් හොරණ සහ බණ්ඩාරගම තමයි ඒ වෙනුවෙන් ශාඛා තියෙන. ඉතින් මම මේ කොච්චර කිව්වත් ඔයාලට හිතුණත් මං ඉන්නේ ලොකු දුරක. මට කොට්ටාවට හොරණට බණ්ඩාරගමට එන්න විදිහක් නැහැ. ඒ නිසා මේ ප්‍රතිකාර සඳහා පාවිච්චි කරන තෙල්, පාරම්පරික තෙල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කමක් තියෙනවද කියලා හිතුණා නම් ඒකට උත්තරේ තමයි ඔව්. ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා මේ ප්‍රතිකාර සඳහා භාවිත කරන පාරම්පරික තෙල්. ඒ විතරක් නෙමෙයි මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරයත් වීඩියෝ මගින් ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අනිත් ප්‍රශ්නේ ඔයා හිතුවා නම් ඔයාට ඇවිල්ලා නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කමක් තියනවද කියලා. ඒකටත් හරියම උත්තරේ තමයි ඔව්. එහෙම කරන්න පුළුවන් ඔයාට. මොකද නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඉතාම ඉක්මනට රෝග සුව කරගන්න පුළුවන්කම තියනවා වගේම නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් රෝගීන් සඳහා ආයතනයේ මගින් ඔයා නේවාසික ප්‍රතිකාර ලබා ගන්න කාලය පුරාවටම ඔයාට හම්බ වෙනවා. ඉතින් මේ වෙනකොටත් රෝගීන් 100කට පමණ එකවර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය හදලා තියෙන්නේ. ඔයාට ප්‍රතිකාර ලබා ගන්න දිනයක් වෙලාවක් වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. කාල එකක් දෙන්න 0134226746 0134226746 077531398 077531398 071 856 0956 කියන නම්බරයකට කාල එකක් දීලා ඔයාලට දින වේලාව වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයත් මොනියම් හරි රෝගයක් නිසා කාලයක් තිස්සේ දුක් විඳ කෙනෙක් නම් එකම එක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න. ඔයාටත් තේරෙයි 100%ක්ම හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ලංකාවේ එකම තැන මේ කියලා. යමු අපි ඊට ගාල WhatsApp messages වල තියෙන කට්ටිය කවුද කියලා බලන්න. මං ඊට පස්සේ ඊළඟ සින්දුවේදී කාල් කරපු කට්ටිය එකතු කරගන්නම්. හයි ගින්දරි, ඔයා හොඳින්ද? මම නම් ගොඩාරියක් හොඳින් ඉන්නවා. හම්බදර කළුදදල් කඩේ ශානක, ආනන්ද, නිලන්ත, මහීමා, ශශීමා, රන්දිමා, උමා උමා ගොඩක් නෑ, උමා එකයි, දවසට එකයි, දවසට එකයි. මෙව්වා ඉතින් බෙහෙත් වගේ. එහෙම ඉතින් ගොඩ ගොඩවල් දුන්නාම කොහොමද මේකේ වටිනාකම නැති වෙනවනේ. පිරිමි ළමයිට ටික ගගේ කරලා ඔව්වා දෙන්න ඕනේ. ඊට පස්සේ කවුද ඉන්නේ? හයි ජනමණික, ඔයාවද සුදු බෝලේ? අද අපේ සුගත් අයියාගේ බර්ත්ඩේ එක. සුගත් අයියා මට කේක් කැල්ලක් එවනවද? එයාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඊට පස්සේ අපි හැමෝටම දෙන හැමදාම දෙන උම එකක් ඕනි කියලා තියෙනවා. ස්මාර්ට් ඇපරල් හුනස් ගිරිය, හැපි බර්ත්ඩේ ටු යූ, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. Sugataya, happy birthday. Jai veva oyata. ඔයාගේ යාළුවෝ ටිකවට විශ් කරනවා වගේම නේ ටීම් එකේ අපි ගොඩක් ආදරෙන් වාට හැපි බර්ත්ඩේ කියලා විශ් කරන ගමන් මේ උම්මක ඔයාටයි ඔයාගේ වටේ ඉන්න ඔය සෙට් එකටයි

0: Net FM Kinder Händeva. Jano.
1: Da wale kai vina di pana se kai vela mena me khatiya kiyanna moni. Ada mage first caller patraliye api Ashoka akka adren ekathu kare gannwa. ඊට පස්සේ අරගම බණ්ඩාරගේ කඩේ අරුණ අයියා දවස් ගාන කොමරි ට්‍රයි කළා අදාල්ල ගත නේද සද්දෙට නැත්තාගෙන ඉන්නකො හැමදාම බණ්ඩාරගේ කඩේ බණ්ඩාර මල්ලි මට නම් ඉතින් අයියා ඔයයි අරුණ අයියායි දෙන්නම එකතු කරගන්නවා මේ සින්දුවට ජය වේවා කිතල් කඩේ අපේ ප්‍රේම සිරියය කතා කළා අම ගුණවති විනෝෂා ගණේෂා චමිලානි බිම්සර කිරණි දුවස්සංක සෙට් එකදම පලනර රමණියක කතා කළා ඊට පස්සේ අපේ කාන්ති අම කතා කළා මාබිමේ යනකො පැටියා යන රචයාගේ ෆැමිලිගේ හැමෝමයි සංගීත පුතා වයිකුතු කරගෙන සිද්දා ගහම කියලා තමයි කියුවේ මේ හැන සිද්දරෙම එකතු කරගන්නම් ඉදිරින් පස්සේ ජනමගේ සුදු මණික හොයාමද ලස්සන චෝඩි කැල්ල අදරයි මණික ගොඩක් අපි මංගලියක්කට විශ් කරා මංගලි අක්කා ඔන්න දීප්තිට අනිවාර්යෙන් කේක් කැල්ලක් යවන්න ඕනේ හරිද අර මට දෙන්න තියාගෙන ඉන්න කේක් කැල්ලත් එක්කම කේක් කැලි දෙකක් යවන්න ඕනි දීප්තිට මේ උම්ම එක මංගලි අක්කටයි දීප්තිටයි දෙන්නටම හයි කච්ච කච්ච ගින්දර දේවි අපි ආගේ කැන්ඩි බෝයි සියුකේ කුමාර අද කුමාරයාගේ වෙඩින්න කළෝ කුමාරයා හිතර රිදුන හරිද කියන්නම නැතුව ඔයා වෙඩින්න එකකුත් එහෙනම් ගත්තා සුබ මංගලම් අද යාටයි නිසන්සලායි ඒ දෙන්නටම ලොකුම එකක් දෙන්න එහෙනම් ඉතින් හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ඕනි

0: දවල් එකයි විනාඩි 57යි.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
2: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313636.
3: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
4: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
3: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
4: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
3: නොවිනස් වන රසවත්ම රසය.
4: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
6: විහාරාධිකාරී ශාස්ත්‍රපති හේනේකම මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2026 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ සිසු දරු දැරියන්ට ආශිර්වාද පතා පැවැත්වෙන දේව ආශිර්වාද පූජාව අගෝස්තු 8 වන දින රාත්‍රී 7ට අකුරැස්ස තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේදී පැවැත්වේ. සැමට ආරාධනා.
7: කින්දර හැන්දෑවා
8: brought to you by
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
10: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
11: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
13: ලේකේ මූඩ්.

0: காலை மட்ட காலை கட்ட ஆலை அறிவாக கியனவா
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
2: සුබ දහවලක් දවල් දෙකයි දැන් හා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. මද්‍රව්‍ය සන්තකව සිටි පාසල් සිසුවෙකු ගන්නෝරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන්තිවෙනවා. ඒ පොලිස් මද්‍රව්‍ය නාශකාරංශයේ මහනුවර එකක නිලධාරීන් කණ්ඩායමක් විසින්. එම පාසල් සිසුවා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 500ක් සහ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 900ක් සොයාගෙන තිබෙනවා. ඔහු පේරාදෙණිය කන්දකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ලබන වසරේ උසස් පෙළ විභාගයේ ඉදිරිපත් වීමට නියමිතව සිටි සිසුවෙකුයි එලෙස අත්අඩංගුවට ගෙනැත්තේ. ඔහුට මේ මද්‍රව්‍ය ලබා දුන්නේ කවුරුන්ද සහ මද්‍රව්‍ය චාවාරමේ ප්‍රධානියා කවුරුන්ද යන සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශන සිදු කරන බව පොලිස් මද්‍රව්‍ය නාශකාරයංශය පැවසුවා. මිලඟනිත් නිවුස් පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. net hot net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. FM 95 FM 94.8 net FM
3: ගින්දර හැන්දෑවා
4: brought to you by
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
6: ෆෙම්ස් ඇයික ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
9: FM 95 94.8

0: ZFM Kinderhändeva Vigiano.
1: සොබදහවලක් දවල් දෙකයි වේ නාඩි හතරයි වෙලාව. ඔයාගේ මගේ දෙවනි පැයටත් වන්නව හෙනම් හරිද? අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන සින්දු ටික ඔක්කොම අහන්න දෙන්නම්. හැබැයි ඉතින් කට්ටිය එකතු කරගන්න තෝනි, මතක් කරන්න දේවලු තියෙනවා. මුලින්ම කියන්නම්කෝ අර මෙන්න මේ ගැන. හැමෝටම ජීවිතයේ හැමදේම කරගෙන කරගෙන කරගෙන යනකොට ලොකු හීනයක් තියෙනවා ඒ හීන අතරේ. ඒ තමයි තමන්ටම කියලා හරි ලස්සන පුංචි කැදල්ලක් හදාගන්න ඕනි කියන එක. අන්නේ හීන දකින කැදල්ල හදාගන්න නම් හරිම තැනට වාගොඩ වෙන්න ඕනි. අවට ගියාට ගයක් හදලා හරියන්නේ නැන්නේ නේද? හොඳ විශ්වාසවන්ත තැනකට බාර දීලා මේ වැඩේ කරගන්න තියෙනවා නම් ඉතින් හොඳයි. එහෙනම් ඔයා යන්න ඕනි මහරගම ඇල් හේන පාඩි තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට. මං එහෙම යන්න කියලා කියන්නේ හරිම කෙටි කාලෙකින් ලංකාවේ කොහේ ඔයාගේ ඉඩම තිබුණාත් එතෙන්ටම ඇවිල්ලා ඔයාගේ ගේ හරි ලස්සනට හදලා දෙනවා. විශේෂයෙන් ඔයාට මම මෙහෙම කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද කියලා බලන්න, නිදන කාමර දෙකක් එක්ක හරි ලස්සන පොචි නිවහනක් ලක්ෂ 50ක වගේ මුදලකට මේ කාලේ හැටියට වඩා හදාගන්න පුළුවන් කියලා කිව්වොත් විශ්වාස කරනවද? විශ්වාස කරන්නම වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ මුදල වලට එකපාර ගෙවන්නත් නැහැ. ටික ටික ටික ටික ගෙවාගෙන යන්න පුළුවන්. එහෙම ගෙවාගෙන යනකොට පොලියක් ඇඩ් වෙයි කියලා හිතුණා නම් නෑ, එහෙම වෙන්නේ නැහැ. කිසිම පොලියක් නැතුව ඔයාට ගලන්ට් කියලා මේ ගානට හරි ලස්සනට පුංචි ගයක් හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වැඩේ කරගන්න ඔයා එකපාරට එතෙන්ට ගිහිල්ලා බෑ. මොකද එච්චරට සෙනගක් ඉන්නවා මෙතන. ගිහිල්ලා බලන්නකෝ. එනිසා මං ඔයාට නම්බර්ස් දෙකක් දෙන්නම්. මෙන්න මේ නම්බර්ස් දෙකට කෝල් එකක් දීලා මගේ අපොයින්ට්මන්ට් එක දාගෙනම යන්න මහරගම ඇල් හේන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට. ටග්ගාල කොලයප්පන ළඟ තියෙනවා නම් මෙන්න මේ නම්බර් එක ලියාගෙන, එහෙම නැත්නම් ෆෝන් එකත් තියෙනවා නම් එහෙමම ඩයල් කරගන්න. 0742 392 3250 එහෙම නැත්නම් 0742 392 3251 කාල එකක් දෙන්න. යන්න කලින් අපොයින්ට්මන්ට් එකක් දාලා මහරගම ඇල් හේන පාඩි තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න. ඔයාගේ සිහින නිවහන හදාගන්න. ෆෙම්සය කියන්නේ දැන් ඉතින් ගෑනු ළමයින්ට පීරියඩ්ස් දවසට කිසිම විදිහකින් තමන්ට තමන්ව මිස් වෙන්නේ නැහැ. ෆෙම්සය ඔයාගේ ළඟ තියෙනවා නම් ඔයාට බය වෙන්න දෙයක්වත් නැහැ. සමහර වෙලාවට හොඳම දේවල් මේ දවස්වලට ප්ලෑන් කරගෙන හිටියා නම් ඒ ඔක්කොම අතහැරලා දාන්න හිතනවනේ නේද? ඒ කියන්නේ පීරියඩ්ස් දවස්වලට ඔයාට ඕනි ගෙදරට වෙලා ඉන්න. සමහර වෙලාවට සමහර දවස්වලට අපි ආසාවෙන් කරපු දේවල් පවා අතහැරගන්නවා, මග අරගන්නවා බෑම කියලා හිතනවා. හැබැයි දැන් කිසිම වෙලාවක ඔයාට ගැනු ළමෙක් විදිහට පීරියඩ්ස් දවස්වලට එහෙම ආසාවෙන් කරපු දේවල් අතහැරගන්න ඕනි වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ෆෙම්සය ඔයාගේ ළඟ තියෙන්නේ. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස් සත්‍ය පෑඩ් එකක් විදිහට දැන් ඔයාට ෆෙම්සය මකට් එකේ මිල දී ගන්න තියෙනවා. SLS සහ ISO සහතිකද සහිතව තමයි සාධාරණ මිලකට ෆෙම්සය ඔයාගේ අතට පත් වෙන්නේ. දෙවෙනි පුරාතන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් ඔයාට ෆෙම්සය අරගන්න පුළුවන් ගැණු ළමයි විදිහට. ඔය හැමදේම ළඟ තියාගෙන ඉන්නවා වගේම අනිවාර්යයෙන්ම තමන්ගේ ළඟ පෑඩ් එකකුත් තියාගන්න ඕනි. එහෙම තියාගන්න පෑඩ් එක ෆිම්ස් ඇයම වෙන්නත් ඕනි. හයි මගේ වස්තුවේ, හට ගුඩ් ආෆ්ටර්නූන්. ඊයහුවේ නෑ, අදහන් ඉන්නවා. දෙන්න කොපිට ලස්සන සින්දුවා කගේ උම එකකුත් ඕනි. ආදරෙයි හොඳේ කළුතර ශශී දෙවලි බාධිය කරමනි සුමේ දක්කා කැනඩාවෙන් චන්න ඇන්ජි මිෂල් ඒන්ජල් ඒඩ්‍රියනික පොන්ජි සොෆියා. ඊයේ මාව ඇහුවේ නැති වුණාට මමට මැසේජ් එකක් එවුවනේ ඒ ආදරේට. හයි කොහමද? අපි චාමර ස්ටෝස් කළුතර පණ අපිටියේ චාමර අයියා තනුෂක්කා ජය වේවා. එකතු කරගන්නම් මේ හැන්න සින්දුවට. ශාන්ත ටෙලර්ස් නිදහස් මාවත කෑගල්ලේ මට ලස්සන සින්දුවක් දෙන්න. දෙන්නම් අනේ, හොඩි නොදෙන සින්දු මල් ළඟ තියෙනවද? නාවල පිටියේ රුවන්තිකා මැසේජ් කළා තියෙනවා. හයි අකි කොහොමද? මං හන්දින් ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ සුබ දවසක්. අපි තහගෙන ඉන්නේ බොරලස්ක මොදින සමිමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සරත් චන්ද්‍ර අයියා ජය වේවා. ආදරණීය සොඳුරු සන්දෑවක් ආදරේ සුදු නෝනා හැලියෝ ගොඩ මියන කොල කොහෙදේ? අනේ මට තේරෙන්නේ අප්පා එක කියන්න. මියන කොල තැන්නේ අනේ. විනීතා හෛරාංගණී පණිදුරෙන් මගේ අනිල් පුතාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අක්කා හදරයි මේ සින්දුවට එකතු කරගන්නම්. මම ඔයාගේ ජනු.

වයිබක හිතට දැනෙන මෙලඩි සෙක්ක අහන්න නෙත් FM ගින්දර හැන්දෑවා.

0: මා පෙර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට්. ඔබත් අදම රස බලන්න.
1: ජීවිතයේ අභියෝග ජයගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝචිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මානව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අද මම තන්න 0747776821.
2: තරගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
3: Non-stop remix remake ekata happena DJ blast eka
4: anga galene igna kumariye
5: eni aladinde
2: radio itihase prathama watawata lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show eka
3: Net FM DJ Night Face to Face Attack Show Attack Show
5: 1 2 3 let's go
2: Lankawama danna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
3: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Hater and Navigator මුහුණට මුහුණ තරඟ වදින්නේ මාතර දිස්ත්‍රික්කය DJ අනිෂ්ක කුරුණෑගල දිස්ත්‍රික්කය DJ ෂේනු බීට්ස්
6: brought to you by රසනහර පිනායන මයිකෝලා වෙතින් මයිකුවාවා මයිටැමරින් මයිබ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්
3: Net FM DJ Night
7: Hello. ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජානු.

Da valde kai vinadi visiduna ivela ava na stopping agahana denala sikiragena thiyenne. ඒකට කටි එකතු කරගන්න කලින් මම ඔයාලට මතක් කරනවෙන්න මේ ගැන. සෙවනගලාරුවේ ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන ඉක්මනට මාඩ මතක් කරලා ඉන්නම්කෝ. ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. එච්චරටම හදවතේ ලියවිච්ච ආයතනයක් බවට මේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමයි පත් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි 100%ක්ම හරිම ප්‍රතිඵල ඔයාලට ලබා ගන්න පුළුවන් වෙන එක. ඉතින් අන්න ඒ විදිහට නිෂ්පාදනය වෙන ඖෂධ අතරේ දියවැඩියාව කියන දේ ප්‍රශ්නයක් වෙලා තිබෙන ඔයාට දැන් දියවැඩියාව නිට්ටවටම සුව කරගන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම නිෂ්පාදනය වෙන සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක තාමත් අරගෙන පාවිච්චි කරපු නැති කෙනෙක් නම් මම ඔයාලට කියනවා අරගන්න පාවිච්චි කරන්න ඔයාලට කොහොමද ප්‍රතිඵල කියලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මදුකා කැස්සට පැනියා. ලිවේකේ තෙල් ඒ කියන්නේ පැටි ලිව බය වෙන දෙයක් නෑනේ. දැන් ඒ වෙනුවෙන් සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එක හොට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. කැමප්‍රියායි බඩ පිපෙනවා බඩ කැක්කුම බඩ ජීර්ණය නම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම්. ඒ අතරම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ මේ නිෂ්පාදනය වෙන නිෂ්පාදන අතර තවත් බොහෝ නිෂ්පාදන තියෙනවා. ඒ අතරින් සෙවනගල ශ්‍රයාදේවි හා ඔයිල් එක තියෙනවා. සෙවනගල ජීව ශක්ති රසායනය තියෙනවා. සෙවනගල ජීව බල අම්ල පිත සුවය තියෙනවා. සෙවනගල හන්දිරාජ තෛලය තියෙනවා. මේ කියන සියලුම නිෂ්පාදනය වෙන්නේ කමල්බන්දුල වීරප්පෙරුම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ. අපේ වෙදකම පෙවරුමය පොඩි කාලයක් නෙමෙයි 40 වසරක අභිමානය එක්ක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න මෙන්න මේ නම්බර් එක ලියා ගන්න. 0747331540 සුබ දහවලක් වේවා. අපිට ලස්සන සිද්ධාක් දෙන්න ඉචි අනුරපු සලෝ බීෆ් ජනපදෙන් මැසේජ් කියලා තියෙනවා. හයි ගින්දර උම්මක් හැටේ හොරණ සතලගාම ටිකේ අපිට ලස්සන සිද්ධාක් දෙන්න අශෝක මිස් රමණි සේපාලි සුජීවා චමිලා ශ්‍රියානි සරංගි කාචනා දේවි

யசாங்கனி எட் பாஸ் என்ன தீ கைனோ முதிதைனோ தயானினோ தயானுமே டயனா நந்தா இந்திகா கிருஷாந்தி அப்பிட்டு உம்மைக்கா கோனி சுதுமணிக்கா பசன்னா தெகத்து கரகன சிந்து அக்தென்ன உம்மைக்கு குத்தென்ன ජයවේවා කට්ටියටම මේ හැන සින්දු සෙට් එකට මඟද කරගන්නම් ජනවකා රකවණි කවිෂමන් ඔනදත් සද්දටම වහගෙන ඉන්නේ අස නන් ස්ටොප් එක කෝනි දෙන්නම් අනේ අම්ම ශත්‍රිකා තාතා සුමේද නංගිල තුන්දෙනාත් එකතු කරගන්න උම්මා ආදරෙයි කියලා තියෙනවා මාතා ආදරෙයි සුබ දහවලක් මෙත FM අපිත් ගින්දර හැඳෑම හනවා ලස්සන සින්දක් දෙන්න ට්‍රින්ක පහේ කනුවේ පුෂ බණ්ඩාය ගුණසීලි රන්දිකා මදුෂා සසෙන්නා සුපුන්ටි ලංකා එකතු කරගන්න මෙහෙන සින්දු ටිකට මාබලගම් පියල්චායා ජානු ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න ගින්දරි ජානු අපිත් වහගෙන ඉන්නේ ලස්සන සින්දු ගඩක් ඕනි මබ සදේව් වයිෆ් ආසනා අම්ම තාත්තා එකතු කරගන්න කියලා මහරංගල්ලෙන් විකසිත මෙසේජ් කළා තියෙන්නේ. දිලානි රෝෂන් හංගමල්ලෙන් ඉදර හැඳව ජානු මැනිකට. හදවත් තිම් ආදරෙයි. මාතා ආදරෙයි. ගින්දර මැනික අපිට ලස්සන සින්දුවක් දෙන්න. කලතර මගේ හස්බන්ඩ් ජානක පුතා වණියෝ. දුව ධනලි මානෙලක්කා මෙසේජ් කළා තියෙන්නේ මානෙලක්කා. ජය වේවා කට්ටියටම මේ සින්දුවට එකතු කරගන්නා.

දවල්දෙකයි විනාඩි 36යි සින්දු අහන්න දෙන්නම් මෙන්න මේ කට්ටිය කියලා ඉන්න ඕනේ අද කියන්නේ නැද්ද මේක මේක තමයි රිප්ලයි එකක් දැම්මේ කියනෝ කියලා අම්පාරේ YLV smart dress ගමට කෙසත් දිරම ගින්දර හැඳව අහනවා අපේ සෙට් එකේ සීදක්කගේ උපන්දිනේට විශ් කරන්න සින්දුවකට ස්ටාෆ් එකයි බොස් මැඩම් ෆැමිලි කෙසෙට් එකයි එකතු කරගෙන ඔයාවයි මුළු ස්ටාෆ් එකම එකතු කරගන්නකෝ ඊට පස්සේ විතානගේ යෝගට් ෆැක්ටරි එකේ එවගේම එවොක්ස් ක්ලෝතින්ග් ෂොප් එකේ අයවා එකතු කරගෙන ලස්සන සින්දුවක්ගහමු කියලා තියෙනවා පඩකින් පඩයින පඩයින බර්ත්ඩේ එක තියෙන කාගේද අපි සීදක්කගේ Happy birthday to you Happy birthday to you Happy birthday Happy birthday Happy birthday to you සීදක්කේ Happy birthday ආදරෙන් ඔයාට සුබම සුබ පන්දරයක් වේවා කියලා ඔයාගේ සෙට් එක wish කරනවා වගේම net team එකේ අපි ගොඩක් ආදරෙන් wish කරන ගමන් මගින් ඉතින් ඔයාට birthday එකට ගින්දර හැන්දෑවේ පවන් සුලගත් ගී ගයයි ජානු ගින්දරීගේ හිනාව අපගේ හිත් නිවයි රෑ හස්සේ තරුවක් වගේ දිලිහෙන අපේ ජානු කෙල්ලට ඇස් සහක් නං වදින්න එපා හිත හොඳ ජානු නංගිට අම්මේ ආදරේ හරිද ආයිතින් ඇස්ස පුච්චන්න දෙයක් නැ මිලන් මාලක ඉබගමුෙන් ආදරේ හරිද මතක තියාගෙන අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා සරචන්ද්‍රයා සෑගලි කඩි රයිග මෙසේජ් කළා තියෙනවා මේ හැන සින්දුවර එකතු කරගන්නම් සුබ දහවලක් ලස්සන සින්දුවක් දෙන්න දෙහියෝ විටින් ලක්ෂ්මන් චන්ද්‍රසිරි ලක්ෂන් පුතා දෝෂදි ගම්පලාත කෙනෙක්නේ ජය වේවා අයියා මේ සිද්දර එකතු කරගන්නම් ඉදිරින් පස්සේ ජානු මෙරි ජානු සුබ දහවලක් වේවා ජානු පෙට්ටෝ මට ලස්සන සිද්දක් දෙන්න හින්දි සින්දුවක් ඕනි මයිකල් තිරු හින්දි සිද්දක් දුන්නානේ වෙනද වගේ මගින්දර හඳවහගෙන ඉන්නේ හරිදෝ ගෙදර ඉන්නවා අම්මා තාත්තා පොඩියාගේ බබාලා තුන්දෙනා නංගිනි ලක්ෂි ප්‍රියදර්ශිනියගේ බබාල තුන්දෙනයි කැලණින් ඉන්නවා මහරගම් අයිට් පස්සේ මහරගමුළු වුණා කියලාද මන්දා හොඳම යාළුව දෙන්න ප්‍රදීප් කුමාර මාතරින් සඳමාලි අමරසිංහ මාවනල්ලේ ඒ වගේම අපේ ජිම් එකේ ෆයර් හවුස් ෆිට්නස් මේ වෙලාව ඉන්න හැමෝමයි වැඩ කරන ගමන් අහගෙන ඉන්න ලොකය සඳරන් මුතුමාල් පොඩි ඇනුවන් සංජීව නලින් අනකරය පානිදුරෙන් හෙගතු කරගන්නම් මේ හැන සින්දුවටම දැනට දෙයියෝ හරිද හින්දි සින්දුවක් තව ටිකකී හයුම කැටේ අපි හැමදාම නෙතහන අපි වටරක දියනා ෆිෂනගේ කෙල්ල කොල්ල ටික අපිට හින්දි සින්දුවක් දෙන්න කියලා කසින් හප්පු ගල මැසේජ් කළා තියෙන්නේ හින්දි සින්දුවක් දෙන්නම් තව ෂූටි වෙලාවකින් චොට්ටක් ඉවසලා ඉන්න ගින්දරි කොහොමද කෙල්ලේ මං හොඳින් අනේ අපි තව වහගෙන වැඩ කරන ගමන් ඉන්නේ අපිට දෙන්න කොල්ල කොමකක් එක්ක සින්දුවක් ඔෆිස් එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා ලක්මාලියක්ක කඩවතින් මැසේජ් කළා තියෙනවා ලක්මාලියක්ක

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕනේ.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: 2 වෙනි 45යි.
4: එඩිතරව, අපක්ෂපාතීව, සත්‍යවාදීව, සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news. දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news. ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: බ්ලැක් කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
7: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
8: අක්මා විතෙල් fatty liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
9: දෙවන්ද රසල් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
10: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානෝ රෝමාන්තික මතක ස්මරණය.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
11: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-4667-222 අමතන්න.
3: 2:46.
12: දබලෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩි සෙක අහන්න. net fm ගින්දර හැන්දෑවා.

දෙකයි විනාඩි 40යි. මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඉක්මනට මේකන මතක් කරගෙනම ඔයර් මේ සින්දුහන දෙන්න. බෙල්ල වේදනාව කොන්ද වේදනාව අතර මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරයිඩිස් වෙන්න පුළුවන්. මාංශපේශී වේදනාව නහර ගැට ගැසීම්. හරි මකේටි කාලිකින් මේ හැම දෙම නිට්ටාවටම සුව කරගන්න ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් දැන් ඕවෙනුවෙන් විවෘතයි. හොරණ සහ කොට්ටාවේ තමයි එවෙනුවෙන් ශාකා තියන්නේ. ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට වගේ ගෙදරත් ඉන්නවා ඇති උපතින් මහරි උපතින් පසු හරි ආබාධයට ලක් වෙච්ච පුංචි දරුවෙක්. පරක්කු කරන්න එපා. අරගෙන යන්න එයාව ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. ළමුන් වෙනුවෙන්ම තමයි මේ ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය හොරණ තියෙන්නේ. ඒ වගේම තමයි පැරලයිස් වල මුළු ජීවිත කාලෙම ඇදක් මත රෝද පුටුවක් මත ඉන්න වෙයි කියලා හිතපු ඔයාට මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගණන් ඇදක් මත රෝද පුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කැටි කාලෙකින් සුවකන ලංකාවේ අංකයේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම තමයි මේ වෙනුවෙන් ශාගා තියෙන්නේ. ඉතින් මේ හැමදේම අහගෙන ඉන්න ඔයාට සමහර විට හිතෙන්න පුළුවන් මං ගොඩක් දුර බැහැර ඉන්නේ, මට එන්න විදිහක් නැහැ. මට පුළුවන්ද මේ සඳහා මේ පාවිච්චි කරන ප්‍රතිකාර වලට පාවිච්චි කරන පාරම්පරික තෙල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි නේවාසික ප්‍රතිකාර ලබා ගන්න දැන් ඔයාලට අවස්ථාව තියෙනවා. මුලින්ම කියන්නම්කො මේ තෙල් ගෙන්න ගන්නකොට තියෙන විශේෂම දේ තමයි මේ තෙල් ප්‍රතිකාර සඳහා සහ බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය. ඔයාලට වීඩියෝ පටමකින් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සෑම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි කරලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයක ඉතාම උසස් ප්‍රමිතියෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා කිසිම විදිහකින් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ඊළඟ ප්‍රශ්නය, නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කම තියෙනවද? ඔව් පුළුවන්. ඔයාට නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. රෝහලේ මේ වෙනකොටත් රෝගීන් 100කට පමණ එකවර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට මේ හැමදේම හදලා තියෙනවා. ඉතින් ඔයාටත් ඇවිල්ලා නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඔයා සුව වෙලා ගෙදර යනකම්ම ඔයාට නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් මේ හැමදේමත් ආයතනය මගින් සපයන්න සූදානම් ඉන්නවා. වැඩි විස්තර දැනගන්න දිනේ වෙලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. 02-324-7646 මං ආයෙත් නම් එක මතක් කරනම් 03-24-7646 එහෙමත් නැත්නම් 07-7-5-11-39-18 07-7-5-11-39-18 07-8-56 09-56 07-8-56 09-56 මොනියම් හරි රෝගයක් නිසා කාලයක් තිස්සේවත් දුක් විඳපු කෙනෙක්ද? එහෙනම් ඉතින් එකම එක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක පුනරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථානයට ඔයත් ඇවිල්ලා බලන්න. 100%ක් හරිම ප්‍රතිඵල විශ්වාසයෙන් යුතුව දැන් ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක පුනරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථානයෙන් යමුද ටක්ගලා වත්සප් මැසේජස් පැත්තට කවුද මට මැසේජස් වල තියෙන කියලා බලන්න. ශාමර වීරසිංහගේ සින්දුවකට අපිවත් එකතු කරගන්න ජනු යටි අඳුර පීපල්ස් බැංක එක ළඟ ත්‍රිවිල් පාක එකේ කොලෝ සෙට් එක ලසන්ත අයියා ශාමර වීරසිංහගේ සින්දුවක් දුන්නනේ පසලෝනිකේ තුෂාරවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. නෑ නෑ නෑ මං එහෙ නෙමෙයි කියන්නම්. මං රිප්ලයි එකක් දාන්නම්කෝ ඔයාට වගේ මැසේජ් එකට. අපේ ඩ්‍රයිවර් අය හරි අසවෙන් වවහනවා. මාස්ටර් ඩ්‍රයිවර් කොළඹ ඉඳලා ත්‍රිංකෝ යන ගමන් ජයවේවා ඩ්‍රයිවර් අයියා. ආදරේ හරිද? හැමදාම ඒ විදිහට මම අහන්න ඕනි පරිස්සමට ගිලාය තෙන්නත් ඕනි කොල්ලෝ. මේ සින්දුවට මේකතු කරගන්නම්. ඊට පස්සේ සුබ දහවලක් ජානනංගි අපි කන්නතට ඉහළඟ බේකරිය රසිකයියා යන ඔක්කොම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මේ සින්දු සෙට් එක හරියට එකතු කරගන්නම්.

0: දෙකයි විනාඩි 57යි.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
2: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: පෑහෙනවා කියන්නේ පොතේ ගැළපෙනවා කියන එකනේ.
4: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
3: කොහොමද වෙරිවිලා?
4: වෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
3: නුවන්නම් මේක හදලා බලන්නකො.
5: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
6: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
7: හොට්ස්පොට්? ඇයියේ?
6: ඩේටා නෑ අනේ.
7: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
5: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
8: Gather on a day of profound joy and soaring hope.
9: The day a planet stops for a game.
1: Net FM. Algo Town.
10: Brought to you by
0: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
11: Oya try karanna ganna vijaya aapapiti.
12: The Palace Gampaha Avasana Nivasa 25 Obat adama sadambara himikaruwaku wanna Denma katha karanna 0.71.666.222 Prime Residencies
13: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
1: Net FM Algo Town.
14: කින්දර හැන්දෑවා.
10: Brought to you by
0: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
15: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
5: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.
16: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0.34 226 7046.
10: හෙලෝ.
14: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: සුබ සැන්දෑව කවස තුනයි විනාඩියකයි.

0: අදේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නියුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම තරංක ශ්‍රී ලංකා මුහුතීරයේ නීති විරෝධී ලෙස දීවර කටයුතු වල නිරත වෙමින් සිටියදී අනතුරටපත් ඉන්දියා දීවර යාත්‍රාවේ සිටි පුද්ගලයන් 11 දෙනා මේ වන විට ඩෙල්ෆ් දූපත වෙත රැගෙන විත් තිබෙනවා. ඔවුන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ බවයි නාවික හමුදාව පැවසුවේ. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවද ප්‍රකාශ කෙරුණා. අදාළ දීවර යාත්‍රාව අද අලුයම 5:30 අතර කාලය තුල අනතුරට ලක්ව ඇති බවට නාවික හමුදාව වෙත තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ ඩෙල්ෆි නාවික හමුදා කණ්ඩායම් කිහිපයක් නෞකා සහ ඩිංගි යාත්‍රා කිහිපයක් එම ස්ථානයට ළඟා වී තිබෙනවා. ඉන් අනතුරුව අනතුරටපත් දීවර යාත්‍රාවේ සිටි පුද්ගලයන් 11 දෙනා නිරුපද්‍රිත මුදාගත් බවයි නාවික හමුදාව පැවසුවේ. ඒ අනුව පිරිස ඩිංගි යාත්‍රා කිහිපයක් මගින් ඩෙල්ෆ් දූපත වෙත රැගෙන වී තිබෙනවා. මිලගනිත් නිවුස් පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust. FM 95 FM 94.8 net FM
4: ඉන්දර හැන්දෑව
5: brought to you by
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
7: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0744 31 33 540
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
10: FM 95 94.8

0: ZFM Kinder Händeva Vicianu.
1: Subha Sandeva Havasutuna Evinari Pahai Velava ඔයාගේ මගේ අන්තිම පැයට මේ ඇවිල්ලා තියෙන්නේ. මේ පැයදිත් කල් කරන්න මෙසේජ් කරන්න සීදා කියලා ගන්න මේ පැතරේ ඉන්න පුළුවන්. අපි අමුතු ඡග්ගාලා WhatsApp messages පැතර කවුද මේ වෙලාවේ? මම වහගෙන ඉන්නේ කියලා බලන්න. දැක්කනේ කේක් හම්බෙන ඔයගොල්ලන්ට නම්. අපේ මංගලික අක්කා කොහොම හරි අපේ දීප්තිට කේක් යවලා තියෙනවා. අනේ ඉතින් තනියෙන් කන්නකෝ දුකක් නෑ. කොහොම හරි කමක් නෑ, මටත් එක කන්න ඕන. හරිද? එතනින් පස්සේ හෙලෝ මමම් පරි කමලක්කා, මටත් ලස්සන සින්දුවක් දෙන්න චානු කෙල්ලේ. මගේ ෆැමිලි එකේ අනූජ සුදු ඊට පස්සේ ටේනු ෆැමිලි එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ ඇහෙන සින්දුවට. එතනින් පස්සේ වෙන මේ කටියා තියෙනවා කො බලන්න. අපිත් ගින්දර හැන්දෑවට එකතු කරගන්න. අපි හලියගොඩ ශමින්ද මෝරසිගේ බොස් ශමින්ද සනත් රසින්ද කුරුවිට කමරාව මින්තිනගා මාලින්ද තනුෂ ශාක්‍ය විහාර කොටිපිටිය නිලු සමන්ත මන්දාර හොලංග සරුවෙන් ශාරිකා රුවන්යාගේ දුව තනුෂි මැගි නන්දා අල්ලපු ගෙදර ප්‍රියංගිකා සමාන්යාලගේ දරුවෝ බලංගොඩින් ඉන්ද්‍රාණි අක්කා දිස්නාකා වර්ක්ෂොප් එකට බයික් හදාගන්න විලෙන්න හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ජය වේවා. මේ සින්දුවට එකතු කරගන්න අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න දෙයන්ද්‍ර අශෝක තෙනල පුතා නෙතුනි දුව සුරංජා ඔයාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. මේ හැන සින්දුවට එකතු කරගන්න. ඊට පස්සේ ජානු මැනික සින්දුවක් ඕනි ලොකුම එකක් එක්ක. අම්මිගෙන් අහන්නම් ඔයා එනවද? අයියේ මේ කිව්වන මාව ගෙදරක් කරන් කියලා මං එන්නම්. හරිද? වත් කෑවයෙත් වැඩක් නෑ, වාගේ උම්ම එකක් නැතුව වැඩක් නෑ ජාඩෝ. සින්දුවක් එක්ක උම්ම එකක් දෙන්න ලක්මාල් වැඩි. හරිද? ඕනවට වැඩිය. අම්මගෙන් අහල මට කියන්න ඕන. හරිද? ධෝනි වගේ දර එක්කන් එන්නද කියලා. හයි ජානු මණික, මට උම්ම කැටේ. මට සින්දුවක් දෙනවද? මගේ පුතා තරුෂ, හස්බන්ඩ් ප්‍රදීප්, අම්මා මාලනි, මලි චන්දන එකතු කරගෙන ලස්සන සින්දුවක් හමු. වේදිකාවට මනුෂිකා. අන්තිම උම්ම ටික දීගෙන යන්නේ මට උම්ම එකක් ගෝණි කියලා තියෙනවා. අපිට ලස්සන සින්දුවක් ගෝණි රාගල තමාෂි මොඩසිගේ බොස් ජයන්ත මහින්දාස් මම හේෂාල්. එතනින් පස්සේ මට කාල් කරපු වෙන මේ කටිය තිනවා හරණි මාලනියක කතා කළා. අක්කා නෙමේ අම්මා, මාලනි අම්මා. ඔයාව එකතු කරගන්න දෙයිය. හරිද? ඊට පස්සේ ගල හිටියකට නලී නිශාන්ත අයිය කතා කළා. මෙලිය නරච්චය කතා කර සූර්ය වවෙන් ජයපාල අත්නායක අයියා බලංගොඩ හෙළපැන්දනියෙන් වයිෆ් සිරියලතා ඉසිරිකා ශානිකා ෂෙහාරා චාරුක තේනුක කට්ටියම එකතු කරගන්නම් මෙහෙන සින්දුවට. තැන්ක් යූ මම වහගෙන ඉන්නවට. එහෙනම් ඉතින් මේ වගේ මගේ අන්තිම පැය ඉක්මනට එන්න මේ පැත්තට. මගේ ආගේ ජානු

දැන් කටියට හිඳ සිඳුවක් ගහන්න ඕනි වුණා නේද? තනයි විනාඩි 16 අහන්න දෙන්නද හිඳ සිඳුවක්? අහන්න දෙන්නම්. හැබැයි ඊට කලින් කියන්න ඕනි ඔයාට මෙන්න මේ පණිවිඩ ටික ගැන. ගෑනු ළමෙක් වුණාම හිතන්නේවත් නැති විදිහට සමහර දවස් තියෙනවා තමන් ආසාවෙන් කරපු දේවල් පවා අතහැරගන්න. අන්නේ දවස් තමයි පීරියඩ් දවස් කියලා කියන්නේ. ඉතින් ආසාවෙන් කරපු දේවල් මොකටද ඒ දවස්වලට අතහැරගන්නේ? හේතුව තමයි විශේෂම දෙයක් වාටි ඇදිලා තියෙනවා කියලා හිතන්නකෝ අද. එතකොට ඔයා පාවිච්චි කරන පෑඩ් එකත් එක්ක වාට පොඩි බයක් තියෙනවා. මේක ඇඳගෙන ඉන්න අපහසුයි, ලීක් වෙයිද දන්නේ නැහැ, ඔය වගේ බයවල් හිතට එනවනේ. එතකොට හිතනවා මොන දේ කොච්චර ආසාවෙන් කරාත් බෑ තැනකට ගිහිලා අපහසුතාවයට පත් වෙන්න උනොත් එහිඳ කොමඩි කතරලා දාලා ගෙදරට වෙලා ඇඳ බදාගෙනම ඉන්න හිතනවා. මන්නම් කියන්නේ දැන් එහෙම වෙන්න ඕනේ නැහැ ඔයා. ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිනිට උසස් තත්ත්වයේ පෑඩ් එකක් විදිහට මාකට් එකේ දැන් තියෙනවා. ඔයාට අර ගන්න ෆේම්ස් ඇය වෙන වෙනේ වට රවටෙන්න එපා. මාකට් එකට ගිහම එක එක නම් වලින් තියෙනවා ඉතින්. හැබැයි ෆේම්ස් ඇය වගේ නැහැ. මොකද මෙච්චර දවසක් පාවිච්චි කරලා එක්ස්පීරියන්ස් තියෙනවනේ නේද? එහෙන් තමයි මම ඔයාලට කියන්නේ දැන් ඔක මාරු කරන්න හරිම කාලේ. ෆෙම්ස් අය අරගන්න SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆෙම්ස් අය ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙයි කියලා බය වෙන්න දෙයක් නැහැ, කිසිම විදිහකින් ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක් විදිහට තමයි ෆෙම්ස් අය ඔයාගේ අතරපත් වෙන්නේ. එහෙනම් ඉතින් අපහසුම දවස් හරිම පහසුවෙන් ගෙවන නම් ෆෙම්ස් අය ඔයාගේ ළඟ තියෙන්න ඕනි. ඊට පස්සේ මතක් කරනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන. මේ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඕන කෙනෙක් ආයුර්වේදයේ කියන නම හොන ගමන් මතක් වෙන්නේ. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම හේතුව ප්‍රතිඵල තාවකාලිකයි නෙමෙයි. 100%යි. නිට්ටාවට මාට සෝ කරගන්න පුළුවන් මෙච්චර කාලයක් දුක් විඳපු එළඩ රෝග. ඒ කියලා කියන්නේ ෂුගර් තියෙනවා නම් දියවැඩියාව හද කාලේ ගත්තාම ඕන කෙනෙක්ට වයස් ભેදයක් නැතුව තියෙන දෙයක් නේ. මේකට දැන් අර හිමෙ හදුවන්න දෙයක් නැහැ. සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක වට තියෙනවා. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය. සෙවනගල මධුකා කැස්සට පැණි අරගන්න පාවිච්චි කරන්න. වඩා හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඔලිව් එකේ තෙල්, ඒ කියන්නේ පැටිලිව වලට පාවිච්චි කාලිවරයි. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව තව නිෂ්පාදන ගණනාවක් කමල්බන්දල විරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම නිෂ්පාදනය වෙනවා. පොඩි කාලයක් නෙමෙයි ළමයි, අවුරුදු 40ක් පුරාවට අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමාන එක්ක තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ඔයාගේ ළඟට මේ සියලුම ඖෂධ අරගෙන එන්නේ. කතා කරන්න 0.47 30.33 0.47 30.33 0.47 අදම කතා කරන්න ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. net news anke kata wasaram 21k piramada janathawa vishwas karana satya net news navadama samikshana warthawal tanuwa pravruti sannamayan athara lankawa anke eke sthane chawilla tiyenawa ඉතින් දවස පුරාම ඔයාට net news හරහා මෙන්න මේ විදිහට net news අහන්න පුළුවන්. උදෑසන 6:45ට, දවල් 12ට, ඒ වගේම 6:30ට හවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශන 3කට සවන් දෙන්න පුළුවන්. වගේම පෑයෙන් පෑට රටපුරා ලෝකේ පුරා සිදුවන හැම දෙම සනින් නැසනින් අපි ආඩි කියන්න සූදානම් net news හරහා. ඒ විතරක් නෙමෙයි, net news YouTube channel එක තියෙනවා, net news අපේ Facebook account එක තියෙනවා www.netnews.lk, අපේ website එක තියෙනවා. මේ විදිහට net news digital අවකාශය හරහා තවර net news එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ඒ විතරක් නෙමෙයි, ඔයාගේ ප්‍රදේශයේ තියෙන හැම ප්‍රවෘත්තියක්ම දැනගත්ත ගමන්ම net අපිට කියන්න. මෙන්න මේ නම්බර් එක ලියා ගන්නකෝ, WhatsApp කරන්නේ news එක. 0.77 499 33 12 0.77 499 33 12 ටග් ගාලා ඔයා නිවුස් එකක් දැනගත්ත ගමන්ම අපිට කියන්න. ගින්දරි මම වෙහෙර හේන ආර්ය ප්‍රනාන්දු හින්දි තමයි ආස. ලස්සන සින්දාක් දෙන්න උම්ම දේවි. හින්දි සින්දාක් තමයි අහන්න දෙන්නේ. සුබදහවලා ගින්දරි. දේශන ස්ටුඩියෝ එකේ අපි ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දාක් අහමු කියලා තියෙනවා. අනිවාර්යෙන් අහමු. දීප්තිට නම් කේක් යවචානු ඔයාට එවන්නේ, එවන්නම් වෙන දවසක් කියලා මංගලියක්කා කියලා. අනේ අනේ කේක් කෑවා වගේ තමයි අනේ. ඔයාගේ වචනේත් ඇති මට. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මෙසේජ් කළා තියෙනවා. කවුද මේ යකල මුල්ලේ දිලිනි? ආ
ඇත්තද? හයි කොහොමද ජානු අපි ආවහගෙන ඉන්නේ. ලස්සට සෝංග එකක් දෙන්න. හස්බන්ඩ් දනුෂ්ක, ලොකු දුව දහම්සි, චූටි දුව විශේලි එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ආදරෙයි හරිද මාත්?

ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනායත.

හවසතුන විනාරි වීසි නවයයි වෙලාව කටයක් කිනවා එකතු කරගන්න. චතු අයි වෙන දවස කාම ඉල්ලා තින සිින්දු මං අනිවාරෙන් දෙෙන හරිද හයි ගින්දරී දළහමෙනකොට මට මසේජකක්දාපු එක් කෙනෙක්වේ ජනී මට මේ මසේජක දීලා කියා කියන්න කියලා. හයි ගින්දරී ඕයනකම් බලන් ඉන්නේ මම සංක මාව දිශාන් මාලී ත්‍රංචේයත් ලසන සිින්දුවක්කට එකතු කරගන්න. අපි කොරද තලනවානේ කම්මැලි ඔයාගේ කචකචේ නැතුව ආදරේ දෙකක් හාද දෙකක් මදි ගොඩක් කෝඩි උම්ම තුනක් ඕනි අපිට තුන් දෙනෙක්නේ. හරි හරි තුනක් දෙන්නම් තුන් දෙනාට එක ගානේ. එක සංකට එතකොට මේක එක ශාන්ට රංජිට හරි හරි ඇති එදනින් පස්සේ මා කළ ගල්පත හදියේ ප්‍රියන් සමරවීරය මසේජ් කළ තින සිින්දුවකට එකතු කරගන්න කියලා. මේ හැන සිින්දුවට එකතු කරගන්න. අද මගේ මහේෂයාගේ බර්ත්ඩේක එයාට විෂ් කරන්න මං එයාට ගොඩාක් ආදරේ කිව්වා කියන්න කියලා තියෙනවා. නිගම්බ වලින් අමි හැමදාම ආදරෙන් ඉන්න ඕනේ දෙන්න හරිද. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. මහේෂ අයියා ඔයාගේ අමී තමයි ඔයාට විෂ් කරන්න කියලා කිව්වේ. ඔයාට ගොඩාක් ආදරේ කියලා කියන්නත් කිව්වා. ආදරෙන් ඉන්න හැමදාම ජය වේවා. Happy birthday කියලා නේ ටීම් එක වෙනුවෙන් මාත් ගොඩාක් ආදරෙන් ඔයාට විෂ් කරනවා. එතනින් පස්සේ අපේ මගුරු මෛත්‍රපාලය කතා කළා. මංගලිකා මදුකා මදුරංග මදු සංක කටිය එකතු කරගන්න මේ සිද්ධුවට අසලයි කතා කරා කිරියල්ලෙන් ඔයාමත් එකතු කරගන්නම්. ඊට පස්සේ අද අංශලි දුවගේ බර්ත්ඩේ එක කියලා කාන්ති අම්ම කතා කළා කිව්වා. යාල ගොඩාක් ආදරෙන් විෂ් කරනවා ධනුෂ්ක ධනුෂ්කානේ. ඊට පස්සේ දේදුනු දුව මනුලි දුව යනුක පුතා කට්ටියම ගඩ්ඩා කාදරෙන් විශ් කරනවා. අංචලි දුවගේ බර්ත්ඩේ එක යාගේ හස්බන්ඩ් ධනුෂ්කයි දේදුන දුවයි මනුලි දුවයි යනුක පුතයි තමයි ගොඩා කාදරෙන් විශ් කරන්නේ. ඉතින් නෙට් ටීම් එක වෙනුවෙන් මාත් මෙන්න මේ විදිහට ආඩ විශ් කරනවා අංචලි. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. අට උම්ම එකක් දෙන්න කිව්වා. ඊට පස්සේ ගීතිකා කතා කළා නේ උස්මියර් වලින් අපේ දළු කඩන කෙල්ල සෙට් එක නයනා ඉනෝකා ශ්‍රියාමාලි අන්තෝනි කාන්ති අක්කා ප්‍රියන්ත මොඩිස්ගේ ප්‍රියන්ත අයියා පූජනී සරංග ෆැෂන් හෙටි මුල්ල එන්නේ එක ඉන්න කට්ටිය අය ඔක්කොම එකතු කරගෙන සින්දක් අහමු කියලා තමයි කිව්වේ. කට්ටියම එකතු කරගෙන ඒ සින්දුවට යන්න කලින් මට වඩ මතක් කරන්න ඕනි මෙන්න මේ පණිවිඩය ගැන. බෙල්ල වේදනාව කොන්ද වේදනාව තුළු මොනයම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක්ද ආතරයිඩිස් වෙන්න පුළුවන් මාංශපේශී වේදනා නහර ගැට ගැසීම් මේ වගේ දේවල් හරීම කැටි කාලෙකින් සුව කරගන්න පුළුවන් ඔයාට. ලංකාවේ අංකයේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හරහා හොරණ සහ කොට්ටාවේ තමයි ශාඛා තියෙන්නේ. ඒ වගේම තමයි උපතින් පසු ආබාධයට ලක්වෙච්ච පුංචි දරුවෝ ඉන්නවනම් හැමදාම යාදීහා හොම් බලාගෙන ඉන්න එපා. පරක්කු වෙන්න නැතුව යවා අරගෙන යන ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට හොරණ තමයි ශාඛාව තියෙන්නේ. පැරලයිස් වලා මුළු ජීවිත කාලෙම දක්කුට්ට වෙලා ඉඳලා නම් හරියන්නේ නැහැ. දැන් විශ්වාසයෙන් යුතුවට යන්න පුළුවන් හොඳම තැන තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. හොරණ සහ බණ්ඩාරගම තමයි ශාඛා තියෙන්නේ. ඉතින් එතෙන්ට යන්න පුළුවන් ඔයාට 100%ක් හරීම ප්‍රතිඵල විශ්වාසයෙන් යුතුව ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මෙතෙන්ට එන්න බැරි කෙනෙක් නම් ඔයාට හිතෙන්න පුළුවන් ප්‍රතිකාර වලට යොදා ගන්න පාරම්පරික තෙල් වගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්ද? පුළුවන්.
විශේෂම දේ තමයි මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධචිකිත්සක ව්‍යායාම කරන ආකාරයත් ඔයාලට වීඩියෝ මගින් ලබා ගන්න පුළුවන්කම දැන් තියෙනවා. ඒ අතරේ තව කෙනෙක්ට හිතුණා නම් නේවාසික ප්‍රතිකාර ලබා ගන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒකට chance එක තියෙනවා. රෝහලේ මේ වෙනකොටත් රෝගීන් 100කට විතර එකපාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට හැමදේම සූදානම් කරලා තියෙන්නේ. ඉතින් නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම ඉක්මනින්ම රෝග සුව කර ගන්න පුළුවන් අවස්ථාවක් වෙනවා. නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් ඔයාලට රෝගීන් සුවපත් වෙලා යනකම්ම ආයතනය මගින් නොමිලේ සපයනවා. වැඩි විස්තර දැනගන්න දින වේලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් ලියාගන්න 024 27 46 76 02 77 26 78 76 02 77 56 78 56 78 56 78 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56 56
ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හපුනෘත්තාපන මධ්‍යස්ථානයේට එන්න 100%ක් හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. රබුක්‍ර කාන්ති අම්මා, අද අමාර පැටියට මාස 9 බෙහෙත් ඉදලා නේද තියෙන්නේ? අනේ චූඩියට රිදෙනවා ඇති. Thank you, Mama. I'm going to go to the market. I'm going to go to the market. Jai Veva.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්ස්, කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕනේ.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හවස 3යි විනාඩි 43යි.
5: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
6: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
7: ඔබව ඉදිරියෙන් තබන SLT මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක 1 හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි. SLT මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
8: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
9: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
10: හොට්ස්පොට් ඇයියේ
9: ඩේටා නෑ අනේ
10: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
11: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
12: neither ready for this war squash the battle of Hitler's Nazi Congress comes to an end
13: gather on a day of profound joy a soaring hope
14: the day a planet stops for a game
15: net fm Algo Town
16: brought to you by
6: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakam Pola Kasagala Samuha Vyapare Vetin
17: Oya try karanna ganna vijaya aapapiti
18: The Palace Gampaha Avasana Nivasa 25 Oba tadama sadambara himikaruwa kuwanna Denma katha karanna 0.71.666.222 Prime Residencies
19: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
15: FM Algo Town
20: අගනුවර කලාසිරියෙන් සිරිගන්වන 63 වාලුකාරාම ඇසළ මහා පෙරහර මංගල්‍ය අගෝස්තු පළමුවනදා ආරම්භ බෝධි පූජාදී පින්කම් සහ රාජකීය තර්ස්ටන් මහානාම විද්‍යාල සමග මල් පෙරහර පවත්වා අගෝස්තු 7 අවසන් මහා පෙරහර වීදි සරණා වගයි අගෝස්තු 8 දේවදානය කිරීත්‍රි වීම සහ ගරායක් නැටුම වාලුකාරාම පෙරහර මංගල්‍ය සිරි අසිරි කියන මාධ්‍ය හිතවත්කම net fm net fm
21: ලේකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි සෙක අහන්න net fm ගින්දර

තුන විනාඩි 47යි. යන්නද එපාද කියලා හිත හිත ඉන්නේ. යන්න කලින් ඉතින් මට ඉන්නවා කට්ටිය එකතු කරගන්න. ජනවකේ අපිත් වෙනද වගේ මදතව වහගෙන ඉන්නේ මැනිකා. අපි අද ලස්සන සින්දුවකට එකතු කරගන්න ඉංග්‍රීවත් තැලිගම සන්සලා ෆැෂන් එකේ. රාජේනි සන්සලා රන්දි. තවින්සා යසීස්මා. ඔන්න කිව්වා හරිද එකතු කරගන්න මේ හැන සින්දුවට. අපි පොහොර බව නවදලීවට සාපු සෙට් එක අදත් ගින්දර හැන්දෑව. අහගෙන ඉන්නේ දනු, ඊට පස්සේ අනුරාධ, රවි, විමලක්කා, තොලියන් සුද්දා. මොදක් ගල සින්දුවක් දෙන්න. උම දෙකක් ඕනි හොදේ. දෙකක් කාටද? ආහා දෙන්න දෙන්න. යන්න කලින් ඉතුරු වෙලා තියෙන අන්තිම උම දෙක. එච්චරයි. හෙට මංගෙනකම් පරිස්සමට අරන් තියාගන්න ඕනි. එතනින් පස්සේ මම යන්න හදන්නේ පොඩි ෆේෂල් එකක් දාගෙන එන්න. ආයි තින් මෙතෙන්ට ගියොත් ආයි එළියට එනකොට මම්මද කියලා හිතාගන්න බැරි වෙයි. රිගිල ගස්කඩ සලෝන් දිනේශ්‍රී ඒකට යනවද? මයිල් පිටිය සලෝන් දිනේශ්‍රී ඒකට යනවද? කොහෙට ගියත් ඉතින් වැඩ නම් වැඩ. එහෙමනේ දන්න ඔයාව ටීන කට්ටිය. හැමදාම වගේ සඳීප නිනංගේ, නොවන්තික නංගේ, ශාමා විජේසිංහ අක්කා, ජය වේවා. ආදරෙන් එකතු කරගන්නවා. මං එනවා හරිද? තව ටිකක් ලස්සන වෙන්න. අපි ලස්සනයි. හැබැයි ඉතින් ගැන ළමයි කැමතිනේ පොඩ්ඩක් තව ලස්සන වෙන්න. ඒ හින්දා එනවා හරිද? එකතු කරගන්නම් මෙහෙන සින්දු සෙට් එකටම. එතනින් පස්සේ තව කවද ඉන්නේ? හයි ජානු, අපි වද ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් කරලා තියෙනවා මෙන්න මේ කට්ටිය. ජවීස්, ෆරීඩා, දීප්ති සිල්වා, ෂරීන් ඩයර්ස්, නිරෝ, ගයානි සිල්වා, චන්ද්‍රානි මාරසිංහ, රෝසිට් ගමගේ කට්ටියම එකතු කරගන්න ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. හරි, ජය වේවා කට්ටියම එකතු කරගන්න. සුබදහවලක් FM katanakonga sandhya arushtele kissatika adashwan ge upandine kiyala thino. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you Shevan, happy birthday. ne team ekak wenuen godda kadare man oyata wish karanawa, oyage aluwa set ekak oyata wish karanawa wagema. jay wewa.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට. BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112 125 125.
1: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
2: කොල්ල කොල්ල

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගින්දර හැන්දෑවා
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
4: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගෑරෙන්නේ නෑ
5: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 4:00 විනාඩියකයි දැන්.
2: දැන් පැය අලුත් වන අලුත් පැය දිවස්ම
1: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. අගෝස්තු මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කරනවා. ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයේ හමුවෙවද පාරිභෝගික ජනතාවට සහනයක් ලබා දීමේ අරමුණින් අගෝස්තු මාසවලදී ගෑස් මිල ඉහළ නොදැමීමට තීරණය කළ බව එම සමාගම නිවේදනය කළා. යනු 2026 අගෝස්තු මාසය සඳහා දැනට පවතින මිල ගණන්ම බලංගු වන අතර කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 4465ක් වනවා. කිලෝග්‍රෑම් 5ක් ගෑස් සිලින්ඩරයක් රුපියල් 1792ක් වන අතර කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 835ක් ලෙස අඛණ්ඩව පවතින බව ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් සඳහන් කළා. පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust fm 95 fm 94.8 net fm
3: වසර පහක වගකීමක් කේඩි රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 0774643497
4: Baru bang!

அடிப்புடி பாகல பொடி பொடி நங்கில கமேக ஹம்மே ஹவசட்ட பாங்க.

සුබ සන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 7යි වෙලාව. අපි හවස රෝයේ 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ. බ්‍රහස්පතින්දා දවස සැහෙන්න වැඩ කරලා මහන්සියක් දැනෙලා නම් ඉන්නේ. ඔයාට මහන්සිය නැති වෙලා යන්න, ස්ට්‍රෙස් පිටේ ඉන්න ඕන, ස්ට්‍රෙස් නැති වෙලා යන්න, මූඩ් එක ෆික්ස් කරගන්න තියෙන හොඳම සින්දු අහන්න තියෙන පැය දෙක තමයි 4 වටේ කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම හවස 4 ඉඳලා 6 වෙනකන් ඔයා වැඩිපුර මාදරේ කරන කට්ටිය එකතු කරගෙන ආසම සින්දු ටිකක් අහන්න. ඒ කාලේ මේ කාලේ හැම කාලෙම හිටලා තියෙන හොඳම සින්දු ටික අහන්න තියෙන පැය දෙකේ වැඩ පටන් අරගෙන තියෙන්නේ. 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපි දෙන්නට මැසේජ් කරන්න පුළුවන් WhatsApp එකකින්. ඔයා මේ වෙලාවේ WhatsApp එක පැත්තට ගියා නම් අනිවාර්යෙන් ඔයා මේ අහගෙන ඉන්නේ කියලා මැසේජ් එකක් දාන්න. අසාපිත් මේ වෙලාවේ ඔයත් එක්ක ඉන්නවා. ඊට පස්සේ මෙන්න මේ කට්ටියව සින්දුවකට එකතු කරගන්න, මෙන්න මේ සින්දුව පුළුවන් නම් මට දෙන්න කියලා ඔයා මැසේජ් එකක් දැම්මොත් අනිවාර්යෙන් මම ඔයාව මතක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. හිතන්නකෝ ගෙදර වැඩ ටික පොඩ්ඩක් ඉවර කරලා, හරිද, ගෙවල් අතුපතු ගාලා ස්පස් කරලා දාලා පොඩ්ඩක් නිදහසේ ගෙදරට වෙලා ඉන්න කෙනෙක් කියලා. මං කියන්නේ වැඩ කරන කෙනෙක්ුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයා පොඩ්ඩක් මේ වෙලාවේ කාර්යබහුල නැත්තම් 2:55:33 නම්බර් එක තියෙනවා, අපි දෙන්නට කතා කරන්න පුළුවන්. ඊයේ හවස 6න් පස්සේ අපි අදනේ හම්බ වෙන්නේ නේද? ඒ නිසා ඔයාටයි මට කතා කරන්න දේවල් උත්සාහෙන්න තියෙන නිසා කෝල් එකක් අරගෙන සින්දුවක් ඉල්ලන ගමන් ඔයාගේ විස්තර ටිකක් මට කියන්නත් පුළුවන්. ඒ වගේම netfm official facebook page එක ඔයා ලයික් කරලා follow කරලා තියාගන්න. ඔයා ලයික් කරලා follow කරලා තියෙන කෙනෙක් නම් ඔයාට දැනටමත් මම wall post එකක් දාලා තිනවා. ඒකට comment එකක් දාන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, දැන් හෙට රෑනාවේ කියලා කියන්නේ ඔයා බලාගෙන ඉන්න රෑනාවේ නේද? සිකුරාදා රෑනාවේ කියලා කියන්නේ ලංකාවේ ගොඩක් කට්ටිය බලාගෙන ඉන්න වෙලාවක්. මොකද netfm dj night face to face attack show එකේ තවත් අධීරයක් අපි හෙට දවසේදී අරගෙන එනවා. කුරුණෑගල දිස්ත්‍රික්කය සහ මාතර දිස්ත්‍රික්කය අතර තමයි හෙට දවසේදී face to face attack show එක අරගෙන එන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඒ නිසා ලේසි නෑ. මාතර සහ ගුරුණෑගල කියලා කිව්වහම සෑහෙන්න කට්ටියක් ඉන්නවා කමෙන්ට් කරන්න බලාගෙන. එතකොට හෙට දවසේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිත් එක්ක DJ ෂේනු බීට්ස් එකතු වෙනවා. ඒ වගේම තමයි හෙට දවසේදී මාතර දිස්ත්‍රික්කයේ කියන්නේ දකුණ නියෝජනය කරමින් අපිත් එක්ක DJ අනිෂ්ක එකතු වෙනවා. ඉතින් ඒ නිසා මේ දෙන්නත් එක්ක ලොකු තරගයක් හෙට දවසේදී ඔයාලට බලා ගන්න අවස්ථාව තියෙනවා. රෑ 9ට Facebook live එක පටන් ගත්තට පස්සේ වැඩිම කමෙන්ට්ස් ප්‍රමාණයක් එන දිස්ත්‍රික්කයේ තමයි හෙට දවසේදී ජයග්‍රහණය කරන්නේ. ඉතින් ඒ නිසා කමෙන්ට් කරන්න ලෑස්ති වෙලා ඉන්න. සිකුරාදා රෑ කියලා කියන්නේ ඔයා ටිකක් නිදහසේ ඉන්නවනේ නේද? ඉතින් එන්සයි ආලුවත් එක්ක ඉන්න ගමන්, ඊට පස්සේ ගෙදරට වෙලා ඉන්න ගමන් netfm official facebook page එකට ඇවිල්ලා ඔයාට කමෙන්ට් එකක් තියන්නත් හෙට අවස්ථාව තියෙනවා. රයිට්, ඕකේ. අපිට නම් වැඩේ පටන් ගන්න තියෙන්නේ හවස 4 විනාඩි 10ක් වෙනකොට. හවස 6 වෙනකන් ඔයාට සින්දු අහන්න තමයි තියෙන්නේ. ඉතින් එන්සා 0711 95 95 95ට ඔයාට මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න චාන්ස් එක තියෙනවා. අද වැඩිපුරම මැසේජ් කරන කට්ටියව මතක් කරන දවසක්, කෝල් කරන කට්ටියට චාන්ස් එක දෙනවා. ඒ නිසා දුරට වෙලා ඉන්නතුව ඔයා ඉන්න 4 වටේ ළඟට මං ඉන්නව හවස 6 වෙනකන් ඔයා එක්ක. දන්නවනේ මේක ඔයාගේ මගේ බෝරින් නැති ඉවිනින් ඩ්‍රයිව් එක 4 වටේ with DJ Asa.

0: Havası Hadara Evinari Visay'dan.
1: O kadar rangami atapaya bakutu karagena kowara singha seyyawa bodi me uncle salli illagena wattawada
2: ne jaya mage me angapata hondatama ridenawa
1: ganna link paspanguwa heta ude negitinna puluwan singha ek wage
3: negita ganna nan link paspanguwa vitaramai
4: obe vishrama wade pera labena ihalama nay mudala grand dcc kal saru wetin rupiyal laksha 120 dakwa uparima nay mudalak samaga asara 15 dakwa sthavara sahanadayi pali anupathayak yata te laba gan kondesi adala ve dcc bankwa obe wadanayata
5: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
6: NLB ජය ජාතික ලොතරැයි මණ්ඩලය
7: දාම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දාම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා
9: ඒ නිවුස් දැන් පරණයි එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්
10: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
11: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ
12: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න
13: ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය
14: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
15: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0112125125 අමතන්න
16: මගේ දරුවගේ නම සජිත නිම්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස්තික දිගාර ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස්තික සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් කොටට වගේ තිබ්බේ. දැන් එයාගේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයට ඇවිල්ලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා
17: සිටිනවා. ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම්

හවස 4යි විනාඩි 27යි වෙලාව අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් මට කෝල් කරන සෙට් එකට මං chance එක දෙනවා කියලා වට අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම කිව්වනේ නේ. තියෙන සාම තමයි මම ලෑස්ති කරගත්ත සින්දුවට. මට කෝල් කරපු සෙට් එකක් මතක් කරන්න හදන්නේ මිල්ලාව පැත්තට ගිහම මේ වෙලාවේ සරත් මාව අහගෙන ඉන්නවා. වයිෆ් රාණිබයි ඊට පස්සේ පුතාබයි දුවබයි ඊට පස්සේ මස්සිනාන තුන්දෙනෙක් ඉන්නවලු. මට තේරෙන්නේ ඇමරිකාලද්දී මස්සලා තුන්දෙනෙක් ඉන්නයි කියලා කියන්නේ ලේසි නෑ නේද? කටිය ඔක්කොම එකතු කරගන්න ඊට පස්සේ පොළොන්නරුව පැත්තට ගියාම මේ වෙලාවේ රමණි මාව අහගෙන ඉන්නවා. Thank you darling. ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඊට පස්සේ වැලිමඩට මේ වෙලාවේ ගියාම වැඩ කරන ගම මාව අහගෙන ඉන්නවා තුෂානි. Thank you darling. ඔයාවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්න. ඒ වගේම කලවණින් පුෂ්පා කතා කරා. හස්බන්ඩ් වයි ලොකු දුවවයි පොඩි දුවවයි ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඒ වගේම දියතලාව පැත්තෙන් මේ වෙලාවේ සයුරි මාව අහගෙන ඉන්නවා. ආච්චි අම්මා වයි ඊට පස්සේ සයුරිගේ හොඳම යාළුවත් අද සයුරිලාගේ ගෙදර ඇවිල්ලා. චතුමි ඔයාවත් එකතු කරගන්න. මට සයුරි කිව්වා චතුමි වත්තපල්ලෙහාට ගිහිල්ලා රිලව් බලනවා කියලා. රිලව් කල්පනා කරනවා ඇති. නෑ කෝන් නෑනේ. රයිට් සෙට් එකම එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඊට පස්සේ වාමාව අහගෙන ඉන්නවනම් මම මේ මතක් කරන්න හදන්නේ ඔයාගේ ජීවිතේට වාසනාව උදා කරගන්න තියෙන ලේසිම සහ හොඳම ඒ වගේම විශ්වාසවන්තම විදිය තමයි ඔයා ජාතික ලොතරැයි මණ්ඩලය හරහා එන NLB ජය ලොතරැයි අරගන්න එක. හරි, වසර ගණනාවක් පුරාවට මහ ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ඒ වගේම රටේ සංවර්ධනයට හා සුබසාධනයට වගේම ජීවිතයේ සවිබල ගන්නවන්න දැවැන්ත දායකත්වයක් ලබා දුන්නු ලොතරැයි ලොවේ ප්‍රමුඛයා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. එතකොට ජාතික ලොතරැයි මණ්ඩලය ඔන්න 2026 අවුරුද්දේ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍ය සේවා අංශයේ අනුශූරතාවය අඛණ්ඩව ඔන්න මේ අවුරුද්දේ ජයග්‍රහණය කරලා තිනවා. ඒ ජයග්‍රහණයත් එක්කම දැන් NLB ජය ලොතරැයි අරගන්න ඔයාට දවසේ ජයග්‍රහකෙකු වෙන්න වැඩිපුරම අවස්ථාව ලබා දෙන NLB ජය ලොතරැයි අරගන්න ඔයාට දැන් වැඩි වැඩියෙන් ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ තමයි ඉරිදා දවසේ, ඒ කියන්නේ විශේෂ දිනුමැදීමේ අවස්ථාවක් එක්ක ඔයාට සුපුරුදු තෑගිවලට අමතරව සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ හැම ඉරිදාම ඔයාට තවත් රුපියල් 10,000ක වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව අරගෙන ඉන්නේ NLB ජය ලොතරැයියෙන්. ඔයා මිලදී ගන්න NLB ජයලොතරැයිය වාගේ සංවර්ධනයට විතරක් නෙමෙයි රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙන ගමන් ඊට පස්සේ සෞඛ්‍ය ශ්‍රම වාසනා හා වකුගඩු අරමුදල මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යන රජ ඒකාබද්ධ අරමුදලටත් ලොකු දායකත්වයක් ලබා දෙනවා. තේ නිසාම තමයි ඔයාට මතක් කරන්නේ ඔයා වැඩි වැඩියෙන් NLB ජයලොතරැයි අරගන්න ඕන. ලොතරැයි පතේ අංක මුල ඉඳලා අගට ගැලපුණත් අග ඉඳලා මුලට ගැලපුණත් ඔයාට දිනුමක් තියෙනවා. ඊට අමතරව රුපියල් 50,000 තෑගි ඇතුළු තවත් තෑගි රසක් වැඩි වැඩියෙන් ජයග්‍රහණය කරන්න නම් ඔයා අනිවාර්යෙන් අරගන්න ඕන ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. ජීවිතේ සිනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. සුබ සන්ධ්‍යාවක් වේවා සයි. අපිත් මේ වෙලාවේ හතර වටේ අහගෙන හවස් වරුවේ ඔයත් එක්ක තමයි ඉන්නේ කියලා මට යටි අන්තර දේශාණි ස්ටුඩියෝ එකේ සෙට් එක මැසේජ් කරලා තියෙන උදාර විදිහට අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්න. ඒ වගේම අසාපියවත් හතර වටේ රවුමක් එක්කගෙන යන්න ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ වැඩ කරන කොල්ල සෙට් එක මැසේජ් එකක් දාලා තිනවා බොස් චමින්දවයි. ඒ වගේම සනත් රසින්දු ඇතුළු කොල්ල සෙට් එකක් මතක් කරන්න කියලා තිනවා අනිවාර්යෙන් එකතු කරගන්න. ඒ වගේම මාතර නාමල් ටේලර්ස් එකේ සෙට් එක හෙට ලෑස්ති වෙලා ඉන්න හෙට මාතර පැත්තේ නියෝජනය කරලා තමයි අපේ DJ කෙනෙක් එන්නේ ෆේස් ටු ෆේස් ටැක් ෂෝ එකට. හරිද? නවල් ටේලර්ස් එකේ හැමදාම සද්දිරම් මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. රයිට්, ඕකේ. මේ ගැටි ඔක්කොම එකතු කරගන්නම්. අපි හවස 6 වෙනකන් ඉන්න නිසා 0711 95 95 95 වට අතිතරම් මැසේජ් කරන්න පුළුවන් වගේම තමයි 255 33 63 තියෙනවා. කෝල් කරන ඔයාට වැඩියෙන් chance එක දෙන්නත් අද මම බලාගෙන ඉන්නවා.

හතර අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ කතා කරන්න 0112 55 33 63

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් BYD Seelion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Seelion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125. Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdol පැරසිටමෝල් විශේෂයකි.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
1: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝ චිකිත්සක සහ මනෝ විද්‍යා උපදේශක, මානව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අත මම තන්න 0747-277-8821.
3: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 20% වට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේව කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට් ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ල ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලේ ඉන්නේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ, හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට දලදෙනවා. 150,000කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
6: මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටෝස්ට වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්නෝනි එකම තැන. එකම තැන
7: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකල්
8: ගින්දර හැන්දෑව විජානු ජානු.
9: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන නෙත් නිවුස් දැන් නව මුහුණුවරකින් ඔබ වෙත. නෙත් නිවුස්, ජනතාව විශ්වාස කරන සත්‍ය.
10: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 0774-463-97.

හවස 4යි විනාඩි 46යි වෙලාව හතරවට යහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ මාතකිනේ අලුසෙට් එක මතක් කරන්න හදන්නේ සුබ සන්ධ්‍යාවක් වේවාසා. අපිත් මේ වෙලාවේ ආව වහගෙන ඉන්නවා කියලා කෑගල්ලෙන් ශිරෝමි මෙසේජ් කරලා දිනවා. Thank you. ඒ වගේම අසයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තනුෂා සමන්ති මෙසේජ් කරලා තිනවා. Thank you. සමන්ති මං ආවත් එකතු කරගන්නම්. ඒ වගේම අසා කොහොමද අපිත් මේ වෙලාවේ ආව වහගෙන ඉන්නවා. හස්බන්ඩ් අනුෂ්කවයි ලොකු දුව දම්සදීවයි චූටි දුව විශේලිවයි එකතු කරගන්න කියලා යක්කල මුල්ලෙන් දිලිනි මෙසේජ් කරලා තිනවා. Thank you darling. මම ආවත් ලෑස්ති කරගෙන තින සින්දුවටම එකතු කරගන්නම්. ඒ වගේම ස්පෙෂලි මේ වෙලාවේ රුවන්වැල්ලෙන් කුමුදු මාව අහගෙන ඉන්නවා. ඔයාවත් මම ඊළඟ සින්දුවටම එකතු කරගන්නම්. හරි. රයිට්. මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාලට මතක් කරන්න හදන්නේ බයික් එකක් ගන්න අයිඩියා එකක් තියාගෙන ඉන්නවා නම් හරිද? මේ දවස්වල බයික් එකක් ගන්නවා කියලා කියන එකත් ලේසි පාසු වැඩක් නෙමෙයි කියලා නෝවා හිතාගෙන ඉන්න හැබැයි උනාට හරිම ලේසියෙන් ඇඟටවත් දැනෙන්නේ නැති විදියට බයික් එකක් අරගෙන ගැම්මට පැදගෙන යන්න හිතාගෙන ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට මේ දවස්වල ලංකාවම හොයන බයික් එක තමයි, ලංකාවම කතා කරන බයික් එක තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. හරිද? සාමාන්‍යයෙන් බයික් එකක් ගත්තට පස්සේ ගොඩක් වෙලාවට හිතන දේනේ අම්මෝ පෙට්‍රල් වලට සෑහෙන්න වියදමක් යනවනේ. හැබැයි වුණාට KD Rice Leader 125 petrol bike එක අරගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්න මේ වාහනේ අවිල්ල හොඳට තෙල් කරනවා. ඒ කියන්නේ සරලවම කියනවා නම් තෙල් සුවඳටත් දුවනවා. ෂෙඩ් එකක් ගාවින් ගියත් නිකන් තෙල් උනනවා වගේ එකක් KD Rice Leader 125 petrol bike එකේ තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ගොඩක් වෙලාවට කොල්ලෝ කෙල්ලෝ මේ බයික් එක ගන්න ප්‍රධානම හේතුව තමයි මේක. හරිද? අනිත් එක තමයි දැන් ගොඩක් වෙලාවට ඔයා හිතනවනේ මේ දවස්වල බයික් එකක් ගන්න ගියාම නත් සෑහෙන ගාණක් වියදම් කරන්න ඕන කියලා. හැබැයි ඔයා දන්නවද KD Rice Motor Company Private Limited වෙතින් ඔයාට KD Rice Leader 125 petrol bike එක දෙන්නේ රුපියල් 599,000ක් වගේ පොඩි ගාණකට. මොකද මේ දවස්වල මේ ගාණකට බයික් එකක් ඔයාට ලේසියෙන් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට වාගිම කියලා බයික් එකක් ගන්නවා නම් මේක තමයි තියෙන හොඳම තේරීම. තවදුරටත් බස් එකේ, ඊට පස්සේ ට්‍රේන් එකේ, ඊට පස්සේ ටැක්සි වලට සල්ලි දී තෙරපිලා, ඊට පස්සේ සෙනගස්සේ හිටගෙන වැඩල්ලා යන ගමන් දුක් විඳින්න ඕනේ නැහැ. ඔයාට වෙන්න පුළුවන්, ඊට පස්සේ වයිෆ්ට වෙන්න පුළුවන් අරන් දෙනවා නම් මේක තමයි තියෙන හොඳම වාහනේ. හරි. විශේෂම කාරණාව තමයි දැන් බයික් එකක් ගන්නකොට ඔයාට රුපියල් 599,000 එකපාර දෙන්න විදිහක් නැහැනේ. හරිද? එතකොට ඔයා ට්‍රයි කරනවා පොඩි ලීස් එකක් දාලා වාහනේට යන්න නේද? හැබැයි ඒ වුණාට ඔයාගේ ඔළුවේ ඊළඟට වැඩ කරන ප්‍රශ්නේ තමයි අසා මේක ගන්න ගියාම ඩවුන් පේමන්ට් එක සෑහෙන ලොකු ගාණක් දෙන්න වෙයිනි. එතකොට මට දෙන්න තියෙන උත්තරේ තමයි KD Rice Motor Company Private Limited දරා ඔයාට හිතා ගන්න බැරි තරම් වාසි ගොඩක් එක්ක අතට දැනින්නේ නැති, හරිද, පොකට් එකට දැනින්නේ නැති තරම් හරිම පොඩි ගානකට ඔයාට බයික් එක අරගෙන යන්න පුළුවන්, ඔයාගෙම කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසාම ඔයාට ඔළුවට බරක් නැතුව ගෙවාගෙන යන්න පුළුවන් විදියට හැමදේම පහසුකම් සියල්ල දීලා තමයි KD Rice Leader 125 petrol bike එක ඔයාට අරගන්න තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, දැන් KD Rice Motor Company Private Limited හරහා මේ දවස්වල වැඩිපුරම කතා වෙනවා ඉලෙක්ට්‍රික් බයික් එක, ඊට පස්සේ ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක ගැන. ඒ නිසාම වාහනය ගන්න ඐඩියා එකක් තියෙන ඔයා කතා කරන්න ඕන KD Rice Motor Company Private Limited එකටම තමයි. 0773-523-535 කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරිද? හරි, ඒ ගැනත් මතක් කරලා සින්දුවකට යන්න කලින් ඔයාලට මම මේ මතක් කරන්න හදන්නේ net news ගැන. මොකද මේ වෙද්දි වසර 21ක් පුරාවට ජනතාව විශ්වාසය අරගෙන net news නවතන සමීක්ෂණ වාර්තාවන්ට අනුව ඔන්න යලි යලිත් මේ විශ්වාසය තහවුරු කරමින් ප්‍රවෘත්ති සන්නාමයන් අතර අංක එක බවට පත් වෙලා තියෙනවා. ඉතින් එතකොට හැමදාම උදේ 6:45ට දවල් 12ට හවස 6:30ට වගේම පැයෙන් පැය රට පුරා ලෝකය පුරා සිදුවන දේ පිළිබඳව දැනුවත් වෙන්න ඔයාලට net news වලින් හැකියාව තියෙනවා. රේඩියෝයේ පමණක් නෙවෙයි, ඔයාලට ඩිජිටල් අවකාශයේ පුරාවටත් දැන් net news අංක 1 තියෙනවා. එතකොට net news YouTube නාලිකාව, ඊට පස්සේ Facebook පිටුව වගේම www.netnews.lk වෙබ්සයිට් එක හරහා ඔයාලට තොරතුරු පිළිබඳව යාවත්කාලීන වෙන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාගේ ප්‍රදේශයේ තියෙන ප්‍රවෘත්ති පිළිබඳව අපිව දැනුවත් කරන්නත් හැකියාව තියෙනවා. 0774-90-33-12 WhatsApp කරලා. ඒකෙනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ හවස 4:50යි දැන්.

0: හතර අතෙන් සින්දු ඇහෙන නැතෆම් හතර වටේ
1: හවස 4 විනාඩි 54 වෙලාව අපි අලුත් පැයකට යන්න හදන්නේ. හැබැයි යන කලින් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ කඩවත ඉඳලා ලක්මාලි මාව අහගෙන ඉන්නවා, වැඩ කරන ගම මාව අහගෙන ඉන්නවා, ස්පෙෂල් එකතු කරගෙන ඊළඟ පැයදී හම්බෙමු.

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත
1: විතරාගී මුනි ගුණ ගැන ලෝසත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
2: නැත්තෙ ෆෙම් බුදුගුණ හැන්දෑව

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: net fm බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: net fm බුදු ගුණ හැන්දෑව

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 114ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
3: හවස 5යි විනාඩියකයි දැන්

0: දහ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නිවස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවස් සමග මම තරංග. අත්‍යවශ්‍ය නඩුත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රියේ 10 සිට හෙට පෙරවරු 5 දක්වා පැය 7ක් කාලයක් වැල්ලවත සහ පාමංගඩ ප්‍රදේශවල ජල සැපීම తాවකාලික වතිටුණු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. මෙම ජල කප්පාදු සිදු කරනු ලබන්නේ කොළඹ ජල සහ අපජල කළමනාකරණයේ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා බව එම මණ්ඩලය පැවසුවා. යනු වැල්ලවත සහ පාමංගඩ ප්‍රදේශවල ජනතාව අවශ්‍ය ජලය කල්තබා රැස් කරගන්නා ලෙසත් පවතින ජල අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජාලික ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඉල්ලා සිටිනවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් .lk කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: The truth people we trust. FM Anupaha. FM Anuhadarai Dashma Ata. Net FM.
3: Marubang!

සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 8යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් දෙවනි පැයර තමයි ඇවිල්ලා තියෙන්නේ. දෙවනි පැය පටන් ගන්නකොටම ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. පළවෙනිම දේ තමයි දැන් ඔයා මම අහගෙන ඉන්න ගමන් දැන් එතකොට හෙට සිකුරාද දවසනේ නේද? සිකුරාද දවස කියලා කියන්නේ ඔයා වැඩිපුරම ආසාවෙන් බලාගෙන ඉන්න දවසක්. මොකද සිකුරාද රෑ 9ට NetFM DJ Night face to face attack show එක අපි අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් එතකොට දැන් හෙට දවසේදී අපි ලෑස්ති වෙලා ඉන්නේ 12 වෙනි තරඟ වටේ. ඒ කියන්නේ මේ වෙද්දි තරඟකරුවන් 11 දෙනෙක් සතිය 11ක් පුරාවට තරඟ කරලා හෙට 12 වෙනි අදියරේ අපි අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. හරියටම හෙට රෑ 9ට කුරුණෑගල සහ මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තමයි මුහුණට මුහුණ සංග්‍රාමයේ සඳහා අපේ තරඟකරුවන් දෙදෙනා එන්නේ. එතකොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ ෂෙනු බීට්ස් එනවා. ඒ වගේම තමයි මාතර දිස්ත්‍රික්කයේ දකුණ නියෝජනය කරමින් DJ අනිෂ් කෙනවා. ඉතින් එතකොට මේ දෙන්න අතර තමයි හෙට ප්‍රෑන 9 ඉඳලා 12 වෙනකම් බැටල් එක යන්නේ. එතකොට ඔයාලට හැකියාව තියෙනවා Facebook live එක අපි හරියටම රෑ 9ට පටන් ගන්නකොට ඔයා වැඩිපුරම කැමති දිස්ත්‍රික්කයේ සහ කැමති DJ ව කමෙන්ට් කරලා ඔයාගේ මනාපයෙන් හෙට දවසේදී ජයග්‍රහණය කරවන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා හෙට රෑ 9ට හරියටම ලෑස්ති වෙලා ඉන්න. ඔයාට හිතා ගන්න බැරි සුපිරිම බැටල් එකක් අරගෙන රෑ 9ට අපි NetFM DJ Night face to face attack show එක අරගෙන ඉන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ දැන් සාමාන්‍යයෙන් ඔයා වැඩ කරනවනේ නේද, අපි මහන්සි වෙලා සල්ලි හම්බ කරනවා ජීවිතේ ලස්සනට. තව පියවරක් දෙකක් ඉස්සරහට යන්න අපි පුළුවන් තරම් සල්ලි හම්බ කරන්න මහන්සි වෙන්න කැප වෙලා ඉන්නවා නේද? එතකොට එහෙම මහන්සි වෙලා වැඩ කරන ගමන් ඔයාගේ ජීවිතේට වාසනාව උදා කරගන්න තියෙන හොඳම විදිහ තමයි NLB ජය ලොතරැයි අරගන්න එක. NLB ජය ලොතරැයි අරගත්තට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් දවසේ වැඩිම ජයග්‍රහී අවස්ථාවන් හිමි කරගන්න තියෙන ලොතරැයි තමයි NLB ජය ලොතරැයි කියලා කියන්නේ. විතරක් නෙමෙයි දැන් වැඩිපුරම අපි ඔයාලට මේ දවස්වල මතක් කරනවා NLB ජය ලොතරැයි හරහා Sunday bonus වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ ඉරිදා දවස්වලට රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් දැන් ඔයාලට NLB ජය ලොතරැයියෙන් හැකියාව තියෙනවා. අතට සල්ලි වෙනුවෙන් NLB ජය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා මම ඔයාලට කියන්නේ අන්න ඒ නිසා. ඒ විතරක් නෙමෙයි ලොතරැයි පතේ අංක මුලින්දලා අගට ගැලපුණා, තගින්දලා මුලට ගැලපුණා තවත් ජයග්‍රහණයක් තියෙනවා. ඊට අමතරව රුපියල් 50,000 මුදල් තෑගි ඇතුළු තවත් තෑගි වැඩි වැඩියෙන් ජයග්‍රහණය කරන්න නම් ඔයා වැඩි වැඩියෙන් අරගන්න ඕන NLB ජය ලොතරැයිය. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. අපි ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් WhatsApp එකට චුට්ටක් ඔළුව දාන්න ඕනේ. මාත් එක්ක ඉන්න කට්ටියව මතක් කරන්න. කවුද මේ ඉන්නේ? අපිත් මේ වෙලාවේ අරවුල ඉඳලා අහගෙන ඉන්න ඔයාව සනික ගාමන්ට් එකේ සෙට් එක. සනිකනේ, හරියටම හරි සෙට් එකව එකතු කරගන්න. Thank you ජය වේවා. ඒ වගේම හයි කොහොමද මාකොල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීර ලස්සන සින්දුවකට කට්ටිය ඔක්කොම එකතු කරගන්නේ කියලා තියෙනවා. ඒ වගේම මංගලි ෆැෂන් එකේ මංගලියක්කගේ බර්ත්ඩේ කළුවද එයාට හොඳ විශ් එකක් දෙන්න කියලා තියෙනවා. රයිට්, ඕකේ. සතුටින් ඉන්න ඕනේ, පරිස්සමින් ඉන්න ඕනේ, ආදරෙන් ඉන්න ඕන. මොකද බිස්නස් එක තව තව සරු වෙන්න ඕන, සල්ලි වැඩි වැඩියෙන් හම්බ වෙන්න ඕන. ඔන්න ස්ටාෆ් එකේ සෙට් එක තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. මధుවන්ත තමයි මැසේජ් එක එව්වේ. කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. Thank you ජය වේවා. ඒ වගේම මේ වෙලාවේ සැලොන් දිනේශ්‍රීගේ සෙට් එකවත් එකතු කරගන්න ඕන. මට මැසේජ් එක දාලා තියෙන ශාමා, ඒ වගේම නුවන්තිකා, ඒ වගේම සඳීපනී, කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. අනිවාර්යෙන් සෙට් එක එකතු කරගන්නම්. Thank you ජය වේවා. මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන හවස 5යි විනාඩි 12ක් වෙනකොට අපි ලස්සන සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. හවස 6ට කලින් 0711 95 95 95 මැසේජ් කරන්න. එහෙම නැත්නම් 255 33 63ට කෝල් එකක් ගන්න.

0: ಹಾಗೆ ಹಾಕ್ವಿತರ ನವೇ ಬೇಕ ಡಿಜೆ ಅಟ್ಯಾಕ್.
1: Don't stop. Remix, remake. Ekta happen. DJ Blastika.
2: Anga galene. Inna kumariye.
0: Radio itihas se pratham vatavata. Lankaya superi DJ Tharu. Muhunata muhuna gatana. DJ Attack Show Eka.
1: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
3: 1 2 3 Let's go.
0: Lankawa mudanna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahedili video ak dan ma apita WhatsApp karanna.
1: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. Hater and Navigator. Muhunata Muhuna Tarangavadinne. Mathara Districtaya. DJ Anishka. Kurunagala Districtaya. DJ Shenu Beats.
4: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apico Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
1: Net FM DJ Night.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
6: මාත්‍යාද කේක් කන්නවත් ආවේ නෑනේ
7: මට උන වගේ සේන
6: ලින් පස් පංගුව බමු
7: සෑහෙන වෙලාවක් යයිනේ
6: මොන ගත්ත තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
8: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි
9: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
10: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
11: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
12: SLT Mobitel Fiber Nisa Deng Hema Gedaram Novinas Adivegen Superior Tama Fiber Fit Okkuma Devices Connect Karanna Gaming World Low Latency Fast and Stable Unlimited Thoraganna Package Rasa Obe Gedara Adama Fiber Fit Karaganna
13: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
14: Damro වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවනිමාවෙන්

0: වන කළ කමල් බන්ඳල වෙත මහතා හමුවන්න. ආයුමා ආයුරේද රෝහල බෝග හන්දිය කෙරේ බංාර සිවන කළ බිඳුවයි 777-3940.
1: අගනුවර කලාසිරියෙන් සිරිගන්වන 63 වාලුකාරාම ඇසළ මහා පෙරහර මංගල්‍යය අගෝස්තු 1 අරඹා බෝධි පූජාදී පින්කම් සහ රාජකීය තර්ස්ටන් මහානාම විද්‍යාල සමග මල් පෙරහර පවත්වා අගෝස්තු 7 අවසන් මහා පෙරහර වීදිසරණා වගයි. අගෝස්තු 8 දේවදානය කිරීත්‍රවීම සහ ගරායක් නැටුම වාලුකාරාම පෙරහර මංගල්‍යය. සිරි අසිරි කියන මාධ්‍ය හිතවත්කම නෙත FM. අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර 5ක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.

ரைட், விலாவ ஹவச පහයි විනාඩි 31යි. වෙලාවත් පොඩ්ඩක් එහෙම එහෙම වෙනවා තව පොඩ්ඩේ. මොකද සෑහෙන කට්ටිය මැසේජ් කරලා තිනවා. ඉතින් ඒ නිසා මේ කට්ටියව මතක් කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. අපි චාමර ස්ටෝස් එකේ සෙට් එක කළුතර පනාවිටිය චාමර එක තනුජා මාව අහගෙන ඉන්නවා කියලා තිනවා. තැන්කියු තනුජා, අනිවාර්යෙන් එකතු කරගන්නන්. ඒ වගේම හයි කොහමද සාපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා කියලා ඉබ්බාගමුවෙන් හේමා ආවත් එකතු කරගන්න. දුව හිරුවත් ගොඩාක් ආදරෙන් මතක් කරන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඒ වගේම අසයි සුබසන්ධ්‍යාවක් වේවා අපිටත් සින්දුවක් දෙන්න කියලා අලව කේන් ෂා ගාමන්ට් එකේ සෙට් එක කොල්ල කෙල්ල සෙට් එකම අනිවාර්යෙන් එකතු කරගන්නම්. නන්දික ඊට පස්සේ මනෝරි කුමාරියක හර්ෂණී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තැන්කියු ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරන්නම්. ඒ වගේම හතර වටේම සින්දු අහගෙන අපිත් ඉන්නවා කියලා වත්තේගම සනත් කඩේ සෙට් එක සනත්වයි ඉනෝකවයි ඊට පස්සේ විමල වීරවයි හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. හින්දි රැකියා තමයි ඉල්ලලා තියෙන්නේ. මම හින්දි සින්දුවක් දුන්නා. හරිද? ඊට පස්සේ හායි කොහොමද සා මාතවා වහගෙන ඉන්නවා එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා හන්සි කෑගල්ලෙන් මැසේජ් කරලා තිනවා. ඒ වගේම ඉවාන් අවිස්සාවේල්ලෙන් ආවත් මම එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඒ වගේම ශාන්ත රේලස් එකේ නිදහස් මාවතේ සෙට් එකවත් එකතු කරගන්න කියලා තිනවා කෑගල්ලෙන්. හරි, අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම්. තැන්කියු, ජය වේවා. ඊට පස්සේ මම ලෑස්ති කරගෙන තියෙනවාට ලස්සන සින්දුවක් අහන්න දෙන්න. මම වාට අර නිතරම කියනවා වගේ ඒ කාලේ මේ කාලේ හැම කාලෙම හිට වෙලා තියෙන හොඳම සින්දු ටික අහන්න තියෙන පෑය දෙක තමයි මේක. ඒ නිසාම තමයි මම පොඩ්ඩක් ඉස්සර ඉඳලම අපි ආස සින්දුවක් අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන්නේ. හැබැයි යන්න කලින් වාට මතක් කරන්න ඕනේ සින්දුවට කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක ගැන. සාමාන්‍යයෙන් අපි බයික් එකක් ගන්නවා නම් බලන දේවල් ටිකක් තියෙනවනේ. පළවෙනිම දේ තමයි අපේ අතේ තියෙන ගාන්ට්, ඒ කියන්නේ බජට් එකට හරියන බයික් එකක්ද මේක. ඊට පස්සේ වාහනේ කන්ඩිෂන් එක කොහොමද, ඊට පස්සේ කොහොමද වාහනේ පෙට්‍රල් කරන්නේ. ඔයානම් මනම් දේවල් ටික හිතලා බලලානේ වාහනයක් ගන්නව නම් ගන්න නේද. තියෙනසම තමයි ලංකාවේ මේ සේරටම මේ දවස්වල හරියටම මැච් වෙන හොඳම බයික් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ කෙරි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකේ. ලංකාවේ කොල්ල කෙල්ලෝ සෑහෙන්න ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ආසාවෙන් පදින නියමම බයික් එක තමයි මේ දවස්වල ලංකාවේ කොල්ල කෙල්ල අතර වැඩිපුරම කතාබහක් ඉල්ලුමක් තියෙන බයික් එක තමයි කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. පළවෙනිම දේ තමයි මේකේ ස්මාර්ට් ලුක් එකත් එක්ක කොල්ල කෙල්ල සෑහෙන්න මේ බයික් එකට ආසයි. ඊළඟ කාරණාව තමයි සාමාන්‍යයෙන් අපිට බයික් එකක් ගන්නවා කියලා කියනකොටත් සමහර වෙලාවට මේ කාලෙදි හිතෙනවානේ අම්මෝ එච්චර ලොකු ගාණක් කොහෙද අපේ අතේ මේ වෙලාවේ කියලා. හැබැයි වුණාට ඔයා දන්නවද රුපියල් 599,000කට ලංකාවේ මේ තත්ත්වයේ හොඳම බයික් එකක් ගන්න හම්බෙන එකම chance එක තමයි KD Rice Motor Company Private Limited එකේ මේ වට අරන් දීලා තියෙන්නේ. ඒ කියන්නේ KD Rice Leader 125 petrol bike එක දැන් වෙන්නේ රුපියල් 599,000 විතරයි. හරිද? ඊට පස්සේ එතනින් එහාටත් ඔයාලට දීලා තියෙන වාසි ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් මේ වගේ ගාණක් එකපාර දීලා ඔයාට බයික් එකක් ගන්න අමාරුයි නම් ඔයා යනවනේ ලීස් එක කර නේද? ලීස් එකක් දැම්මහම පොඩ්ඩක් down payment එක වැඩි වෙනවා. හැබැයි ඒ වුණාට ඔයා දන්නවද KD Rice Motor Company Private Limited හරහා මේ බයික් එක අරගන්නකොට ඔයාලට down payment එක හිතා ගන්නවත් බැරි තරම් බොහොම පොඩි ගාණක් තමයි එකතු වෙන්නේ. ඉතින් එතකොට පොඩි ගාණක් දීලා බයික් එක ගෙදර අරන් යන්න නම් ඔයා අනිවාර්යෙන් ගන්න ඕන KD Rice Leader 125 petrol bike එකම තමයි. ඒ නිසාම මේ වාසි සියල්ලත් එක්ක ඔයාට ඔයාගෙම කියලා බයික් එකක් ගන්න තියෙන හොඳම chance එක අරගන්න 0773 523 535 KD Rice Motor Company Private Limited එකට වා දැම්ම කෝල් එකක් දෙන්න. හරි, ඒ ගැනත් මතක් කරලා සින්දුවකට යන්න හදන්නේ හවස 5යි විනාඩි 34යි දැන්.

0: ක්ෂපාතිව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: අලුතෙන කාටම මිලක් අසාගල ග්‍රීන් සුපර් ශෝකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ අසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න අසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 අසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කර ගන්න C-Lion 5 මුල් ලයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නම් අමතන්න බිඳුව එකයි එකයි දෙකයි එකසිය විසිපහයි එකසිය විසිපා
3: දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
4: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
5: NLB ජය ජාතික ලොතරැයි මණ්ඩලය
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
6: මාරයිනේ
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
8: මාතර ෆ්‍රීලන් හාල්මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල්මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
9: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස්
10: වීතරාගී මුනි ගුණ ගයන ලෝසත සිත් නිවාසන හන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
11: නෙත් FM බුදු ගුණ හැන්දෑව

0: සුගේන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

හවස 5යි විනාඩි 50යි වෙලාව මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් මතක් කරන්න ඕන කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක ගැන. සාමාන්‍යයෙන් වයිෆ් හැමදාම බස් එකේ එනවට අකමැති හස්බන්ඩ් කෙනෙක් නම්, හරිද? ඊට පස්සේ ගෙදර ඉන්න වයිෆ් කෙනෙක් නම් ටවුන් එකට, ඊට පස්සේ බබාලගේ ඉස්කෝලේ වැඩවලට, එහෙම පයින් යනවට, බස් වලට යනවට අකමැති හස්බන්ඩ් කෙනෙක් නම්, එයාට ස්කූටර් එකක් හරි අරන් දෙන්න ඕනි කියන අයිඩියා එකේ ඉන්න හස්බන්ඩ් කෙනෙක් නම්, මේක තමයි ඔයාලට අරන් දෙන්න තියෙන හොඳම බයික් එක. කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක මේ දවස්වල ලංකාවම හොයන බයික් එක තමයි. ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සෑහෙන ආසාවෙන් වැඩි මිල්ලුමක් තියෙන බයික් එක තමයි කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. මොකද මේකේ ප්‍රධානම දේ තමයි හොඳට තෙල් කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය බයික් එකක් ගත්තාම අපි වැඩිපුරම හොයන්නේ පෙට්‍රල් කොච්චර වියදමක් යයිද දන්නේ නැහැ මාසෙටනේ කියලා පොඩ්ඩක් හිතනවානේ නේද? මේකට නම් වියදමක් යන්නෙම නැති තරම්, හරිද? අනිත් එක තමයි රුපියල් 599,000 මේ දවස්වල බයික් එකක් ගන්න නම් පුතේ ඔයාට වෙන කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. ඔයාට මේ චාන්ස් එක අරගෙන එන්නේ කෙඩි රයිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකෙන්ම තමයි, හරිද? ඩවුන් පේමන්ට් එක වුණත් ලොකු ගාණක් දෙන්න ඕනේ නැහනේ, පොඩි ගාණක් දීලා ඔයාට බයික් එක වාය කරගෙන ගෙදර අරන් යන්න පුළුවන්. ඒ නිසා ඔයාට බයික් එකක් ගන්නවා නම් මේ දවස්වල තියෙන හොඳම තේරීම තමයි කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. ඒ නිසා ඒ ගැනත් මතක් කරලා අදර මගේ වැරඩි කිවර කරලා යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම තැන්ක්යූ. අපි ආයෙත් හම්බ වෙන්නේ හෙට හවස 4ට, සිකුරාදා හවස 4ට. ඔයාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ. මතක තියාගන්න හෙට රෑන වෙරණ FM DJ Night එක face to face attack show එකත් අරගෙන ඉන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. කුරුණෑගල සහ මාතර දිස්ත්‍රික්ක අතර තමයි හෙට දවසේදී තරඟේ පැවැත්වෙන්නේ. ඒ නිසා හෙට රෑනාවේට Facebook live එකට සෙට් වෙන්නත් බලාගෙන ඉන්න. ඒකවත් මතක් කරලා මම අදට යනවා. අපි ආයෙ හෙට හම්බ වෙමු. පරිස්සමින් ඉන්න ගිහිල්ලන්නම්. ජය වේවා. මම DJ Asa. Good night.

0: FM 95 94.8 Net FM Divainapura Wasara 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු Net News ශක්තිමත්ව ඉදිරියට
1: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residencies
2: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000යි මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක් බස්වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නැහැ දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට 0773523535
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Nadun Vadina, Rhino Premier Roofing Sheet. Fetis Tresandhal, Tahatunai Anuhayamatana.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.70313036.
5: ඩාම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩාම්රෝ වගකීමක්ද සහිතව.
6: BYD Sea Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Sea Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
7: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0.47 31 33 540.
8: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112863 363 076 716 7672.
9: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
10: Non-stop remix remake එකට හැපෙන DJ blast එක
11: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
9: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක
10: Net FM DJ Night Face to Face Attack Show Attack Show
9: 1 2 3 let's go ලංකාවම දන්න විලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් අපිට WhatsApp කරන්න
10: 0.711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Hitter and Novator මුහුණට මුහුණ තරඟ වදින්නේ මාතර දිස්ත්‍රික්කය DJ අනිෂ්ක කුරුණෑගල දිස්ත්‍රික්කය DJ ෂේනු බීට්ස්
12: Brought to you by Rasana Harapina yanu My Cola within My Guava, My Tamarind, My Blueberry Atulu Rasapilla. Kills, Cargills, Apico, Satoso, Supiri Villan the Salvalin. My Cola, Aperate, Apemadeak.
10: Net FM, DJ Night.
0: Hadaravate, Hadaravate.
12: Brought to you by
13: Nawa Enlane, Calcium Vitamin C, D, Zinc, Magnesium Ethanol, Posha Patarte Kolahakin, Enlane, Sima Bidalan.
14: Make a Tama Vistare, Dan on a Patare,
15: NLB Jaya, Jatikalotrai Mandalaya.
2: අඩුවියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0.77 406 43 97

දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදයේ අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
2: එහෙයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: මුදලාලි
5: අලෝනා
4: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අපේ ඉස්කුඩු ග්‍රැන්ඩිසෙකුත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
6: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටවමට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
5: විජේ දාන්න ඔක්කොටම
6: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
4: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපි තහුවෙමු
7: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
8: Diva Fresh Daily Alert එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
9: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. Street Fighter තාක්ෂණය සමගින නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh.
10: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය
11: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා
12: මතක හිටිනම පින්කමක් ජීවිතය කරගන්නට උන පින්වත් ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි

0: ඒකරන කාරණාව.
1: මාරයක් පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාස.
2: අම්මා රැක්ක වගේ කවුද රකින්නේ? තාත්තා රැක්ක වගේ කවුද රකින්නේ පුතා?
3: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්වතුනි කරන්න උනන්දු වෙන්න.
4: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
5: net fm ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
4: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.
6: අගනුවර කලාසිරියෙන් සිරිගන්වන 63 වන වාලුකාරාම ඇසළ මහා පෙරහර මංගල්‍යය අගෝස්තු 1 වනදා ආරම්භ බෝධි පූජාදී පින්කම් සහ රාජකීය තර්ස්ටන් මහානාම විද්‍යාල සමග මල් පෙරහර පවත්වා අගෝස්තු 7 වනදා අවසන් මහා පෙරහර වීදි සරණා වගයි අගෝස්තු 8 වනදා දේවදානය කිරීත්‍රි වීම සහ ගරායක් නැටුම වාලුකාරාම පෙරහර මංගල්‍යය සිරි අසිරි කියන මාධ්‍ය හිතවත්කම net fm net fm
7: fm 95 fm 94.8 net fm divine pura
6: වෙලාව සවස 6:30යි.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීල පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0767 716 3672.
0: විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 6 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැතිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් දැන ගැනීමට ඇති අවකාශය අහුරන්නේ නෑ. සභානායක මැති සභේදී කියයි. නීතිඥ සංගම් මත දෙකක බවට අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්. ලෝක වෙළඳපොලේ මිල ඉහළ ගියත් අගෝස්තුවේ ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොකිරීමට තීරණයක්. පොලිස්පති ගැන පොහොට්ටු මහලේකම් කළ ප්‍රකාශය ගැන පොලිසිය අධිකරණයට කරුණු කියයි. රුසියානු තෙල් පිරිපහදු දෙකකට යුක්‍රේනයෙන් ප්‍රබල
0: ප්‍රහාරයක්.
4: ආණ්ඩුව හොරු අල්ලනවා කිව්වට මේ කරන්නේ ඇත්තක්ද? මේ පිළිබඳ net news කළ විමසීමකදී ඇතැම් පුරවසයෙකු නම් කිව්වේ මේක තවත් ෂෝ එකක් බව. කරනවා නම් හරියට කරන්න කියලා ඔවුන් ඉල්ලීමක්ද කළා. එසේ තිබියදී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වාස දීර්ඝ කිරීමේ යෝජනාව ගැනත් තවදුරටත් සංවාදයේ උණුසුම් වී තිබෙනවා. ඒ අතුරු දවස උණුසුම් කළ ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යනාවරණය මෙතෙන් සිට.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත හරහා හඳුන්වා දුන් වත්කම් සහ බැරකම් ප්‍රකාශන වෙත මහජනතාවට ඇති ප්‍රවේශය දුර්වල කරන යෝජිත සංශෝධනය ගෙනීමේදී එය මහජන නියෝජිතින්ට අදාළ නොවන පරිදි සිදු කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියා.
5: දූෂණ විරෝධී පනත පනතෙන් වෙච්ච හොඳ අරමුණු වගේම මිනිසුන්ගේ යම් ප්‍රමාණයකට පුද්ගලිකත්වයට මේක අනවශ්‍ය පහරක් බවට පත් වුණා කියන එකත් අපිට දැනගන්න ලැබිලා තිබෙනවා. ඒකේ මිනිසුන්ගේ ප්‍රයිවසි වලට තිබෙන බලපෑමක් ඇතිවීම පිළිබඳ. එම නිසා තමයි මේ පනත සංශෝධනය කරන්න දූෂණ විරෝධී කාර්ය කොමිසම තීන්දුව කරන්නේ. දැන් තියෙන යෝජනාව තමයි යෝජනා වෙලා තිබෙන දේ තමයි පනතේ සංශෝධනේ යෝජනා වෙමින් තිබෙන දේ තමයි මෙම ජනතා ප්‍රවේශය යටතේ මේ සියලුම දෙනාගේ ඒ වත්කම් බරකම් ප්‍රකාශමේ සියලුම තොරතුරු වෙබ්සයිට් එකේ පළ කරන්න ඕන. ඕනම කෙනෙක්ට මේක ලබා ගන්න පුළුවන් ය කියන ඉඩකඩ යම්කිසි ප්‍රමාණයකට සීමා කළ යුතුයි කියන්නේ. නමුත් අපි ආණ්ඩුව වශයෙන් තීන්දුව කළ තිබෙනවා එම සීමා කිරීම මහජන නියුතයන්ට සිදු විය යුතු නැහැ කියලා. ඒ නිසා මහජන නියුතයන්ට අදාළ කරන වත්කම් බරකම් ප්‍රකාශ කිරීමද ඕන කෙනෙක්ට ඇක්සස් තියෙන ඕන කෙනෙක්ට යොදා ගන්න පුළුවන්. අපි සංශෝධනයේ බලාපොරොත්තු වෙනවා මහජන නියුතයන්ට අදාළව දැන් මේ තියෙන විදිහට ඕන කෙනෙක්ට ලබා ගන්න පුළුවන් ඕන කෙනෙක්ට ඒක මිස් යූස් කරන හොඳ නැහැ. ඉතින් ඒ අයිතිවාසිකම ජනතාවට ලෙස මිතුරු කරලා මහජන නියෝජිතයන් නොවන අනිත් අයට යම්කිසි සීමාවක රජයේ නිලධාරීන් විද පුද්ගලයන් ඉන්නවා. අන්න ඒගොල්ලන්ට මේගොල්ලන්ගේ ප්‍රයිවසි ආරක්ෂා කරන විදියට ඒ පනත සංශෝධනය කරන අවස්ථාවේදී සිදු කරන්න.
4: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා.
5: එම නිසා මහජන නියෝජිතයන්ට අදාළව ඔයගොල්ලන්ගේ මොකද මහජන නියෝජිතය කියන්නේ රස්සාවක් නෙමෙයි, ඒක වෙන දෙයක්. ඒ නිසා ජනතාව දැනගත යුතුයි තමන්ගේ මහජන නියෝජිතයාගේ වත්කම් ගැන, ඔහුගේ ඥාතීන්ගේ වත්කම් ගැන. ඒවා එක කරන්න අපි කැමැත්තෙන් මේ දේශපාලනය කරන්නේ, මහජන සේවය තෝරන් තිබෙන්නේ. ඒ නිසා අපේ ඒ දේවල් විරුද්ධ වුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් රජයේ නිලධාරීන් අනිකුත් සියලුම වෙනත් ආයතනවල පුද්ගලයන් සියලු දෙනාම මේ තත්ත්වයට ගොදුරු වීම හොඳ නැහැ කියලා විශ්වාස කරනවා. මොකද හොඳ දෙයක් හොඳ විදිහට පාවිච්චි කරගන්න බැරි නරක සංස්කෘතියක් සංස්කෘතිකුත් අපේ රටේ තිබෙන නිසා. ඒ නිසා මා විශේෂයෙන්ම සමහර ඉතාම පහත් මට්ටමේ මාධ්‍ය ආයතන විසින් යම් යම් පුද්ගලයන්ට දේශපාලනඥයන් ගැන නෙමෙයි මම කියන්නේ හිරිහැර කිරීම නිසා ප්‍රයිවසි ආරක්ෂා කිරීමත් අල්ලස් කොමසම දකින්න නිසා අවශ්‍යයි කියලා ඒගොල්ලන් සීමාවක් කරන්න යෝජනා කළේ. අප බලාපොරොත්තු වෙනවා ආණ්ඩුව පැත්තෙන් යෝජනා කරන්න ඒකෙදි මහජන නියෝජනයට අදාළ කරන තොරතුරු තිබිච්ච විදියටම ඕන කෙනෙක්ට ලබා ගන්න කරනවා. අනිත් අයට මනෝමන්ත්‍රීතුමා ඒකට එකඟයි කියලාද කිව්වේ? එහෙම තියෙන්න ඕන. හරි. ඒ නිසා එතුමලත් මම හිතයි එතුමත් එකඟතාවය පළ කරනවා. අන්නේ දනුවත් කිරීමට තමයි ගරු කතානායක තුමනි. ආ
1: අගෝස්තු මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කරනවා. ජාත්‍යන්තර වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාවට සහනයක් ලබා දීමේ අරමුණින් අගෝස්තු මාසයේදී ගෑස් මිල ඉහළ නොදැමීමට තීරණය කළ බව එම සමාගම නිවේදනය කළා. යනු 2026 අගෝස්තු මාසය සඳහා දැනට පවතින මිල ගණන්ම වළංගු වන අතර කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 4465ක් වනවා. කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 1792ක් වන අතර කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 835ක් ලෙස අඛණ්ඩව පවතින බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කළා. සාගර කාර්යවසම් මහතා අස්කල ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. යනුවෙන් ප්‍රකාශය සම්බන්ධයෙන් සැප්තැම්බර් මස 24 වනදා වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අධිකරණ නියෝගය කර තිබෙනවා. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් 1761 2026 දරන නඩු අංකය යටතේ අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. එහිදී අදාළ විමර්ශන කටයුතු සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර ඊට අධිකරණයේ අවසරය හිමිවති වෙනවා. ඒ අනුව විමර්ශනය සිදු කර ඉදිරික්‍රියාමාර්ග ගන්නා පව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර සාගර කාර්යවසම් මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් ප්‍රතිවරයා සම්බන්ධව සිදු කළ තර්ජනාත්මක ප්‍රකාශයක් පිළිබඳ සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන පොලිසියට ලබා දෙන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුදුදාස් මහතා මාධ්‍ය ආයතන 6කට නියෝග කර තිබෙනවා. 2015 වසරේ දෙමඩකොඩ ප්‍රදේශයේ වෙළෙන් සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී අයුතු සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතල වැඩ සහිත වසර 3ක සිරදඬුවමින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිට පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කළ ඇපැල් පෙත්සමේ විභාගය සැප්තැම්බර් මස 23 වනදා දක්වා කල් තැබීමට අභියාචනා අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම පෙත්සම අද පි කුමරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටි ආරක්ෂණ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ කැඳවුවා. එහිදී පෙත්සම් කාර් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල මෙම පෙත්සම් විභාගය සඳහා සැප්තැම්බර් මස 23 වනදා කැඳවන ලෙස නියෝග කළා. 2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමඩකොඩ ප්‍රදේශයේ වෙළෙන් සැලක සේවය කළ අමිල ප්‍රියංක අමරසිංහ නැමැති තරුණයෙකු ඩිපෙන්ඩර් අතකින් පැහැරගෙන ගොස් අයිතුලේ සිරකර තබා පහර දී මැතුළු චෝදනාවලට වරදකරු කෙරුණු හිට පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුනිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් 2024 ජූනි මාස 28 වනදා බරපතල වැඩ සහිත වසර 3ක සිරදඬුවමක් සහ රුපියල් 20,000ක දඩයක් නියම කළා. එම දඬුවමින් සහ දඩමුදලින් තමන්ව නිදොස්කර නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකාර හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විසින් මෙම පැල අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කාදිනල් හිම්පාණන් දැනුවත් කළ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයකාර මහතා පවසනවා. අද පෙරවරුවේ කොළඹ අගරදුකුරු නිල නිවස වෙත පැමිණි මේ බව දැනුම් දුන් බවයි අමාත්‍යවරයා පැවසුවේ. මෙම හමුවෙන් පසු මාධ්‍ය දදාස් දක්වූ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයකාර මහතා සඳහන් කළේ සිදු කිරීමට යන මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාදිනල් හිම්පාණන් දැනුවත් කළ බවත් එහිදී ජනතාවට සහනයක් වන සියලු දේ කිරීමට උන්වහන්සේ උපදෙස් දුන් බවත්ය.
6: ඉන්න නඩුකාරතුමන්ලා අභියාචනාධිකරණෙත් මහාධිකරණෙත් වැඩි කිරීම පිණිස අධිකරණ සංවිධාන පනත සංශෝධනයකුත් අපි ඉදිරිපත් කළා සමාජයට දැන් ගැසට් කළා අපි ඒක කතිකාවට ඉදිරිපත් කළා තිබෙනවා. නමුත් අපි මෙහෙම එන්න විශේෂ හේතුවක් උනේ නොයෙකුත් පුද්ගලයන් විසින් වැරදි තොරතුරු සමාජගත කිරීමක් කළා තිබෙනවා. ඒ කියන්නේ මූලිකවම මේක ඉහළ උසාවල අධිකරණවල නඩුකාරයන්ට පමණයි යන අධී කරුණු. ඉතින් මේ සියලුම කරුණු පැහැදිලි කළ යන තමයි අද දින අපි මෙතනට පැමිණියේ. ඒ අනුව මමත් නලින් දැමතුමත් කරුණු පැහැදිලි කරා කාර්යුණාසිතාම සාවදාන අහුන්කන් දීලා අපේ කරුණු විමසා හිටිය අපි ඒ කරුණුත් පැහැදිලි කරා. ඉතින් උන්වහන්සේගේ මූලික දෙයක් තමයි රටට යහපතක් වෙන දේ කරන්නට ඕන, උසාවි ආරක්ෂා කරන්නට ඕන, එනිසා ජනතාවට යහපතක් වන සියලුම දේ කරන්න කියන දේ අපිට කිව්වා. ඒ අනුව අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන විදිහට ජනතාව වෙනුවෙන් කරන දේවල් සම්බන්ධයෙන් එතුමා අපිට කරුණ දක්වලා ඒක ආශිර්වාද කළා. නමුත් හැම විටම ජනතාව පැත්තෙන් විතරක් හිතලා තීන්දුව ගන්න කියන එකම තමයි උන්වහන්සේගේ මතය.
1: මේ පිළිබඳ වැඩිදුරට දස්ත කුව අධිකරණ මාත්‍ය හර්ෂණ නානායකර් මහතා
6: ජනතාවට සහනයක් වෙන ඕනම දෙයක් කරන්න. ඉතින් අවංකවම අපි ගැසට් කරලා තියෙන්නෙම දැන් සති 3-4ක කාලයක් එක තියෙනවා. තියෙන්නෙම ජනතාවට අදහස් ඉදිරිපත් කරන්න තමයි. මේක තමයි මහජන අදහස් විමසන වෙලාව. ඒ වගේම නීතියක් එනකොට ඒකට වෙනස් වෙනස් මත තියෙන එකට වෙනස් මත එන එකත් ඉතා හොඳ දෙයක්. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක්. අපි ඒක බැහැර කරන්න සියලු දෙයටම කන් දෙනවා. බොහෝ වෙලාවට ওই ප්‍රශ්නේ නීතිජ සංගමයට යොමු කරා නම් හොඳයි. මොකද අපිටත් තේරෙන්නේ නැහැ ඔවුන් විරුද්ධ වෙන්නේ ඇයි කියන එක. මොකද ඔවුන් කියන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට හානි වෙනවා කියන මූලික තර්කණය තමයි ඔවුන් ගන්නෙ. හැබැයි මතක තියාගන්න නීතිජ සංගමය නිලස්ථාවර ඒක වුණාට දැන් රට පුරාම නීතිඥවරු මේකට පක්ෂව සහය දක්වනවා. ඒකත් අලුත් දෙයක් නෙමෙයි. ඕනෑම පනතකදී මතයකදී නීතිජ සංගමය ගන්න මතයට වෙනස් මත ගන්න නීතිඥවරු ඉන්නවා. ඒකත් ස්වභාවික. ඔතන කවදාත් නීතිඥවරු ඒකමතික වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම හිතන්නේ උන් ඇයි මේකට විරුද්ධ වෙන්නේ කියන එක උන්ගෙම තමයි දැනගන්නට ඕන. ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ වගේ ප්‍රශ්නකට. මොකද මම වෘත්තීය සංවිධාන වලට කිසිම ආකාරයක මේ දෝෂ මුර පවත්වන්නේ නැහැ උන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට. ඒක නිසා ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ ඔබතුමාගේ ප්‍රශ්නට.
1: එම අවස්ථාවට කු සෞඛ්‍ය මාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් රජයේ මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවයි.
7: අපි ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා. රටේ තවත් ප්‍රශ්න ගොඩක් තියෙනවා විසඳන්නට. ආර්ථිකය හදන්නට ඕන, ප්‍රජාතන්ත්‍රය ශක්තිමත් කරන නීති ආධිපත්‍ය විධානය තහවුරු කරන්නට ඕන, ජාත්‍යන්තර තියෙන පිළිගැනීම වැඩි කරගන්න ඕන. තව ගොඩාක් වැඩ කරන අතරේ තමයි ව්‍යවස්ථා සංශෝධනය කරන්න වෙන්නේ. විධායක ජනප්‍රියම හවුස් ක්‍රීම් පපණක් නෙමෙයි, ව්‍යවස්ථාය බොහෝ සංශෝධනය වෙන්නට ඕන. දැන් අවුරුදු 40 ගානකට වඩා වැඩි පරණ ව්‍යවස්ථාවක් පවතින්නේ. නමුත් ව්‍යවස්ථාවක් ගේනකොට ඒක පිළිබඳව සැලකිලිතු කාලයක් අරගෙන සාකච්ඡා කරලා එතනින් එහාට යා යුතු වන්නේ. 2015 ගෙනාපු ක්‍රියාවලිය අතරමඟ නතර කළා තිබෙන්නේ. අපිට අලුත් ජනවර්මක් තියෙනවා. ඒ අනුව කටයුතු කරන්නට ඕන. හදිසියේ සමස්ත ව්‍යවස්ථාව සංශෝධනය කරන්න බෑ.
1: දූෂණය සහ වංචාවට සම්බන්ධ පුද්ගලින් දෙරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ගැන අද රටේ බොහෝ දෙනාගේ සාකච්ඡාවට ලක්ව තිබෙන මාතෘකාවක්. ඒ සම්බන්ධයෙන් net news ජනතාවගෙන් අද අදහස් විමසීමක් කළා. ජනතාව පළ කළේ මෙවන් අදහසක්.
8: මදාම ඕරු අල්ලනවා අල්ලනවා කියලා ඇතුළට අරන් දාලා ආයේ දවස් 10න් අපදෙන එක නෙමෙයි, ඊට වඩා දේවල් කරන්න තියෙනවා කියලා හිතෙනවා. ඒ වුණාට දැන් මේගොල්ලන්ගේ ආණ්ඩුවෙත් ගොඩක් දේවල් එළියට එනවා. ඒවත් ඉතින් මේගොල්ලෝ අඩු කරගත්තන හොඳයි, නැත්නම් ඊළඟ ආණ්ඩුව ආවට පස්සේ මේගොල්ලන්ටත් ඕකම තමයි වෙන්නේ.
9: දැන් හොරු අල්ලන වැඩේ යන්නේ. ඒක කරන ගමන් ඉතින් ජනතාවගේ ජීවන වියදම ගැන ටිකක් බැලුවා නම් හොඳයි කියලා අපි හිතනවා. ඉතින් වැරදි කරපු කට්ටිය දඬුවම් අම්බු වෙනවනේ කාටත්. ඒ පැත්ත නෙමෙයි මේ පැත්ත, දෙපැත්තෙම වැරදි කරුවා නම් දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. වැරදි කරපු හින්දා නේ දඬුවම් අම්බු
10: ජනතාව අපහසුතාවයට පත්වන එක විතරයි මට පේන විදියට පේන්නේ. දූෂණ වංචා කියන්නේ මේ ආණ්ඩුව කියන්නේම ජනතාව රවට්ටන දේවල්නේ. බොරුමනේ කියන්නේ. එකක්වත් මේ හරියට කියනවා විතරයි කරෙන්නේ. ඒකයි දූෂණ වංචා කියන්නේ. ජනතාවට සහනයක් නැහැනේ. ඒක තමයි අපිට
11: වැරද්ද තියෙනවා නම් ඉතින් වැරදිකාරෝ අනිවාර්යෙන් නැහැ කියලා හැංගෙන්න බෑනේ. අපි වැරද්දක් කරද්දී අපිත් වැරද්ද පිළි අරගෙන එක්කෝ දනුවම් විදින්න ඕනේ. වැරදි නොකර ඉන්න ඕනේ හැමෝම.
12: අපි දැනුවත් නම් ඉතින් ඒ කාර ටිකක් මාමාපෑන් විතරයි ඉතින් හැමෝම එකතු වෙලා ඕක තමයි ඉතින් කරන්නේ මොන අඬු ආවත් ඔක්කොම යාළු. හොරු අල්ලන එක හරියට යාළා හොරු නම් ඇත්තටම හොඳයි. හොරා කන්න අවශ්‍ය නැහැනේ නේද? රජයෙන් කියලා අපිට නම් කිසිම දෙයක් නැහැ. ඒ වුණාට අපි කැමති කොයි පැත්තකින් හරි රටට සෙතක් වෙනවා නම්. ඒ අඬු පෙරලනොත් ඊගාව අඬු ඇවිල්ලා මේ අඬුවේ හොරු අල්ලයි. ඒක තමයි වෙන්නේ.
13: මොන ආණ්ඩුව ආවත් දූෂණ ඒව නවත්තන්න බෑ. මේගොල්ලන් ආවේ ඔරු අයින් කරනවා කියලා මිනිස්සු ඡන්දේ දුන්නේ ඒක තමයි. හරි දේ හරියට කරන්න ඕනේ. ආණ්ඩුව වැරදිකාරයට දඬුවම් දෙන්න ඕනේ. බොරුවට ඇතුළට දාලා හරියන්නේ නැහැ.
1: රුසියාවේ පිහිටි ප්‍රධාන තෙල් පිරිපහත් සංකීර්ණ දෙකක් ඉලක්ක කරගනිමින් සාර්ථක ප්‍රහාර එලකල බව යුක්‍රේන ජනාධිපති වලොඩ්මියර් සෙලෙන්ස්කි පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ යුක්‍රේන ආරක්ෂක බලකායන් විසින් එක් පිරිපහදුවකට සහ තවත් පිරිපහදුවකට මෙලෙස ප්‍රහාර එලකල බවයි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ තමන්ගේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් යුක්‍රේන ඩ්‍රෝන යාත්‍රා 605ක් ප්‍රහාරයට ලක්කර විනාශ කළ බවයි. කෙසේ වෙතත් රුසියා විසින් එල්ල කළ ඩ්‍රෝන සහ බෝම්බ ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ සිවිල් වැසියන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: Net News නිමාව. Net News මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් Net News ටෙල්ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
14: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
2: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
15: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
16: කඩේ ලොකු කරලා නේද?
17: නැතුව සර් LB රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
16: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
18: ඒ කාලේ හිටම සින්දු.
19: වැදවල් මල් රැංගු සිරපාට දේනු සේදිනා.
20: මේ කාලේ හිටම සින්දු.
21: වෙරළු මල් වෙරළු මල්
22: වෙරළු හිටුන යන්නේ නැතුව තුරුලෝ යකේ.
23: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු එක දෙකට අහන්න
24: සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
25: Net FM Hello Hello Satyantra
24: අහන්න අහන්න.
26: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහදේවාලේ උත්තම පෙරහර මංගල්‍ය අගෝස්තු 8 සහ 9 දිවා මහ පෙරහර, අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර, අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටිටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩියාගේ සහ ගිනිමෙල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේව පුදුමිට එන්න. මාධ්‍ය සවිය Net FM.
27: Net FM.

මතක මාවත දිගේ ආපස්සට මොහොතකට හැරෙන්න. තරු හිරුණ අහස යටින් දූවිලි පිරුණ මහපොළවේ ගුරු පාරේ දූවිලි අස්සෙන් අතීත කතාවක් මතු කරගන්න. ඊට පස්සේ මොහොතකට ඇස් දෙක පියාගන්න.

0: එක දිගට වචනයක් වත් නොකිය අහගෙන ඉන්න පුළුවන් සින්දු මව මෙවුන් කාරේ හිටියා අපේ රට ඇතුළේ. අවුරුදු 57ක් ජීවත් වුණාට 557ක් කාලයක් ඒ ගීත අහන පිරිස යුගෙන් යුගය වැඩි වෙලා සමහර විට ඊටත් වඩා වැඩි කාලයක් සියවස් ගණනාවක් පවතින ගීත හදපු ඒ සහකම්පනය සහිත අසාමාන්‍ය මනුෂ්‍යයා විශාරද ගුණදාස කපුගේ ශූරීන් එතුමන්ගේ උපන්දිනය හෙට දවසේ යෙදෙනවා. ඉතින් අද දවසේ බ්‍රහස්පතින්දාවේ ලස්සන මේ සාකච්ඡා මණ්ඩපයට එන්න කියලා කිව්වා විරල කෙනෙක්ට. නමින් කිව්වොත් සංගීත ආචාර්ය විශාරද නන්ද රණවීර. හැබැයි ඔහු කවුද කියලා හරියටම කිව්වොත් විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ අවසාන ගෝලයා. ඒ කපුගේ ඇසුර ලැබූ අවසන් පුරුක හරි වෙන්න ලැබුණ එක ගැන ඔබට මොකද හිතෙන්නේ කියන තැනින් අපේ කතාව පටන් ගමු.
1: ඇත්තටම තරංගයක හරි වාසනාවන්ත සිද්ධියක්. ඒක ඇත්තටම මාසෙ ඉන්න කාලේ මට මතකයි විදිහට මම එතකොට සෞන්දර්ය විශ්වවිද්‍යාලේ තුන්වන වසර වගේ. ඇත්තට සුන්දර අද්දකීම් ගොඩක් තියෙනවා ඒ කාලේ එතුමත් එක්ක වැඩ කරපු යුගයේ. ඇත්තටම මම හරි වාසනාවන්තයි මේ ඒ අවසාන කාලේ කපුගේ මාස්ටර් මේ මගේ නිර්මාණ ටික තමයි ඔක්කොම මේ මම හිතන්නේ ඔය කාර්යක යන එන ගමන් අහා හිටියේ.
0: එහෙනම් අහන්න වටින නිර්මාණ ගොතන්ක ඇති ඔබ සතු අපි ඒවත් අහමු. අද මේ වෙනකොට කපුගේ ශූරීන් අහිමි වෙලා වසර ගණනාවක් ගෙවිලා ගිහිල්ලා ඔහුගේ අතීත සුවඳ මතක් වෙද්දි මොකද හිතෙන්නේ?
1: ඔව් මාස්ටර් ඇත්තටම මේ මම ඉස්කෝලේ කාලේ ඉඳලා මාස්ටර්ව දන්නවා. ඒ කියන්නේ හඳුනාගත්තා. ඒ කියන්නේ දැන් අපි චූටි කාලේ ඉඳලා මේ සින්දු වහනකොට අපිට ඉතින් මේ මාස්ටර්ගේ සින්දු නිරන්තරයෙන් ඇහෙනවනේ. එතකොට ඉස්කෝලේ යන කාලේ හරි ආසාවෙන් අහපු ගීත අහපු ගායකෙක් තමයි කපුගේ මාස්ටර්. ඇත්තටම අර එතුමා ඇසුරු කරනකොට මේ දැනුණු දෙයක් තමයි මේ මානවවාදී ගුණයක් සහිත, කියන්නේ හැම පුද්ගලයෙකුටම එක හා සමානයි එතුමගේ මේ කියන්නේ ආශ්‍රය කරනකොට කතා කරන විදිය, ගරු කරන විදිය, ඒකේ උස් පහත් ભેදයක් නැහැ කවදාවත්. පොඩි ලොකු කියලා හැම එකකුත් නැහැ. ඇත්තට මේවා හරිම විරලයි නේද? ඒ
0: කියන්නේ
1: මේ අපිට ඉතින් අර ඒකත් ඒ ඇසුර ලැබීම අපිටත් හරි වටිනවා. මොකද ඒ වගේ අය අඩුයි සමාජයේ.
0: විරල මිනිස්සෙකුගේ විරල ගුණයන් කැටිවුණු ඒ විරල ගුරුවරයාට ඔහුගේ විරල අත්දැකීම අපිත් එක බෙදා ගන්න කියමු. එවන් වන විට අපිද විරල ඇත්තන් වන්නෙමු. අද මේ මන්දාරම් රාත්‍රිය ගෙවී යන්නේ අන්න ඒ විදිහටයි හිතවතුනේ.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
3: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0712-666-222 Prime Residences
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
5: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝ චිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මානව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අද මම තන්න 0742-77-28-21. විහාරාධිකාරී ශාස්ත්‍රපති හේනේකම මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2026 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ සිසු දරු දැරියන්ට ආශිර්වාද පතා පැවැත්වෙන දේව ආශිර්වාද පූජාව අගෝස්තු 8 වන දින රාත්‍රී 7ට අකුරැස්ස තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේදී පැවැත්වේ. සැමට ආරාධනා.
6: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
7: Non-stop remix remake ekata happena DJ blast eka
8: anga galene inna kumariye
6: radio itihase prathama vatavata lankaya superi dj taru muhunata muhuna gatana dj attack show eka
7: Net FM DJ Night Face to Face Attack Show Attack Show
6: 1 2 3 let's go Lanka umadanna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
7: 0711-95-95-95 Net FM DJ Night Face to Face Attack Show හෙටර නවයට මුහුණට මුහුණ තරඟවදින්නේ මාතර දිස්ත්‍රික්කය DJ අනිෂ්ක කුරුණෑගල දිස්ත්‍රික්කය DJ ෂේනු බීට්ස්
9: Brought to you by රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
7: Net FM DJ Night

0: ලස්සන උත්සාහයක ඉන්න අපි ෆේස්බුක් ලයිව් එක කරහම අපූරු සංගීතවේදියා කපුගේ ශූරීන්ගේ ලස්සනම ගීතයක් ගයන විදිහ බලන්න තව ටිකකින් අපි ෆේස්බුක් ලයිව් වෙනවා. මං හිතන්නේ අපිට ෆේස්බුක් ලයිව් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් අහන්න වගේම බලන්නත් ඔබට හැකියාව තියෙනවා. මන්දාරම් රාත්‍රිය ඔස්සේ විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ අවසාන ගෝලයා සංගීත ආචාර්ය විශාරද නන්ද රණවීර සමගයි මේ කතා බහ කරමින් ඉන්නේ. අපි ඔහුගෙන් අහමු කපුගේ ශූරීන්ගෙන් ලබාගත්ත ගුරුහරුකම් කොයි වගේද කියලා.
1: ඇත්තටම මෙහෙම තරංගා මේ සත්‍යම මේ කපුගේ මාස හොඳ ගුරුවරයෙක්නේ. මම දැකලා තියෙන එතුමා මේ දරුවන්ට උගන්වනවා. අපිටත් ඉතින් ඒක පන්ති කාමරෙ උගන්වන්න ලොකු පිටුවහලක් වුණා. එතකොට දරුවන්ට කොහොමද ඒගොල්ලන්ට ඒ කියන්නේ ඒක හැංගෙන විදිහට කියලා දෙන්නේ. එතකොට ගීත ගායනයේදී අපේ විශේෂ සංගීතනේ. එතකොට කොහොමද මේ සංගීතේ ගොඩක් අර අපි ගත්තොත් කොටස් වලට බෙදලා ඉතින් ඒක එක විදිහ කොටස් කොහොමද දරුවන්ට උගන්වන්නේ කියන දේවල් මාස්සෙකින් ගොඩක් ඉගෙන ගත්තා. ඒක අපිට ලොකු අත්දැකීමක් වුණා.
0: ආදරණීය මනසේ කැටියට එතුමන් හරියම ප්‍රසිද්ධයිනේ. එතකොට ඉගෙන ගනිද්දී ආදරණීය ගුරුවරයෙක්ද නැත්නම් ටිකක් සැර ගුරුවරයෙක්ද කොයි වගේද?
1: නෑ, ඇත්තට ආදරණීයයි. එහෙම සැර නෑ. කියන්නේ දැන් මාස ගොඩක් දේවල් අපි හිතමු දරුවෙක් පසය පාරක් ඇහුවත් එහෙම කියලා දෙන ගතියක් තිබුණා. ඒ වගේම ගොඩක්ම දැන් ඔය මාස ගොඩක් ගීත ශ්‍රේෂ්ඨයේ පැත්තනේ ගොඩක් මෙහිටි කියන්නේ ගුරුවරෙක් විදියට වඩා ඔය ගීත නිර්මාණ පැත්තනේ හිටියේ. එතකොට මම දැකලා තියෙන ස්ටුඩියෝස් වලදී එහෙම සමහර වෙලාවට වොයිස් කරනකොට එහෙම වොයිසින් වලදී පොලි කොටසක් එහෙම වැරදුනොත් එහෙම කවදාවත් එහෙම එකට බණින්නෙත් නැහැ. කොමාරි මේ හොඳින් කියලා එහෙම හොඳට කොමාරි යාට ඕන එක කොමාරි වොයිස් කරගන්නවා.
0: ආදරණීය මිනිස්සෙගේ ආදරය කොයි තරම්ද කියලා ඔහුගේ අවසාන ගෝල පුරුකෙන් විමසමින් ඉන්න අතර අපි විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ ලස්සනම ගීතයක්, මధుර මනෝහර ගීතයක් මේ ගුරුවරයාගේ හඳින් අහමු.
1: ඔව්, මේක ඇත්තටම මාස්ටර් මේ එක්ටම් ගේ කියන චිත්‍රපටයට ගායනා කරපු ගීතයක්. මම හිතන්නේ මේකේ මියුසික් කරලා තියෙන්නේ සරත් දසනායක මේ සංගීතඥයෝ. අපි අහමු.

මේ ලෝකේ එක මොහොතකට හරි තමන්ගේ සිතවිලි එක්ක තනි නොවෙච්ච මිනිස්සු හොයාගන්න නෑ. මේ හසයට ලංකාවට අයිති සීමාවේ හසයට එහෙම තනි වුණ මනුස්සයෙක්ට කපුගේ මහත්තයාගේ හඬ කියලා කියන්නේ වෙන්නම මේ තනිකම විඳගන්න, ඒ විරහව විඳගන්න හදපු පුදුමාකාර ආශ්‍රමයක් වගේ තැනක්. ඉතින් ඒ හඬේ අයිතිකාර විශාරද ගුණදාස කපුගේ ශූරීන් අද ජීවතුන් අතර නැතත් ජීවමානයි කියලා හිතනවා. එතුමන්ගේ සුන්දර අවසන් ගෝලයා සමග කරන කතාව ඔබට මන්දාරම් රාත්‍රිය ඔස්සේ ආසන්න පුළුවන්. මං එහෙම කිව්වේ මේ මොහොතේ ෆේස්බුක් ලයිව් එක හරහා අපිව බලාගෙන ඉන්න ආදරණීය හිතවතුන්ට. දැන් ඉතින් අතරි දෙනකල් කැමරාව අල්ලගෙන හිටපු අපේ ඩිෂාන් සහෝදරයාටත්, ඒකට සහය දුන්නු අමිල සහෝදරයාටත් ස්තුතියි කියන ගමන් අපි මේ අපූර්ව ගීතයට යමු වෙනවා. ඊට පස්සේ අපේ සුන්දර කතාබහට ඔබට අවසරයි.

0: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සවිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපර ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC කල් සරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 011-2-35-02 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nadun Vadina. Rhino Premier Roofing Sheet. Fetivist Sandhal. Dahatunai Anuhaya Amatana.
6: IMA? Hotspot on Karanuko.
7: Hotspot? Hey,
6: data neane?
7: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
8: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
9: Comes to an end.
10: Together on a day of profound joy, a soaring hope.
11: The day a planet stops for a game.
0: Net FM. Algo Town.
12: Brought to you by
2: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
13: Oya try karanna ganna vijaya aapapiti.
14: The Palace ගම්පහ අවසාන නිවාස 25 ඔබ අදම සාඩම්බර හිමිකරුවකු වන්න දැන්ම කතා කරන්න 01-7-666-222 Prime Residencies
15: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්

0: මිහිරි තත්පර මත සීරුවට හුස්ම තියතිය මම ඔබත් එක්ක ඇවිද යන ගමන්. සංගීත ආචාර්ය විශාරද නන්ද රණවීර ඔහුගේ නම වටේට විශාරද ගුණදාසකපුගේ ශූරීන්ගේ ඒ නමත් එහා මෙහා වෙනකොට තවත් ලොකු ආලෝකයක් වැටෙනවා කියලා මට හිතෙනවා. සංගීත ගුරුවරයෙක් විදිහට ඔබේ ජීවිතයේ තියෙන අත්දැකීම් කොයි වගේද ගුරුතුමනි?
1: ඇත්තටම මම දැන් අවුරුදු 20ක් අතර වගේ 20ක්කට ආසන්නයි ගුරු වෘත්තිය වැඩ කරන. මම වැඩ කළ තිනවා පාසල් කිහිපයක. මම පටන් ගත්තේ මහබෝධි විද්‍යාලේ මරලානේ. ඊට පස්සේ මම රාජකීය විද්‍යාලේ වසර 12ක් සේවය කරා. ඊට පස්සේ මම ආනන්ද විද්‍යාලෙත් සේවය කරා මාස 3ක් විතර වගේ. ඊට පස්සේ දැන් මම ආරක්ෂක සේවා විද්‍යාලේ සංගීත ගුරුවරයෙක් විදිහට සේවය කරන්නේ.
0: වැඩිම කාලයක් පුතුන් ගැවසෙන පාසල් වලනේ රාජකාරි කරන්න. කොහොමද ඒ අත්දැකීම?
1: ඇත්තටම මෙහෙමයි. දැන් ඒක වෙනස්. ඒ කියන්නේ දැන් පුතාලත් එක්ක ඉන්නකොට මේ පොඩ්ඩක් අර අපිට ටිකක් අර ගැහැල් ළමයිට එක්ක ඉන්නකොට ටිකක් ලේසි. මොකද අපිත් මේ තරුණ කාලෙම ඉතින් පටන් අරගෙන ඉතින් තාමත් අපි එහෙම ජවයෙන් වැඩ කරනවා. මට හිතෙනවා ඉතින් මට හම්බුනේම බොයිස් ස්කූල්
0: තමයි.
1: එතකොට ඒ වගේ අත්දැකීම් කියලා කියන්නේ ඉතින් අර මට හිතෙනවා ඒක අපිට ලේසි වගේ එකක් තියෙනවා. පොඩ්ඩක් කොල්ලොත් එක්ක වැඩ කරන්නේ.
0: හරි. එහෙනම් දැන් විශාරද ගුණදාස කපුගේ ශූරීනුත් ඒ වගේ පුතාලත් එක්ක කටයුතු කරලා දියණිවරුන්ටත් උගන්නලා ඒ ගුරුහරුකම් ලැබපු පුතෙක් හැටියට එතුමන්ට සුවිශිෂි වෙච්ච ඔබේ ගීතයක් තියෙනවද?
1: ඔව්. මාස්ටර් තමයි මට ඉස්සෙල්ලම සින්දුවක් හදලා දුන්නේ. මම එතකොට ඉස්කෝලේ යන කාලේ මට ආසයි මාස්ටර්ගෙන් මේ ආස ඇත්තටම පුදුම ආසාවක් තිබුණා යාගේ සින්දුවලට. ඊට පස්සේ මම අපේ අයියත් එක්ක ඇවිල්ලා හම්බුණා. හම්බුණාට පස්සේ ඒකලා මම ඒ දවස්වල මට මතකයි 97 98 වගේ මම මේ
0: කියන්නේ.
1: එතකොට මම එතුමත් එක්ක ප්‍රසංගයක් කරා ස්වර සමාධි කියලා. ප්‍රසංග දෙකක් කරා. එතකොට ඒ ප්‍රසංගයට අලුත් ගීතයක් කියමු කියලා හදලා දුන්න එකක්. මේක රචනා කළේ රත්නශ්‍රී විජේසිංහ. රත්නජස ලියලා මාස මෙලඩික් කරා. ඉතින් මමත් මේ ඉස්සරහ තියාගෙන ඉතින් මට තාමද වගේ මතකයි මේ මාවත් ඉස්සරහ තියාගෙන සපිනාව අරගෙන මේ හදපු හරිම ලස්සන මෙලඩිස් මේවා.
0: අපි අහන්න මග බලනවා. එහෙනම් ගයමුද?
1: මේක බිම් තඹුරු මල. මේක ගොඩක් අය අහලා තියෙන ගීතයක්. මේ මගේ පළවෙනි සින්දුව.

0: දෙයනේ අද වැඩ සටහන ඉවර වෙන්න කලින් ආයෙත් අහන්න ඕනේ කියලා හිතන සින්දුවක් නේද මගේ හිතවතුනි. ඒ ගෑවේ හරිම අපූරුයි. හරි ලස්සනට ඔබේ හඬට රත්නශ්‍රී විජේසිංහන්ගේ වචනත් විශාරද ගුණදාස කපුගේ ශූරින්ගේ සංගීතයත් ගැලපුණා. අපි නැවත වතාවක් ඒ ගීතය ගයන්න කිව්වොත් ගයමුද?
1: ගයන්න.

0: மந்தாரம் வித் தரங்கா
1: வசர 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
2: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්මම තන්න 011 437 1250
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් within හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් within හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
6: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
7: Don't stop remix remake ekata happena DJ blast eka
8: anga galene igna kumariye kemi
6: alavinde kena sigunda tiyu harala radio itihase prathama vatavata lankaya superi dj taru muhunata muhuna gatena dj attack show eka
7: Net FM DJ Night Face to Face Attack Show Attack Show
6: 1 2 3 let's go Lanka umadanna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
7: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Hater and Navetta Muhunata Muhuna Tarangavadinne Mathara Districtaya DJ Anishka Kurunagala Districtaya DJ Shenu Beats
9: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apiko Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
7: Net FM DJ Night

0: මම වපරහින් බලනකොට 0.75 95 95 95 නව පණිවිඩ ගණනාවක් කියවලා තියනවා මම දකිනවා. ඒ හැම එකම එකින් එක නොකියවා බැලුවත් මං කොයි වෙලාවක හරි ඒවා තනිවම කියවලා බලනවා. බොහොම ස්තුතියි. ඉඳ තියෙන වෙලාවක මං ඒ පණිවිඩ කියවන්න. දැන් අපි කතා කරමින් ඉන්නේ සංගීතාචාර්ය විශාරද නන්ද රණවීර සමග. ඔහු කොච්චර සුවිශේෂී කෙනෙක්ද කියන එක වැඩසටහන පුරාම අපි දැන් කතා කරමින් හිටියා. දැන් අපි ටිකක් ඔහු ගැන කතා කරමු. මට හිතෙනවා මේක ආදරය මුල් කරගත් වැඩසටහනක්නේ සහෝදරයා. ඉතින් පාසල් ප්‍රේමය වගේ තැනකින් ඔබත් එක්ක පොඩි කතාවකට ගිහිල්ලා එකට ගැලපෙන ලස්සන ගීතකුත් අහනවා හොඳයි කියලා මට හිතෙනවා. පාසල් ප්‍රේමය පිළිබඳව ඔබට දැනෙන ඔබ ගුරුවරයෙක් හැටියට, ඒ කාලේ ඔබ යෞවනයෙක් හැටියට ඔබට දැනුණු හැඟීම් මොනවද?
1: දැන් මෙහෙමයි තරංග, දැන් අපි ස්කූලේ ගිය කාලේ තිබුණු ආදර හැඟීම් සහ ඒ ආදර සම්බන්ධක ඒ විදිහටම දැනුත් තියෙනවා ස්කූලේ. හැබැයි ස්වරූපේ වෙනස් වෙලා. එහෙම එකක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් ළමයි අපේ ඉන්න කාලේ වගේ ලව් ලෙටර්ස් ලියන්නේ නැහැ. ඊට පස්සේ නවකතා ඇතුලේ දාලා ලියුම් ගනුදෙනු කරන්නේ නැහැ. ඊට පස්සේ සින්දු කෑලි ලියලා ඒවා ෂෙයා කරන්නේ නැහැ. එතකොට අර ඩිවයිස් ටිකක් ඇවිල්ලා තියෙනවානේ. ඒවත් එක්ක ඒවට වෙනස් මාරු වෙලා තියෙනවා. හැබැයි අර හැංගීම් අර ආදරය සෙනෙහස ඒ තිබුණු ශෘංගාරාත්මක හැඟීම් ටික ඒ විදිහටම දරුවා අතර තියෙනවා. හැබැයි අර ඩිවයිස් ටිකත් එක්ක තමයි මේ ටික ගනුදෙනු කරන්නේ. ඒකයි වෙනස.
0: ඒ ඩිවයිසස් එක්ක වෙන ගනුදෙනුව යාන්ත්‍රික වැඩි නැද්ද?
1: ඇත්තටම ඒ කියන්නේ දැන් මම කියන්නේ දැන් අර මොකක් හරි සින්දු කෑල්ලක් ලියලා සුදු පාට කොලේක මොන හරි දෙයක් කුරුටු ගාලා ඒක දෙනවා කියන එක හැඟීමයි මැසේජ් එකක් දාන එකයි අතර ලොකු අහසට පොළ වගේ හැඟීම් වල වෙනසක් තියෙනවා.
0: ඒ කියන්නේ අකුරු ටික ලියද්දී අකුරු ටික කැතයි නම් ඒක ගොලි කරලා විසිකලත් ආයෙ ලියනවනේ. ඒ එහෙම එකක්
1: ඔයගේ ලස්සන චිත්‍රයක්
0: අඳිනවනේ.
1: ඒකනේ ඒවා ඒකට ඉතින් ඉස්සර මතකනේ සුවඳ එන පෑනකින් දිනනවා. ඊට පස්සේ ගොඩාක් දේවල් කරනවානේ.
0: ඒ ප්‍රේමයේ ඇතුළෙම කෙනෙක් ඇතුළේ ආර්ට් එකක් උපදිනවානේ.
1: ඔව් අනිවාර්යෙන්. ඒ කියන්නේ ඇත්තටම කලාවක් නේ, හැම දෙයකම පොඩි ආර්ට් එකක් කලාවක් තියෙනවා. ප්‍රේම කිරීමත් කලාවක්. එතකොට ඒවා දැන් ළමයිට ඒ කලාව ඒක තියෙනවා. නමුත් ඒගොල්ලන්වත් මේක හොයාගන්න බැරුව ඉන්නේ. ඒ කියන්නේ ඒව වැහිලා ගිහලා කොහෙදෝ තැනක අපි හැම කෙනාටම වැරදිලා මොකක්දෝ එකක් පස්සේ දුවන එකක් පේනවා හැමතැනම. ඒතෝ ඒගොල්ලන් ඉතින් පව් දරුවෝ. ඒගොල්ලන් දැන් ඒක අපි කියලා දුන්නට ඒක ඇත්තද කියලා සමහර වෙලාවට හිතා ගන්නත් බෑ. ඒගොල්ලන් වෙන මොකක්ද එකකින් ඒගොල්ලන් වෙලාගෙන තියෙනවා. මොකද මේ ඒගොල්ලන් දුවන මොකක් හරි එකක් අල්ලන්න
0: ඒ ඩිවයිසස් වල පුරුද්දනේ.
1: ඔව් ඒක තමයි.
0: ඒ වහරි වේගවත් දුවනවනේ.
1: ඔව් ඒක තමයි. ඒක ජීවිතවලටත් ඇවිල්ලා තියෙනවා. අර නිදහසේ අර මනසින් රස විඳින්න එහෙම කරන පිලිස බොහොම අඩුයි. ඉස්සර ඉතින් හැම කෙනා වගේ එතනනේ හිටියේ. ඉතින් මං හිතන්නේ ඉතින් ලෝකෙම කැරකෙන්නේ එකම විදියකට තමයි.
0: දැන් තරහ වුණාමත් යාළුද නැද්ද කියලා හිතාගෙන හිතන්න හරි ඒක ඔප්පු කරගන්න හරි පහවදා වෙනකන්වත් ඉස්කෝලේ යනකන් ඉන්න වෙනවනේ. දැන් එහෙම නැහැ. මැසේජ් එකක් දැම්මකම දැනගන්න ඕනේ.
1: ඔව් දැන් ඒ කාලේ හරි සුන්දරයිනේ. දැන් මම මට චූටි කතාවක් මතක් වෙනවා. ඒ මම රාජික විද්‍යාලය වැඩ කරන අපේ ටීචර් කෙනෙක් හිටියා. එයාගේ නම සුභාෂිනී. සුභාෂිනී ටීචර්ගේ ඉතින් අපි ආගේ දේවල් කතා කරනකොට එයා මේ ලස්සන කතාවක් කිව්වා. එයා ඉස්කෝලේ යන කාරේ එයා ආදරය කරලා තියෙන අජිත් අයියා කියලා එක්කෙනෙකුට. එයා ඉස්කෝලේ යන්න ලෙහෙම ළඟ පාරක් තියද්දි එයා ඈත පාරකින් යනවා. ගෙදර වාහනේ ඩ්‍රයිවර්ට කීයක් හරි දීලා එයා ඈත පාරෙන් යනවලු. එතකොට මේ ඒ අජිත් අයියලා ගෙවල් පාරේ පැත්තම ගෝන මං කොහෙද ඉතින් යනකොට හම් වෙනවද? නෑනේ හම් වෙන්නේ නෑ. දකින්නත් නේ ඒගොල්ලන්ගේ පාරනේ කියනවා.
0: ඔව් හැඟීමනේ. ඒක හරි ලස්සන ෆැන්ටසිමේ හැඟීමක්.
1: ඒ වගේ දේවල් නෑනේ.
0: ඔව් අප්පා හරි ලස්සන කතාවක්. නෑ නෑ යා දකින්නවත් නෑ. ඒ වුණාට යාගේ පාරනේ. අපි අර කතා කරගත්ත ගීතේ ගායමුද? ඔබටත් ඇති නේද එහෙම රස ආදර හැඟීම් හිත ඇතුලේ මොමුණමින් මේ ගී අහන්න.

मन थरम मन रमद मंदा ओब हरिम सनसील मे हंदे ना सनसील तमय मंदारम रात्रि अपे मनस पुरुद्ध ये पुरुद्ध लो खेटम बोकर ओने कैगा जाना ओब क्यू देवाल ओबे लसन कव्य अभी कियवा बैलो छत्रिका दबरेलिन स्तुति अपिव मताकलाट आदरणीय तरंगा सुब मंदारम रयाक विशारद गुणदास कपुगे शूरीन गे मानव हितवादी गुण पिलिबंद पमनक दवस गान कथा करान पुलुवन गोडाक स्तुति मेवा नसा माने मानव हितवादी एक ज्ञान अद दवसे कथा किरीम ज्ञान कियला कियना को ओब काउद कियला आ चंपिका ललित पेरेरा मम स्तुति एतकोट තරංග කපුගේ කියන්නේ අපේ ජීවිත කතා ගීත කරපු කෙනෙක් ඒ මතක එක්ක මොහොතක් නවතින්න මට දුක හාදු දෙන රැයේ ගීතය දෙන්න කියලා බදුල්ලෙන් තිලිනි කියනවා අපි ඒ ගීතය ගායනා කළානේ අපි වැඩසටහන පටන් ගන්නකොටම ගෑවුවා තිලිනි අපි තවත් ලස්සන ගීත ගොන්නක් තෝරගෙන තියෙනවා අපි ගයමු ඉතින් ඒවත් අහමු मंदारम रात्रि गीते हुदेक असन हदक नोवे काले तेक मत के आकवेन हदवते नि हद तन वलट गोस नतर वेन अपूर्व हंगीमा केवन गैंबुरु गी हदकिन अपे मत के अन नवत अवधि कलाट नि हद हदवत वलट वचन दुन्नट सुंदर रात्रि एक अपट तिलिन कलाट मंदारम रात्रि वड सटहनटत मे लसन हदे आयतिकार गुरु तुमाटत मटत स्तुति कियला बदुलेन लेरंगन कियनो स्तुति ඔබේ වචනත් එක්ක පැහි පැහි සතුට වෙවි මම මේ ගීතයට යනවා ඊට පස්සේ අපි ආයෙත් අපේ කතාව පටන් ගමු

0: ඇතැම් ගෙවී නොයා යුතු තත්පර අපේ ජීවිතයේදී අපිට හම වෙනවා. ඒත් කාලයේ විදිහ ගෙවී යන එක බලාපොරොත්තුවල විදිහ ඒ තත්පර ගෙවී නොයත්වා කියලා ප්‍රාර්ථනා කරන එක. මේ වැනි තත්පර තමයි ගෙවී යන්නේ. ඉතින් අපේ කතාව පටන් ගන්න කලින් මම ඔබට මතක් කරන්න ඕනේ, ජීවිතයේ විරහවෙන් මානසික පීඩාවෙන් නිවැරදි ජීවිතය හොයාගන්න බැරුව ඔබ මහන්සියෙන් නම් මත්ද්‍රව්‍ය හෝ තාක්ෂණික බැහැවීම, රැකියාවේ ප්‍රගතියක් නැතිකම, ඊළඟ වෘත්තිය පියවර තීරණය කරගන්න නොහැකිකම, කඩාවැටුණු ව්‍යාපාරය නිසා ඔබ දුකෙන් නම් මේ ඕනෑම දෙයක් වෙනුවෙන් ඔබේ මානසික පීඩාවෙන් එළියට එන්න උදව් කරන්න මනෝපදේශිකා මිහිරි ජයවර්ධන ඉන්නවා. පුද්ගලික උපදේශන, පවුල් හා විවාහ උපදේශන, මානසික සුවතාවය සඳහා ප්‍රායෝගික වැඩමුළු, පුද්ගල කුසලතා හා හැකියා සංවර්ධන වැඩසටහන් සහ වෘත්තිය හා ව්‍යාපාරික මඟ පෙන්වීම් මාර්ගගතව මෙන්ම මාර්ගමදී හමු වී ලබා ගත හැකි ඒ වෙනුවෙන් එතුමියට කතා කරන්න 0774-377-6821 ඔබේ ජීවිතයේ ළඟ සාර්ථක පියවර අදම ආරම්භ කරන්න. කතා කරන් මන්දාරම් රැටයි විනාඩි 1යි තත්පර 49 ඉවර වුණා මේ දැන්. හරි වේගෙන් කාලය ගෙවිලා යනවා, තත්පර ගණන් කරද්දි තමයි ඒක හිතෙන්නේ. සංගීතාචාර්ය විශාරද නන්ද රණවීර සමග කතා කරන්නේ පහුගිය පැයේදී ඔබ සම්බන්ධ වුණේ නැත්නම් මේ පැයේදී නම් මාව හමුවන්නේ මේ විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ උපන්දිනය හෙට යෙදී තියෙනවා. ඒ වෙනුවෙන් එතුමන්ගේ අවසන් ගෝලයා අපි වැඩසටහනට කැඳවා ගත්ත අපේ ආගමිකංශයේ දර්ශන සහෝදරයාගේ ළඟම සහෝදරයෙක්. ඉතින් අපි දැන් අපි එතුමන්ගේ ගීතයක් අහමු. තවත් ගීතයක්. ඔබේ ගීත හරි ලස්සනයි. අපි ඔය ගීතය ගැන ටිකක් විස්තර කියමු.
1: ඔව්, දැන් අතරම මේ ගයන්න යන්නේ මේ තරු සඳට හොරෙන් සඳ මිඳින තරම් කියලා. මේක සුරංග දිසානායක කියලා මේ නාගි කෙනෙක් කිවිඳියක් රචනා කරේ. මගේ මිත්‍රයෙක්
0: සංගීතවත්
1: කරේ මේ කවුද, සුමින්ද. එතකොට දැන් මං හිතන්නේ මේක වසරක් නෑ තාම, මං හිතන්නේ අලුත් ගීතයක්. වසරකට ආසන්නයි. ඉතින් මේ ගොඩක් මං හිතන්නේ මේ සෝෂල් මීඩියා වල ගොඩක් ඇහුවා, කියන්නේ ෂෙයා වුණා මේ සින්දු ගොඩක් අහලා තියෙනවා ටිකක්.
0: අහහ් යහමු වෙන.
1: හරි.

ඒ වචනවල ලස්සන මම නුඹට හොරෙන් නුඹ විඳින තරම් හිත කීයක් හොරකම් කෙරුවද ඒ වචන කියලා මං අහන්නේ. මං දන්නවා නුඹත් හොරෙන් ඔබේ හදවතේ සුන්දරම ගැඹුරුම හැඟීමක් විඳිමින් ඉන්න බව.

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர்.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
2: පැය ගානක් drive කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
3: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
4: අපේ අම්මා ගෙදර ආවද?
5: නැහැ, අම්මා මෙයා වෙන දෙයක්වා.

0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: කොළොන්න මංගලිකා හත්මසේදි මගේ මහත්තයා පපුවේ හැක්කුම ආවා. එහෙම ECG ගත්තා. ඔක්කොම පරීක්ෂණ දෙක කරා. කිව්ව හාට් ඇටැක් එකක් කියලා. ඊට පස්සේ තමයි මේ හෙඩ් ඇටැක් කමලබන්දු ડોක්ටර් ගිහින් හෙඩ් අටසරයක් ගත්තා. ඊට පස්සේ ඩයග්නොස්ටික් කරා. හොඳටම හොඳයි කියලා කිව්වා. ඒ ડોක්ටර්ද දීගාසු වේවා ඉන්නේනවා.
0: කතා කරන්න 0777 3940. තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක.
2: Non stop remix remake එකට හැපෙන DJ blast එක. අංගා ගලේනේ ඉන්නා කුමරියේ
0: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
2: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
0: 1, 2, 3, let's go. ලංකාවම දන්න වීලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් අපිට WhatsApp කරන්න.
2: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. Hater and Navetta Muhunata Muhuna Tarangavadinne Mathara Districtaya DJ Anishka Kurunagala Districtaya DJ Shenu Beats.
3: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apiko Satosu Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
2: Net FM DJ Night.

0: ඔබ රහස ඉන්න ඔබේ හිත ඇතුළෙන් ඔබේ ප්‍රේමය මුමුණමින් නේද? කාටවත්ම නොකියන හැඟීම්, සමුදායක් සමග සිතින් සිනාසෙමින් සිතින් හඬමින් ජීවිතයත් එක්ක ගණ දෙනවක මන්දාරම් රාටයි විනාඩි 14යි තත්පර 7ට අපි සංගීතාචාර්ය විශාරද නන්ද රණවීර සමග කතා බහකයි ඉන්නේ. දැන් ගුරුවරයෙක් හැටියට තියෙන අත්දැකීම් ගැන කතා බහ කළා. විශාරද කපුගේ මහත්මයාත් එක්ක තියෙන ඒ ගුරුගෝල සම්බන්ධතාව ගැන කතා කළා. ඉතින් කියන්නකෝ බේ, ප්‍රේමය පිළිබඳවත්. මයික්‍රෝෆෝනේ දුරයි වගේ අමිල සහෝදරයා ටිකක් එක ලං කරමු අපි.
1: ප්‍රේමය ඉතින් දැන් ඇත්තටම බොහොම සුන්දරව යනවා. ප්‍රේමණීය විදියට, ආදරණීය විදියට ප්‍රේම ගලාගෙන යනවා.
0: විවාහපත් වෙලා, පෙම්වතුන් විවාහපත් වෙලා අද වෙනකොට දුවෙකුගේ සහ පුතෙකුගේ තාත්තා කෙනෙක් වෙලා දැන් අද දවස සුවිශේෂීනේ ඉඳ පුතණුවන් වෙනුවෙන්.
1: ඇත්තටම මේ අදත් මේ ටිකක් කාර්යබහුල දවසක් වුණා. අද මේ පුතා A-levels වලට ගිය අද පටන් ගත්ත පළවෙනි දවස. අද උදේ පේරන්ට්ස් මීටින් එකට ගියා. එයා A-level පන්තියට ඇතුළත් වුණ දවස. ඉතින් දුව ගෙදර ලොකු ළමයෙක් වෙලා ඉන්නවා. තමයි යාගේ ඉතින් නැකත් තියෙන්නේ. ඉතින් එහෙම
0: කනම්ම පුදුමාකාර හැඟීමක් තාත්තෙක්ට. දියණිය මල්වර වෙලා දැන් මේ වෙනකොට කාමරය ඇතුළේ අම්මත් එක්ක තාත්තට මේ වෙලාවේ බලන්න අවසර නැහැ නේද?
1: ඔව්, ඇත්තටම තරං අර දැන් මගේ වයිෆුත් මෙයා නැටුම් ගුරුවරියක්. මේ එයා කියන්නේ මේ දැන් දරුවෙකුට දැන් දුවකට අර ඒ ඉස්සර කාලේ තිබුණ චාරිත්‍ර ටික එයා කියනොත් එයාට කරපු ඒගොල්ලන්ගේ අම්ම කරපු ඒ චාරිත්‍ර වාරිත්‍රික ඒ කිසිම අඩුවක් නැතුව එයාට කරන්න ඕනේ කියලා.
0: කොච්චර හොඳ අදහසක්.
1: එයාටම ඒ කියන්නේ එයාටත් ඒක ඒ එක්ස්පීරියන්ස් එක කියන්නේ දැන් අපි දුවක් මල්ලෝරේන ජීවිතේ කපාරයිනේ.
0: ඒක ගහනු ළමයෙක්ට මහා චමත්කාරයක්.
1: යාර වසන්තය මේ පැමිණෙන වාකියන ස්වභාවික.
0: ඇත්තට මේක ඇයට දැනෙන්න දිය යුතුයි නේ.
1: යුතුයි. එතකොට දැන් ඇත්තටම මේ වාර මම කියන්නේ දැන් හැම අම්මා කෙනෙකුටම මේ වාර ස්කිප් කරන්න හොඳ නෑ මේ වගේ දේවල්. ඒවා කොහොම හරි අමාරුකම් තිබුණත් මොන හරි කළා දර ලොකුවට අර ඉස්සර අපි කියන්නේ ඕකට කියන්නේ ලොකු මේ උත්සව ගන්න
0: කියන්නේ නෑ, ලොකු සාද පවත්වීම නෙමෙයි.
1: නමුත් අර මූලික දේවල් ටික කරලා එයාට හැඟීම ඇති කරන්න ඕන. ඒක හරි වටිනවා සහ එයාට ඒක මතකයක් වෙනවනේ. ජීවිතේ මතකේ
0: දින දෙකක් කාලයක් දුව දැකලා නැහනේ.
1: නැහැ නැහැ.
0: දැන් තාත්තට මොකද හිතෙන්නේ? ඒකට පහලක් දැනෙනවා.
1: දැන් ඇත්තටම දැන් ඒකත් ඉතින් නේද දැන් එහෙම වෙන එකත් මේ ඒක සඳරත්
0: තියෙනවා. ඔව්, ඒ කියන්නේ තාත්තෙක්ටත් ඒක වෙනස් අත්දැකීමක් වෙනවා එතකොටනේ.
1: ඔව්, ඒ කියන්නේ දැන් ඇත්තටම දුවලා හරි සමීපයිනේ තාත්තට. ඉතින් එයාත් දන්නවා දැන් අප්පච්චීට පේන්න එන්නෙත් නැහැ. ඉතින් අම්මත් එක්ක තමයි ඉන්නේ. අයියට පේන්න එන්නෙත් නැහැ. ඉතින් ඒක මං හිතන්නේ ඒක එයා අත්විඳවද නේද? හොඳ ලස්සනට ඒක.
0: තාත්තා අත්විඳින්නේ
1: කොහොමද? ඔව්, මම ඉතින් ඇත්තටම මමත් දැන් බලන් ඉන්නනේ අනිත් කොහොමද මෙයාගේ මූණ අලුත් වෙලාද කියලා බලන්නේ.
0: තාත්තෙගේ හීන තාත්තලා හරි අඩුවෙන් මේවා කියන්නේ. ඉතින් මේ වගේ වෙලාවක වැඩසටහනකදී තාත්තා කෙනෙක් හම්බුනාම මං කතාවට අල්ල ගන්නවාමයි ඒ කතා නොකරන අප්පච්චිලාගෙන් මේ විස්තර අහන්න. දැන් අපි එතමන්ගේ ගීතයක් අහන්න ඕන. හැබැයි ඊට කලින් මේ ලස්සන ජීවිතය ගැන ඔවුන් අතරෙත් ඇති කඩතුළු වීම, බිඳ වැටීම්. නමුත් ඔවුන් ගැට ගහගෙන යන මේ ලස්සන ප්‍රේම කතාව ඇතුළේ මේ කුසුම් පීරිස් මහත්මිය ලිව වචන පේලි තියන්න මට හිතුණා.

0: හේමවන්තයෝ දෙගුරුන් වී යළි ඉපදුණු හැටි හරි මිහිරි. එක යුගයක ආදරවන්තයින් අත්අල්ලගෙන කතා කරන අහසපොළව ඉරහඳ තාරක අල්ලල දිවුරන ෆැන්ටසිමය ලෝකෙන් මිදිලා ඔවුන් නැවත උපදින අම්මල තාත්තල වෙලා. ඉතින් ඊට පස්සේ දරුවන් උස්මහත් වෙනවා, පුතනුවන් තමන්ගේ හීන කරා යනවා, දියණිවරුන් මල්වර වෙනවා, ජීවිතයේ දවස් ගෙවිල යනවා. මොකද ජීවිතය ගැන හිතෙන්නේ සංගීත ගුරුතුමා?
1: ඔව්, ඉතින් දැන් මෙහෙමයි. දැන් ජීවිතේ දැන් ඇත්තටම මේ පස්ස ගැන දැන් ගත වුණු ජීවිතය ගැන හිතනකොට සතුටක් දැනෙන්නේ. චූටි දුකකුත් තියෙනවා. මේ මම ඇත්තටම තරංග දැන් මාස ඉන්නකොට මම ආස කරේ ගායකෙක් වෙන්න. ඒක තමයි මම අර කාලේ ඉඳලම සින්දු හදාගෙන මේ
0: ඒකට ලෑස්ති
1: වුණා. කපුගේ මාස්ටර් ඇතරම් මට කියලා තිබුණා, මේ මට කියන රණවීර මල්ලි කියලා කියන්නේ. මේ රණවීර මල්ලි, මේ උඹ බය වෙන්න එපා, මේ මම උඹ දියුල් ගනේ වගේ ඉස්සරහට ගන්නවා, මේ ගායකෙක් කරනවා කියලා එහෙම එකක් මට කියලා තිබුණා. ඉතින් මමත් හරි ආසාවක එතුමත් එක්ක වැඩ කටයුතු වල හිටියා. මේ ඉතින් අර එතුමාගේ වියෝවත් එක්ක ඊට පස්සේ අපි ඉතින් පාසල් වලට ගියා ගුරුවරු විදිහට උගන්වන්න. ඇත්තටම ඉස්කෝල වලට ගියාට පස්සේ තරංගලංගේ අපිට අපි අමතක වෙනවා. මොකද දැන් දරුවොත් එක්කනේ වැඩ කරන්නේ. අපි දරුවන්ට උගන්වලා ඒගොල්ලන්ව ට්‍රේනින් කරලා ස්ටේජ් එකට දාලා අපි අප්පුඩි ගහනවා මිසක් අපේ අපිට තියෙන එක අපිට අමතක
0: වෙනවා.
1: එහෙම දේවල් අපිට ඇත්තටම වුණා.
0: ගුරුවරයෙක් කියන්නේ මොන තරම් වන්දනීය කෙනෙක්ද කියලා හිතන කෙනෙක්. දරුවාගේ හැකියාවට අපි අත්පුඩි ගහනවා විනා අපිට අත්පුඩි ගහන ඔඩියන්ස් එකක් හදාගන්න හිතන්නේ නැහැ.
1: හිතන්නේ නැහැ අපි. ඒක පස්සට ගියා. දැන් මම ඔය රාජික විද්‍යාලයේ ඉන්නකොට අන්තිම 2024 වගේ මගේ යාළුවෝ මේ ටිකක් හම් වෙලා මට හොඳටම දොස් කිව්වා. නන්ද, මේ ඔබ දැන් මොකද කරන්නේ? දැන් සින්දු ටික ඉස්සරහට ගන්න නැද්ද? එහෙමයි කියලා ඊට පස්සේ මගේ යාළුවෝ ගොඩක් ඔය පිටරට ඉන්න එහෙම මට උදව් කරා. පස්සේ මම මේ 24 ප්‍රසංගයක් කරා පෙම්දීවර කියලා බිෂොප් ඔඩිටෝරියම් එකේ. දිවුල්ගණේ අයියත් ආවා. ඒකට දිවුල්ගණේ ශෂිකා නිසංසල නංගි දෙන්න ආවේ. ඉතින් ඒ ඊට පස්සේ 24 මම පොඩ්ඩක් ආයේ නැගිට්ට මේ දැන් මම මේ ඉස්කෝල දැන් ඒ අර ගුරුවරයෙක් විදියටම ඉන්නවා. ඉතින් මගේ දේවල් මම කරන්නේ. ඒක නිසා මේ පොඩ්ඩක් ඊට පස්සේ මම පොඩ්ඩක් අලුත් නිර්මාණ ටිකක් කරා. ඔය තරුසඳට හොරෙන් පෙම්දියවර ඊට පස්සේ තව ඔය ෆ්ලවර්ස් ලේන්

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
2: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය, අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 21 33 540.
3: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්හලෙන් දැන් ලබා ගන්න. 0773 13 36.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ
6: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය.
5: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා.
7: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
8: මායя පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
9: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
10: Taman tamange sasara gane hitala karana pinkam pin otuni karannu nandu wenna.
6: දිවයිනි චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
5: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා.
6: හැම දාමරෑ නවයට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.
11: අගනුවර කලාසිරියෙන් සිරිගන්වන 63 වන වාලුකාරාම ඇසළ මහා පෙරහර මංගල්‍ය අගෝස්තු 1 වනදා අරඹා බෝධි පූජාදී පින්කම් සහ රාජකීය තර්ස්ටන් මහානාම විද්‍යාල සමග මල් පෙරහර පවත්වා අගෝස්තු 7 වනදා අවසන් මහා පෙරහර වීදි සරණා වගයි. අගෝස්තු 8 වනදා දේවදානය කිරී ත්‍රිවීම සහ ගරායක් නැටුම වාලුකාරාම පෙරහර මංගල්‍ය. සිරි අසිරි කියන මාධ්‍ය හිතවත්කම. නෙත් FM.

0: ආදරණීය තරංග, අද කපුගේ ශූරින්ගේ මතකය අපිට දෙන්න ඔබගේ අන්දමේ සුන්දර උත්සාහයට ස්තුතියි. ඒ විරල ගණයේ ගතගෙන තිබුණු මහා මිනිසා ගැන කතා කරන්න ලැබීම ඔබට ලැබුණ භාග්‍යයක්. ඔව්, ඇත්තටම මමත් ඒක විශ්වාස කරනවා හිතවතී. මම ස්තුතියි රමණී සුමේද. එතුමන්ගේ අවසන් ගෝලයා සමග කතා කරන්නේ දැන් ඔහු ගුරුවරයෙක්. පුතුල අත්දැකීම් ඇති දරුවන් ගණනාවකට තමන්ගේ දැනුම බෙදා දෙන ඔබේ කතාව ඇතුළේ කිව්ව ලස්සනම කතාව තමයි දරුවොත් එක්ක ගනුදෙනු කරනකොට අපිට අපිව අමතක වෙනවා. දරුවන්ට හොඳින් දේවල් පුරුදු කරලා අපි සබාව ඉඳගෙන උන්ට අත්පොලසන් දෙනකොට අපිට අපිව අමතක වෙනවා කියලා. ගුරුවරු කියන මහා පුදුම ජාතියක් නේද කියලා මට එතකොට හිතුණා. ඔබට දුකක් දැනෙනවා කියලා කිව්වත් ඒ ඔබේ ගායන ජීවිතය ගැන, අනෙක් පැත්තෙන් ඔබ පුතුන් සිය දහස් ගණනකට මාවත පෙන්නලා තියෙනවා නේද, සංගීත මාවත.
1: ඔව්,
0: ඒක ලේසි පාසු දෙයක් නෙවෙයි, ඒක දේව කාර්යයක්. ගුරු රෙක්ටම විතරක් කරන්න පුළුවන් දෙයක් නේ.
1: ඔව්, ඒක මේ එහෙම දැන් අපි දැන් ගොඩක් මේ ඉස්කෝල කිහිපයක වැඩ කරලා තියෙනවානේ. දැන් සමහර අවස්ථාවවල මේ ගොඩක් එළියේ යනකොට ගොඩක් තැන්වලදී ඉතින් අපේ ගෝල බාලයෝ හම්බ වෙනවා. එතකොට ඉතින් මේ දැකගමන් ආනන්ද සර් කියලා එළිය වඳිනවා.
0: ඒ කියන්නේ ඔවුන්ට දෙන්න පුළුවන් ලස්සනම දේ ඒ ගුරුවරයාගේ මහා ප්‍රේමණීය අත්පල සන්හඬට දෙන්න පුළුවන් වටිනම දේ තමයි වඳින එක.
1: ඔව්, ඇත්තටම.
0: ඉතින් අපි අද ගුරුතුමාගේ ඒ ගීත වලට අත්පල සන් දෙමු. දැන් තවත් ඔබේ ගීතයක් අහමු.
1: අහමු. මේක තරංග මේ රචනා කරේ කැලුම් ශ්‍රීමල්
0: අයියා.
1: මේ මියුසික් කරේ නවරත්න ගම්මගේ අයියා. මේකත් පෙම්දිවර ප්‍රසංගයට මං ගායනා කරා. ටිකක් වේග රිද්මේ වගේ ගීතයක්.

0: மந்தாரம் ரே வித் தரங்கா
1: எடிதரவ அபக்ஷபாதீவ சத்யவாதீவ சனின் எசனின் ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
2: විහාරාධිකාරී ශාස්ත්‍රපති හේනේකම මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2026 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ සිසු දරු දැරියන්ට ආශිර්වාද පතා පැවැත්වෙන දේව ආශිර්වාද පූජාව අගෝස්තු 8 වන දින රාත්‍රී 7ට අකුරැස්ස තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ විහාර ස්ථානයේදී පැවැත්වේ සැමට ආරාධනා
3: ඒ කාලේ හිටම සින්දු
4: රදවල් මල් රැඟු සිරිපාට දේදුණු සේදිනා
5: මේ කාලේ හිටම සින්දු
6: වෙරළු මල් වෙරළු මල්
7: වෙරළු හිටුන යන්නේ නැතුව තුරුල
3: කාලෙම ට්‍රෙන්ඩිංම සින්දු එක දෙකට අහන්න
8: සෙන්සුරාදායි ඉරිදයි උදේ නවෙන ඉඳන් හවස හය වෙනකන්
9: නෙතෙම් හෙලෝ හෙලෝ සතියන්ත
3: අහන්න අහන්න තරගයක් විතරක් නෙවෙයි මේක ඩීජේ අටැක් එක
1: Don't stop remix remake එකට හැපෙන DJ blast එක
10: අංගා ගල්ලේනේ ඉන්නා කුමරියේ
11: මේනි අලින්නේ
3: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
1: Net FM DJ Night Face to Face Attack Show Attack Show
12: 1 2 3 let's go
3: ලංකාවම දන්න වීලංග DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න
1: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Hater and Navetta මුහුණට මුහුණ තරඟ වදින්නේ මාතර දිස්ත්‍රික්කය DJ අනිෂ්ක කුරුණෑගල දිස්ත්‍රික්කය DJ ෂේනු බීට්ස්
13: Brought to you by රසනහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
1: Net FM DJ Night

0: సుందర దియానియా, దీనికి పేకిన దక్కలనేది అప్పచ్చి కనెక్ మల్లంగిన్నా మంగేగన ఆయ కథాగిరన్ హితువే తాత కనెక్కి జీవితే అతలి తీయన ఇహలమ కిరుల తమై దియనీ సెనెహస్ පුතනුත් එහෙම තමයි. නමුත් දියණී සෙනෙහස ඇතුළේ මහ වෙන මොකද්ද විරල ගණේ නිරාමිස සෙනෙහසක් පිරිමියෙක් ගිහිතේ දියණිය වෙනුවෙන් උපදිනාන. එතකොට දැන් මේ හෙට දවස ගැන තාත්තෙක් විදිහට තියෙන බලාපොරොත්තු, දියණියකගේ ජීවිතය පිළිබඳ වෙන වගකීම්, මේ දේවල් දැනෙන්නේ කොහොමද?
1: ඔව්, දැන් දුව ඉපදුණු දවසේ දැනුණු හැඟීමයි, ඊට පස්සේ දැන් ඉස්කෝලෙට ඉස්සල බාර දුන්න දවසේ දැනුණු හැඟීම, ඊට පස්සේ දැන් ඔය ලොකු ළමයෙක් වුණාම, ඊට පස්සේ මං හිතන්නේ ඒවා අද වගේ මතකයි මට. ඒ කියන්නේ දැන් ඒවා අමතක වෙන්නේ නැහැ කවදාවත්. ඒක අර සුන්දර මතක විදියට මං හිතන්නේ හැම කෙනෙක්ගේම හිත්වල තැම්පත් වෙන දේවල් ටිකක්. ඊට පස්සේ මට හිතෙන්නේ ආය එනවා ඇති විවාහය වෙන්න
0: කියන්නේ.
1: ඔව්. ඒකත් එහෙමනේ. එතකොට දැන් ඒවත් එක්ක දැන් ඇත්තටම අතීතය කියලා කියන්නේ මතක ටිකක්, අනාගතය කියන්නේ සිතුවිල්ලක්නේ. ඉතින් දැන් ඒ සිතුවිල්ලයි කියලා මං හිතාන ඉන්නවා කවදා හරි දවසක ලස්සන විදිහට.
0: බලන්න දියණිය ඉපදෙන දවස තාත්තල න කියන වචන පෙළීමේ මං ආයි කියන්නේ දියණිය ඉපදෙන දවස, දියණිය පාසලට බාර දෙන දවස, දියණිය මල්වර වෙන දවස, සහ දියණිය විවාහපත් වෙන දවස අප්පච්චිලාට විශේෂම දවස් නේද?
1: මතකයි. ඒක මතකයි. දැන් මට තවත් චූටි මතකද, දැන් ඔය අපිට දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපිටත් ඔය මේ මට මතක අපේ අම්මා හැම මේ අපිත් එක ෆොටෝ එකක් තිබුණා, බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ එකක් ඉස්කෝලේ යනකොට, ඒ ඉස්කෝලේ ගිය දවස හරි එහෙම එකක්. මට මතක අපි දුවත් දුවයි පුතයි දෙන්නත් ඉස්කෝලේ වුණා. අපි දෙන්න මේ ඒගොල්ලන්ගේ ෆොටෝ එකක් ගත්ත ස්ටුඩියෝ එකට ගිහිල්ලා, ඒක අර ෆෝන් වලට ගන්නවලල වෙන වෙන වෙන හැංගීමක් ස්ටුඩියෝ එකට. ඒක අර පරණ එකක් නේ එක. මම කියන්නේ ඒක තියෙනවා නේද වෙන වෙනස් විදිය. හරි, අර මං කිව්වා අර මේ ප්‍රේම් කරන්න ලියුල් ලියන වගේ එක.
0: ඔව්, ඇත්තටම හරියටම හරි. ඒකේ තියෙනවා අමුතු
1: නොස්ටැල්ජියානු
0: ගතියක් තියෙනවා. ඒක දරුවන්ටත් ඒ පින්තූරේ දවසක හරිම විරල එකක්. මොකද ඒ ජෙනරේෂන් එකේ තවත් දරුවන්ට අඩුයි නේ හැම පින්තූරේ.
1: ඒක දැනෙන තරංග දැන් අපි ෆෝන් වල ඉන්නේ. දැන් අපේ ගාව තිබුණු කැමරා දැන් වැඩ කරන්නේ
0: නැහැ
1: නේ. ඉස්සර තිබුණානේ එක එක විදිහ කැමරා.
0: ඔව්.
1: ගත්තනේ ඩිජිටල් කැමරා
0: කියලා. කැමරාවක් තියෙනවා කියන්නේ ඉතින් මාරයිනේ
1: කන්නේ. දැන් ෆෝන් ආවට පස්සේ දැන් ගොඩක් අපේට ගාව තිබුණු දේවල් නැති වෙලානේ තියෙන්නේ. ටෝච් එකක් ඇත්තෙම නැහැ ගෙදර. එතකොට දැන් මේ කැමරාවක් නැහැනේ, ෆෝන් වල ඉන්නෙමනේ හැමදේම කන්නේ. ඔය ෆෝන් ඉතින් දැන් අපිටත් මේ කාලය ඇතුළත ෆෝන් කීයක් කැඩුණාද කීයක් වැටුණාද. එතකොට ගොඩක් වෙලාවට අර පින්තූර නැති වෙලා යනවා.
0: ඔව්.
1: එතකොට අර ඊට වඩා අර පින්තූරයක් කර එකක් හරි
0: ඒ සියලු වටිනාකම් එක්ක ඔබේ වටිනා හඬ ආයතවතාවක් අවදි කරමු. ඔබ දැන් ගයන ගීතයේ පුදුම ලස්සන වචන පෙළි තියෙන්නේ. ප්‍රේමකීති දල්විස් මහත්මයා ලියපු වචන. මගේ ගීතයේ ආසම වචන තමයි කඩු තුඩු මත සැතපෙන්නේ මි ඔබ සනසේනම් කියලා. ඒක මහා පුදුම උපමාවක් නේද? ඉතින් ආදරේදී පෙම්වතෙක්ට කරන්න බැරි දෙයක් නැහැ කියන එක. දැන් ඊරගෙනත් දෙන්නම්, හඳගෙනත් දෙන්නම්, තරුගෙනත් දෙන්නම් කියලා ඕනෙ කෙනෙක් කියන්න පුළුවන්. හැබැයි ඔහු හිතපු දුර කඩු තුඩු මත සැතපෙන්නේ මි ඔබ සනසේනම්. අපි අහමු.
1: හිමගිරමට
0: වැලිය හුරකි මහා සමුද්‍ර දිය මොන්නවද ඒවමට කියලා කියන්නේ.
1: මේ ප්‍රේමකීර්ති මහත්මයා ගැන කියනවා නම් ඔහු ඉතින් මට හිතෙන්නේ මෙහෙම එකක්. දැන් සමහර අපිට මේ ආත්මය ලැබුණාට පස්සේ අපිට මොකක් හරි විශ්වයෙන් යම්කිසි ටැලන්ට් එකක් හම්බ වෙලාක් තියෙනවනේ. හැම කෙනාටම ඒක තියෙනවා අඩු වැඩි වශයෙන්. ඒක හොයා ගන්න ඕන. මොකද්ද, මොකටද මම මෙහෙට ආවේ කියන එක. ඒකෙන් මොකක් හෝ දෙයක් අපි කරලා යන්න ඕන මේ සමාජයට සහ මේ පොළොවට. ප්‍රේමකීර්ති දල්විස් විතරත් නායකයන් කියලා කියන්නේ ඒවා සීයට පන්සියක් හරියට විදිටම කරපු ප්‍රේමකීර්ති මහත්තයා ලියපු සින්දු ටික එයාට ආත්ම ගානකට ඇත්ත. ඒ සින්දු ආයේ ඒවා මං හිතන්නේ මේ පරම්පරා ගානක් යනකම් ඒ සින්දු නැති වෙයි කියලා. ඒතර විතරත්තාගේ මහත්තයා කරපු බෙලිඩිස් ටික ඒවා ඇත්තටම දැන් මම ගුරුවරයෙක්ින්ද කියන්නේ හරි සංගීත පාඩම් ඒවා. එයාගේ ඒ සින්දු අහනවා කියලා කියන්නේ ඒක ඇතුලේ ලොකු පාඩමක් තියෙනවා අපිට ඉගෙන ගන්න. මියුසික් අරේන්ජ්මන්ට් ඊට පස්සේ අර ලියලා තියෙන වචන දාලා තියෙන කෝඩ්ස් ඒවා ඇත්තටම මම නම් ওই ළමයිට ඒවත් උගන්වනවා සමහර වෙලාවට කියලා දෙනවා. ඉතින් දැන් ඔය මේ ගීතයත් එහෙමයි. ඒ වගේ තියෙන පාර්ට්ස් එහෙම ඒවා හදලා තියෙන විදිය මේවා ඇත්තටම මේ මන් දන්නේ මේවා වටිනාකම් අපිට නම් මාර විදියට දැනෙන ලකුවට ඒවගේ වටිනාකම් තේරෙනවා. ඉතින් ඔය මට මතක් වෙන ඔය කපුගේ මාස්ටර්ගේ සින්දුවක් තියෙනවනේ මේ ඔය ප්‍රේමය හිමුණාට පස්සේ මොකද්ද තරු මල්යායම පොඩි කර හස්වේ. ඒත් මේ හා සාම්‍යක් තියෙන
0: ගීතයක්
1: අපි මේක හමුනේ
0: හමුනේ.

ඔබ සූදානම් නම් අද වැඩසටහන නිමා කරන්නේ ආයෙත් වතාවක් අපි FB Live ඇවිල්ල එන්න NetFM Facebook පිටුවට අපි අහමු නරඹමු.

0: කොරන්දු ප්‍රකාර අපි සූදානම් වන්නේ ෆේස්බුක් ලයිව් එකට එන්න. ඒ අතරවාරේ අද දවසේ අපේ වැඩසටහනට සමුදෙන්න සංගීතාචාර්ය විශාරද නන්ද රණවීර සමගයි අපි කතා බහ කරමින් හිටියේ. විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ අවසාන ගෝලයා. ඒක ඇත්තටම වාසනාවක්. එවැනි අද්විතීය සුන්දර මානවවාදී ගායකයෙකුගෙන් සිප් සතර හදාරන්නට ලැබීම, සංගීතයට මුලකුරු තබන්නට ලැබීම. ඉතින් අද ඒ සුන්දර ගායන වේදිය, ඒ වගේම ගුරුවරයා සමග අපි කතා කරමින් හිටියේ. දැන් ඔහුගේ අපූරු ගීතයකින් අපි සමුගන්න හදන්නේ හෙට ඔබේ ආදරණීය ගුරුතුමාගේ උපන්දිනය. හිටියනම් මොකද හිතන්නේ?
1: හිටියනම් අනිවාර්යෙන් එහෙ යනවා.
0: මට ඔබ කතාවක් කිව්වා වැඩසටහන අතරමැද. කපුගේ ශූරීන් කිව්වා ඔබට කිව්වේ රණවීර මල්ලි කියලා. මොකද්ද කිව්වේ
1: රණවීර මල්ලි? උඹ බය වෙන්න එපා, මේ මම ඔයාව මේ නිවුලු ගණේ වගේ ගායකෙක් කරනවා කියලා කිව්වා.
0: ඒ කියන්නේ තුමන්ට තිබුණු සිහින දක්ෂයෙක් දුටුවාට පස්සේ ඒ දක්ෂයාගේ අක්මුල් විහිදලා මහ ගහක් වෙන හැටි බලලා සතුටු වෙන්න තිබ්බ සිහිනය නේද? හැබැයි අවුරුදු 57ක කෙටි ජීවන සැරියට සමුදුන්න නිසා ඒ සිහිනය වෙනත් අතකට යමු වුණා. ඉන්පසු ඔබ ගුරුවරයෙක්
1: වුණා. ඇත්ත දැන් ගුරුවරයෙක් වුණත් මේ ඒ කාලේ ඉඳලා සින්දු කියනවා, ප්‍රසංග වලට යනවා, පාසල්වල ඉතින් එහෙම ගොඩක් වැඩ කරනවා. දැන් ටිකක් ඉස්සරහට වඩා ටිකක් වැඩ කරනවා. මේ කියන්නේ මේ මියුසික් කියන්නේ මගේ නිර්මාණ පැත්තේ දැන් ටිකක් අලුතෙන් වැඩ ටිකක් කරගෙන යනවා.
0: ඒක හොඳයි. මොකද දිව්‍යමය තලයක ඉඳගෙන විශාරද ගුණදාස කපුගේ ශූරීනොත් ඒවට සුභ පතනවා ඇති, ආශිර්වාද කරනවා ඇති. ඉතින් සිටියානම් හෙට උපන්දිනය කොහේ හරි තැනක මේ විශ්වය ධාතුවේ රැඳිලා ඉන්නවා නම් විශාරද ගුණදාස කපුගේ ශූරීනි සුභ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හෙට දිනය වෙනුවෙන් අපි මේ අහන්නේ සංගීතාචාර්ය විශාරද නන්ද රණවීරගේ ලස්සන ගීතයක්.

0: දෙවන්ද රසක් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරක සංයෙන්නේ
1: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
2: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: මේ අහන්නකෝ, අහන් ඉන්නේ, කියන්නකෝ, වෙන මොකුත් ඕන නෑ. සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
4: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95, net FM, Facebook live.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්තෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා

ආයුබෝවන් සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ මෙතෙෆෙම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිනාව ආරම්භ කරන්නට. මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ මෙතෙෆෙම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන නිකිණි පුරපසළොස්සක පෝදා පැවැත්වෙන්නේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන, නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී. මේ සඳහා අපට අනුශාසකත්වයේ සපයන්නේ සිව්මහා විහාරාධිපති දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා මෙතෙෆෙම් රේඩියෝවේ නිකිණි පුරපසළොස්සක පොහෝදා ශ්‍රේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී පැවැත්වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් සජීවී වැඩසටහන සමගින් එක්කාසුවන්න රාත්‍රී 9 දක්වා රැඳෙන්න බලාපොරොත්තු වෙන් නිකිණි පුරපසළොස්සක පොහෝදා කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු. බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිනාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

සැදැහැවත් සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම උතුම් දළදා හාමුදුරන්ගේ පිහිට ලැබේවා, ජයශ්‍රී හාමුදුරන් වහන්සේගේ පිහිට ලැබේවා, මහා සෑයේ පිහිට ආශිර්වාදයෙන් නිදුක් බවත් නිරෝගී බවත් චිරජීවනයත් ලැබේවා. ඔබ සියලු දෙනාටම මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන්න කැමැති. අදත් අපේ නිත්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් තථාගත දේශනාව මුළු මහත් ලෝකයටම බෙදා හරින්නට සන්නිවේදනය කරන්නට උතුම් දායකත්වයේ ලබා දෙනවා හෝමාගම පාක්ලින් රෙසිඩෙන්සි පදිංචි මහින්ද පොන්නම්පෙරු මහා ST පුෂ්පා රංජිනි යන දෙමව්පියන් විසින්. විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ඔස්ට්‍රේලියාවේ සිටින චනුද සේලක පුතුණුවන්ගේ සීලු ග්‍රහපල දුරුබි පූර්ණ නිරෝගී සුවයේ සඳහාත් එම රටේ පදිංචි තොලිත් නීලක නිපුණි නිහංසා යන දරුවන්ට සෙත්පතන්ටත් අද දවසේදී බලාපොරොත්තු වෙනවා. දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන්ට හා සහෝදර තිදෙනාටත් මියගිය නෑදෑ හිතමිතුරන්ටත් මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන ලංකාවිත් ලෝකයේ සිටින ඔබගේ පවුල්වල මියගිහිලෙන සිළු දිනාටමත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අදත් මේ උතුම් සදහම් දේශනාව සඳහා ඉතාමත් දුරු රටක සිට අපට නිරන්තරයෙන්ම දායකත්වය ලබා දෙනවා ඇමරිකාවේ ලාස් වේගස්හි පදිංචි සුමිත්‍රා කලුතොට, ඒ වගේම මාතර තල්පාවිල පදිංචි වත්සලා දිනුෂාන් ඩයස් දියණිය, ඉන්දියවර ශිවංක ඩයස් පුතුණුවන් විසින් අද දායකත්වය දැරීම තුළින් බලාපොරොත්තු වෙනවා. මාතර තල්පාවිල සිසිල නිවසේ පදිංචිව සිටි සරෝජා දමයන්ති කලුතොට මෑණියන්ගේ පස්වන ගුණානුස්මරණය නිමිත්තෙන් සසර වසනතුරු අකල් මරණවලට ගොදුරුණු වේවා, උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුනිල් ඩයස් පියාණන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේටත් නිත්‍යපෙම් කාර්ය මණ්ඩලයටත් සියලු ලෝවැසි සැමටත් උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා අද දායකත්වයේ දැරීම තුළින් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, ඊ බදාදා දවසේදී අලුයම කාලයේදී උතුම් මහා සෑය වන්දනා කළා. පාන්දර 3:00 සිට 5:00 දක්වා උතුම් පဋාණ දේශනාව සජ්ජායනා කිරීම, ඒ වගේම බුද්ධානුස්සතිය වැඩීම, පිරිත් දේශනාවන් සජ්ජායනා කිරීම, භාවනාමී කුසලය අද දේශනාවට දායකත්වයේ දරන පින්වත් ඔබ සියලු දෙනාටමත්, ඒ වගේම උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ලංකාවිත් ලෝකෙ සිටින හැම දෙනාටමත් අනුමෝදන් කරන්න කැමැතියි. අපි කවුරුත් ජීවිතයේ තුළ ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වන්නේ නිරෝගී සුවය, කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත්. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ අපට දක්වා තිබෙන්නේ ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං. අපේ නිරෝගීකම ජීවිතයට ඉතාමත්ම වටිනවා. අපට නිරෝගීකමක් ජීවිතය තුළ අහිමි වෙනකොට ජීවිතේට සතුට නැති වෙලා යනවා. පින්වත්නි, අපි ගිහි පැවිදි අපි කවුරුත් බලාපොරොත්තු වන්නේ මේ ජීවිතය තුළ සතුටින් සහ නිදහසින් ජීවිතය ගත කරන්න. සතුටින් සහ නිදහසින් ජීවිතය ගත කරන්න වෙහෙසවන අප සියලු දෙනාටම කායික නිරෝගීකම වගේම මානසික නිරෝගීකමත් ජීවිතයට ඉතාම වටිනවා. කායික නිරෝගීකම කියන එක අප දන්නවා මේ පංචස්කන්ධය මෙය රෝගවලට නිධානයක්, එහෙම නැත්නම් රෝගවලට උත්පත්ති ස්ථානයක්. මේ ලෝකයේ තියෙන හැම රෝගියක්ම මේ පංචස්කන්ධය තුළ තමයි හටගන්නේ. ඔබ හිතනවා නම් විවිධ තරාතිරම්වල මිනිසුන්ගේ ජීවිත දිහා බලන විට ඒ ජීවිතවල තියෙන විවිධ රෝගකාරක තත්ත්වයන් උතුම් මාරි සත්‍ය ධර්මයේ තුළ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ දුක්ඛ සත්‍යයේදී ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා. ලෙඩවීමත් දුකක් තමයි. ඔව්, ලෝකේ ජීවත් වන විවිධ තරාතිරම්වල මිනිසුන්ට විවිධ රෝගකාරක තත්ත්වයන් තිබෙනවා. ඇතැම් අයට ලෝකේ පවතින රෝගවලින් භාගයක් පමණ ප්‍රමාණයක් තිබෙනවා. සමහරත්යන්ට අඩුවෙඩි වශයෙන් තිබෙනවා. නමුත් ජීවිතයේ යම් අවස්ථාවකදී තමන්ගේ ජීවිතයේ තුළ මේ පවතින ස්වභාවයේ තත්ත්වයේ මත කෙනෙකුගේ තිබෙන්නා වූ රෝගකාරක තත්ත්වය අපි දන්නා අය 100%ක්ම සංසිඳවන්නට හැකියාවක් ඇත්තේ නැහැ. රෝගාබාධ ඇතිවිච්චි බොහෝ දෙනෙක් ඒ වගේ 100%ක් සම්පූර්ණත්වයට පත් නොවුනත්
ඔවුන්ගේ අවසන් වශයෙන් කර්මය හෝ ගෙවිලා ඔවුන් මරණයට පත්වෙන බව අපේ දේශනාවන් වල සඳහන් වෙනවා. දැන් ඒ අනුව බලනකොට මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශරීරයට ඇති වෙලා තිබිච්ච කායික රෝගකාරක තත්ත්වයන් පිළිබඳව අපේ දේශනාවන් වල අපර නිරන්තරයෙන්ම මුණගැහෙනවා. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනන්නේ ඒ කායික වශයෙන් නැති වෙන රෝගකාරක තත්ත්වයන් සමනය කරගන්නට, එහෙම නැත්නම් ඒවා ඇති වෙන එක වළක්වා ගැනීම තමයි සහ පරිසං වීම තමයි ජීවිතේට තාම වැදගත් වෙන්නේ. ඔබ දන්නවා මේ කාරණාවලදී අපේ ගිරිමානන්ද වගේ සූත්‍ර දේශනාවන් වල පවා දැක්වෙන මදුමේහය කියලා කියන කාරණාව. මදුමේහය අද භාවිත කරන්නේ සීනි අමාරුව. ඒ ලෝකයේ තුළ තියෙන ඉතාමත්ම බලවන්ත රෝගයක් විදිහට තමයි වෛද්‍යවරු හඳුනාගෙන තිබෙන්නේ. ඒ නිසා සයිලන් කිලර් විදිහට සඳහන් කරනවා, නිහඬ මාරයා විදිහට සඳහන් කරනවා. ඒතර අපේ වැඩිහිටි අය පුළුවන් තරම් පරිසං වෙන්න ඕන තමන්ගේ කායික නිරෝගීකම රැකගන්නට. මොකද හේතුව ඒ කායික නිරෝගීකම දුර්වල වෙනකොට අපි නොදැනුවත්වම මානසික වශයෙන් අපි රෝගීන් බවට පත් වෙනවා. අපි වැඩිහිටියෝ අපිට පේනවා සමහර අවස්ථාවලදී තමන්ගේ කායික සෞඛ්‍ය ගැන හිතන්නේම නැතුව පුදුමාකාර විදිහේ සමහර ආහාරවලට විජවීමක් දකින්න පුළුවන්කමක් තියෙනවා. පසුගිය දවස්වල පොහෝ දිනවලදී පැවති දන්සල් ලංකාවේ වැඩිම දන්සල් ප්‍රමාණයක් තිබුණේ අයිස්ක්‍රීම් දන්සල්. මේ අයිස්ක්‍රීම් දන්සල් වල මම දැකපු කාරණාවක් තමයි සමහර වැඩිහිටිය අය අවුරුදු 70 විතර වගේ වයස්කාණ්ඩවල පිරිස අවුරුදු 70-75 විතර වගේ සමහරට අමාරුවෙන් ඇවිදගෙන යන අපේ වැඩිහිටි ආච්චිලා සියලු අම්මලා තාත්තලා මම දැක්ක එක අවස්ථාවකදී අයිස්ක්‍රීම් හතරක් අත් දෙකට දෙක ගානේ අරගෙන කකා පාර යනවා. ඉතින් මම කල්පනා කළා මේ ඇත්තන්ගේ සිත්තුල මොනතරම් ආසාවක් තියෙනවද, මොනතරම් සමහර වෙලාවට අර ආසා සම්පන්න ස්වභාවය බලවත් වුණාට පස්සේ තමන් කරන කියන දේවල් පිළිබඳව තමන්ට මතකයක් ඇත්තේ නැහැ. ඒ නිසා එක පැත්තකින් මට හිතුණා අනේ අයිස්ක්‍රීම් දන්සලක් දෙන්න ඕනේ, නිවන් දකින්න පුළුවන් ඒ කියලා. ඒ තරමටම ඒ පැණි රස කෑම සඳහා විශාල ගිජුකමක් අපිට පේනවා ඒ වැඩිහිටියත් නැගේ ජීවිතය තුළ තියෙන. ඒ නිසා මම අපේ වැඩිහිටි පින්වත් පිරිසට මතක් කර සිටින්නේ තමන්ගේ කායික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන විට පුළුවන් තරම් තමන්ගේ ශරීරය ඉදිරියේ ජීවත් වෙන්න අවශ්‍ය නම් කට පරිස්සම් කරගන්න. කට පරිස්සම් කරගන්නවා පමණක්ම නෙවෙයි හිත පරිස්සම් කරගන්නත් අවශ්‍යයි. පින්වත් මම හිත පරිස්සම් කරගන්නවා කියලා සඳහන් කළේ ඇත්ත වශයෙන්ම අපේ හිතේ උපදින කෙලෙස් ස්වභාවය නිසාමයි. මූලික වශයෙන් රාග දේශ මොහ කියලා කියන මේ ක්ලේශ ධර්මයන් නිසා අපේ හිත රෝගකාරක තත්ත්වයකට පත් වෙනවා. මේ රෝගවල නිදහණිය තමයි මුල තමයි ලෝභයත් දේශයත් මෝහයත් කියලා කියන කාරණාව. ඒතකොට ලෝභයත් දේශයත් බල සම්පන්න තත්ත්වයකට පත් වෙනකොට අපේ මානසික ලිඩු බවට පත් වෙනවා. මානසික ලිඩක් ඇති වුණාම ඒවා කෙලිස් බද්ධ වෙච්ච දේවල් එක පැත්තකින් බලන විට මානසික රෝගාබාධ වෙනම තිබෙනවා. ඒ රෝගාබාධ ඇති වෙන්නේ අපේ ඇතැම් වෙලාවට අපේ මොළයේ ඇති වෙන රසායනික සංයුතුන්ගේ වෙනස්කම් නිසා. ඒතකොට ශාරීරික ක්‍රියාවලිය තුළ මනසේ ක්‍රියාවලිය තුළ ඒ වගේ රෝගකාරක තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. නමුත් අපි අර නිතරම කනස්සල්ලෙන් ඒ වගේම ගැටලු ප්‍රශ්න ගැන නිතරම සිතමින් ඒ වගේම නිතරම ගැටෙමින් ඉන්න විට අපේ මනසේහි නිදහස් ස්වභාවයක් ඇත්තේ නැහැ. ඒ නිසා හොඳට අපේ පින්වත් පිරිස තීරුම් ගන්න ඕනේ ජීවිතයක් සමබර තත්ත්වයකට පත් වෙන්න නම් ඒ සමබර තත්ත්වයකට පත් වන අවස්ථාවකදී අපිට අර කායික නිරෝගීකම වගේම මානසික නිරෝගීකමත් ජීවිතයට අත්‍යවශ්‍ය වන කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට පේනවා සමාජය තුළ ජීවත් වෙන බොහෝ දෙනෙක් කායික වශයෙන් ලෙඩ්ඩු, මානසික වශයෙන් ලෙඩ්ඩු. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මයේ බොහොම පැහැදිලි පෙන්වත්නි. තථාගතයන් වහන්සේගේ දේශනාව තුළ දක්වන්නේම මේ කෙලෙස් බද්ධ විච ලෝකයේ තුළ කෙලෙස් වලින් නිදහස් වෙලා ජීවත් වෙන්න. අර සුසුකං මත ජීවාම වීරිනීසු අවීරිනීසු ආතුරස් වනිතුරු කියලා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන්ල සඳහන් වෙන්නේ. මේ වෛර කරන මිනිසුන් අතර වෛර නොකර ඉන්න අපි පුරුදු වෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ වෛර කරන මිනිසු අතරෙහි මම වෛර කරන්නේ නැතුව ජීවත් වෙනවා. ලෙඩවිච්ච ලෝකයේ තුල මම ලෙඩ නොවි ජීවත් වෙනවා. ඒ බුද්ධ වචන දෙක පමණක්ම අපට ප්‍රමාණවත් වෙනවා අපට අපේ ජීවිතයේ තුල මේ වටිනාකම් ගොඩනගා ගන්නට. ඒ වටිනාකම් බවට පත් වෙන්නේ
වෛර කරන ලෝකයක් තුළ අවෛරව ඉන්නට පුළුවන් නම් ලෝකයේ මිනිස්සු ඔබට වෛර කරාවි. පින්නත්නි ඔබ පෙරලා වෛර කරන්න යන්න අවශ්‍ය වන්නේ නැහැ. ලෝකයේ ජීවත් වෙන මිනිස්සු කායික ලෙඩ්ඩු මානසික ලෙඩ්ඩු බවට පත් වෙලා තිබෙනවා. ඔබ ලෙඩෙක් නොවි ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. අන්න එතකොට තමයි අපට මේ ධර්ම මාර්ගය පෑදෙන්නේ, අපට මේ ධර්ම මාර්ගය ප්‍රවේශය ළඟා කරගන්නට පුළුවන්කමක් තිබෙන්නේ. දැන් ලෝකයේ ඉන්න මිනිස්සු දිහා බලපුවහම තමන් තේරුම් ගන්න ඕනේ මම කොතනද ඉන්නේ කියලා. ලෝකයේ නිතරම ජීවත් වෙන මිනිස්සු ගැටෙන ස්වභාවකින් යුක්ත නම්, ඒත් නිරන්තරයෙන්ම යම් යම් දේවල් පිළිබඳ දුක්ඛ ස්වභාවකින් ඉන්නවා නම්, සමහර ඇත්තෝ තමන්ගේ ජීවිතයේ තුළ විවිධ රෝගකාරක තත්ත්වයන්ට පත් වෙලා අනාරක්ෂිත ආකාරයකට ජීවත් වෙනවා නම්, ඒව දිහා බලලා මෙවැනි ස්වභාවයක් මගේ ජීවිතය තුළත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම පරිස්සම් වෙන්න ඕනේ. මම යහපත් මිනිසෙක් විදිහට ජීවත් වෙන්න ඕනේ. මගේ හිත හදා ගන්න ඕනේ. මම සැනසීමෙන් යුක්තව ජීවිතය ගත කරන්න ඕනේ. මගේ හිත ඇතුලේ නිදහස්කම කියලා කියන්නේම මම බොහොම ජයග්‍රහණීය මිනිසෙක් බවට පත් වෙලා ජීවත් වෙනවා කියලා කියන එක. ඒ නිසා තමයි අපේ රහතන් වහන්සේලා පින්වත්නි නිරන්තරයෙන්ම උන්වහන්සේලා මේ ධර්ම මාර්ගයේ පුහුණු කරලා, ඒ ධර්ම මාර්ගයේ පුහුණු කිරීමේදී ඒ කෙලිස් බද්ධ ලෝකයේ තුල තමන්ගේ හිත ඇතුලින් කෙලිස් නැති කරන්නට, ඒ ක්ලේශයන් ප්‍රහිණත්වයට පත් කරලා උතුම් මාර්ග සහ මාර්ගඵලයන්ට පත් වෙලා රහත් ඵලයට පත් වෙලා නිවීමක් ඇති මිනිස් බවට පත් වුනේ. එහෙම නැත්නම් නිවීමක් ඇති උත්තමයන් වහන්සේලා බවට පත් වුනේ. ජීවිතය අපි හොයන්න ඕන නිවීම කියලා කියන එක. මේ ගිනිගත් ලෝකයේ තුල නිවෙන්නට අපි උත්සාහ කරන්න ඕනේ. පරිසරයත් ගිනියම් වෙනවා, මිනිසුන්ගේ හිතුත් ගිනියම් වෙනවා. පරිසරයත් ගිනියම් වෙනකොට මිනිසුන්ගේ හිතුත් සිතවිලිත් එක්ක තියෙන ලෝකය, එහෙම නැත්නම් ඔවුන්ගේ මානසික ලෝකයත් ගිනි ගන්නකොට අපි පුරුදු වෙන්න ඕනේ අපේ හිත නිවා ගන්නට. අපේ හිත නිවා ගන්නට අපිට කොච්චරනම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය භාවිතයට ගන්නට පුළුවන්කමක් තියෙනවද? පින්නත් මේ ජීවිතය කියලා කියන්නේ බොහොම සංකීර්ණයි. මේ ජීවිතය කියලා කියන්නේ අපි හිතන ලෝකයක් නෙමෙයි අපි ඉදිරියේ නිර්මාණය වෙලා තිබෙන්නේ. අපි හිතනවා නම් යම් කිසි ආකාරයකට අපිට ඕන ආකාරයකටම මේ ලෝකයේ තුල පවතිනවා කියලා, මේ ස්වභාවික ලෝකයේ මේ රිද්මය වෙනස් වෙනවා. අපි එකිනෙකාගේ කර්ම ශක්තියනුත් වෙනස් වෙනවා. මගේ කර්ම ශක්තිය නෙමෙයි ඔබේ කර්ම ශක්තිය. කෙනෙකුට තාමත්ම ජනප්‍රසාදයක් ගොඩනැගෙනකොට තව කෙනෙකුට මහා අපකීර්තියක් ගොඩනැගෙන්න පුළුවන්. බොහොම කීර්තිමත් තත්ත්වයට පත් වෙච්ච මිනිසුන්ට එකපාරට ඔවුන්ගේ ජීවිතයට අපකීර්තියක් ගොඩනැගෙනවා. බොහෝ ධන සම්පත් තිබිච්ච මිනිස්සු ඒ අය අන්ත දුගී තත්ත්වයකට පත් වෙනවා. සැපයක් තිබිච්ච මිනිසුන්ට අන්තිමේට දුකින්ම ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. අපිට පෙනවා සමහර ව්‍යාපාරික කරපු සමහර ඇත්තන් ජීවිතේ එකපාරටම කඩාගෙන වැටෙනවා. එකපාරටම ජීවිතේ කඩාගෙන වැටිලා තමන්ගේ ඉන්න තියෙන, තමන් ජීවත් වෙන්න තියෙන, තමන් නිදාගන්න තියෙන ඇඳපවා විකුණන අවස්ථා අපිට පේනවා. මේක ලෝකයේ ඔබ හිතන්න එපා කෙනෙක් දැකලා අනේ මෙයාට මෙහෙම වුණා, ඔබත් හිතන්න මටත් මගේ ජීවිතේට මෙහෙම වෙන්න පුළුවන්. මේ ආත්මීදී අපි කරගන්නා සමහර කුසල කර්මයන් බලවත් වෙන්න පුළුවන්. මේ ආත්මීදී සමහර අකුසල කර්මයන් සිද්ධ වෙලා තිබෙනවා නම්, ඒ අකුසල කර්මේනොත් අපිට මේ ආත්ම භාවයේදී විපාක විඳින්න සිදු වෙනවා. පින්නත්නි ඔබවත් මමවත් දන්නේ නැහෙනේ පෙර සංසාරයේ තුල කරලා තිබෙන කර්ම ශක්තියන් මොනවාද කියලා කියන එක. පෙර සංසාරයේ තුල කරලා තිබෙන කර්ම ශක්තියන් කුමක්ද කියලා කියන එක පිළිබඳව මේ ධර්මයේ දේශනා කරන මමවත්, ධර්මයේ අහන ඔබවත් ජීවිතේ දැකලා නැ ඔබ තේරුම් ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. හැබැයි එක කාරණාවක් තියෙනවා. ජීවිතේ මහා බාධක එනකොට ඒ බාධක ඇතුළෙහි තමන් තේරුම් ගන්න ඕනේ. පින්නත් ඒ නිසා තමයි අපිට ධර්මය ගලප ගන්නට පුළුවන්කමක් තියෙන්නේ. ධර්මයක් නැති මිනිසුන්ට මේක ගලප ගන්නට හැකියාවක් නැහැ. ධර්මයක් තියෙනකොට මේ ගලපා ගැනීම ඉතාමත්ම ලේසියෙන් පහසුවෙන් කරන්නට පුළුවන්කමක් තියෙනවා. බලන්න

ඉරගෙට සමහල්ලාට තීන්දු තීනුද ලැබෙනවා. දැන් තමන් දන්නවා නම් තමන්ගේ හෘද සාක්ෂිය මම මේ වැරද්ද කළේ නැහැ කියලා අපිට එතකොට ලොකු කම්පාවක් අපේ ජීවිතය තුළ ඇති වෙනවා. ඒ කම්පාව ඇති වෙන්නේ ඇයි මම මේ වැරද්දක් නොකරලා මට මේ වගේ සිර දඬුවමක් එහෙම නැත්නම් ජීවිතේ මේ වගේ බරපතල ඛේද වාචකයක් මට ජීවිතය තුළ මුණ පාන්න සිදු වෙලා තියෙනවා. ඊටත් කොහොමද හිත හදාගන්නේ? ඔයත් කොහොමද හිත හදාගන්නේ? මිනිසු ඔබට දොස් කියනකොට බයිනකොට සමහර බරපතලම රෝගාබාධ ඇති වෙලා ඒ රෝගාබාධ සුව නොවෙනකොට වෛද්‍යවරු සිය ගණනක් ළඟට ගිහිල්ලා වෛද්‍යවරු සිය දෙනෙක් ළඟට ගියත් තමන්ගේ රෝගාබාධය හොඳ නැති වෙනකොට අපි කොහොමද හිතාදාගන්නේ? පින්නත් ඒ නිසා තමයි කර්මය ගැන හිතන්න ඕනන්නේ. කර්මය ගැන හිතනකොට කර්මය කියලා කියන්නේ සියල්ලම කර්මෙන් සිද්ධ වෙනවා නෙමෙයි. ඒ නිසා අපිට පේනවා සමහර දේවල් අපිට හිතා ගන්න වෙන්නේ පෙර සංසාරයේ තුල මගිය තින් මේ වගේ වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. මේ වගේ වැරද්දක් සිදු වෙන නිසා මට මේ කර්මයේ විපාක විඳින සිදුලා තියෙනවා. සමාජයට වෛර කරලා වැඩක් නැහැ. සමාජයේ ඉන්න මිනිසුත් එක්ක ගැටිලා වැඩක් නැහැ පින්නත්. සමාජය තුළ ජීවත් වෙන මිනිසුත් එක්ක ගැටෙනවාට වඩා තමන් එක්තරා ආකාරයකට නිදහස් මිනිසෙක් බවට පත් වුණොත් තමන්ගේ මනස ඇතුලේහි ඒ නිදහස් ස්වභාවය ගොඩනගා ගත්තොත් එහි වූ කෙනෙකුට මේ ජීවිතය ඇතුලේහි මේ අවබෝධය ළඟා කරගන්නට පුළුවන්කමක් තියෙනවා. බලන්න අද අපේ දේශනාවට පාදක කරගත්ත ගාථා පාඨය. මේ ගාථා පාඨය තුළ දැක්වෙන කාරණාව ඉතාමත්ම වටිනවා පින්වත්නි. මේ ගාථා පාඨය ඉතාමත්ම වටින්නේ කවදාවත් හිතන්නේපා මේ ලෝකයේ තුල එකම ආකාරයකට එකම ස්වභාවයකින් ලෝකයේ හැම දෙයක්ම පවතිනවා කියලා. අපි මේ ලෝකයේ තුල ජීවත් වෙන්නේ අනිත්‍යතා සහිත ලෝකයක් තුල අපි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ වෙනස් වෙන ධර්මතාවකට යටත් කියලා කියන ලෝකයක් තුල. අටලෝ දහමට කම්පා වෙන ලෝකයක් තුලයි අපට අපේ ජීවිතය අපිට ගත කරන්න සිදුවන්නේ. දැන් කවුද හිතන්නේ බුදුවරයෙකුට බණේ කියලා? කවුද හිතන්නේ බුදුවරයෙකුට චෝදනා කරයි කියලා? කවුද හිතන්නේ බුදුරජාණන් වහන්සේටත් උන්වහන්සේගේ ශ්‍රාවකයන්ටත් ගැහණියක් දූෂණය කළ මැරුවා කියලා කවුද පින්වත්නි හිතන්නේ? අපි හැමදාමත් හිතන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට දෙවිබවුන් හැමදාමත් මලින් ගඳින් පුද දෙමින් පුද සත්කාර කරපු කෙනෙක් විදිහටයි අපිට හිතෙන්නේ දැනෙන්නේ. නමුත් පින්වත්නි බුදුවරයෙකුටත් ලෝකයේ තුල විඳින්ට සිදුවෙන සියලුම ආකාරයේහි විඳීම් ඒ උතුම් භාග්‍යතුන් වහන්සේටත් ජීවිතයේ තුල විඳින්ට සිදුවෙනවා. දැන් මා අදහස් කරන්නේ මේ දේශනාවට පාදක වෙච්චි ගාථා පාඨය අපිට හමුවන්නේ පුද්දක නිකායේහි සුන්දරී කියලා කියන සූත්‍ර දේශනාව. බොහෝ සූත්‍ර දහස් ගණනක් කියවලා තිබෙන අපට සූත්‍ර පිළිබඳව මගේ බොහොම සිද්ගත් සූත්‍රයක් තමයි මේ සුන්දරී සූත්‍රය කියලා කියන්නේ. හේතුව මොකද? ජීවිතයේ තියෙන බරපතලම ගැටලුවකදී ඒ ගැටලුව කොහොමද කළමනාකරණය කරගන්නේ? එහෙම නැත්නම් මේ ගැටලුව කොහොමද විසඳාගන්නේ? ජීවිතේ බරපතලම ගැටලුවක් ආවට පස්සේ ඒ ගැටලුවකදී අපි කොහොමද ය අවබෝධිකින් යුක්තව අපි මේක තේරුම් ගන්නෙ? අන්න පින්නත් මේ කාරණාව ඉතාමත්ම ලස්සනට මේ සූත්‍ර දේශනාව ඇතුළේහි අපිට නව අර්ථකථනයක් සමග ඉදිරිපත් කරන්නට හැකියාවක් තියෙනවා. මම ඒ නිසා තමයි ඔබට සඳහන් කරන්නේ සමහර ඇත්තන් තමන්ගේ ජීවිතයේ තුල සල්ලි මිල මුදල් තනතුරු මිලියන ගණන් තිබුණත් ජීවිතේ ප්‍රශ්න එන විට ඒ ප්‍රශ්නවලට උත්තර දීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා මිනිසු හිතින් තමන්ගේ ජීවිතේ කඩා වැටෙනවා. හිතින් නොඑක ආකාරයේහි ප්‍රශ්න ගැටළු හදාගෙන ඒ ප්‍රශ්න මැත්තේම තමන්ගේ ජීවිතේ ගත කරනවා. දැන් බලන්නක බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දේශනාවක් කියවලා අපි තියෙනවා නම් මේක තේරුම් අරගෙන තිබෙනවා නම් කර්මයේ පිළිබඳව හොඳට කියවලා තේරුම් අරගෙන තිබෙනවා නම් මේ ඇතිවෙන ප්‍රශ්නකාරී ස්වභාවයන් තත්ත්වයන් අපිට බොහොමයක් දේවල් ජීවිතයේ තුළ අපට විසඳ ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා තමයි මෙවිනි සූත්‍ර දේශනාවක තියෙන වටිනාකම අපි ඉතාමත්ම හොඳින් තේරුම් අරගෙන මේ අවබෝධය ඇති කරගෙන අපට අපේ ජීවිතයේ තුළ මේ පුහුණුව ජීවිතය තුළ ඇති කරගත යුතු වන්නේ. බලන්න භාග්‍යවතුන් වහන්සේට එල්ල කරපු චෝදනාව කොහොමද උන්වහන්සේ කළමනාකරණය කරගත්තේ? ඔබ දන්නවා සුන්දරී පරිබ්‍රාජිකාව කියලා කියන්නේ
බුදුරජාණන්

0: වහන්සේගේ ජීවිතයට බරපතලම ඒ පෞලී පිරිස එල්ල කරපු අවස්ථාවක්. ඒතරේ සුන්දරී සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයට ඉතාමත්ම බරපතල ආකාරයකට භාග්‍යතුන් වහන්සේගේ චරිතය විනාශ කරන්නට, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් අපහසුතාවට පත් කරන්න මේ සුන්දරීගේ ඥාති පිරිස කටයුතු කළා. ඒක අපි දවුරුත් දන්නා කාරණාවක්. දැන් බලන්න මේ සිදුවීම කොහොමද මතුවෙන්නේ කියලා. පින්වත්නි, ලෞතර අමාමෙනි බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේහි වැඩ ඉන්න කාල පරාසය තුළ භාග්‍යතුන් වහන්සේගේ කීර්ති ගෝසාව හැමතැනම පැතිරෙන්න පටන් ගත්තා. දැන් එතකොට භාග්‍යතුන් වහන්සේ උතුම් ධර්මයේ දේශනා කරන විට තථාගතයන් වහන්සේ ඒ උතුම් සද්ධර්මයේ ලෝකයට දේශනා කරන හැම අවස්ථාවකදීම උන්වහන්සේ කිසිදු ભેදකින් තොරවයි මේ ධර්මයේ දේශනා කළේ. උන්වහන්සේ පොහොසත් අයට වෙනම විදියක්, දුප්පත් අයට වෙනම විදියක්, අනිකුත් පරිබ්‍රාජ පිරිසට වෙනම විදියක්, මිනිසුන්ගේ උස්පහත්කම් ભેදයේ සලකලා නෙමේ ධර්මයේ දේශනා කළේ. පින්නත් අපිත් ස්වාමින්වහන්සේලා විදියට ජීවිතය තුළ පුරුදු වෙන්න ඕනන්නේ, ලොකු ගෙදෙට්ට ගියත්, පොඩි ගෙදෙට්ට ගියත් බොහොම උපේක්ෂා සහගත විදියට මෙදහසිතින් යුක්තව මේ ධර්ම මාර්ගය කියලා දෙන්න. එනිසා තථාගතයන් වහන්සේගේ උතුම් ආධ්‍යාත්මික ගුණයා සමග උන්වහන්සේ ධර්මීය දේශනා කරන විට හැම තැනම භාග්‍යතුන් වහන්සේගේ ගුණේ පැතිරෙන්න පටන් ගත්තා. කෙනෙකුගේ ওই තිබෙන කීර්ති ගෝසාව ඇතිබෙනකොට පිටත් සමහර මිනිසු සතුටු වෙනවා, සමහර මිනිසු ඊර්ෂ්‍යා කරනවා. ඇතැම් වෙලාවට දහසක් මිනිසු ඉතාමත්ම හොඳින් වර්ණනා කරන මිනිස්සු ඒ කටවල් වලින්ම ඒ දහසීම මිනිසු බණින අවස්ථා තියෙනවා. hina වෙන හැම මිනිසෙක්ම, අත්පොළ සඳින හැම මිනිසෙක්ම ජීවිතේට ආශිර්වාද කරන මිනිසු නෙමෙයි. සමහර වෙලාවට පෘතජ්ජන මිනිසු විදියට තමන්ගේ දරුවෝ ගැන හිතෙනවා. කෙනෙක් ජයග්‍රහණයක් කරනකොට, ලෝකයක් ජයග්‍රහණය කරනකොට අපි සතුටු වෙලා අත්පොළ සඳිනකොට සමහර ඇත්තන්ගේ සිත් තුළ තියෙන්න පුළුවන් අනේ මගේ දුවට පුතාට මෙහෙම වෙන්න බැරි වුණානේ කියලා. එහෙම කියනකොට අපි දන්නේම නැති ආකාරයකට පුංචි ඉරිෂියාවක් ගොඩනගෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි මේ සිත් කියලා කියන්නේ, පෘතජ්ජන සිත් කියලා කියන්නේ හැම වෙලාවකම හැම මොහොතකම වෙනස් වෙන ධර්මතාවන් ගොඩනගෙන ප්‍රපංචයක්. ඒ නිසා පින්වත්නි, ලෝකේ ඔබ හිතන් දෙපා ඔබට හිනාවෙන හැම කෙනෙක්ම ඔබට ඔබේ ජීවිතයට ආශිර්වාද කරනවා කියලා. යම් කිසි ආකාරයකට නිවසක් මිලදී ගන්නකොට, සමහර වෙලාවට ඔබගේ දුවගේ පුතාගේ විවාහ මංගල අවස්ථා, විභාග පාස් වෙනකොට, රැකියාවල් ලැබෙනකොට, ඔබේ දරුවෝ විදේශගත වෙලා ඉන්නකොට, ඔබේ ඥාතීන් හිතවත් අය ඇතැම් වෙලාවට ඔබට බොහොම ප්‍රසාදජනක මුහුණක් පෙන්වාට, ප්‍රේමනාප මුහුණක් පෙන්වාට ඇතැම් ඇත්තන්ගේ සිත් තුළ ඉරිෂාවක් තියෙනට පුළුවන්කමක් තියෙනවා. කෙනෙකුගේ රූපයට සමහර ඇත්තෝ ඉරිෂ්‍යා කරනවා. කෙනෙකුගේ තියෙන ධනයට, බලයට, කීර්තියට ඉරිෂා කිරීමක් කරනවා. එහෙමනම් අපි ඇතැම් වෙලාවට අපිට පේන්නේ අපි ජීවත් වෙන්නේ මේ ඉරිෂ්‍යා කරන ලෝකයක් ඇතුලේ නේද? පින්නත්නි කම්පා වෙන දෙයක් නැහැ. හේතුව මොකද? එයයි භාග්‍යතුන් වහන්සේ මේ මිනිසුන්ගේ සිත් ඇතුලේ කෙලෙස් ගින්නක් තියනවා කියලා සඳහන් කළේ. අපි නිරන්තරයෙන්ම සඳහන් කරන්නේ 11 කෙලෙස් ගින්නකින් දෙවිදවි පිච්චි පිච්චි මේ ලෝකයේ තුල ජීවත් වෙනවා කියලා කියන එක. ඔතන 11 ගින්නකින් ලෝකයේ තුල දෙවිදවි පිච්චි පිච්චි ජීවත් වෙනවා කියලා කියන්නේම මේ මිනිසුන්ගේ හිත ඇතුලේ තියෙන මේ කෙලෙස් බද්ධ ස්වરૂපය ඒවා අපේ ජීවිතවලටත් බලපානවා. පින්නත්නි හිත නරක් වෙනකොට ඒ සිත් තුලින් උපදින බලපෑම මේ පරිසරිතත් බලපානවා. එනිසා ඒ වෛර කරන මිනිසු අතරෙහි ජීවත් වෙනවට වඩා අපි පුළුවන් තරම් උත්සාහ කරනවානේ අපේ ජීවිතය තුළ මේ ආධ්‍යාත්මික ගුණය ජීවිතය තුළ ගොඩනගා ගන්න. භාග්‍යතුන් වහන්සේත් බොහොම ප්‍රසාදයට පත් වෙලා, මිනිසුන් අතර ප්‍රසාදයට පත් වෙලා ජීවත් වෙන විකට මේ සුන්දරී පරිබ්‍රාජිකාවගේ ඥාතීන්ට ඉවස ගන්න පුළුවන්කමක් තිබුණේ. හේතුව මොකද? මේ සුන්දරී පරිබ්‍රාජිකාවගේ ඥාති පිරිස කියලා කියන්නේ අපිට පේනවා එක්තරා ආකාරයකට ආගමික කොට්ටාසයක් වශයෙන් ජීවත් වෙන්න ඇති. මිනිස්සු ඔවුන්ට පොද සත්කාර කළේ නැහැ. මිනිස්සු භාග්‍යතුන් වහන්සේට පොද සත්කාර කරන්න පටන් ගත්තා. කාලයක් තිස්සේ තමන්ට පොද සත්කාර ලැබෙනකොට, ඒ පොද සත්කාර අඩු වෙනකොට ඔවුන් කලබලයට පත් වුණා. හැමදාමත් මා කියන්නේ, හැමදාමත් ප්‍රණීත විදියටම හාමුදුරන්ට දානි හම්බෙන්නේ නැහැ. කටුක විදියට දානි ලැබෙන කාල පරිච්ඡේදයක් තියෙනවා. සමහර හාමුදුරන්ට හොඳට දානි ලැබෙනවා. සමහර ස්වාමීන් වහන්සේලාට දානි ලැබෙන්නේ නැහැ. ලංකාවේ නම් මම හිතන්නේ බඩගින්නේ ඉන්න හාමුදුරුවෝ ඇත්තේ නැහැ. ඇතැම් වෙලාවට ඔය අන්තර්ජාලයේට අඬාඬා ස්වාමීන් වහන්සේලා දන්නවා වීඩියෝ නිකුත් කරනවා අපිට දාන විලක්වත් ඇත්තේ නැහැ. අපි මේ වට්ටක් සම්බල ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් මඤ්ඤොක් කැලක් සම්බල තමයි ජීවත් වෙන්නේ. පින්නත් නිබෝරු. එහෙම වෙන්නේ අපේ මේ බෞද්ධ රටේ. මේ අන්තිම දුප්පත් මිනිසයා ඉන්න තාක්කල් භික්ෂුවගේ තියෙන පැවැත්ම හොඳ නම් යා බුදුන් වැඳලා තුනුරුවන් පිළිබඳ විශ්වාසයක් ඇති කරගෙන තමන් ඉන්න තැන බොහොම පවිත්‍ර ස්වභාවයකට පත් කරන තිබෙනවා නම් ඒ ඉන්න තැනකට කවදාවත් වරදින්නේ නැහැ. කවදාවත් බඩගින්නින්ද ලැබෙන්නේ නැහැ. මොකද හේතුව ජනයාගේ ශ්‍රද්ධා සම්පත්තිය වර්ධනය වෙනවා. ඒ ශ්‍රද්ධා සම්පත්තිය වර්ධනය වෙනකොට පින්වත්නි අනිවාර්යයෙන් මේ ස්වාමීන් වහන්සේට ඒ අවශ්‍ය කරන ප්‍රත්‍ය පහසුකම් ටික ලැබෙනවා. මා සඳහන් කළේ ලෞතරා බුදුරජාණන් වහන්සේගේ කීර්තිය වැඩි වෙනකොට අර සුන්දරී පරිබ්‍රාජිකාවගේ ඥාතීන්ට ඒ ලැබෙන ප්‍රසාද ටික මිනිසු දක්වන පොද සත්කාර බොහෝමයක් අඩු වෙනකොට වුන් කලබලයටපත් වෙලා එයයි කල්පනා කළා මේ බුදුරජාණන් වහන්සේට මේ තිබෙන කීර්ති ഘോഷාව නැතිකරන්න මොනවා හරි උපක්‍රමයක් යොදන්න ඕන කියලා. පින්නත් හොඳට මතක තියාගන්න ඔය ජනප්‍රසාදයටපත් වෙන බොහෝ දෙනෙක් සමහර ලාවට ගිහියත්ව වෙන්න පුළුවන් සමහරලාට පැවිදි ස්වාමින් වහන්සේලා වෙන්න පුළුවන්. ඒ ඇත්තන්ගේ පිරිසුදු භාවයක් තුළ ඉන්නවා නම් Tamanne කිසි ප්‍රශ්නයක් නැහැ. පින්නත් ඒ අයගේ ජීවිත විනාශ කරන්න නැති කරන්න විවිධ කූට උපක්‍රම යොදවනවා. නූතන ලෝකයේ තුළ අපිට පේනවා සමහර ඇත්තන් නූතන සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන බොරු ආකාරයකට ව්‍යාජ ආකාරයකට සමහර රූප එකට බද්ධ කරලා නොයෙක් ආකාරයේ නින්දාවන් අපහාසයන් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම සිද්ධ කරන අවස්ථා තියෙනවා. අපි කලබලයට පත් වෙන්න හොඳ නැහැ. ඒවා පිළිබඳව කිසිදු ආකාරයකට වග විභාගකින් තොරව පිළිගන්නට. ඒ හේතුව බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තුල අපිට මේ ආදර්ශය ලබා දීලා තියෙනවා. සුන්දරි පරිබ්‍රාජිකාවගේ ඥාතීන් සුන්දරි ළඟට ගිහිලා කියනවා නැගණියනි ඔයා කැමතිද අපි පෞලී නයිට උදව් කරන්න. ඒ විලාවේදී ඇය සඳහන් කරන්නේ මගේ ඥාතීන් වෙනුවෙන් මම ඕනෑම දෙයක් මගේ ජීවිතේ උනත් පූජා කරන්නම්. තමන්ගේ ඥාතීන් වෙනුවෙන් ඒ විලාවේදී මේ ඥාති නිල්ලා සිටින්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට මිනිසු හැම කෙනෙක්ම නොයෙක් ආකාරයේ කීර්ති ප්‍රශංසා ලබා දෙමින් පොද සත්කාර සියල්ලක්ම සිද්ධ කරනවා. බුදුහාමුදුරු ගැන තමයි නිතරම කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ගැනමයි කතා කරන්නේ. උන්වහන්සේගේ ශ්‍රාවකයන් පිළිබඳවමයි කතා කරන්නේ. ඒ නිසා නැගෙනින් අපිට දැන් මොනවත් ලැබෙන්නේ නැහැ. මිනිසු අපිට යමක් දෙන්නේ නැහැ. නංගිට පුළුවන්ද මේ ලැබෙන කීර්ති ප්‍රශංසා වළක්වන්න? ඔබ දන්නවා සමහර මෝඩ මිනිසු, උද්දච්ච මිනිසු, ඒ වගේම කිසිදු ආකාරයකට වග විභාගයක් නැතුව කිසිදු ආකාරයකට දුරදක්නා නුවණක් නැතුව කටයුතු කරන අවස්ථා. අනුන්ට පීඩාවක් දෙන්න ලෝකයේ ඉන්න මිනිසු සෙල්ලු දලාම බලාගෙන ඉන්නවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවයේ తত্ত্বය. පින්වත්නි මේ නැගෙනිය එහෙම නැත්නම් සුන්දරිය ජේතවනාරාමයට යන්න පටන් ගත්තා. ඇයි සමහර දවස්වලට උදේම එනවා ජේතවනාරාමේ ඉඳලා. සමහර දවස්වලට හවස් යාමේ මිනිසු ජේතවනාරාමේ ඉඳලා එළියට එන විට මෙයා ලස්සන්ට ඇඳ පැළඳගෙන හවස් යාමේ ජේතවනාරාමයට යනවා. දැන් මිනිසු මේවා දකිනකොට සැක කරනවා. ඇයි මේ ගෑණියක් පන්සලකට යන්නේ? බල්ලට උදේ පාන්දරේම ජේතවනාරාමේ ඉඳලා එළියට එනවා. මිනිසු හිතනවා පින්වත්නි එයා ඊ රාත්‍රි කාලයේදී මෙතන ඉඳලා තියෙනවා. රෑ වෙනකොට යන්නේ ආ රාත්‍රි කාලයේ ගත කරන්න. සැකයක් උපදිනවා පින්වත්නි. පින්වත්නි අපිට පේනවා සැකය තමයි ජීවිතයේ මුලාව බවට පත් වෙන්නේ. යමක් පිළිබඳව විමර්ශනාත්මක ඥානයක් අපේ ජීවිතයට අවශ්‍යයි. ඒ විමසුම් සහිත නුවණක් තියෙනකොට විමංසාව කියලා කියන එක ධර්මීය තුල තාමත් විශිෂ්ට වචනයක්. ඒ විමංසාවක් සහිතව තියෙනකොට අපිට පේනවා මේ විමංසාව ඇතුලේහි තමන්ට යමක් හොඳද නරකද කියලා කියන එක ගලපලා ධර්මයට ගලපලා තීරු ගන්න පුළුවන්කමක් තියෙනවා. මිනිස්සු සැක කරනවා. සැකය මේ සමාජය තුළ ඉතාමත්ම බහුල ලෙස තියෙන කාරණාවක්. මිනිස්සු අවිද්‍යාවට පත්විච්චි මිනිසු. අවිද්‍යාවට පත්විච්චි මිනිසුන්ට සැකය තව තවත් තමන්ගේ ජීවිතයට හානි කර තත්ත්වයකට පත් කරනවා. මිනිස්සු ලැබුගින්නක් වගේ සමහර කාරණාවන් පතුරවනවා. අපරාධි පින්වත්නි මහා බලවත් අකුසලයක් සිද්ධ කරගන්නවා. අපිට පේනවා සුන්දරී හිටපු ගම අතුරු දහන් වෙනවා. සුන්දරී අතුරු දහන් වුණාම අපිට පේනවා පින්වත්නි ඈ පන්සලට යනක නතර වෙනවා. උදේට යන්නේ නැහැ, හවසට යන්නේ නැහැ. ඒ වෙලාවේදී ඒ වැඩේ කවුද කළේ? ඒ වැඩේ කළේ තමන්ගේ ඥාතීන්මයි ඒ වැඩේ කළේ. ඇය මරලා ජේතවනාරාමේ දියාගලේ හැංගුවා. ඔය සමහර සාක්ෂි වසන් කරන්නට පින්වත්නි අපි දන්නවා සමහර පුජ්‍යලයන් ඝාතනය කිරීමක් කරනවා. දැන් ඇයටත් බලන්න තමන්ගේ ජීවිතේ වන්දි ගෙවන්න සිද්ධ වුණා. වන්දි ගෙවන්න සිදු වුණේ මොන හේතුවක් නිසාද? වන්දි ගෙවන්න සිදු වුණේ ලෞතර බුදු කෙනෙකුට අපහාස කරන්න ගිහිල්ලා. පින්වත්නි ධර්මයේ තුල සඳහන් කරන්නේ ඔය සීලෙන් ගුණෙන් අනුන වැරද්දක් නොකරපු කිසිදු කෙනෙකුට තුන් හිතකින්වත් නින්දාවක් අපහාසයක් සිදු කරන්න එපා. භික්ෂුවකට අපහාස කරනවා නම් ඒ භික්ෂුවකට අපහාස කරනවා කියලා කියන්නේම ඒ සමස්ත භික්ෂුවටම කරන අපහාසයක් විදිහට සලකන්න පුළුවන්. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන කාරණාව තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ අපට සඳහන් කරපු එම නැත්තන් භාග්‍යතුන් වහන්සේගේ උතුම් කාරණාවන් මොනතරම්නම් ජීවිතයට වටිනවාද. සුන්දරි ටික දවසක් යනකොට අපිට පේනවා සුන්දරි පේන්නේ නැහැ. ඒ නිසා සුන්දරිගේ ඥාතීන් ඒ කාලේ හිටපු කොසල් රජතුමාට සඳහන් කරනවා, කොසල් රජතුමනි ටික දවසක් ඉඳලා අපට අපේ ඥාති දියණිය වෙන අපේ පවුලේ අපේ පරම්පරාවේහි ඉතාමත්ම ලස්සන හිටපු රූප සුන්දරියක් විදිහට හිටපු කෙනා. ඒ රූප සුන්දරියක් විදිහට හිටපු කෙනා එයා දැන් ටික දවසක් ඉඳලා නැහැ. කුසල රජිත මහනුවා එයා වැඩිපුර කොහිටද ගියේ? වැඩිපුරම ගියේ ජේතවනාරාමයට. එහෙනම් ගිහින් පරීක්ෂා කරන්න කියලා කිව්වා. පරීක්ෂා කළා පින්වත්. පරීක්ෂා කරලා ඒ ඇත්තෝ සුන්දරි පරිබ්‍රාජිකාවගේ අර මృతදේහ එහෙම නැත්තම් මරණයට පත්විච්ච ඒ මృతදේහ ඒ මරණයේ දියාගලින් ගොඩට ගත්තා. පින්වත්නි තමන්ගේ ගේවත්තේහි කවුරු හරි කෙනෙක් මලමිනියක් වලදාලා තිබ්බොත් ඔබට විරුද්ධව ඔබට ඇති වෙන තත්ත්වය කුමක්ද? පින්වත්නි ඉතාමත්ම ඛේදජනක අවස්ථාවක්. ඒ ඛේදජනක අවස්ථාවක් කියලා කියන්නේ දැන් ඔබ දන්නේත් නැහැ ඔබේ වත්ති මිනියක් වලදාලා තියෙනවද කියලා. ඒ මිනියක් වලදාලා තියෙන එක පින්වත්නි අපි කවුරුත් දන්නේ නැහැ. තේරෙනවද? හැබැයි කවුරු හරි කෙනෙක් කියනවා ඔබේ වත්ති මිනියක් වලදාලා තියෙනවා කියලා. ඔබේ වත්ති මිනියක් වලදාලා තිබ්බොත් පින්වත්නි කවුරු හරි පිරිසක් ඇවිල්ලා ඒව හොයාගන්නකොට ඒ හොයාගන්න අවස්ථාවලදී ඔබ හිතන්න කල්පනා කරන්න යම් විදියකින් එහිම තිබුණොත් එහිම. හැබැයි ඔබ නිර්දෝෂී. ඔබ නිර්දෝෂ කෙනෙක් විදිහට හිටියට ඔබේ වත්ති මිනියක් පළදාලා තිබුණොත් ඒ අපරාධී කරපු කෙනා විදියට ඔබව සලකනවා. මිනිස්සු ලෝකේ ඉන්න මිනිස්සු ඒ වගේ නතරම සලකන්නේ නැහැ. කවුද වැරද්ද කළේ, මොකද්ද වැරද්ද කළේ කියලා කියන කාරණාව පිළිබඳව විමසීමකින් තොරව සියලු දිනාම ඔබට චෝදනා කරනවා, එරෙහි වෙනවා. ඔබේ වත්ති මිනියක් පළදාලා තිබුණොත් වටපිටාවේ මිනිස්සු ඔබට ගල් ගහනවා. වටපිටාවේ මිනිස්සු නොයෙක් නින්දා පාස කරනවා. වටපිටාවේ ඉන්න මිනිස්සු ඔබේ ගෙදර පවා ගිනි තියලා විනාශයකට පත් කරනවා. වටපිටාවේ ඉන්න තරුණ තරුණියන් ඔබේ රූප සානිකුත් දේවල් සමාජ මාධ්‍යවලට නිකුත් කරලා ඔබේ චරිතය සම්පූර්ණයෙන්ම ඝාතනය කිරීමක් කරනවා. ඔබව පවා ජීවිතක්ෂයට පත් කරන්න පුළුවන්කමක් තියෙනවා. පින්වත්නි අපිට පේනවා ලෞතර බුදුරජාණන් වහන්සේටත් භික්ෂුන් වහන්සේලාටත් මේ ඇතිවිච්ච සිදුවීම මේ හා සමානම බරපතල කාරණාවක්. දැන් සුන්දරී පරිබ්‍රාජිකාවගේ ඥාති පිරිස මේ මලමිනිය ගොඩට අරගෙන ජේතවනාරාමයේ ඉස්සරහා තියාගෙන හන්දියක් හන්දියක් ගානේ මේ මලමිනිය අරගෙන ගිහිල්ලා ලෞතර බුදුරජාණන් වහන්සේටත් ඒ වගේම භික්ෂුන් වහන්සේලාටත් චෝදනා කරන්න පටන් ගත්තා. අලජ්ජිනෝ ඉමේ සමනා සක්කපුත්තියා දුස්සීලාපාපදම්මා මුසාවාදෙන අබ්‍රහ්මචාරිනෝ. බලන්නකො මේ ශාක්‍ය පුත්‍රයන් වහන්සේගේ ශ්‍රාවකයන් බුදුහාමුදුරුවෝ බොරු කියනවා. ශ්‍රාවකයන් වහන්සේලාත් බොරු කියනවා. ඒ වගේම අලජ්ජි දුස්සීලයි මුසාවාද කරන්නේ බඹසරයක් ඇත්තේ නැහැ. බලන්නකෝ ලෝකයේ තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන රිලක්ෂණේ ප්‍රකාශයට පත් කරමින් නිතරම කරන්නේ මේ වගේ බොරු වැඩනේ කරන්නේ. බන කියනවා, ගැහණු දූෂණය කරනවා, මරලා හංගලා දානවා. පින්වත්නි, ලෝකයේ ඉන්න මිනිස්සු මේවා පිළිගන්න සූදානම්. ලෝකේ පෘථජ්ජන මිනිස්සු ඇත්ත වශයෙන්ම මේවා පිළිගැනීම සාමාන්‍ය සිදුවීමක්. මම යයි සඳහන් කළේ අපට තියෙන විමර්ශාව විමසන් සහිත නුවණ අපේ ජීවිතයේ ඉතාමත්ම අඩුයි. පින්වත්නි, මෙවිනි වේලාවකදී මේ ඇත්තෝ තනින් තනට මේ මලමිනි අරගෙන යනකොට අපට පේනවා මිනිස්සු බොහෝ දිනක එක්කහ වෙනවා. මේ එක්කවීම නිසා අපිට එක පැත්තකින් පේනවා ලෞතර බුදුරජාණන් වහන්සේත් ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලාත් එක පැත්තකට කොටු වෙනවා. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ කොයිම වෙලාවකවත් මේ අයත් එක ගැටෙන්න ගියේ නැහැ. අන්න ඉතාම වැදගත් වෙනවා. මේ සූත්‍ර දේශනාවක් ඇතුළේහි මේ බරපතල ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙනකොට ගැටෙන්නේ නැතුව නිශ්ශබ්දව නිහඬව සිටීම මොනතරම් වටිනවාද? ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණාම අපි කලබලයකට පත් වෙලා අපි ඒක කෑකොස්සන් ගසමින් ගැටෙමින් එකට එක කියමින් ජීවත් වෙනවට වඩා නිහඬවීම මොනතරම් ජීවිතේ වටිනවාද? පින්වත්නි, ස්වාමින් වහන්සේලා පිණ්ඩපාත චාරිකාවේ නිරත වෙනකොට මිනිස්සු වචන කියන්න පටන් ගත්තා. දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා. ස්වාමින් වහන්සේලාට දානි හම්බෙන්නේ නැහැ. දැන් ওই සාමාන්‍ය භික්ෂුන් වහන්සේ කෙනෙකුට වුණත් වැරද්දක් ඇතුව හෝ නැතුව හෝ සාමාන්‍ය මිනිස්සු කියන කතාවක් කියනවනේ, තොපිට දානි දෙන්නේ නැහැ කියලා කියන වචනේ. පින්වත්නි, ඒක තමයි ප්‍රබලතම අවියක් බවට පත් වෙන්නේ. සමහර ඇත්තන් මොනතරම් වැරද්දක් තිබුණත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව හිතලා, භාග්‍යතුන් වහන්සේ පිළිබඳව හිතලා, මහා සංඝරත්නය කියලා කියන සමූහය ගැන හිතලා ඒ දන්පැන් පූජා කරනවා. නමුත් කියන්නේම තොපිට දානි දෙන්නේ නැහැ කියලා කියන එක. පින්වත්නි, මොනතරම් බරපතල ප්‍රකාශයක්ද? මේ ස්වාමින් වහන්සේලාත් පින්වත්නි පිණ්ඩපාත චාරිකාවේ නිරත වෙනකොට මිනිසු බලින්න පටන් ගත්තා. ඔබලා දුස්සීලෝ, පාප අදහස් තියෙන මිනිසු, මුසාවාදියෝ, අබ්‍රහ්මචාරි, සත්‍යක් නැ බොරුවක් කරන්නේ, අනිත්‍ය දුක් අනාත්ම ගැන ප්‍රකාශයට පත් කරමින් ලෝකී මහ විශාල බොරුවක් ඔයත්තු කරනවා. ඒ නිසා ඔබලාට අපි දන් දෙන්නේ නැහැ කියලා ප්‍රකාශයට පත් කළා. සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා මේ තුලින් එක්තරා ආකාරයකට කම්පණයකට පත් වෙනවා. පෘථජ්ජන අය පින්වත්නි නිරන්තරයෙන්ම කම්පාවට පත් වෙනවා. පෘථජ්ජන පිරිස අපේ හිත දියුණු නැත්තම් ඒ පුංචිම දෙයකින් පව අපි සැලීමකට ලක් වෙනවා. පින්වත්නි, මේ ස්වාමින් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ සමීපයට පැමිණලා තථාගතයන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනි පිණ්ඩපාත යන්න විදියක් නැහැ. මිනිසු ජේතවනාරාමයේ වට කරගෙන කෑ ගහනවා. පිණ්ඩපාත යනකොට මිනිසු අපිට බයිනවා, දෝෂාරෝපණය කරනවා. ස්වාමීනි, අපි මේ නගරය අත්හැරලා දාලයන්. පින්වත්නි, භාග්‍යතුන් වහන්සේගේ අදහස බලන්න. ඇයි මහණෙනි අපි මේ නගරය අත්හැරලා දාලයන්නේ? අපි වැරද්දක් කරලා නැහැනේ. තමන්ගේ හෘද සාක්ෂිය දන්වා මේ අපරාධය අපි කවුරුවත් කළේ නැහැ කියලා මා ඔබට කියා සිටින්නේ. මේ හෘද සාක්ෂිය පාරිශුද්ධ නම් මම මේ අපරාධය කරේ නැහැ කියලා එය ලෝකයේ තියෙන සනාතන සත්‍ය ධර්මතාවක්. පෙර සසරෙහි කරපු අකුසල කර්මයක් නිසා අපිට දැන් නිନ୍ଦා අපහාස සහ ප්‍රශ්නවලට මුණ දෙන්න සිදු වෙනවා. හැබැයි මේ වැරද්ද මම කළේ නැහැ කියලා කිව්වහම එයම තමයි මනුෂ්‍යකුවේ ජීවිතය තුළ තියෙන ලොකුම ශක්තිය බවට පත් වෙන්නේ. මේ ප්‍රකාශය භික්ෂුන් වහන්සේලා සිද්ධ කරන විට අපි මේ නගරය අත්තරලා දාලා වෙනත් නගරයකට යමු. මිනිසුන්ගේ කටුක වචන අහන්න බෑ ස්වාමීනි අපිට. මිනිසු අපේ ජීවිතේ තර්ජනයක් කරනවා. මිනිසු බයිනවා, දෝෂාරෝපණය කරනවා, ගහන්න එනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, නසෝ භික්කවේ සද්දෝ චිරං භවිෂ්‍යති. සත්තාහමේ භවිෂ්‍යති සත්තාහස්ස අච්චේන අන්තරදායිසති. මහණෙනි, ওই શબ્දේ බොහෝ කාලයක් පවතින්නේ නැහැ. සතියකින් මෙහා ඔක නැති වෙලා යනවා. ඒ නිසා සතියක් කෙවෙමින් අතුරුදහන් වෙනවා. මම බොහොම කැමැති බුද්ධ වචනයක් මේ වචනය. පින්වත්නි, මේ බුද්ධ වචනය බොහොම කැමැති වචනයක්. දැන් මෙතන බලන්න මේ ප්‍රශ්නයක් විසඳපු ආකාරය කොහොමද කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ওই શબ્දය බොහෝ කාලයක් පවතින්නේ සතියකින් පස්සේ නැති වෙලා යනවා කිව්වා. මම හිතනවා මෙතන තියෙන වටිනාම කාරණාව තමයි එකක් තමයි සමහර ප්‍රශ්න ගැටලු ඇති වුණාම ඒ ප්‍රශ්න ගැටලු ඇති වෙච්ච වෙලාවවලදී අපි කොච්චරනම් උත්තර හොයාගෙන හොයාගෙන හොයාගෙන යනවද? ඒ උත්තර හොයාගෙන හොයාගෙන ගියත් අපිට උත්තර ලබා ගන්න හැකියාවක් ඇත්තේ නැහැ. මිනිස්සු එකිනෙකට කරන දේවල් වලට අපි එකිනෙක දේවල් කරන්න ගියත් අපිට ප්‍රතිඵල ඇත්තේ නැහැ. ජීවිතේ මහා බරපතල ප්‍රශ්න ගැටලු ඇති වෙනකොට ඒ බරපතල ප්‍රශ්න ගැටලු ඉදිරියේදීත් අපි සමහර වෙලාවට අපි නිහඬව නිශ්ශබ්දව අපිට ඉන්න අවශ්‍යයි. ප්‍රශ්න ගැටලුවට උත්තර හොයාගෙන හොයාගෙන ගියාට අපිට උත්තර ලැබෙන්නේ නැත්නම් ඒ ප්‍රශ්න ගැටලු එක පැත්තකින් අපිට පේනවා කාලය විසින් විසඳලා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සතියකින් පස්සේ ඔය කරන ഘോഷාව ශබ්දේ නැති වෙලා යයි. මානිනී ඉවසන්ට. මානිනී ඉවසන්ට සතිමත් භාවී පුරුදු කරගන්න ගැටෙන්න යන්න එපා. අපි නිවැරදි නම් ඒ නිවැරදිතාව තුළ ඔබට බයක් සැකක් ජීවිතය තුළ ඇති කරගන්න කාරණාවක් නැහැ. ඒ නිසා අපි ජීවිතය තුළ පුරුදු වෙන්න ඕනේ සමහර ප්‍රශ්න ගැටළු වලට උත්තර හොයනකොට කාලයේ විසින් අපිට සමහර උත්තර හොයලා දෙනවා. නිශ්ශබ්දතාව නිහඬතාව කියලා කියන්නේම ඔබේ ප්‍රශ්න ගැටළු ඔබට નિરાයසින්ම ඔබට විසඳලා දෙනවා. නිහඬව නිශ්ශබ්දතාව සිටීම කොච්චරනම් වටිනවාද? මම එක සටහනක දැක්කා මහා අමෝරා වැස්සක් වහිනවා. මේ අමෝරා වැස්ස වහිනකොට කුරුල්ලෙක් පියාඹන්න උත්සාහ කරනවා. හැබැයි කුරුල්ලට පියාඹන්න හැකියාවක් ඇත්තේ නැහැ. කුරුල්ලා කරන්නේ ගහක් තිබෙනවා, තනි අත්තක් තිබෙනවා. මේ අත්තට ගිහිල්ලා අත් දෙකින් හොඳට අල්ලගෙන ඔළුව නමාගෙන නිශ්ශබ්දව සිටිනවා. ඇතරම් වහින්න කියලා කියනවා. වැස්ස පයවට පස්සේ කුරුල්ලා ආපෝසරයක් පියාඹනවා. මා කියන්නේ සමහර ප්‍රශ්න ගැටළු ජීවිතය තුළ ඇති වෙනකොට ඒවට උත්තර හොයමින් අපි කලබලයටපත් වෙලා ගැටෙනවට වඩා ඔළුව නමාගෙන ඉවසීමෙන් ශක්තිමත්ව අපි ඒවා දරාගෙන ඉන්නකොට ටික කාලයක් යනකොට ඒ ප්‍රශ්න ගැටළු විසඳලා යනවා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නය කාලයට බාර දුන්නා එක පැත්තකින් බලන විට. හේතුව මොකද? භාග්‍යවතුන් වහන්සේ දන්නවා අපි නිවැරදි කියලා. වඩාත් වැදගත් වෙන්නේ අපේ නිවැරදිතාව. අපි නිවැරදි නම්, සත්‍යවාදි නම්, පාරිශුද්ධ නම්, පින්නත් මම කියන්නේ බය වෙන දෙයක් නැහැ. හිරේට අරන් ගියත් ඔබ සත්‍ය නම්, ඔබ නිවැරදි නම්, ඔබ කම්පානවන්න ඒ යන්නේ වෙයි පෙර සසරේ කරපු අකුසල කර්මයක්. ඒ නිසා තමයි නිරන්තරයෙන්ම භාග්‍යතුන් වහන්සේ අවධාරණය කළේ යස්ස පාපං කතං කම්මං කුසලේන පිටියේති. යම්කිසි අකුසල කර්මයක් පෙර ආත්ම භාවයකදී කරලා තිබෙනවා නම්, මේ ආත්මයේදී හෝ වේවා යම්කිසි වැරද්දක් අකුසලයක් කරලා තිබෙනවා නම්, ඊට පෙරලා බලසම්පන්න කුසල කර්මයන් කරන්න ඕනේ. අම්මා තාත්තට සැලකුවේ නැත්නම්, අම්මා තාත්තට සලකපු එක මගහැරුණා නම්, අපි පුරුදු වෙන්න ඕනේ වැඩිහිටියන්ට සලකන්න. වැඩිහිටියන්ට ආදරෙන් කරුණාවෙන් කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. ජීවිතේ ඔබට ආදරෙන් කරුණාවෙන් කවුරුත් කතා කරන්නේ නැත්නම් ඔබ පුරුදු වෙන්න ඕනේ මිනිසුන්ට ආදරෙන් කරුණාවෙන් කතා කරන්න. හැම වෙලාවක් තුළදීම තමන්ට එන කටුකත්වයට පෙරලා ඔබ යහපත් දෙකින් උත්තර දෙන්න ඕනේ. ඒයි ඔබේ ජීවිතය තුළ තියෙන වටිනාම සම්පත බවට පත් වෙන්නේ. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ කාරණාව ඉගැන්වුවා. මහණෙනි, අභූතවාදී නිරයන් උපේති යෝචාපි කත්වා න කරෝමි චාහ උබෝපතේ පෙච්ච සමා බවන්ති නිහින කම්මා මනුජා පරත්තාති. මහණෙනි, යම්කිසි කෙනෙක් බොරු කියන තැනත්තා එයා අනිවාර්යයෙන්ම නිරයට යනවා. කොහොමද? යමක් තමන් කරලා එක කලේ නෑ කියලා කියනවා නම් එයා අනිවාර්යයෙන්ම නිරයට යනවා. සමහර මිනිස්සු පාප කර්ම කරන මිනිසුත් ඉන්නවා. පාප කර්ම කරපු මිනිසුත් නිරයට යනවා. ඒ වගේම සමහර ඇත්තන් පාප කර්ම කරලා නැහැ. ඒත් මිනිස්සු චෝදනා කරනවා ඔබලා පාප කර්ම කරා කියලා. මේ අයත් නිරයට යනවා. එනිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ, අපි අපරාධ කරලා පාප කර්ම කරලා නැහැ කියලා කියනවනම් හැබැයි තමන්ගේ කර්මයේ තියෙනවා. තමන්ගේ හෘද සාක්ෂිය තිබෙනවා. ඒ හෘද සාක්ෂියට අනුකූලව එයාට ඒක විපාක විඳින්න සිදු වෙනවා. ඒ වගේම නොකරපු මිනිස්සුන්ට අපි චෝදනා කරනවා නම් එයත් ිරේට යෑම සඳහා හේතු වෙන කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වත්නි, බාගිතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාද කළේ මහණෙනි ඔබලාට බයින මිනිසුන්ට ගැටෙන්න යන්න එපා. මේව පැහැදිලි කරලා දෙන්න යන්නත් එපා. හැබැයි එක බණපදියක් ඇති. පින්වත්නි, වැරද්දක් වුණාම මිනිසු ഘോഷාකාරී තත්ත්වයකට පත් වෙනකොට අපිට ඒව පැහැදිලි කරලා දෙන්න හැකියාවක් නැහැ. හේතුව මොකද? මිනිසුන්ගේ හිත් කලබලයට පත් වෙලා තියෙන්නේ. මිනිසු කියන දේවල් පිළිගන්න සෝදානම් නැහැ. ඒ නිසා ඔබ හොඳට පුරුදු වෙන්න ජීවිතයේ තුල පෞලේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, ඉන්න තැන්වල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැම වෙලාවක් තුලදීම නිහඬව, නිශ්ශබ්දව සිටීමම ඔබට ජීවිතයට විශාල ආශිර්වාදයක් බවට පත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී මුඛයෙන් දේශනා කළ ආකාරයකටම මේ මලමිනිය සතියක් පුරාවට අරගෙන ගියා. සතියක් පුරාවට යනකොට වටපිටාවේ ඉන්න මිනිසුන්ට තේරුණා මේක බොරුවක් කියලා. කාලේ විසින් ප්‍රශ්නේ විසඳලා දුන්නා. මිනිසු තේරුම් ගත්තා ලෞතුරා බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේලා මේ අපරාධී කලේ නැහැ කියලා කියන එක. සත්‍ය කවදරි දවසක ජය ගන්නවා කියලා කියන එක අපි සාමාන්‍යයෙන් හිතන කාරණාවක්. සත්‍ය ජය ගන්නට කාලයක් යයි. එහෙත් පින්වත්නි, එතකන් අපිට ඉවසාගෙන සිටින්න සිදු වෙනවා. ඒ නිසා සත්‍ය කියලා කියන්නේ ඔබේ එක පැත්තකින් ඔබේ කර්ම ශක්තිය, ඔබේ හෘද සාක්ෂිය, ඔබ කරපු කියපු දේ පිළිබඳ ඔබේ විශ්වාසය. ඒ විශ්වාසය තමන්ගේ මානසික ස්වභාවය තුළ ගොඩනගා ගත්තොත් ජීවිතේට මොනතරම් වටිනාකමක් ජීවිතයට ගෙනත් දෙනවද? මිනිසුන්ට බරපතල චෝදනා එල්ල කරපුවාම මිනිස්සු සති ගණන්, මාස ගණන් ඒ ගැන කල්පනා කරමින් ඉන්නවා. සමහර ඇත්තන් ජීවිතේ තොර කරගන්න තරම් අපි දන්නවා උත්සාහ කරනවා. එහු ලෝකයාට මේ බුදුබණ පදයේ මොනතරම් වටිනවාද? ඒ නිසා තමයි අපි උත්සාහ කරන්න ඕනන්නේ අපට අපේ ජීවිතය තුළ මේ ප්‍රශ්න, ගැටලු, නොයෙකුත් දේවල් ඇති වෙනකොට ඒවා පිළිබඳව බොහොම සිහි කල්පනාවෙන් යුක්තව තමන්ගේ හෘද සාක්ෂියට අනුකූලව ඒ ගැන කල්පනා කරමින් බොහොම ඉවසීමෙන් යුක්තව කටයුතු කළොත් කර්මයේ පිළිබඳවත් තමන් කරපු කීප දේවල් පිළිබඳවත් අපි විශ්වාස කළොත් අපට මේ ධර්මයේ පිහිටක්, පිළිසරණක් මේ ජීවිතය තුළවත්පත් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. පින්වත්, ඒ නිසා ඔබ සියලු දෙනාටම මේ වස්සාන කාල පරිච්ඡේදයේ තුල ඔබට පුළුවන්කමක් තිබෙනවා වටිනා පින්කම් ඔබට ඔබේ ජීවිතය තුළ සිදු කරගන්න. ඔබ ඉන්න විහාරස්ථානය තුලත් ඔබ උදව්පකාර කරන තැනක් තිබෙනවා නම් ඒ ඕනෑම තැනකට තමන්ගේ ජීවිතය තුළ ඒ වස් කටයුතු, එහෙම නැත්නම් ඒ වස්සාන කාල පරිච්ඡේදයේ තුල ඒ ධර්මානුකූලව හැසිරෙන්න පුළුවන්කමක් තිබෙනවා. මා වැඩවසන මතලේ විහාර පාරේ විද්‍යානන්ද පිරිවෙන විහාරස්ථානයේ මේ වස්තුන් මාසේ පුරාවටම සතිය දවස් පහේම සෑම දිනකම හවස 6:00 ධර්ම දේශනාවන් පවත්වනවා. ඒ හේතුව වස්තුන් මාසයක් පුරාවටම අපේ පින්වත් පෙරසට බණපදයක් කියන්න අපි සූදානම් කරනවා කියලා කියන්නේ, බණපදයක් අහන්න සූදානම් කරනවා කියලා කියන්නේ එයත් අපිට විශාල පින්කමක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබේවා. අපිට දන් පෙන් පූජා කරන පින්වත් පිරිසක් සිටිනවා නම් ඒ සියලු දෙනාටමත් අපේ පුණ්‍ය අනුමෝදනාව, ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න කැමැති. අදත් මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්නා හෝමාගම පාක්ලේන් රෙසිඩෙන්සි පදිංචි මහින්ද පොන්නම්පෙරුම සහ ස්ටි පුෂ්පා රංජිනි යන දෙමව්පියන් විසින්. අරමුණු බවට පත් වෙලා තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිටින චනුද සේලක පුතුණුවන්ගේ සියලු ග්‍රහාපල දුරුවි පූර්ණ නිරෝගී සුවයේ සඳහා එම රටෙහි පදිංචි තුලිත් නේලක නිපුණ නිහංසා යන දරුවන්ට සෙත්පැතීමත්, දෙපාර්ශ්වයේ දෙමව්පියන්ට හා සහෝදර තිදෙනාටත් මියගේ නෑ දෑහිත මිතුරුන්ටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. දේශකයන්න් වහන්සේටත් ලෝවැසි සැමටත් උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අදත් මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්නා ඇමරිකාවේ ලාස් වේගාස් පදිංචි සුමිත්‍රා කල්ලුතොට, මාතර තල්පාවිල පදිංචි වත්සලා දිනූෂානි ඩයස් දියණිය, ඉන්දියවර ශිවංක ඩයස් පුතුණුවන් විසින් අද දායකත්වය දැරීම තුළින් බලාපොරොත්තු වෙනවා. මාතර තල්පාවිල සිසිල නිවසේ පදිංචිව සිටි සරෝජා දමයන්ති කළුතොට මෑණියන්ගේ පස්වන ගුණානුස්මරණය නිමිත්තෙන්
1: සසර වසනතුරු අකල් මරණවලට ගොදුරුණු වේවා. උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුනිල් ඩයස් පියාණන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ටත් පිංගන් මොදන් කරනවා. ඒ වගේම දේශකණන් වහන්සේටත් නිත්‍යපෙම් කාර්ය මණ්ඩලයටත් සියලු ලෝවැසි සැමටත් උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා අද දායකත්වයේ දැරීම තුළින් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. අද මේ උතුම් දේශනාවට දායකත්වයේ දැරීම තුළින් පින්වත්වගේ පවුල්වල මිය ගිහිලන් සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගිහිලන් සිළු දෙනාටත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලින් මේ හැම දිනාටම උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධ ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරපු පින්වතුන්ගේ පවුල්වල ජීවත් වෙන හැම දිනාටම උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල ජීවත් වෙන හැම දිනාටම උතුම් දලදා හැඳුනුගේ පීඨ ලැබේවා. ජයසිරි මහඳුරන් වහන්සේගේ පීඨ ලැබේවා. මහා සයි පීඨ ආශිර්වාදයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවන් ලැබේවා. උතුම් ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසනාදී සියලුම අල්පේසක්කි මහේසක්කි දෙවියන්ටත් මේ ගිසිලු දිනාටමත් අපි හැමදෙනාමත් පතන බෝධියකින් නිවෙනින් සැනසීමටපත් වේවා. අකා

0: සදාති. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද බ්‍රහස්පතින්දා නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එතෙෆම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන නිකිණිපුර පසළොස්වක පෝදා පැවැත්වෙන්නේ කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන, නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී. මේ සඳහා අපට අනුශාසකත්වය සපයන්නේ සිව්මහා විහාරාධිපති දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ. අපේ නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා නෙතෙෆම් රේඩියෝවේ නිකිණිපුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා සජීවී වැඩසටහන කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී පැවැත්වෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ උතුම් සජීවී වැඩසටහන සමගින් එක්කාසු වන්න. රාත්‍රී 9 දක්වා රැඳෙන්න බලාපොරොත්තුවෙන් නිකිණිපුර පසළොස්වක පොහෝදා කැස්බෑව ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0771-51-272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් ඒ අතර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ කම්මට්ටහනාචාර්ය අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන් සාංසාරික සීමා ඉක්මවා යාමට අතික්‍රමණ නම් වූ පට්ටහන ධර්මානුශාසනාව උතුම් වැඩසටහන පැවැත්වෙනවා අගෝස්තු මාසයේ 25 වනදා උදෑසන 9 තමයි වැඩසටහන ආරම්භ වන්නේ. BMICH පරිශ්‍රයේදී තමයි වැඩසටහන පැවැත්වෙන්නේ. අභිධර්මය සමගින් මනා සිහියෙන් යුක්තව භාවනාව තුළින් ජීවිතාවබෝධය ලබා ගන්නේ කෙසේද කියන වග පිළිබඳව මෙහිදී ඔබට මනා අවබෝධයක් ලබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. අනන්තනය සමන්නාගත වන පට්ටහන ධර්මානුශාසනාව තමයි ඔබට මෙහිදී ශ්‍රවණය කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේ පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න කැමති කෙනෙක් ඉන්නවා නම් වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබේ නම සඳහන් කරලා මෙන්න මේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 0770-66-80-17 0770-66-80-17 වැඩි විස්තර සඳහා විමසන්න 0760-980-980 තමයි දුරකථන අංකය. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳ ගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න. 0162-863-363-0162-863-363 ඒ වගේම 0766-7163-872 0766-7163-872 තමයි දුරකථන අංක.

දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Nit FM. Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණ දම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණයකුට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී. කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM, Spirit Mandebeeld. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nette Fem. Nette Spirit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nette Fem. Nette Ferit Mandebjerg.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂුන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශිර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතු බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුසන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රීපාද පද්මේ දක්වා 32 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.